බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

ජීවිතයට දුම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

0: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
1: පුවත් දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
2: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
3: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසේ ඉඳන් හරි ආසාවෙන් මහගෙන හිටියෙන් මටත් මේකට එන්න ඕනි කියලා.
0: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
4: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
5: Brought to you by
6: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
8: අවදත් අලුත් කාගෙත් net
9: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳැල්ල කිතු දහමින් ඔබේ දිවියට
10: ප්‍රේමවන්ත දරුවෙනි, ඔන්න අද දවසෙත් මං ඔබේ නිවහනට එන්නේ. අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව් සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයැයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුලේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත්, ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව, ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට එය ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජෙසුබේටයි.
11: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
12: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කර දේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක්, සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆිකලයක් වුණත්, කෙසෙල්ලෙල්ලක් වුණත් ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆිකොලයක්, කෙසෙල්ලෙල්ලක් ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාර තොටින් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ට හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූරු ශතුල ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසුදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසුදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. එනිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු. එමගින් දානය කළ පින ලබා ගනිමු.
5: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Anu Paha FM Anu Hatarai Tashmaata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න. අතම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
2: තසර පින්දුලගෙන් සුබ දවසක්. වේලාවලියම 6යි. ඔබ අහගෙන ඉන්නේ නැත්ද?

0: Good morning. Very good morning, Kasuniaki.
1: Very good morning. Ode hayai vinadi hayai velava. Dedahasese haye October 13 harima lassana agaharu adawak dennai lasti wenne. Ithin mokatta wage visheka?
0: Mage visheka? Adu mage wachana walin nemei. Poddak bara wachana walin man kiyannada?
1: Haha.
0: Potak yanu ඔබට වෙනත් ලෝකයකට පියාසුර කිරීමට ලැබෙන පියාපතිවලකි. ඔබ පොතක් විවෘත කරන සෑම අවස්ථාවකදීම ඔබ වෙනත් කාලයකට, වෙනත් ස්ථානයකට සහ වෙනත් කෙනෙකුගේ ජීවිතයට ඇතුළු වේ. පොත් කියවන මිනිසා මිය යාමට පෙර ජීවිත දහස් ගණනක් ජීවත් වන අතර කිසිදා පොත් නොකියවන මිනිසා ජීවත් වන්නේ එකම එක ජීවිතයක් පමණි. ඔහොම කියන්නේ ජෝර්ජ් ආර් ආර් මාටින් මහතා කසුනියකි. ඉතින් මගේ විශ්වකනි කසුනි අකි ඇහුවේ. මගේ විශ්වක තමයි මම හිතනවා අපි හැමෝටම පුළුවන් පොතක් වෙන්න. පොතක් කියන්නේ ලස්සනම දේවල් විතරක් තියෙන සතුටුම කාල පරිච්ඡේදයක් විතරක් තියෙන දෙයක් නෙවෙයි. හැබැයි පොත ලස්සන වෙන්න අර දුක සතුට දෙකම බැලන්ස් එකේ යන්න ඕනේ. දැන් ඔයිට වඩා අපිට ඔය ගැන කතා කරන්න පුළුවන් එක්කෙනෙක් අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවනේ. ඉතින් අපි දෙන්නට මං හිතන්නේ කසුනියකි අපි දෙන්න දන්නවට වඩා දෙයක් ඒ පොත්කාරිගෙන් ඉගෙන ගන්න පුළුවන්.
1: අපි එහෙනම් පොත්කාරිගෙන් අහලා බලමුද?
0: හරි, ඔන්න අපි මුලින්ම පොත්කාරි කවුද කියලා හඳුන්වලා දෙමු. මේ තමයි බදුල්ල මදි මහාවිද්‍යාලයේ 9 වසර ඉගෙන ගන්න AM තෙනුමි දේවන් යනාංගි. Good morning නංගි.
2: Good morning අක්කි. Good morning කසනි අක්කි.
1: Good morning. ඉතින් තෙනුමි කියලා කියන්නේ ලෙහන්සා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ BMICH Alpha Studio එකට ඇවිල්ලා එදා දවසේ හොඳට Tamanගේ දක්ෂතා පෙන්නලා මෙදා දවසට එන්න තීරණු ලස්සනම ලස්සන කුමාරිකාවක්. ඉතින් ඇය බදුල්ල ඉඳලා ඇවිල්ලා තියෙන්නේ හරිම ලස්සන පවුලක් එක්ක. අම්මයි තාත්තයි යාගේ නංගී හිතවතුන් මේ හැමෝමත් එක්ක ඔන්න කොළඹ ඇවිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ ඇවිල්ලා අද රටටම ලෝකෙටම යාගේ දක්ෂතා කියන්න පෙන්නන්න. ඉතින් අපි අත්පුඩි ගහලා ආදරෙන් පිළිගන්න ඕනේ නේද ලෙහන්සා?
0: ඒකනේ ඒකනේ.
1: දැන් ওই පුත්කාරි මොනවද දන්නේ කියලා අහන්න ඕනේ. මොනවද පුත්කාරිට දැන් කියන්න පුළුවන් කියන්න බලන්න.
2: ඉස්සල්ලාම මම කියන්න ඕනේ පොත් කියන්නේ අපේ හොඳම යාළුවෝ. අපේ පොත් හොඳම යාළුවෝ කරගත්තම අපේ තියෙන බොන්ඩ් එක බැඳීම කාටවත්ම කඩන්න බෑ. ඒ වගේම තමයි අකි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි තිරයක් ඉස්සරහ ගත කරන කාලයක් පොතක් කියවන්න යොමු වුණොත් අපිව නවත්තන්න කාටවත්ම බෑ.
1: විදුලි තිරයට වඩා පොත්තිරය ලස්සනයි කියලා තමයි කියන්නේ මේ ධෝනි නේද? එයා හරිම ස්මාර්ට් විදිහට අද ඇවිල්ලා ඉන්නවා. එයාගේ නිල ඇඳුම ඇඳගෙන පාසල් නිල ඇඳුමින් සැරසිලා නේද? බලන්නකෝ ඒ ටයි එක බැච් වල කොච්චර ලස්සනයිද, කොච්චර අභිමානයක්ද. බදුල්ලටම ඌවටම එතකොට එයාගේ ස්කූලෙටම ලොකු අභිමානයක් තමයි මේ විදිහට ඇවිල්ලා රටට මැහෙන්න කතා කරලා එයාගේ දක්ෂතාත් කියනකොට. ඉතින් කියන්නකෝ මොනවද ඔයාගේ හැකියාවන් කියලා ඇහුවොත් මොනවද කියන්න පුළුවන්?
2: මං අක්කි ගොඩක් පොත් ලියනවා, ඒ වගේම පොත් කියවනවා. මං මගේ විනෝදාංශයේ විදිහට කරන්නේ පොත් කියවන එකයි ලියන එකයි. ඒ වගේම මට නිවුස් කියන්නත් පුළුවන් ඉංග්‍රීසි වලින්, වගේම සිංහලෙනුත්. හැබැයි වැඩිපුරම ඉංග්‍රීසි නිවුස් කියන්න. කම්පිටිෂන්ස් වලට සහභාගි වෙනවා මං. ඒ වගේම විද්‍යා ප්‍රබන්ධ වලිනුත් මට ඉස්සරහට යන්න පුළුවන් පොත් ලියලා.
1: ආහා, කොහොමද ලෙහස වැඩ? ඔතන ඔයා ළඟ තියෙනව නේ ලෙහස තියාගෙන මේ සර්ටිෆිකේට්ස්, මෙඩල්ස්, එයා ලියපු පොත් ඔක්කොම?
0: තියෙනවා තියෙනවා, කොහොම මං ගාව තියෙනවා. මේ මං මේ අතරින් ගොඩක්ම හිත ගිය කසුණියක් නංගි ලියපු පොත් වලට. ඒ වගේම සර්ටිෆිකට්ස් ගොඩක් තියෙනවා. ඒ වගේම තව ට්‍රොෆි එකකුත් තියෙනවා. ඔය දේවල් බලන්න නම් ඉතින් ලයිව් එකට එන්න වෙනවා. දැන් අපි ආවේ නැහැ. හැබැයි ආපු ගමන් ඔයාලත් එන්න ඕනේ Facebook එක පැත්තේ.
1: Facebook ලයිව් එකට යන්න කලින් අපි දැන් ඉංග්‍රීසි නිවුස් එකක් කියලා පෙන්නමුද? ඔන්න ආරාධනා කරන ලෙහස පළාත කියලා. එතකොට ප්‍රදේශය කියලා. ඉස්කෝලේ නම කියලා ආරාධනා කරන්න බලන්න වේදිකාවට.
0: ඉතින් බටලු මැදි මහාවිද්‍යාලයේ 9 වසර ඉගෙන ගන්න AM තෙනුමී දේවානියානාංගි තමයි අද ආල්ෆා ස්ටුඩියෝ එකත් එක්ක එකතු වෙන්නේ. අපි බලමු යා කොහොමද ලස්සනට ඉංග්‍රීසි නිවුස් ප්‍රසන්ට් කරන්නේ කියලා. හරි, මේ නවස්තාව.
2: Good morning and welcome to another exciting morning with news from across the country and globe. I'm Tenumi Athanayake and let's look at the news headlines first. SDIG Ajit Rohan retires after 38 years of service. Government introduces multi-purpose loan scheme for Sri Lankan migrant workers. Saudi pipeline outage threatens lost 4% of global oil supply. King Charles to host AI exclusives as threat fears mount. Smaller ball makes job harder for England women. Showers or thunder showers will occur at evening in several places in Sri Lanka.
1: නියමයි. කොහොමද ටෝන් එක? නිවුස් රීඩර් කෙනෙක් මට මැවිලා පේනවා. ඉංග්‍රීෂ් නිවුස් රීඩර් කෙනෙක් මට මැවිලා පේනවා. ඉතින් නියමයි. ඉස්සරහට මට හිතනවා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයෙන් ඔන්න ඉංග්‍රීෂ් නිවුස් රීඩර් කෙනෙක් මාධ්‍යයට එනවා. නේද ලෙහන්ස?
0: ඕ, එයාගේ මේ ඇම්බිෂන් එක කසුනියක් කි ඊට වඩා ලස්සනයි.
1: අපි එයාගේ මහමුද එහෙනම්.
0: ඔව්, අපි ඒ ගැන ඇම්බිෂන් එකක් කියලා ඔයා ඇයි ඒකට ආසුනේ කියලාත් කියමු.
2: ඔව් ලෙහන්සකි, මගේ ඇම්බිෂන් එක තමයි මනෝවෛද්‍යවරියක් වෙන එක. ඉතින් මනෝවෛද්‍යවරියක් වෙන්න මං ගොඩක්ම ආස. සාමාන්‍ය මිනිස්සුන්ට කායික ශක්තිය වගේම මානසික ශක්තියත් ඕනි. ඉතින් කායික ශක්තිය වර්ධනය කරගන්න ඒවට ගොඩක් ડોක්ටර්ස්ලා ඉන්නවනේ. ඉතින් මං හිතුවා වෙනසකටත් එක්ක මිනිසුන්ගේ මොළෙත් එක්ක සම්බන්ධ වෙලා අර මනෝවිද්‍යාව පැත්තට යමු වෙන්න. ඒ මිනිසුත් එක්ක යාළගේ මොළෙත් එක්ක සම්බන්ධ වෙලා යාළට ප්‍රතිකාර කරන්න.
0: ඔයාවිම යුනික්.
1: ඒක තමයි. ඉතින් ඔයාට දැනෙනවද? මේ තමයි අපේ රටේ අනාගතය. හා, දැන් ඔයාට සුබයි කියලා දැනෙනව නේද? රටේ අනාගතය සුබම සුබයි. මේ තමයි අපේ රටේ අනාගතය. ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි අපි ඇල්ෆා ස්ටුඩියෝ අරගෙන යන්නේ. ඉතින් අපිට සතුට වෙන්න පුළුවන් ඕන තරම් හේතු තියෙනවා. සතුට වෙලා අපි දවස පටන් ගමු. ජය වේවා.

0: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa. FM Anupaha. FM Anuhatarai Dashumata. Net FM.
1: මේක තමා විස්තරේ දන්න ඕන පත්තරේ
2: කොල්ලෝ කෙල්ලෝ කොට

0: ट्राई मान ले या
1: हम के दारा में आई मे वाडा हिटडा दाने फोन ने का खेटा मोदा मटा गन्नट वेन्ने
2: आ हिटने में आ
1: विश्वास है इवग की मई सुग के दीने अदम गन्न फोन ने का आई हिटडा दाने
2: विश्वास है इवग की मई एक सिंगल सिंपल पे हिटडा लोदा टिकट टिकट के वन्ना अदम आगे स्मार्टफोन ने का रगन्न
3: गम पोसत करन व्यवसायक बलकाया දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDBA ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: ආරාන්තික ඩෙංගු මතුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
6: Net FM Alpha Studio
7: brought to you by
8: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevitayak
9: Saukhya Sampanna Adhyapanayak Udesa Imaashi Prakashana Vetin Voice Abhyasa Pot Malawa Dan Obata Laba Gata Heka
6: Net FM Alpha Studio with Vision Care Kasuni and Lehansa

0: නැතැෆම් ඇ ස්ටඩියෝ වෙලාපුති හය විනාඩි දහටයි අපේ නැතැෆම් ෆෙස්බුක් ලයි එකෙන් නේද මල් පොක්කුරු පොක්කුරු එහෙම පිළි අරගන්න පේ බදුල් ඉඳල ඇවිල්ල තියෙනවනනේ ලස්සන පලාතකඉඳල නැවිල්ල තියෙන්නේ අපේ බියමයිසේ චැල්ෆ ස්ටඩියෝ ඇවිල්ලා ජෑග්‍රහණය කරපු සෙනුමි දෙවන්න හරින නම තෙනුමි දෙවන්න තමයි අද ඇවිත්තින්නේ ඇල්ෆ ස්ටූඩියෝ බතුල්ල මති මහාවිද්‍යාලයේ ඉඳලා. ඉතිං ලෙහන්ස.
1: ඉතිං කසුනයක්කි මේ නංගිගේ තියෙනව හරිම යුනික් ලස්සන අදහස්. මං ආසයි ඒව එකක් දෙකක් දැනගන්න. දැන් අපි කතා කළොත් ඔයා ලියපු පොත් ගැන නංගි ඒ ගැන චුට්ටක් මතක් කරන්නකෝ.
2: ඔව ලෙහන්සකි, ඇත්තරම මුලින්ම කියන්න ඕනේ පොත් කියලා කියන්නේ අපේ හොඳම යාළුවෝ. අපේ පොත් හොඳම යාළුවෝ කරගත්තම ඒ තින බොන්ඩ් එක කඩන්න මේ ලෝකේ කාටවත්ම බෑ. ඉතින් ඒ වගේම මම තවත් කියන්න කැමතියි, අපි තිරේක ගත කරන පුංචි කාලේ වුණත් පොතක් කියවන්න පොතක් ලියන්න යොමු වුණොත් අපේ අනාගතය අපිට නිකම්ම සාර්ථක කරගන්න පුළුවන්.
1: ඔයා දැන් පොත් ලියන්න යමුනේ ඔයාටම හිතිලාද නැත්නම් අම්මා කියලාද, ඒ ගැන කියන්නකෝ.
2: ඒකකි මෙහෙමයි, මං සාමාන්‍යයෙන් පොත් කියවන කෙනෙක්. අපේ ඉස්කෝලේ තියෙනවාකේ සාරස කියලා කාත්‍රි සංසදයක්. අපේ ඉස්කෝලේටම විශේෂ වෙච්ච අපේ ඉස්කෝලේටම ආවේණික වෙච්ච සංසදයක්.
0: මදුල්ල බන්දි මහවිද්‍යාලය නේද?
2: මදුල්ල මධ්‍ය මහවිද්‍යාලය. ඉතින් ඒකේ ගිය අවුරුද්දේ වගේම මේ අවුරුද්දෙත් ග්‍රන්ථ එළිදැක්වීමක් සිදු කරනවා. ඉතින් ඒක බාර වෙන්නේ මන්තිකා දයාවංශ ටීචර්. ඉතින් ටීචර් එක දවසක් මගෙන් ඇහුවා ධෝනි පොතක් ලියමුද කියලා. ඉතින් එතකොට තමයි මට හිතුනේ මම පොත් කියවන එකේ පොතක් ලිව්වනම් නරකද කියලා මට හිතුණා. ඉතින් ඊට පස්සේ තමයි මගේ පොඩි පොඩි අදහස් පොතකට අරගෙන ඒක ලොකු පොතක් කරලා ගත්තේ.
1: පළවෙනියටම ලිව පොත මොකද්ද?
2: රතුගුහරය.
1: මේ තියෙන්නේ ඔයාම අරගෙන කියන්නකෝ ඒක ගැන චුට්ටක්. ඒකේ තියෙන දේවල්
0: රතුගුහරයනේ.
2: මේක තමයි මගේ පළවෙනි පොත රතුගුහරය. ඉතින් මේක ඇත්තම කිව්වොත් විද්‍යා ප්‍රබන්ධයක්. අක්කිල අහලා තියෙනවද විශ්වයේ කළු කුහර කියලා දෙයක් තියෙනවා? ඉතින් කළු කුහරයක් කියන්නේ ඇත්තම තියෙන දෙයක්නේ. ඉතින් මේක විද්‍යා ප්‍රබන්ධයක්නේ. ඉතින් අපි ඒක වෙනස් කරන්න හිතුවා. රතු කුහරය කියලා කියන්නේ පෘථිවිය වගේම ජීවයක් තියෙනවා කියලා හිතාගත්ත ග්‍රහලෝකයක්. ඉතින් ඒක පාදක කරගෙන තමයි මම මේ පොත ලිව්වේ.
0: මගේ ළඟ තියෙනවා අබිරහස් විවරය, තිහාරා දෙවුසරි, තෙනුමි දෙවන්නා, සයුම්දි දෙවන්නා, තුන්දෙනෙක් ලියපු පොතක්. මේ බලන්නේ තුන්දෙනාගේ ෆොටෝස් තුන ඒ කවරේ පිටිපස්සේ තියෙනවා. ඉතින් මේකත් විද්‍යා ප්‍රබන්ධයක් වෙන්න ඕන මට හිතෙන විදිහට. මේක මොකද මේ අබිරහස් විවරය?
2: මේකක් විද්‍යා ප්‍රබන්ධයක් නෙවෙයි, නිකම් ප්‍රබන්ධයක්. මේක විද්‍යාත්මක මූලධර්මයක් නෑ. මේක වෙන්නේ ළමයි යාළුවෝ තුන්දෙනෙක් එකතු වෙලා අබිරහසක් විසඳන දෙයක්. අර අක්කි දන්නවද පොඩි ළමයි හරි ආසයිනේ අබිරහස් වලට. අබිරහස් විසඳන්න ඒව හොයාගෙන නේද ලයන්සක්?
1: ඕ අනිවාර්යෙන්.
2: ඉතින් මං හිතුවා චොඩි ළමයි ඒවට ආස නිසා අබිරහස් පැත්තට යොමු වෙලා ඒ වගේ පොතක් ලියන්න.
0: අන්න ඔන්න ෆේස්බුක් ලයිව් එකට ඒ තුන්දෙනා ලියපු පොත අපි හොඳට පෙන්නමු. ඊළඟට ඔන්න අලුත්ම පොත තියෙනවා නේද? මේක නම් ඇවිල්ල පුස්තකාලයක්. වෙනම පුස්තකාලයක් දාන්න පුළුවන් තෙනුමි දෙවන්නා පුස්තකාලය. එහෙම කියලා ඕක ගැන කියන්න මේ ධෝනිගේ අලුත් පොත නේද?
2: ඔව් මේක තමයි අකි මේ අවුරුද්දේ පබ්ලිෂ් කරන්න ඉන්න පොත. ස්වරංගනා සහ තවත් කතා.
0: ස්වරංගනා සහ තවත් කතා, ලස්සන නමක් ස්වරංගනා. ඉතින්
2: අක්කි මං කලින් ලිව්වේ ප්‍රබන්ධනේ. ඉතින් මේ සැරේ මට හිතුණා වෙනස් විදියකට පොතක් ලියන්න. ඉතින් මට තියෙන වෙලාවත් එක්ක මං හිතුවා පොඩි කෙටි කතා ටිකක් එකතු කරලා පොතක් හැදුවා නම් හොඳයි කියලා. ඉතින් මේකේ තියෙනවා පොත් කෙටි කතා පහක්. කෙටියෙන් ගෙවුණු කාලයක දීර්ඝ මතක, ස්වරංගන, ජීවය පෝෂණය කිරීමට විප්ලවයක්, පෙරලි කාර්යයෝගිනා සහ සිරා. ඒවා තමයි මේ කෙටි කතා පහ. ඉතින් ලෙහන් සක්කී මේකෙන් දෙකක් විද්‍යා ප්‍රබන්ධ, අනිත් දෙක කෙටි කතා.
0: ඒ පොත හොඳට පෙන්වන්න බලන්න ෆේස්බුක් ලයිව් එකට. ඉදිරිපස්සයි පිටුපස්සයි ස්වරංගනා කියන නමට හරි ආස හිතන නේද ලෙහන්ස? එතන ඉස්සරහ තියෙන වයලින් ප්ලේ කරන ළමෙක් ඉන්නවා නේද? ඒ කියන්නේ මියුසික් වැඩ කරන ළමයි ටිකක් තමයි ඉන්නේ නේද? හරි, දැන් මේ ටික ඔක්කොම අහගෙන මගේ තෝණි මේව හරියට කියනවද, මගේ තෝණි මේව ලස්සනට කියනවද, කොච්චර ආඩම්බරයිද මට මගේ දෝණි ගැන කියලා, දෝණි දිහා හරි ලස්සනට බලන් ඉන්න දෝනිගේ අම්ම ළඟම ඉන්නවාද වාඩි වෙලා. ඒක හරි ලස්සන දසනක් අපිට නේද ලෙහන්ස?
1: ඔව් අනිවාර්යයෙන්ම. කොහොමද මේ ආන්ටි අපේ නංගි දෙන්නම එක වගේ හරිම ලස්සනයි.
0: ඌ බදුල්ලේ ඉඳලා ඒ උනන්දුවම අපිට ගොඩක් වටිනවා නේද? අර අපි හැමතිස්සෙම කියනවානේ මේ තමයි අනාගතය කියලා නේද? හැම දෙයකටම උනන්දුව, ආසාව, මතකද ලෙහන්ස මම නිතරම කියනවා පැෂන් එක ගැන. පැෂන් දැඩි ආශාව, මෙන්න දැඩි ආශාව, මෙන්න දැඩි උනන්දුව. ඉතින් එතකොට අපිට කොච්චර ලස්සන ඉලක්කයකට යන්න පුළුවන්ද? ඉතින් අපි අම්ම එක්කත් තව චුට්ටකින් කතා කරමු. අපි දැන් ලෙහන්සා බර්ත්ඩේ විෂස් ගැන චුට්ටක් මතක් කරමු දෙවන්න කියලා කියමුද?
1: ඔව්, දැන් මේ වෙද්දිත් කසුණියක් අපිට එවලා තියෙනවා. ලස්සන ලස්සන බර්ත්ඩේ විෂස් ගොඩක්. ඉතින් ඔක්තෝබර් මාසේ කියන්නේ කොහොමද ලස්සන මාසයක් නේ.
0: ආහා, එහෙම කියමුකෝ ඉතින්.
1: ඔව්, ඉතින් මේ ඒදා ඒ මාසේ උපන්දිනය සමරනවා කියන තවත් හොඳයි.
0: ඒක තමයි.
1: ඉතින් ඔයාට කරන්න තියෙන්නේ 0711 95 95 95 අපේ වට්ස්ඇප් නම්බරයකට ඔයාගේ බර්ත්ඩේ විෂ එකක් දෙවන්න. එතකොට රටට මෙහෙන් අපිට පුළුවන් ඔයාගේ උපන්දිනයට ලස්සන සුබ පැතුමක් එකතු කරන්න.
0: ඒ හැම සුබ පැතුමකටම ඇල්ෆා ස්ටුඩියෝ එක විෂන් කියා ඉන්නවනේ. ඉතින් ඒකනේ මෙච්චරම ලස්සන වයිබ් එකක් අපිට දෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. මොකද කවදාවත් අපිට අපේ විෂන් එක නම් අමතක කරන්න බෑ. විෂන් එක අමතක වුණොත් එහෙම අපිට අපේ ෆැෂන් එකට ඉන්න බැරි වෙනවා නේද? අපිට අපේ මිෂන් එක හරියට කරගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා ඔයා ඔයාගේ විෂන් එක කවදාවත් අමතක කරන්න එපා. ඒ මතක් කිරීම තමයි හැමදාම විෂන් කෙයා කරන්නේ. ඉතින් විෂන් කෙයා ශාකා හැමතැනම තියෙනවනේ. ඔයාට ගිහිල්ලා ඔයාගේ ඇස් දෙක හොඳද, කොහොමද මගේ ඇස් දෙක කියලා ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. එතකොට ඔයා හිතනවටත් වැඩිය ඔයාගේ ඇස් දෙක ගැන විෂන් කෙයා වෙතින් කියලා දෙනවා.
3: ගිගිරි ගීත රාවේ

0: අන්න එහෙම තමයි අද ඉන්න පුළුවන් වෙන්නේ නේද ලෙහන්සා?
1: ඒකනේ සතුට වයිබ් එකක් තියෙන්නේ.
0: ඔන්න දැන් කුස්සිය උයනවා. හරිද? අර මම හැමතිස්සෙම දැන් මතක් වෙනවා මට ඒකනම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද BMIC චල්ෆා ස්ටුඩියෝ වෙලාවේදී මාව හම්බ වෙන්න ආපු තාත්තලා ගොඩක් කිව්වා මේ අම්මල විතරක් නෙමෙයි දෝනි අපිත් උයනවා. හොඳේ. අපි ගැනත් කියන්න එහෙම කියලා. ඉතින් එතකොට මට අනේ ආදරේ තව වැඩි වුණා. ඔව් නේද? අම්මල වගේම තාත්තලත් උයන තාත්තලා ඉන්නවා උදේට. නේද? කඩි මුඩි. ඉතින් ඒ හැම කෙනෙක්ටම අපේ ගෞරවය මේ වෙලාවේ මම දන්නවා. ගෙදර තියෙන කාර්යබහුලත්වය, සමහරව රාජකාරිය වලට පිට වෙන ගමන් ගෙදරින් තමන්ගේ වාහනේ වෙන්න පුළුවන්, කෝච්චිය බස් එකේ පාරේ පයින් යන ගමන් වෙන්න පුළුවන්. ඉතින් පරිස්සමින් හැම වැඩක්ම කරගන්න ආශිර්වාදය තමයි අපි අල්ෆා ස්ටුඩියෝ වෙතින් අරගෙන එන්නේ. ඉතින් අද මේ වයිබ් එක නම් තවත් හොඳ වයිබ් එකක් වුණානේ ලෙහන්සා. ඒ කවුරු හින්දාද?
1: ඒ ඉතින් අපේ තෙනුමි දෙවනයා නංගි නිසා.
0: බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කුමාරිකාව. තෙනුමි ෆේස්බුක් ලයිව් එකේ අම්මගෙන් ප්‍රශ්න කරා. හරිද? අපි ඒක කරමු බලන්න. ඔන්න කියන්න අම්මගෙන් අහන්නකො.
2: හරි. අම්මිට මොකද හිතෙන්නේ මං ගැන?
3: ඇත්තටම මේ ගොඩක් සතුටුයි මේ වගේ දුවෙක් මට ලැබිච්ච එක ගැන. එයා මුල ඉඳලම ගොඩක් හරි කීකරුයි, හරි හැමෝටම හරි කරුණාවන්තයි, ඒ වගේම ගොඩක් දක්ෂයි වැඩවලට. ගොඩක් වැඩ එකවර කරන්න හැකියාවක් එයාට තියෙනවා. මොන්ටිසෝරියෙන් ඊළඟට ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ බදුළු විහාර මහදේවි බාලිකා විද්‍යාලයෙන්. ඊළඟට දැන් ඉගෙන ගන්නේ බදුළු මධ්‍ය මහාවිද්‍යාලයෙන්. ඉතින් විහාර මහදේවි බාලිකා විද්‍යාලයෙන් එයා ලකුණු 180ක් අරගෙන තමයි බදුළු මධ්‍ය මහාවිද්‍යාලයට ගියේ. ඉතින් බදුල මධ්‍ය මහාවිද්‍යාලයෙන් එයාගේ ගොඩාක් දක්ෂතා එළියට ආවා. එහි විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන්, අංශ ප්‍රධාන ගුරුවරු, පන්ති බාර ගුරුවරු හැමෝම එයාගේ ගමනට ලොකු ශක්තියක් වුණා. විශේෂයෙන් එයාගේ මාධ්‍ය ජීවිතයේ මාධ්‍ය ගමන එයා ආරම්භ කරේ කරන්න මූලික හේතු වුණේ බදුල මධ්‍ය මහාවිද්‍යාලයේ මාධ්‍ය ඒකකයේ භාරතසිත ඉඩමේ ගෙදර ගුරු පියාණන් නිසා. එතුමා තමයි දුවගේ මාධ්‍ය හැකියාව මුලින්ම ඉගෙන මේ හඳුනගෙන අපිට කියන්නේ පෙන්වේ මේ වගේ දක්ෂකම් තියෙනවද ඔනිට කියලා. ඉතින් දුව වට ගොඩක් වාසනාවක් කියලා අපි ෆවුලටම මට හිතෙනවා. එයා නංගිටයි මලිටයි ආදර්ශයක් කියලා. ඉතින් හදින් කාලේ ගෙවනවා. ඇත්තටම කිව්වොත් තිරයක් ඉස්සරහ නම් එයා ගත කරන කාලේ ගොඩක් අඩුයි. පොත් ඉස්සරහම තමයි ගත කරන්නේ ගොඩාක් කාලේ.
0: නේද? අම්මයි ධෝනි දෙන්නම එකම වගේ ලොකු කුමාරිකාවයි චූටි කුමාරිකාවයි වගේ බදුල්ලෙන් ආපු. ඉතින් අම්මගෙන් මට තව ප්‍රශ්නයක් අහන්න ඕන. දැන් සාමාන්‍යයෙන් අපි මේ අලුත් පරම්පරාව ගැන විවිධ විදිහට කතා කරනවානේ. දැන් අම්ම ඇත්තටම ගුරුවරයෙක්නේ. තෙනුමගේ අම්ම ගුරුවරියක් විදිහටත්, ඒ වගේම තෙනුමගේ අම්ම හැටියටත් අලුත් පරම්පරාව ගැන වෙනසක් එහෙම ඇත්තටම දැනෙනවද?
3: ඇත්තටම ඒගොල්ලෝ හරි ෆෝවර්ඩ්, ටග් ගාලා යන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා අපිට වඩා වේගවත්. ඉතින් අලුත් දේවල් හොයාගෙන යන ගමනක් ඒගොල්ලොන්ට තියෙන්නේ.
0: ඒක අපිට තේරෙනව නේද ලෙහන්සා? අම්මයි තාත්තයි තෙනුමගේ කොච්චර පිටුපස්සේ ඉන්නවද? තෙනුමව හොඳට ගයිඩ් කරනවා අම්මයි තාත්තයි. අම්මයි තාත්තයි එක්සැම්පල් එකක් වෙලා ඉන්නව තෙනුමිට නේ. ඒක තමයි තියෙන රහස වෙන්නේ. ඉතින් තෙනුමිටත් අම්මයි තාත්තයි ආඩම්බරයක්, අම්ම තාත්තට තෙනුමි ආඩම්බරයක්. එහෙම තමයි මට හිතෙන්නේ. දැන් ලෙහන්සා, ඔයාට මතකද මම ඊයේ කිව්ව ටීම් වර්ක් ගැන?
1: මතකයි.
0: මෙන්න ටීම් වර්ක්, මෙන්න ටීම්. හරිද? දැන් ඔයා හිතන්න පවුල ටීම් එකක් හැටියට ඉන්නකොට කොච්චර ලොකු ලොකු දේවල් අපිට කරන්න පුළුවන්ද නේද? ඊළඟට ඕක අපි තව තව එහාට අරගෙන ගියාම, ගමට නගරයට, තමන් ඉන්න තැනට ආයතනයට, ඉස්කෝලෙට අරගෙන ගියාම, බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ ටීම් එකක් නේද? අපි වැඩ කරන තැන ටීම් එකක්. එහෙනම් රජෙක් වගේ ඉන්න පුළුවන් නේ. ඉතින් ලෙහස, තව මොනවද ඔයාලට තෙනුමි නංගිගෙන් අහන්න තියෙන්නේ?
1: දැන් අපි තෙනුමි නංගි මතක් කරානේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැන. අපි කතා කරමුකෝ නංගි, ඉස්කෝලෙන් නංගිට ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
2: ඉස්කෝලෙන් ලෙහන් සක්කි මට වචනෙන් කියන්න බැරි තරම් සහයෝගයක් ලැබෙනවා. ඉස්කෝලේ විදුහල්පතිතුමා ලස්සික සමරකෝන් සර්ගෙන්, ඒ වගේම මීඩියා එක බාර තුසිත සර්ගෙන්, සාරස කත්‍රි සංසදේ බාර මන්තිකා ටීචකින්, වගේම පන්ති බාර ගුරුවරුන්ගෙන්, ආයි මට කියන අමතක වෙච්ච ගුරුවරු හිටියනම් ඒ ගුරුවරුන්ගෙන් හැමෝගෙන්ම මට සහාය ලැබෙනවා අපේ ඉස්කෝලේ.
0: ඒ වගේම තෙනුමි කියන්නකෝ, ඔය දැන් බ්ලේස් එකේ මම දැක්ක පැචස් ගොඩක් තියෙනවා නේද? ඒ මොනාද අපි හොඳට යුනිෆෝම් එක පෙන්නමු. මේක ආඩම්බරකාර වෙලාවක් නේ තිනුමගේ නේ. රටටම ලෝකෙටම අපි බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයේ කුමාරිකාවක් හැටියට පෙන්නුම ඔයාගේ ලස්සන යුනිෆෝම් එකේ වගේ මේ ගැන කියන්න බලන්න ඔය බැච් ගැන.
2: කසුනියකි මේක තමයි මගේ ප්‍රිෆෙක්ට් බැච් එක. මං 7 වසරේ ඉඳලා මේ වෙනකම් ප්‍රිෆෙක්ට් කෙනෙක් විදිහට කටයුතු කරනවා.
0: හරි.
2: එතකොට මේ තියෙන්නේ මීඩියා බැච් එක.
0: Facebook live එකට කියන්න කමක්
2: නැහැ. මං ඉංග්‍රීසි මීඩියා එකේ වගේම සිංහල මීඩියා එකේ තින්නවා. එතකොට මේ තියෙන්නේ සාරස කතර සංසදේ පොත් ලියුවට හම් වෙච්ච බැච් එක. ඒ වගේම මේ තමයි ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ බැච් එක. මං තමයි ආගමික හා සංස්කෘතික එකේ නියෝජ්‍ය අමාත්‍ය. හා එතකොට මේ තියෙන්නේ පරිසර නියම බැච් දෙක මගේ. පරිසර නියම සහ හරිත වර්ණ වතක්කම් දෙක.
0: මොකද තනතුරු? තනතුරු මොකද්ද කිව්වේ? පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ
2: නියෝජ්‍ය අමාත්‍ය.
0: මොන නියෝජ්‍ය අමාත්‍යද?
2: ආගමික හා සංස්කෘතික.
0: ඒ විදිහට ඔයාට මොනවද පාර්ලිමේන්තුවේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ කරන්න තියෙන ඒ ගැන චුට්ටක් කියන්න බලන්න.
2: මට කරන්න තියෙන්නේ ආගම සාරධර්ම සංස්කෘතිය කියන දේ ඉස්කෝලේ ඉතරක් නෙවෙයි මුළු ලංකාවේම ලෝකෙට හඳුන්වලා දෙන්න.
0: දැන්
2: ගොඩක් අක්කි මේ සමාජයේ මේ ආගම සංස්කෘතිය කියන දේ ගිලිහිලා යනවනේ. ඒ වගේ කාලෙක මට සතුටින් මට මේ මගේ තනතුරම ඒක හම්බෙච්ච එකට. මොකද මට පුළුවන් උපරිමයටම මං ආගම සංස්කෘතිය සාරධර්ම කියන දේ ඉස්සරහට ගන්නවා මේ පාර්ලිමේන්තුවේ තුලින්.
0: ඒක
2: තමයි මගේ ටාගට් එක.
0: ඒක තමයි ටාගට් එක. අන්න හොඳ වචනයක්. ඒක තමයි මගේ ටාගට් එක. මොකද අපේ ටාගට් එක. ඔයා උදේට නැගිට්ටම කලින් දවසේ කියන්නේ නිදා ගන්න කලින් ඔයා හිතනවාද හෙට මගේ ටාගට් එක මොකක්ද? අද උදේ නැගිට්ටාම මොකක්ද මගේ ටාගට් එක? ඔන්න හිතන්න.
4: Net FM Alpha Studio with Vision Kia. Kasuni and Lehansa.
5: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ. හිට නෙමේ අද
6: විශ්වාසය වගකීමයි සිඟ එකේ තියෙන්නේ.
5: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ?
6: විශ්වාසය වගකීමයි එක සිඟ සිම්පල් පේ.
5: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
7: NLB ආයුබෝවන් අවතම ලොතරැය. දිනුම් භූවි ආයුබෝ වේවා.
8: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
9: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
2: මම වැලිමඩ ආර්යසේන. මට අපේ මහන්සියක් එක්ක හතියක් ආවා. ඊට පස්සේ මම ප්‍රතිකාර ගත්තත් මට ඒක සුවයක් තිබුණේ නැහැ. පස්සේ මම නෙත් පෙට්ටියෙන් ගොන්න දිලින් දැනගත්ත දෙවනගල කොමල් බන්දුල ඉරප්පරම වෛද්‍යතුමා ගැන මාස 3ක් දිගට ප්‍රතිකාර ගත්තා. දැන් මට හොඳටම සුවයක් තියෙනවා. ඒක පරීක්ෂණය කරගන්න ලැබුවා. ඒකත් නෝමල් කප්පේට වත්තර තියෙනවා. දෙවනගල කොමල් බන්දුලම මැට්ටුවාට අනිත් වාරයක් හින්දෙනවා.
1: කතා කරන්න 0777-300-940
3: Net FM Alpha Studio with Vision Care Kasuni and Lehansa
1: හරි එහෙනම් අපි Facebook live එකකින් නම් ඔන්න සමුගෙන යනවා. හැබැයි අපි ඔන්න යතාවම ඉන්නවා. උදේ 6 විනාඩි 37 වෙලාව තාම ඔයා Facebook live එකට ඇවිල්ලා බැලුවේ නැත්තම් යන්නේ එන ගමන් ඇවිත් බලන්න නේද? සමහර විට ඔයා විවේක වෙලාවක් වෙන්න පුළුවන් නේ. උදේ ටී එක බොනකොට වෙන්න පුළුවන් 10ට 11ට. කොෆි එක බොනකොට වෙන්න පුළුවන් ඒ ගමන් බලන්න. එහෙම නැත්තම් වැඩ කරන අතරේ පුංචි වෙලාවක් අරගෙන Facebook live එකට ඇවිල්ලා ඒව බලලා විශ් එකක් දෙන්න. හැමෝටම දැන් ඔය ප්‍රාර්ථනා එකතු කරන ගමන් අපිට ලස්සන දේවල් අපි කතා කරා නේද Facebook live එකේදී. මොකක්ද කීකේ හිටියේ? අර
4: මම කීකේ හිටියේ කසුනියක් කී මේ අම්මලාගේ ලැබෙන සහයෝගි ගැන. අම්මා විතරක්ම නෙමෙයි පවුලේ හැමෝගෙම. ඉතින් අපි කොච්චර දක්ෂ වුණත්, මේ ලෝකේ ඉන්න දක්ෂම ළමයා වුණත්, මම විශ්වාස කරනවා ඒ පවුලෙන් ලැබෙන සහයෝගය නැත්තම් අපිට කොයි තරම්වත් දුරක් එන්න බෑ කියලා. ඉතින් මේ අපි Net FM Alpha Studio එකේ නංගි වගේ ලස්සන හිතක් තියෙන ලස්සන තරුවක් බිහි කරපු අම්මට ස්තුතිවන්ත වෙනවා.
1: ඇත්තටම ආදර්ශමත් විදිහට හොඳට ගයිඩ් කරලා තමන්ගේ දෝණිව ඉදිරියටම අරගෙන යනවා. තව මල්ලී නංගි දෙන්නම ඉන්නවා, දැවිත් ඉන්නවා, නංගි බබා නම් නේද? ඉතින් තෙනුමි දෙවන්නා ලකුණු 180ක්, ශිෂ්‍යත්වයටත් ලකුණු 180ක් අරගෙන තමයි බදුල මධ්‍ය මහාවිද්‍යාලයට ගිහිල්ලා තියෙන්නේ. කලින් ඉස්කෝලේ මොකක්ද කිව්වේ දෝණි?
4: විහාර මහදේවි.
1: විහාර මහදේවි. ඉතින් එතකොට ඒ ඉගෙනීමේ කටයුතුත් ඒ විදිහට කරනවා, බාහිර කටයුතුත් ඒ විදිහට කරනවා. මෙතන මේ තියෙන විශේෂ ෆොටෝ එක මොකක්ද? ෆොටෝ එකක් ගෙනල්ලා තියෙනවා මම දැක්ක.
4: අක්කේ මට කියන්න වැඩන මම පියානෝ ප්ලේ කරනවා.
1: කිව්වෙම නෑ ඉතින් ඒක.
4: ඉතින් මේක මට හම්බුනේ මං ඕලන්ඩ් ෆයිනලිස්ට් කෙනෙක් වුණාට පස්සේ. පියානෝ ගහන්නේ මං 6 වසර ඉඳලා. ඉතින් මං ක්ලාස් යනවා පියානෝ වලට. ඒකෙන් අපේ පළාත කලාපය නියෝජනය කරලා තමයි මං කොළඹ ඇවිල්ලා. කොළඹ තමයි තිබුණේ මේකේ සෙරමනි එක. ප්ලේ කරලා මට හම්බෙච්ච ට්‍රොෆි එක තමයි මේ.
1: පියානෝ ප්ලේ කරනවා, ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ ඉන්නවා, පරිසර කටයුතු සිදු කරනවා. හරිද? ඊළඟට ඉංග්ලිෂ් නිවුස් කියනවා. අපි මට ඒකෙන් තව කොටසක් අහන්න ඕනේ. ඒක හරි ලස්සනයි. ඉංග්ලිෂ් නිවුස් ටෝන් එකට මං හරි ආසයි. අපි කියමු දැන් මොකද ඉදිරියේදී. මේවා අපිට මේ සජීවී වහන්න බැරි වෙන්න පුළුවන්. මෙයා තව ලොකු වුණාම නේද ලෙහස? හරි, තව කොටසක් කියන්න බලන්න.
5: Now the news in detail. Local news. Senior Deputy Inspector General of Police Attorney at Law Dr. Ajit Rohana retired today after completing an illustrious 38-year career in Sri Lanka Police. A ceremonial police guard of honor was held at the Velakadra Stadium in Kurunagala to mark his retirement and honor his long-standing service to the country.
1: Me lehansa den apita gala nawathuma naththam hithuwoth ema me English channel ekaka news enawa kiyala ne.
4: Ela thiyenawa ne kasuniyak ki.
1: Oh ettata
4: apita ewala thiyenawa me messages. Mama me den thamai radio ekak on kale mam me ikmanata karakawanne addima thamai kasuni nendige kathana ehune kiyala.
1: Eka thamai. Ethen thawa thiyenawa me mage langa me card ekak. Mokak
4: මේක අක්කි ඇවිල්ලා ටයිකොන්ඩ වලින් හම්බෙච්ච එක.
1: ඒ ගමන ටයිකොන්ඩලු
4: කිව්වෙත් නෑ. ඉතින් මං ටයිකොන්ඩ ප්ලේ කරන ස්පෝට් එකක් විදිහට. ඒ වගේම අපි ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකෙත් ඉන්නවා.
1: ඒක හෙමින් කියන්නේ ක්‍රිකට් ටීම් එකෙත් ඉන්නවා.
4: ක්‍රිකට් ටීම් එකෙත් ඉන්නවා. ඉතින් මං ටයිකොන්ඩ වල දැන් රෙඩ් බෙල්ට් එකේ ඉන්නේ. තව එක බෙල්ට් එකයි තියෙන්නේ. ඉතින් මේක ඉන්ටර්නැෂනල් මීට් එකේදී ගහපු එකක්. සුගතදාස ස්ටේඩියම් එකේ තමයි තිබුණේ. ඉතින් මේකට ඒකට පාටිසිපේට් වෙච්ච නිසා තමයි මේ කාඩ් එක මට හම්බුනේ.
1: ලස්සන මතකයක් විදිහට ඒ පාටිසිපේෂන් කාඩ් එක තියාගෙන ඉන්නවා. මේ මොනවාද? ඒව කෙනත් කියන්නකෝ.
4: මේවා කියවිලා මං ඉස්කෝලේ සොසයිටිස්. ඉස්කෝලේ මීඩියා යුනිට් එකේ, ජූනියර් ඩ්‍රාමා ටීම් එකේ,
5: වෙස්ටන් බෑන්ඩ් එකේ වගේ පරිසරණීම කණ්ඩායමේ ශිෂ්‍ය නායිකාවක් විදිහට සාරස කතෘ සංසදයේ පාර්ලිමන්ට් එකේ වගේ ගොඩක් දේවල් වල මං ක්‍රියාකාරී සමාජිකාවක්.
4: ලෙහන්සා හරි සන්තෝසයි නේද මේ වහනකොට?
6: ගොඩාක්.
4: අපිට කොච්චර දේවල් තව තව පුළුවන් කියලා හිතෙනවා නේද? අපි එක දෙයක් කරලා කොච්චර මහන්සිද, අයියෝ දැන් නම් ඇති හොඳටම එපා වෙලා තියෙන්නේ, අයියෝ මේ හැමදාම මේව කරනවා කියලා හිතනවා. වැඩ දෙක තුනක් කරලා මේ මෙච්චර මොකටද මේ චූටි කාලේ එහෙම කියලා හිතනවා. හැබැයි බලන්නකෝ අපිට මේ දේවල් කරනකොට ඉදිරියට යනකොට හානේ අපිට තව ගොඩක් තව දේවල් කරන්න පුළුවන් නේද කියලා හිතෙනවා. ඒ නිසා අපි අද කපමු සුපිරි කේක් එකක්, බර්ත්ඩේ කේක් එකක්.
6: අපි කපමු. අපි මුලින්ම සුබ පැතුම එකතු කරන්නේ අද උපන්දිනය සමරන නෙත්මී නවෝදයා පුංචිට සුදු දෝනි ඇතුළු පවුලේ හැමෝම විශ් කරන වාද්දුව ආචියාමටත් සුබ උපන්දිනයක් වේවා කියලා ඒ කට්ටියම විශ්ක එකතු කරනවා. එතකොට සුභාෂිනී නංගිගේ උපන්දිනයද සුබ පැතුම් ගේන්නේ අක්කා නිලන්ති අයියා. එතකොට මිනිබිරිය සනුති එක පවුලේ හැමෝම. අද 13 වැනි උපන්දිනය සමරන සිද්ධාර්ථ කනිෂ්ඨ විද්‍යාලයේ 8 වසර ඉගෙන ගන්න එරංගා කෞශල්‍යා බණ්ඩාරට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා එයාගේ අම්මයි අප්පච්චි විශ්ක එකතු කරනවා. කුලියාපිටියේ පදිංචි ඉසලි ඉවන්යා කොතලාවල චුටි දුවට බටුවත්තේ ආච්චි සීයයි නැන්දයි මාමයි කට්ටියම සුබ පැතුම් එකතු කරනවා. බතිගම මහාවිද්‍යාලයේ සේවය කරන විශ්‍රාමගිය ආදරණීය දම්මිකා මුතුමාල ගුරු සහෝ සහයුරියට සුබ උපන්දිනයක් වේවා කියලා බතිගම මහාවිද්‍යාලයේ හිටපු මිතුරු කැල ප්‍රාර්ථනා කරනවා. ඊයේ තමයි මගේ පුතාගේ උපන්දිනය. අද යට සුබ පතන්න බැරිද? එයාගේ නම මම මේ මුළු මැසේජ් එකම කියවන්නේ. එයාගේ නම පැතුම් තේජිත. 25 වෙනි උපන්දිනය තමයි සමරන්නේ.
4: මේ හැමෝටම සුබ වෙන්න ජය වෙන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න අපි වෙනද වගේ මාතත් ලස්සන අලුත් වයිබ් එකක් අරගෙන ඇල්ෆා ස්ටුඩියෝ විෂන් කෙයා එක්ක බතුල්ල මත මහාවිද්‍යාලයේ තෙනුමි දෙවන්නා ඒ වගේම ඇයිගේ අම්මත් ළඟම තියාගෙන තමයි තෙනුම මේ දක්ෂතා ඔක්කොම කතා කරේ අද. ඒත් මට ඒ දසුන බලන්න ඕනි වුණා ලෙහන්සා. අම්මා ළඟ ඉඳලම කතා කරන්න ඕනි කියන හැඟීමම මට ආවා. ඒ නිසා ඒ අවස්ථාව දුන්නේ. මොකද හැමදාම මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ නේද තෙනුමි?
6: අනිවාර්යයෙන්ම.
4: මොකද හිතෙන්නේ ඇල්ෆා ස්ටුඩියෝ දැන් BMICH ඇවිල්ලා ඇල්ෆා ස්ටුඩියෝ තේරිලා මේ ආපු ගමන ගැන මේ ඔයාට ලැබුණු පළමු එක්ස්පීරියන්ස් එක ගැන මොකද හිතෙන්නේ?
6: අක්කි මෙහෙමයි, මං BMICH එකට ආවේ පොත් ගන්න. ඒ යන ගමන් මට එච්ච ලොකු අයිඩියා එකක් තිබ්බේ නැහැ නෙත් FM ඇල්ෆා ස්ටුඩියෝ එක තියෙනවා කියලා. ඉතින් යන ගමන් තමයි දැක්කේ ඇල්ෆා ස්ටුඩියෝ එක. ඉතින් මට ආස හිතුණා දැන් ට්‍රයි එකක් දීලා බලන්න. ඉතින් ඊට පස්සේ මං සිලෙක්ට් වුණා කසුණියක් නිසා. ඊට පස්සේ මට මේ තැනට ඇවිල්ලා එක කරන්න ලැබිච්ච එක ගැන මං ගොඩක් සතුටු වෙනවා. මොකද මගේ ජීවිතයේ මේ පළවෙනි අත්දැකීම මෙහෙම ඉන්ටර්වියු එකකට එන මං. ඉතින් ඒ කවදාවත් අමතක වෙන්නේ නැහැ මට. ඉතින් ඒ වගේම කසුණියක් කිට ගොඩක් තැන්කියු. ඒ වගේම ඉස්කෝල්නුත් ලොකු සපෝට් එකක් හම්බුණා මට. ඉස්කෝල් නැත්තම් මේ මොකුත් නෑනයක්. මගේ අනවුන්සින් හැකියාව අඳුරගත් ඉස්කෝලෙන්, අවස්ථාව දුන්න ඉස්කෝලෙන්, ඉතින් ඉස්කෝලේ ප්‍රින්සිපල් සර්ටන්, මීඩියක වාරත සිත් සර්ටන්, මන්තිකා ටීචරත් වගේම හැමෝටම ගොඩක් ස්තුති වෙන්න කියලා මම මේ වෙලාවේ කියනවා.
4: පරිසරය ගැන හිතන පරිසර නියමවරයක් විදිහට කටයුතු කරන ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නායකයෙක් විදිහට කටයුතු කරන තයිකොන්දු ක්‍රීඩාව කරන පියානෝ ප්ලේ කරන පොත් ලියන ලකුණු ශිෂ්‍යත්වයට 180ක් අරගෙන බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයට ආපු ඒ විතරක් නෙමේ තම අධ්‍යාපන කටයුතු වලින් ඉදිරියටම යන තෙනුමි දෙවන්නා බදුල්ල මධ්‍ය මහාවිද්‍යාලයටත් ඔබ ආලෝකයක්. ඒ වගේම මං හිතනවා ඉස්කෝලේ ඔබට ආලෝකයක්. තව තව ඉදිරියට යන්න, මුතු මැණිකක් වෙන්න, රන් මැණිකක් වෙන්න, මේ ලෝකය බබලවන්න, අපේ රට ජාත්‍යන්තරයට අරගෙන යන්න. දවසක ඉංග්‍රීෂ් නිවුස් රීඩ කෙනෙක් වෙලා ආපහු ඇල්ෆා ස්ටුඩියෝ එන්න. හරිද? අපි ඔයත් එක්ක ඉන්න ඇල්ෆා ස්ටුඩියෝ. එහෙනම් ලෙහස යමුනේ.
6: යමු. ආයෙමු
4: හෙට. මම කස්සනේ.
6: මම ලෙහන්සා.
4: මිෂන් කෑ එක හැමදාම අපි ඉන්නවා.
3: Net FM Alpha Studio with Vision Kya. Kasuni and Lehansa.
7: FM Anupaha. FM 94.8. Net FM. Divina Pura.

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙත් අමතන්න 0112 863 363 0766 716 3672

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 13 වනදා අඟහරුවාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සම්නාමය. net news සජීව මැදිරියේ සිට මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල රිමාන්ඩ් කළ චාමර නාමල්ගේ වාට්ටුවේ අලුත් IMF ගිවිසුමකට යනවාද ජනපතිගෙන් කොලේලියක්. ඥානසාර හිමි කලින් සිරදඬුවම් විඳි සමයේ ජම්පරය ඇන්දාද මාගල්කන්දේ හිමි කතා කරයි. අද සිට තද වැසි එල්ඩිනෝ නිසා ෂණික ගංවතුර අවදානම් ගැනත් අනතුරු ඇඟවීම්. හුති ප්‍රහාර හමුවේ සෞදි බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රබල ප්‍රකාශයක්.
1: The truth people trust.
0: රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්තයා ගෙනල්ලා තියෙන්නේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට. එම බන්ධනාගාරයේ නාමල් මන්ත්‍රීවරයා රඳවලා ඉන්න වාට්ටුවටම චාමර මන්ත්‍රීවරයා දැම්ම කියලා බන්ධනාගාරය කියනවා. ඒ ඇතුළු දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට.
1: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳ වූ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඊයේ පස්වරුවේ එම බන්ධනාගාරය වෙත රැගෙන ඔහු රඳවඩු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රඳවා සිටින වාට්ටුවේ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. පැය 4ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා ඊයේ දිනේ අත්අඩංගුවට ගනු ලැබුවේ අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී. ඒ අනුව එහි නිලධාරීන් මන්ත්‍රීවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාල සීමාවේ පොස්පේට් අපනයනය කිරීමට අවශ්‍ය කටයුතු සලසා දීම සඳහා සමාගම් තුනකින් ₹84,00,000 අල්ලස් මුදල් ලබා ගැනීමේ සිදුවීමකට අදාළවයි. එමෙන්ම සැකකරු සිය බිරිඳ සහ ඥාතීන් සම්බන්ධ කරගනිමින් අයතා ලෙස වත්කම් උපයාගෙන ඇති බවන් මැණික් ව්‍යාපාරිකයන් රැසකගෙන්ද අල්ලස් ලබාගෙන ඇතැයි චෝදනා පවතින බවන් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබුණා. අනතුරුව අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට කියා සිටියේ සැකකාර චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා මැණික් ව්‍යාපාරිකයන්ගෙන් අල්ලස් ලබා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන්ද විමර්ශන සිදු කළ බවයි. ඒ අනුව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ පැමිණිලි පහකට අදාළව අධිකරණය හමුවට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කළ සිවුරට යුතුකම නිදහසේ පාදයාත්‍රාව අද සිවුවන දිනට වරකාපොලින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම පාදයාත්‍රාව අද නිට්ටඹුව දක්වා පැමිණීමට නියමිතයි. මේ අතර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් මීට පෙර සිරදඬුවම් විඳි ආකාරය සම්බන්ධයෙන් ඇතැමුන් සිදුකරන ප්‍රකාශ පිළිබඳව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.
2: ගලබඩත්තේ ඥානසාර හාමුදුරන් වහන්සේ 2018 වර්ෂයේ බන්ධනාගාරගත වුණාට පසුව සිරගත වුණාට පසුව බන්ධනාගාර ඇඳුම ඇඳාය කියන වග යම් යම් උදවිය විවිධ මාධ්‍ය හරහා පුළුල් ප්‍රචාරයක් ලබා දෙමින් පවතී. අපි මේ වෙලාව ඉතාමත්ම වගකීමෙන් කියනවා එවකට හිටපු යහපාලන ආණ්ඩුව සමයේ යම් යම් උදවිය ගලබඩත්තේ ඥානසාර හාමුදුරන් වහන්සේට බන්ධනාගාර ඇඳුම එම නැත්තම් සරල දන්න භාෂාවෙන් කියනවා නම් ජම්පරේ අඳන්න යම් යම් උදවිය උත්සාහ කළත් එවකට හිටපු රාජ්‍යනායක ඒකයාගේ මැදිහත්වීම මත හා විවිධ පාර්ශවලව මැදිහත්වීම මත බොහෝ භික්ෂුන් වහන්සේලාගේ ඍජු මැදිහත්වීම මත ඒ කටයුත්ත වලක්වාලන්න හැකියාව ලැබුණා. ඒ නිසාවෙන් කවුරු කොහොම කිව්වත් ජනාධිපතිතුමා එදා පැහැදිලිවම අපේ අනුනායක මහහිමිපාණන් වහන්සේලා මුණ ගැහිච්ච වෙලාවෙකව 2018 මේ වගේම උන්වහන්සේට වන්දනාගාර ඇඳුම අඳින්න සිද්ධ වුණා වගේ නිසා අපි මේ වෙලාවේ පැහැදිලිවම කියනවා ඉතාමත් වගකීමෙන් කියනවා 2018 වර්ෂයේ කලබඩත්තේ ඥානසාර හාමුදුරන් වහන්සේ වන්දනාගාර ඇඳුම ඇඳේ නැහැ අඳින්න පසුබිම සකස් වුණෙත් නැහැ උන්වහන්සේ ඍජුවම ප්‍රතික්ෂේප කරා ඒ නිසා මේ වන්දනාගාරයට බලහත්කාරයෙන්වත් ඇඳුම අඳවන්න හැකියාවක් නොලැබුණ විත්තිය මේ වෙලාව අපි මතක් කරන්නට ඕන
0: ආර්ථික වර්ධනය අත්පත් කරගත හැකි නව එකඟතාවලට එළඹීමට හැකිනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් මෙතෙක්ගෙන නොමැති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. ඊයේ රාත්‍රියේ කොළඹදී පැවති 2026 ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
3: වැදගත්ම ප්‍රශ්නේ මං හිතන්නේ මේක. දැන් ඔබ රජය IMF EFF ප්‍රෝග්‍රෑම් එකේ අන්තිම අදියරට ඇවිල්ලා ඉන්නේ. තව මාස 6ක් විතර තියෙනවා. සමහරට තාම පොඩක් කලින් වැඩි වෙන්නත් පුළුවන්. නමුත් ඔබතුමාගෙන් අහන්න කැමතියි අලුත් IMF වැඩසටහනක් එහෙමත් නැත්නම් 18 වෙනි වැඩසටහනක් කිරීම ගැන ඔබගේ අදහස මොකක්ද?
4: ඇත්තටම අපි දැනට රේටින්ස් වලින් උඩට ඇවිල්ලා තියෙනවා. නමුත් තවත් පීවරක් අපි ඉදිරියට යන්න ඕන. අපේ විදේශ සංචිත ප්‍රමාණය අපි අපේක්ෂා කරන මට්ටමට තව ළඟා විය යුතු තිබෙනවා. මේ සාධක පරිපූර්ණ කරගන්න පුළුවන් නම් අපිට ආය හැකි. නමුත් ලෝකෙත් යම් අවිනිශ්චිතභාවයක් මතුවලා තිබෙනවා. කුමක් සිදු වේවිද කියලා අපිට නොදන්න තත්ත්වයක් මතුවලා තිබෙනවා. උදාහරණයකට ගත්තොත් ගිය අවුරුද්දේ අපේ ඉන්ධන ආනයන වියදම 2025 වසරේ බිලියන 4යි මිලියන 442යි. මේ අවුරුද්දේ අගෝස්තු මාසේ වෙනකොට අපේ ඉන්ධන ආනයන වියදම මිලියන 482යි. ඒ කියන්නේ ගිය අවුරුද්දේම ඉන්ධන සඳහා වැය වුණු බිලියන 4ක් කියලා උපකල්පනය කරොත් මේ අවුරුද්දේ මුල් මාස 8ට අපිට බිලියන 4ක් වැය වෙලා තියෙනවා. ඒ කියන්නේ අවුරුද්දෙන් 3/2කින් අපිට ඒ වගේම අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්කම පළවෙනි විස්තීර්ණ අය වැඩසටහනේ අවුරුදු 4 ඉලක්කයේ උනේ අපේ ස්ථාවරභාවය ළඟා කරගන්න. මම හිතන්නේ අපි සැලකිත ප්‍රමාණකින් ස්ථාවරභාවය ළඟා කරගෙන තියෙන සෑම අතින්ම. දැන් අපේ ඊළඟ සැලසුම් වෙන්නේ මේ ස්ථාවරභාවය ආරක්ෂා කරමින් කොහොමද අපි growth එක වර්ධනය අත්පත් කරගන්නේ කොහොමද? ඉතින් මම හිතන්නේ අපිට වර්ධනය සඳහා අලුත් එකඟතාවයකට යන්න පුළුවන් නම් අපි යන්න ලෑස්ති.
0: මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා
4: අපි ආපහු හැරිලා බැලුවා. අපි පාලන බලය ගත්තට පස්සේ අපිට ඉටු කරන්න තිබුණු අරමුණු සහ අපි අපේක්ෂා කරන මේ දේ කරන්න ඕන කියලා ඒ දේ කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අනුබද්ධත් එක්ක තිබුණු අපේ බැඳීම අපිට බාධා වුණේ මොනවටද? මේක අපි කරන්න හිටපු දෙයක්. නමුත් IMF එකත් එක්ක ඉන්න අපේ එකගතාව නිසා අපිට බාධා වුණා. මම හිතන්නේ මේ හඳුනාගත හැකි ඉතා කුඩා ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා තමයි මම හිතන්නේ ගැටුමක් නැතුව නේද අවුරුදු 4ම සම්පූර්ණ කරගන්න පුළුවන්කම ලැබුණා. එහෙම නැත්නම් මම හිතන්නේ අවුරුදු 4
3: EFF එක කළම නැහැ ජාන
4: කරලම නැහැනේ අවුරුදු 4ම යන්නේ නැහැ සාමාන්‍යයෙන් බොහෝ තැන්වල බිඳ වැටලා තිබෙනවා. අපි අතර ලොකු විසංවාදයක් තියෙන්නේ. නමුත් ඊළඟ ප්‍රෝග්‍රෑම් එක මොන වගේ වෙන්න ඕනද කියන එක තමයි අපි සාකච්ඡා කරන්නේ. දැන් මුදල් අමාත්‍යස් අපේ මහ බැංකුව අධිපතිතුමා ඇතුළු අපි කණ්ඩායම අතර යම් අපේ ආර්ථික ශාස්ත්‍රය පිළිබඳව අවබෝධයක් තියෙන කණ්ඩායම අපි සාකච්ඡා කරමින් තිබෙනවා. මොන වගේ ප්‍රෝග්‍රෑම් එකද අපි යන්න ඕන කියලා ඒක මත තමයි තීරණය වෙන්නේ. නමුත් තව මාස 6ක වගේ කාලයක් අපිට ඉතුරු වෙලා තිබෙනවා. නමුත් අපි මුළුමනින්ම අත්තරනවා කියන තැනකුත් නැහැ. යායිතු
0: ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපයක් නිර්මාණය විය හැකි බැවින් අද දිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100ත් 150ත් අතර තද වැසි ඇති විය හැකි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර මේ වන විට එල්නිනෝ තත්ත්වයක් බලපා ඇති බැවින් මේ දිනවල කෙටි කාලයක් තුළ තද වැසි ඇති වී ෂණික ගම්වතුර තත්ත්වයන් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා පැවසුවේ.
5: ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් බවට දැන් වර්ධනය වෙලා තියෙනවා. එල්නිනෝ තත්ත්වය ආරම්භ වුණේ ඇත්තටම ජූනි මාසයේ. එල්නිනෝ තත්ත්වයකදී අපි කිව්වේ අපේ නිර්ිත දිග මොසමේ වැස්ස තරමක් අඩු වෙනවා. නමුත් දෙවන අන්තර් මොසමේ, ඒ කියන්නේ මේ ඔක්තෝබර් නොවැම්බර් වැස්ස වැඩි වෙනවා කියලා. සාමාන්‍ය ඔක්තෝබර් නොවැම්බර් තමයි අපේ අවුරුද්දක වර්ෂාපතනය ගත්තාම එකෙන් 130ක් ලැබෙන්නේ. ඒක ඊටත් වඩා වැඩියෙන් ලැබෙයි කියලා තමයි අපි මුලින්දලම පුරෝකථනය කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ එල්නිනෝ තත්ත්වයකදී දැන් ඒක ප්‍රබල මට්ටමටත් වර්ධනය වෙලා තියෙනවා. ඔක්තෝබර් නොවැම්බර් තද වැසි තමයි අපි අපේ ඒ වගේම දේශගුණ විපර්යාස, ඒ වගේම පාරිසරික හේතු, ඒවත් එක්ක අපි දිවයිනක්. එතකොට අපේ වැස්ස ටිකක් පුරෝකථනය කරන්න ටිකක් අමාරුයි. කොහොම වුණත් ඔක්තෝබර් නොවැම්බර් මාස දෙකේ අපි බලාපොරොත්තු වෙනවා සාමාන්‍යයට වඩා වැඩි තද වැසි ලැබේවි. ඒ වගේම මේ එල්නිනෝ තත්ත්වයේ හේතුව නිසා මේවා තීව්‍ර වැසි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉතා කෙටි කාලයකදී තද වැස්සක්, තීව්‍ර වැස්සක් ලැබෙන්න පුළුවන්. එතකොට තමයි ෆ්ලෑෂ් ෆ්ලඩ්, එහෙම නැත්නම් ජනික ගම් වතුරක් ඒ වගේ වෙන්න ඉඩකඩක් තියෙන්නේ.
0: ඒ අනුව පවතින වැසි තත්ත්වය ඉදිරි මාස දෙක තුළද අපේක්ෂා කළ හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
5: අපි බලාපොරොත්තු වෙනවා මෙම වර්ෂා කාලය දෙසැම්බර් දක්වාම ඉදිරියට පවතිවි කියලා. ඒ වගේම මේ දෙවන අන්තර් මෝසම් කාලය ඔක්තෝබර් නොවැම්බර් මාසවල තමයි බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ එල්නිනෝවක් තිබුණත් නැතත් කැළමිලි ස්වභාවයන් හටගන්නේ. ඉතින් අපිට මතකයි දිට්ටා සුලිකුණාටු ආවෙත් නොවැම්බර් මාසේ. එතකොට අපිට නොවැම්බර් මාසය කියන්නේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළමිලි ස්වභාවයන් හට ගන්නේ නැහැ කියන්න බෑ. අපට එක පාටයක බැහැර කරන්න බෑ. ඒ වගේම එල්නිනෝ තත්ත්වයකදී එහෙම තත්ත්වයක් හැදුනොත් එය තීව්‍ර වෙන්න, ඒ කියන්නේ ඒකෙන් ලැබෙන හානිය වැඩි වෙන්න බොහෝ දුරට ඉඩකඩක් තියෙනවා. අපි ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අපි ඒ පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට වරින් වර නිවේදන නිකුත් කරනවා. දෙසැම්බර් මාසයේත් මේ වැස්ස තරමක් දුරට පවතීවි. ජනවාරි මාසයෙන් පස්සේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ වැසි අඩු, ඒ කියන්නේ නියඟ කාලගුණයක්. ඒ වගේම උණුසුම් මාස විදිහට අපි බලාපොරොත්තු වෙනවා පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ පවතීවි කියලා.
0: මේ අතර මේ දිනවල මහවැලි ජලාශවල ජලමට්ටම ඉහළ මට්ටමක පවතින බැවින් ජලවිදුලි නිෂ්පාදනය උපරිම මට්ටමක පවතිනවා. මේ හේතුවෙන් දෛනික ජලවිදුලි නිෂ්පාදනයෙන් 70% පුනර්ජනනීය විදුලි ප්‍රභවයන්ගෙන් සපුරා ගන්නා බවයි මහවැලි අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිලන්ත ධනපාල මහතා පැවසුවේ.
6: මේ දින වර්ෂාපතන රටාවත් එක්ක බැලුවොත් එහෙම දැනට අපි ගණනය කරපු හැටියට කොත්මලේ වාන් මට්ටමට නොවැම්බර් 4 ඉඳන් විතර වාගෙනවා කියන එක තමයි පෙන්වන්නේ. නමුත් මේ වෙනකොට ජල විදුලි බලය උපරිම ලබල දීලා තියෙනවා. ඒ අනුව අපි මේ සාමාන්‍ය පුනර්ජන විදුලිය නිෂ්පාදනය කර 70%. එතකොට අපි ගත්තොත් එහෙම 30% විතර තමයි ගල් අඟුරු ආරේ මේ කියන්නේ. මේ වෙලාවේ ජල විදුලිය ගොඩක් භාවිත වෙනවා. ඉස්තර ජලාශය දැනට 84%ක් තියෙනවා. දැනට තියෙන ගණනය කිරීම අනුව ඔක්තෝබර් 27 ඉඳන් විතර වාගේ තමයි වාන් මට්ටමට එන තත්ත්වයක් තියෙන්නේ. ඊට රන්දනිගල ගත්තොත් එහෙම ලොකු ජලාශයක් විදිහට තියෙන්නේ. ඒ ජලාශය තියෙන්නේ 11යි, කියන්නේ නොවැම්බර් 19 ඉඳන් වාගේ තත්ත්වයට තමයි මේ යන රටාවන්ම තියෙන්නේ. ඒ කියන්නේ අපි ජල විදුලිය ගොඩක් නිෂ්පාදනය වෙන නිසා සාමාන්‍යයෙන් දැනට ලොකු වාන් දැමීමක් දැනට පුරෝකථනය වෙන්නේ නැහැ.
0: සෞදි අරාබියේ ගුවන්තොටුපළවල් සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් යේමනයේ හුති සන්නද්ධ සංවිධානය එල්ල කරන දරුණු ප්‍රහාරයන්ට එරෙහිව ඉතා දැඩි හා බරපතල ප්‍රතිචාරයක් ලබා දෙන බවට සෞදි අරාබිය ප්‍රතිඥා දී තිබෙනවා. රියාද් නුවර පැවැත්වෙන ලෝක පෙට්‍රෝලියම් කොංග්‍රසය ඇමතු සෞදි බලශක්ති අමාත්‍ය අබ්දුල් අසීස් බින් සල්මාන් කුමරු සඳහන් කළේ පසුගිය සති කිහිපය තුළ සිදු වූ සිදුවීම් ඉතා බරපතල වන අතර සෞදියේ ප්‍රතිචාරයද ඊට නොදෙවෙනි ලෙස ප්‍රබල වන බවයි. පසුගිය ඉරිදා දිනේ රියාද් නුවර කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අංක 4 මගී පර්යන්තයට එල්ල වූ ප්‍රහාරයෙන් පාකිස්තාන ජාතිකයෙකු මිය ගිය අතර ඊට පෙරදින එල්ල වූ මිසයිල් ප්‍රහාරයෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මීට අමතරව පසුගිය සතියේ එල්ල වූ ප්‍රහාරයන්ගෙන් සෞදි ගුවන් සේවයේ නියමුවක ඇතුළු තවත් පිරිසක් මිය ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේද රියාද් නුවරට එල්ල වූ බැලස්ටික් මිසයිල් ප්‍රහාරයක් සාර්ථකව විනාශ කළ බව සෞදි ප්‍රමුඛ සංග්‍රාමික සංධානය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ප්‍රහාරයන් මැදේ වුවද රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් සෞදි ජනතාව ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් නිර්භීත පිරිසක් බවත් පවසමින් බලශක්ති අමාත්‍යවරයා ජාත්‍යන්තර නියෝජිතයින් හමුවේ විශ්වාසය පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

0: ඔබ වෙත ගෙන ආවේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 අමතන්න.
3: FM 95. FM 94.8. Net FM. Divine Pura.
4: Good morning. උදේ 7:02.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: FM Algo Town
2: brought to you by
3: Melwa Box Bar වල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melwa එක ලංකාවේ එක.
4: මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. Yolo by Prime Group. අමතන්න 13.22.
5: Damro inverter ශීතකරණ රුපියල් 95000 සිට සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
7: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
8: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි විජයකුරක්කන්.
9: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
11: ධන්නවද හොම්ස්, මේ මිනිසුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
12: මොකද්ද ඔය විසිගිරිල්ලද?
11: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියා වල මීටර 91ක්, නගෝයා වල මීටර 88ටත් එහා.
12: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
11: ඇයි?
12: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ.
13: මීටර් 90ට එහා විසිවෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. net fm algo town සතියේ දිනවල උදේ 7ට
1: net fm algo town

0: Good morning. ഉദയ ഹതായി വിനാടി നമയായി. ബംഗാളി വലിയ ഗുഡ് മോർണിംഗ് ബംഗ്ലാദേശിലെ കട്ടിയ ബംഗാൾ വലിയ ഗുഡ് മോർണിംഗ്
1: හරි
2: එහෙම දේවල් වෙන්න පුළුවන්. හරි දැන් මේ ඔය විදිහට කරුණු කාරණා ලෝකේ වටේ සිද්ධ වෙද්දී මේ අපිටත් ඔය වගේ ප්‍රශ්න වලට පොඩි පොඩි දේවල් වලට මුණ දෙන්න සිද්ධ වෙනවා.
1: ලෝකේ තියෙන
2: රටන ඒවත් එක බලද්දී
1: ඔව් අද මේ බොරතෙල් බැරල් එකක මිල ඩොලර් 107 වෙලා.
2: හා ඔවුනේ. ඉතින් ඉස්සෙල්ලම කියන්න ඕන දේ තමයි මේ දැන් ඔය අපි නෙමෙයි මේක කියන්නේ ලෝකේ පුරා ඉන්න විශේෂඥයින් ඒ වගේම තමයි ඔය විවිධාකාරයේ විෂයන් සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විෂය ප්‍රාමාණිකයින් මේ හැමෝම අපි නිකන් එක පොදු කුලකයකට ගත්තොත් මේ බුද්ධිමතුන් කියන කට්ටිය ලෝකයට යම් අනතුරු වැගවීම් කිහිපයක් කරලා තියෙනවා. ඒ අනතුරු වැගවීම් අතර ඉස්සෙල්ලම තියෙන දෙයක් තමයි මේ අපිට නොතේරෙන්න අපේ ස්වභාවයන් මේ වෙනස් වෙමින් පවතිනවා. අපේ හැසිරීම් රටාවන් වෙනස් වෙමින් පවතිනවා.
0: රයිට්.
2: ටිකක් අපි මේ වයලන්ට් හරිම මේ ප්‍රචණ්ඩකාරී තැනකට ඇවිල්ලා දිනවා. අපේ මේ හදිස්සිය ඇති වෙලා තියෙන ප්‍රචණ්ඩකාරීත්වය සහ ලෝකයේ මේ වෙනකොට සිද්ධ වෙමින් පවතින කාලගුණික දේශගුණික විපර්යාසය අතර මොකක් හරි මේ සම්බන්ධතාවයක් ඉන්ටර්කනෙක්ෂන් එකක් තියෙනවද අන්තර් සම්බන්ධතාවයක් තියෙනවද කියලා ඔන්න පොඩි කතාබහක් ඇති වෙලා තියෙනවා. දැන් ඊයේ ලෝකයේ ඉන්න කාලගුණ විද්‍යාඥයින් ඊට පස්සේ ඔය භූ විද්‍යාඥයින් මේකට එකතු වෙලා පොදු නිවේදනයක් නිකුත් කරනවා. මේ නිවේදනය තමයි බ්‍රේස් ෆෝ ඉම්පැක්ට්.
0: බ්‍රේස් ෆෝ ඉම්පැක්ට්.
2: ඉම්පැක්ට් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්ලේන් එකක් හදිස්සියේ ගොඩ බාද්දි. හදිස්සියේ ඩිච් කරද්දි. ඊට පස්සේ අභ්‍යවකාශ යානයක් වගේ කඩාගෙන වැටෙද්දි. නැත්තම් වේගෙන් යන වාහනයක් අර ෆිල්ම්ස් වල එහෙම පෙන්නන්නේ හැප්පෙන්න ඕන මෙන්න තියෙද්දි අපිට ඔය මේ අනතුරු වැගවීමේ සංඥාව නිකුත් කරනවා.
0: ඒ කියන්නේ
2: වහාවහාම ඝට්ටණයකට සූදානම් වන්න. වහාම ඝට්ටණයකට සූදානම් වන්න කියන අනතුරු වැගවීම නිකුත් කරනවා. එතකොට මේ ලෝකේ විද්‍යාඥයින් මොනා සම්බන්ධයෙන්ද මේ අනතුරු වැගවීම සිද්ධ කරේ? ඒ වෙන මොකුත් නෙමෙයි. දැන් අපිට මේ ටිකේ රට ඇතුලේ ඔය එක එක ප්‍රශ්න තිබ්බට මුළු ලෝකෙම මේ ටිකේ හිතන්නේ එල් නීනෝ ගැන.
0: ඔව්.
2: අපිට විතරක් එල් නීනෝ හැර වෙන ජාතික ප්‍රශ්න තිබ්බට ලෝකෙම එල් නීනෝ ගැන හිතනවා.
0: හිතනවා, රෙඩි වෙනවා.
2: රෙඩි වෙනවා. හරිද? ඉතින් මේ විද්‍යාඥයින් විශේෂඥයින් කියන දේ තමයි හදිස්සි ගම් වතුර තත්ත්වයන්, ඊට පස්සේ නියග, අස්වැන්නට පළදාවට සිද්ධ වෙන හානි වගේම අධික තාපය රස්නේට අපිට සූදානම් වෙන්න වෙනවා කියන එක. ඒ වගේම තමයි මේගොල්ලෝ තව අනාවරණයක් කරනවා මේ නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ උෂ්ණත්වයත් එක්කන එල් නීනෝ තත්ත්වයන් නැති වෙන්නේ පැසිෆික් සාගරයේ වෙන උෂ්ණත්වය මේ
1: උණුසුම් දියවැල්
2: වෙන මේ වෙනස්කමක් නිසා තමයි මේ මුළු ලෝකෙටම එල් නීනෝ තත්ත්වයන් එන්නේ. දැන් මේගොල්ලෝ කලින් කිව්වා සාමාන්‍යයෙන් ත්‍රෙෂෝල්ඩ් එක, ඒ කියන්නේ පහු වෙන්න ඕන, වැඩි වෙන්න පුළුවන් උපරිම උෂ්ණත්ව මේ දර්ශකයේ තියෙන්නේ සෙල්සියස් අංශක 0.5ක්. 0.5කින් වැඩි වෙනවා. මොන එල් නීනෝ තත්ත්වයක්. හැබැයි මේ පාර අපි කියවන මේක අවුරුදු 70කට පස්සේන ලොකු එකක් කියලා. ඒකින්ද මේක නිසා ඔන්න මේ පාර විතරක් මේක 0.5 ඉක්මවලා 2.5ක් දෙකක් වගේ අගයකට යන්න පුළුවන් වෙයි කියලා තමයි ඔය ජූනි මාස මුලදී මේ දේශගුණික කාලගුණික විද්‍යාඥයින් අනතුරු වගවලා තිබ්බේ. දැන් වෙනකොට මේගොල්ලෝ කියනවා මේක සෙල්සියස් අංශක 3 සීමාවට ඇවිල්ලා තියෙනවා කියලා. 0.5 තමයි ත්‍රෙෂෝල්ඩ් එක. ඒ යමයි යන්න පුළුවන් සාමාන්‍ය මට්ටම. හිතුවා 2 වගේ ගානකට එයි කියලා. දැන් ඔන්න ඒක 3කට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි චිකාගෝ විශ්වවිද්‍යාලය ඇමරිකාවේ අනතුරු වගවලා තියෙනවා. මෙතනින් ආරම්භ වෙන. දැන් මේ අපි ඉන්නේ ඔක්තෝබර් මාසෙනේ. නොවැම්බර්, ඊට පස්සේ දෙසැම්බර්, ඊට පස්සේ ලබන අවුරුද්ද ජනවාරි, පෙබරවාරි වෙනකොට මේ රස්නේ නිසා, තාපය නිසා ලෝකය පුරා මිනිස් මරණ 450,000කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කියලා. අන්න බ්‍රේස් ෆෝ ඉම්පැක්ට් කියලා අනතුරු අගවන්නේ අන්න ඒ නිසා. ඒ කියන්නේ අපිට නොතේරෙන්න, අපිට නොදැනෙන්න ලොකු අපි කියන්නේ ස්වාභාවික විවසනයක්
1: ලොකු ජංජාලයක්
2: ජංජාලයක් මේ අපි වටේ සිද්ධ වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි මේ ඔය ලෝකේ විද්‍යාඥයින් මේ කල්පනා කරන්න කතා කරන්න පටන් අරගෙන තිබ්බේ. මේකේ බලපෑම අපේ මේ මනසට නැත්තම් අපේ ප්‍රචණ්ඩකාරීත්වයට අපි තීරණ ගන්න විදිහට ඇවිල්ලා තියෙනවාද කියලා. මොකද මේ වෙනකොට ලෝකේ පුරාම මෙන්න මේ වගේ සිදුවීම් ටිකක් සිද්ධ වෙමින් පවතිනවා. පළවෙනි දේ තමයි නෝවා මේ ස්පාඤ්ඤේ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් යනවා. ඒගොල්ලන්ගේ මේ නිවාසවල ප්‍රංශේ ඊළඟට ප්‍රංශයේ මේ වෙනකොට ශිෂ්‍යයින් දහස් ගාණක් පාරට බැහැලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පටන් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි මහා බ්‍රිතාන්‍යයේ ඉංග්ලන්ඩ් කියලා අපි සරලවම කියමුකෝ, ග්‍රේට් බ්‍රිටේන් කියලා අපි සරලවම කියමු, මහා බ්‍රිතාන්‍යයේ මේ වෙනකොට වීදි බැහැලා තියෙන ජනතාව එකක් සංක්‍රමණික ගැටලු තියෙනවා. අනිත් පැත්තෙන් ඔය පලස්තීන සහයෝගිතා ව්‍යාපාර වගේ දේවල් එක්ක තියෙන අපි දන්නවා විවිධාකාරී උද්ඝෝෂණ තියෙනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපිට අහන්න ලැබෙනවා මේ වෙනකොට ඉන්දියාවේ නවදිල්ලියේ අර අපි කිව්වේ අර CJP ජනතා පාර්ටි එක කොක්රෝච් ජනතා පාර්ටි එක ඒ කට්ටිය ඔය අනාගත අගමැති සිහින දකින්න රාහුල්ලා කට්ටිය එකතු වෙලා ඒ වගේම උද්ඝෝෂණ රැල්ලක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒකට හේතුව විදිහට ඒගොල්ලෝ කියන්නේ මේ ඉලෙක්ෂන් චීෆ්ට එහෙම ඇතිවරණ ප්‍රධානියට දුරෙන් අයින් වෙන්න කියලා තමයි කියන්නේ. මේ විදිහට ලෝකේ පුරාම රටවල් අපිට මේ හිතා ගන්න බැරි විදිහට හදිස්සියෙම මේ අපි කියන්නේ ටිකක් කලබල වෙලා තියෙනවා. මම්මාවත් මිනිස්සුන්ගෙන් පිරිලා උද්ඝෝෂණ පටන් අරගෙන මිනිස්සු විවිධාකාරී ඉල්ලීම් වෙනුවෙන් වීදි බැහැලා සටන් කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේක ඇත්තටම මේ ප්‍රජාතන්ත්‍රවාදය ජයග්‍රහණය කිරීමේ ලක්ෂණයක්ද නැත්නම් මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මීට කලින් තිබ්බට වඩා ඉස්සරහට එන්න පටන් අරන්ද, එහෙමත් නැත්නම් මේ සිද්ධ වෙන දේශගුණික විපර්යාස මේ හැමදේම මිනිස්සුන්ට යම් ආකාරයක බලපෑමක් කරලද කියලා ඔන්න විද්‍යාඥයෝ මේ වෙනකොට හොයන්න පටන් ගන්න තියෙනවා. මොකද අපි දන්නවා කාලගුණික මේ විපර්යාස කියලා කියන්නේ වහිනකවත් ඊට පස්සේ නියගයවත් නේ ඊට පස්සේ අස්වැන්න විනාශ වෙන එකවත් මේ එකක්වත් නෙමෙයි. එතනින් එහාට ගිහිල්ලා මේ දේවල් අපිට පුද්ගලයන් විදිහට මිනිස්සු විදිහට අපේ මානසික සෞඛ්‍යයටත් බලපෑම් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අර අර සරලවම කියනවා නම් ලෝකේ ටිකක් මේ රුවිතටද යන්නේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ නිකන් වෙන පැත්තකටද කැරකෙන්නේ ආපස්සට කැරකෙන්න පටන් ගන්නවා වගේ සංවාද පටන් අරගෙන තියෙනවා මේල් නීනෝ තත්ත්වයත් එක්ක. ඉතින් අපි දන්න අප්‍රිකානු රටවල් මේ වෙනකොට සූදානම් වෙනවා දැවැන්ත ගං වතුරකට. කෙන්‍යාව එහෙම මේ වෙනකොට ඔය යටිතල පහසුකම් කානු හදනේ වැල මාර්ග වේලි ප්‍රතිසංස්කරණ කරනේව සෑහෙන ජයට සිද්ධ වෙනවලු. මොකද ඒගොල්ල බලාපොරොත්තු වෙන ඉන්නවලු ලොකු ගං වතුරක් මේ කොයි වෙලේ හරි කඩාපාත් වෙන්න පුළුවන් කියලා කෙන්‍යාවට. ඉතින් එහෙ ගොවීන් එහෙම මේ වෙනකොට දැවැන්ත විදිහට සංචිත රැස් කරමින් ඉන්නවලු. ආහාර නිෂ්පාදන කටයුතු වේගවත් කරලා තියෙනවලු. මොකද එක රැල්ලක් ආවොත් මුළු අස්වැන්නම විනාශ වෙලා යනවා. ඊට පස්සේ දීර්ඝ කාලයක් යනවා මේ දේවල් නැවත ප්‍රතිසංස්කරණය කරගන්න. ඉතින් ලෝකේ වටේම ඔන්න ඔය වගේ ප්‍රශ්න ටිකක් අපිට ඇහෙන නිසා, ඔය වගේ තත්ත්වයන් ටිකක් අපිට ඇහෙන නිසා ඔව් මේ විද්‍යාඥයන් කියලා තියෙනවා බ්‍රේස් ෆෝ ඉම්පැක්ට් කියලා.
1: බ්‍රේස් ෆෝ ඉම්පැක්ට් එකට මේ රටවල් සූදානම් වෙන විදිය හොයලා බැලුවම රටවල් සැලකිය යුතු ප්‍රමාණයක ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එක්ව කමිටු පිහිටවලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ ඒ වගේ මේ NDA කියලා කමිටුවක් පිහිටවලා තියෙනවා. ඒකම මේ එක්සත් ජනපදයේ ඒ වගේ කමිටුවක් පිහිටවලා තියෙනවා. කොලොම්බියාවේ පිහිටවලා තියෙනවා, ඉන්දියාවේ පිහිටවලා තියෙනවා, ලංකාවෙත් පාර්ලිමේන්තු විශේෂ මං හිතන්නේ කමිටුවක් සංසදයක් දේශගුණ විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදය කියලා ආණ්ඩු පක්ෂ සහ විපක්ෂයේ නියෝජිතයන් එක්ව මේ මම හිතන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඒකට යම් කිසි ආකාරයක දායකත්වයක් ලබා දුන්නා පිහිටවලා තියෙනවා. ඉතින් ඒවා දැන් අනිත් රටවල වගේම ලංකාවෙත් ඒ පිහිටෝ හිතාමත් හොඳයි. පාර්ලිමේන්තු ඔක්කොම පක්ෂ එකතු වෙලා ලංකාවෙත් දැන් පිහිටවල මම හිතන්නේ මාස ගාණක් වෙනවා. දැන් මේ වෙලාවේ දේශපාලනය කරන ගමන් මේ රට සහ ලෝකය යම් කිසි ආකාරයකට අර වගේ ඉතාමත් දුෂ්කර තත්ත්වයකට යනවනම් එල්නිනෝ එන්නේ නැහනේ මේ මොනවද දේශපාලන පක්ෂ බලබල.
2: ඔව්නේ එහෙම බලන්නේ
1: නැහැ. මේගොල්ලෝ මාලිමාවේ මේගොල්ලන්ට මේගොල්ලෝ ආණ්ඩු කරනවා, මේගොල්ලන්ට බලපෑමක් කරන්න හොඳ නැහැ. මේගොල්ලෝ සජබේ, මේගොල්ලන්ට දෙන්න ඕනේ දොමෙන් යන්නේ. එහෙම එල්නිනෝ එන්නේ නැහනේ. ඉතින් ඔක්කොම එකතු වෙලා හදලා තියෙන මේ සර්වපාක්ෂික කමිටුව ඇතුළු අය මං හිතනවා ඉක්මනටම ඉක්මන් තීරණ අරගෙන ඉතින් දැන් ලෝකයේ මේ වගේ අනතුරු නැගවීම් කරනවා
2: කියලා තියෙනවා.
1: අර සමහරලාට ඉතින් කියනවා ඔය කිව්වට ඉතින් ඔය අපිට මතකයි සමහර ඔය මේ මොනවාද මාරුතයන් එනවා කිව්වම මේ ඉතින් ඒ අර ඒව සමහරලාවට ඒ මාරුතය සමහර එක එක සිද්ධීන් නිඳ තීරණය වෙලා ඒවා තනුක වෙන්න පුළුවන් ප්‍රබල වෙන්න පුළුවන්. ඉතින් තනුක වෙච්ච ඒවට මොනවද කෝ එනවා කිව්වට අයියෝ කටින් පිම්බ වගේනේ හොඳයි අපේ රටේ පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙගොල්ලොම එකතු වෙලා දේශගුණක විපර්යාස පිළිබඳ සංසදයක් හදලා තියෙන එක ඒක ඉක්මනින් ඉක්මන් ක්‍රියාමාර්ග වලට යනවා නම් තවත් රටට යහපතක් මොකද අපිට අතින් අල්ල නවත්තන්න
2: බෑනේ
1: එන එක සාදරයෙන් පිළිගන්න නෙමෙයි අපි සූදානමින් පිළිගන්න
2: අනිවාර්යයෙන්. මෙහෙනම් ඉතින් අපි අද පටන් ගන්නවා ඇල්ගෝ ටවුන් හැමෝටම කියන්නේ බ්‍රේස් ෆෝ ඉම්පැක්ට්.

0: FM Anupaha. FM Anuhatrai Tashma Ada. Net FM.
1: දෙ හතයි විනාඩි විසිතුනයි දැන්.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: දේශයක් කොට නගන අපි මානවත් ඔබව කොට නැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොට නගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
4: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප් ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්
5: ඊසි සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112-125-125 අමතන්න.
0: FM 95 94.8 Net FM දිවයින පුරා

0: දෙහතයි විනාඩි විසි අටයි අල්ගුටවුම් වෙලාව මොකදාචි
1: මොක දන්නද මට හිනාගේ
0: උකද හිනාගේ
1: මාව දැක්කම හිනායනවානේ ඒගමන් ජෝගර් කෙනෙක් තත්තර මේ ඇයි දන්නාද
0: ඇයි
1: සාමාන්‍යයෙන් මේ අපේ ජීවිතේ ඔහොම අපි ඉස්සරහට යද්දී අපිට පොඩි කම්මැලි ගතියක් දැනුනොත් නැත්තම් ඒකාකාරී වගේ දැනුනොත් අපි පොඩි වෙනසක් කරන්න ඕන
0: අනිවාර්යයෙන්
1: එහෙම වෙනසක් කරනවා නම් අපිට දැනෙන්න කරන්න පුළුවන් වෙනසක් තමයි ඔයාට ඉන්න ළගම යාළුවෙක්ට විශ්වාසවන්ත යාළුවෙක්ට
0: නැත්නම්
1: හිතවතෙක් වෙන්න පුළුවන් සහෝදරයෙක් වෙන්න පුළුවන් සමහරට අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් නැත්නම් ඔයාගේ වයිෆ් වෙන්න පුළුවන් ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් බෝයි ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට කෝල් එකක් ගන්න පොඩි කෝල් එකක් අරගෙන කොහොමද යාගේ දවස කියලා අහලා බලන්න එයා හොඳින්ද කියලා අහලා බලන්න දැන් එහෙම කෝල් එකක් ගත්ත මේ ළඟදී වෙන කවුරුත් නෙමෙයි ට්‍රම්ප් ජනාධිපතිතුමා ගත්තේ පුටින්ට මේ කෝල් එක පහුගිය ඔක්තෝබර් 9 හෝ 10 කියන දවස් දෙකකින් එකක තිබ්බා කියලා තමයි ආරංචි මාර්ග සදහන් කරන්නේ වයිට් හවුස් එකයි ක්‍රෙම්ලින් අතර ඍජු දුරකථන ඇමතුමක් විදිහට ඒගොල්ලෝ අතර තියෙනවා මේ ඍජු ලයින් එකක් ඩිරෙක්ට් ලයින් එකක් තියෙනවා ඒගොල්ලෝ වෙන වෙන අපි ගන්න ලයින් වලින් ගන්න
0: හරිද
1: ඔය කොච්චර තරහ වුණත් එහෙම තමයි පිටිපස්සෙන් ෆෝන් ලයින් එකක් එහෙම දාගෙන ඉන්නේ
0: ඔව් ඒකනේ දැන් ෆෝන් ලයින් තියෙනවා තෙල් බෙදා ගන්න කෝල් ගන්න මොකක්ද
1: ආ ඔය වැඩේට තමයි ඔය තෙල් ටික ඉල්ල ගන්න වැඩේට තමයි කෝල් එක අරගෙන තියෙන්නේ කොහමරි නෝවා මේ කෝල් එක පැය එකහමාරක් විතර ගිහිල්ලා
0: පැය එකහමාරක්
1: ඔය ලව් කරන්න පටන් ගත්ත කාලෙම තියෙන කෝල්
2: තියෙනවා
1: ඒ වගේ ගිහිල්ලා වැඩේ ඉවර වෙන්න නැතුව ගිහිල්ලා මාර වැඩේ කියන්නේ අන්තිමට දැන් කෝල් එක හරි ඔක්කොම කතා බහ කරලා ෆෝන් කට්ටිය තියන්න යනවනේ මේ තියන්න යද්දි දෙන්නගෙන් එක්කෙනෙක්වත් ඉස්සෙල්ලා කට් කරන්න අකමැති වෙලා ඔයා කට් කරන්න බෑ බෑ ඔයා කට් කරන්න අනේ ඔයා කට්
2: මා තියන්නානේ
1: නේ
0: දුමාදරයක් නෙමේ
1: මම තියන්න නෑ නෑ එහෙම බෑ මට ඔහා තියන්න
0: බෑනේ කට් කරාම ඒ හොඳ නෑ
1: නෑ නෑ නංගි කොහොමද තියන්නේ
2: එහෙනම් තියන්න
1: අන්න ඒව දෙන්න දෙපැත්තට
2: තරහ වෙන්න බෑ
1: එන්න තිබ්බා
0: මේ දෙන්නට මේ දෙන්නට ඒ දෙනන් එක්ස්පීරියන්සස් මතක් වෙනවා
1: ඔන්න කට් කරා ඔන්න අපි දෙන්නම එකට කට් කරමු
2: ඔට්ටෝයි 1යි 2යි 3යි
1: 3යි කියලා දෙන්නම තියලා ඉතින් ওই විදිහට දෙන්නම සමන විනාඩි 20ක් විතර දෙපැත්තට මේ වාද කරලලු නැත්තම් දෙන්න පොඩ ආදරෙන් එහෙට මෙහෙට වචන හුවමාරු කරලලු කවුද ඉස්සෙල්ලා ෆෝන් එක කට් කරන්න කියලා
0: කොහොමද
1: අන්තිමට ඉතින්
0: ඔන්න
1: අපි දෙන්නම එකට තියමු කියලා දෙන්නම කට් කරලා බලන්න කොච්චර ලස්සනද ලෝකෙනේ ඔය යුද්ධ ඔක්කොම අතහැරියට පස්සේ
0: ෆෝන් කෝල් එකක් අරගෙන
1: අන්න කොච්චර ආදරෙන් ඉන්න පුළුවන්ද අපි කියන්නේ ට්‍රම්ප් ටයි පුටින් ටයි ෆෝන් කෝල් එකක් අරගෙන ඔහොම ඉන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි
2: ඇයි ඔයාටයි මටයි බැරි
1: ඔයාටයි මටයි බැරියයි හරිද ඉතින් ඔය පරණ තරහ මරා තියෙනවා නම් නැත්තම් කතා කරන්නේ නැති යාළුවෝ එහෙම ඉන්නවා නම් මං කියන්නේ පොඩ කෝල් එකක් අරගෙන ඔය යාළුකම් අලුත් කරගන්න බලන්න නෑකම් එහෙම අලුත් කරගන්න බලන්න
0: ඒක
1: අපේ අම්මල එහෙම ඉන්නවා කෝල් ගත්තම තියන්නේ පුටින්ලා මේ ට්‍රම්ප්ලා වගේ තමයි තියන්නෙම නෑ
0: තියන්නෙම නෑ මොන හරි වැඩ අර්ජන්ට් වැඩක් එනකන්
1: තියන්නෙම නෑ ඉතින් ඒක නිසා අපි මේ ඔයාලට පොඩි නිකන් ෆ්‍රෙෂ් අයිඩියා එකක් දුන්නේ මුළු ලෝකෙම ෆ්‍රෙෂ් වෙලා තියෙනවා මේ කෝල් එකෙන් පස්සේ
0: මොකද
1: මේ දෙපැත්තට දැන් තෙල් දෙන්නත් කට්ටිය එකඟ වෙලා තියෙනවා යුද්ධය ගැනත් යම් සාධනීය සාකච්ඡා ටිකක් ඇති වෙලා තියෙනවා කොහොමද ඉතින් දැන් මේ කෝල් එක ගැන එක්කෙනෙක් හරි හිතේ අමාරුවෙන් ඉන්නේ
0: කවුද
1: සෙලෙන්ස්කි එහෙම එක්කෙනෙක් ඉතින් ඉතුරු වෙනවා එක පාර්ශවයක් නෑ කැමති නෑ මේ ඉතින් අපි කියන්නේ ජීවිතේ එහෙම අවස්ථාවලදී ඒකාකාරී බවක් දැනුනොත් නේ නැත්නම් පොඩි තනිකමක් පාළුවක් දැනුනොත් ඔයාට ඉන්න විශ්වාසවන්තම ආදරණීයම කෙනාට කෝල් එකක් ගන්න. ඒ වගේ අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් දැන් මේ වෙලාවේ දුර ඉඳන් වැඩ කරන ගමන් අපි වහන් ඉන්නා ඉන්නවා. ලංකාවෙන් එහා වෙන රටවල ඉඳන් අපි වහන් ඉන්නා ඉන්නවා. කෝල් එකක් අරගෙන බලන්න වාගේ ආදරණීයන්ට ඔයාට මුළු දවසම ෆ්‍රෙෂ් පිට ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ අයිඩියා එක ඔයාට කියන්න කියලා කිව්වේ වෙන කවුරුත් නෙමෙයි කීල්ස්ලා.
0: ඔයා
1: දැන් කීල්ස් එකට ගිහිල්ලා ඔයාට ඕන දෙයක් මිලදී ගත්තොත් හම්බෙනවා ලස්සන කාඩ් එකක්.
0: ඔකේ.
1: අන්න එහෙම කාඩ් එකක තමයි ඔය මේ උපදේශ මට දීලා තිබ්බේ.
0: රයිට්.
1: වාගේ ආදරණීය කෙනෙක්ට කෝල් එකක් අරගෙන බලන්න කියලා. ඩයල් කරලා බලන්න කෝල් එකක් අරගෙන.
0: මට හිතෙනවා මේ දෙන්න ඇල්ගොටවුන් අහලාද දන්නෙත් නෑ කෝල් එකක් ගත්ත
1: කියලා. කියන්න බෑ.
0: කියන්න බෑනේ.
1: අපි දැන් පහුගිය ටිකේම කියවන තරහ මරාමත කරන්න ඔය එකතු වෙන්න කියලා. බලන්න ඉතින් ඒ කියන්නේ තියාගන්න බැරුව ගියා කියන්නේ කෝල් එක මොන තරම් ඒ අවබෝධය. ඒ
0: කියන්නේ.
1: ආදරය.
0: කොච්චර ආදරයද?
1: ආදරයිද? සමහර නින්දෙයි හොම්ම මර කෝල් එක අර.
0: හරි ඒක නිසා ඔයා අද අඟහරුවාද දවසේ කතා කරන්න බැරුව හිටියනම් කාට හරි කෝල් එකක් දෙන්න කෝල් එකක් දීලා
1: ඔයාට කොහොමද කියලා අහන්න
0: කොහොමද කියලා අහන්න
1: හරිද කියලා අහන්න ඊට පස්සේ එයාට කියන්න බ්‍රේස් ෆෝ ඉම්පැක්ට්
0: කියලා
1: බයි කරලා තියන්න
0: බයි කරලා තියන්න රයිට් දැන් ඔයාගේ ගෙදර අප්ග්‍රේඩ් කරගත්තේ නැතිනොත් ඔයාටත් බ්‍රේස් ෆෝ ඉම්පැක්ට් වෙනවා
1: අනිවාර්යයෙන්මනේ
0: මොකද දන්නා දැන් සමහර වෙලාවට අපිට අවස්ථා එනවා චී මේ ගෙදර එක සැරේට එනවා මේ සමහර උත්සව හරිද බර්ත්ඩේ පාටි එකක් වෙන්න පුළුවන් නෑ හදිසි එතකොට අපිට මේ ගෙදර එක සැරේට අප්ග්‍රේඩ් කරන්න බෑනේ ඒක අපි ඒක අර කරලා තියාගන්න ඕනේ
1: අන්න හරි ඒ කියන්නේ මේ ඔව් ඒ කියන්නේ ඔක්කොම එකපාර කරන්න ඉන්න එපා එතකොට ඔයාට තමයි මේ වියදම වැඩි වෙන්නේ ඉතින් කාලයට ගැලපෙන විදිහට ඔයා කියන්නේ අර පාට් බයි පාට් කොටසින් කොටස ගිහිල්ලා ඔයාට පුළුවන් ගෙදර රිනොවේට් කරන්න. එහෙම රිනොවේට් කරද්දී ඉන්ටීරියර් ගැන ඔයා සෑහෙන්න හිතන්න ඕන. ඉන්ටීරියර් ගැන හිතලා ඔයා වැඩ කරනවා නම් ඔයා යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් 1986 ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක් පුරාවට දම්රෝ අපිත් එක්ක ඉන්නවා. දැන් ඔයාට දම්රෝ එකට ගියොත් දම්රෝ ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි දම්රෝ ගෘහ විදුලි උපකරණත් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි දම්රෝ විශ්වාසයත් එක්ක ලෝ සුපතල brands ඒ කියන්නේ Panasonic වෙන්න පුළුවන් ඊට පස්ස Samsung වෙන්න පුළුවන් මේ ඕනම brand එකකින් ඔයාට electronic products මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා Samsung වගේ products ගද්දී අමතක කරන්න එපා ඔයාට double warranty හම්බ වෙනවා ඒ කියන්නේ Damro warranty එකත් හම්බ වෙනවා Samsung warranty එකත් හම්බ වෙනවා මේ හැමදේම Damro විශ්වාසයත් එක්ක ඔයා නිකන් ඔය එහෙම ගන්න යන්න කලින් ඔය එක එක අයගේ උපදෙස් ගන්නවනේ වැඩිහිටි කට්ටියගෙන් ඒ සම්බන්ධ විෂය ප්‍රාමාණික කට්ටිය ඉන්නවනේ ඔය යාළු සෙට් අතර ඒගොල්ලන්ගෙන් අහලා බලන්නකෝ ලංකාවේ අංක එකේ ආෆ්ටර් සේල් සර්විස් එක තියෙන කාගාවද කියලා ඒගොල්ලෝ හැමෝම කියන නම තමයි දම්රෝ ඉතින් ඔයත් යන දම්රෝ එකට මොකද දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් ලංකා පුරාම තියෙනවා ඔයාගේ ටවුමේ අනිවාර්යයෙන්ම තියෙනවා
0: දම්රෝ එකක් තියෙනවා වගේම තමයි දම්රෝ මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා අඩි 50000යි
1: ඔව්
0: ඔයාට පුළුවන් ඉතින් එයින් එකට ගිහිල්ලා නිස්කලංකව ඇවිදලා
1: පෞල් පිටින් ගිහිල්ලා ඔයාට ඇවිදින්න පුළුවන්.
0: හරියට හරි. ෆුල් ඩේට් එකක් යන්න පුළුවන් එයින් එක. එච්චරට ලොකුයි. එච්චරට ඔයාට මේ එන්ටර්ටේන් වෙන්න දේවල් තියෙනවා ඒකට.
1: දේවල් තියෙනවා.
0: ඒක නිසා ඔයාට මතක් කරනවා දම්රෝ එකට යන්න කියලා. ඊට පස්සේ මම අර කියපු කතාවට ආයෙ එනවා. හරිද? දැන් හිතන්න. අචි අපේ අචි බඳිනවා. අචි දැන් බඳින පැත්තෙන් එනවා ගෙදර නෝ. හරිද? දැන් ඉතින් අචි රෙන්ට් එකට ඉන්න කියලා. බෑනේ අචිට ඕන ගෙදර අප්ග්‍රේඩ් කරන්න. ඔය කියන ඉක්මනට අචි ගෙවල් අප්ග්‍රේඩ් කරන්න බෑනේ.
1: ඇත්ත කතාව.
0: ඔයා ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ.
1: ඒ කියන්නේ මේ දැන් එක්කෙනා දෙන්න වෙද්දි, දැස දෙන්න තුන් දෙනා වෙද්දි, තුන ඒවයි ඔගොල්ලෝ කැමතිද කරගන්න පුළුවන්. එහෙම වෙද්දි ඇත්තටම මේ අර සුරක්ෂිතව ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් කියන එක අපි හැමෝගෙම ලොකු බලාපොරොත්තුවක්. ඒ කියන්නේ තාත්තා කෙනෙක් වෙද්දි පවුලේ අර ගෘහමූලිකයට එහෙම ලොකු වගකීමක් තියෙනවා. තමන්ගේ ආදරණීය බිරිඳ දරුවන් එක්ක බොහොම සුරක්ෂිත වටපිටාවක ජීවත් වෙනවා කියන එක.
0: ඉන්න හරියට තැනක්, ස්ටේබල් තැනක්.
1: අන්න හරි. ස්ථීර තැනක් තියෙන්න ඕන. ඒ වගේම තමයි දැන් ওই විදිහට තැනක් හොයාගෙන යද්දී අපිට වියදම් කරන්න පුළුවන් ද? අපිට මේක අෆෝඩ් කරන්න පුළුවන් ද? අපි අර කිව්වා දැන් ස්පාඤ්ඤයේ දහස් ගාණක් මිනිස්සු මහපාරට බැහැලා මහා වැඩ වර්ජන පටන් අරගෙන තියෙන උද්ඝෝෂණ පටන් අරන් තියෙනවා. වෙන මොකුත් නෙමෙයි හේතුව මේ ජීවත් වෙන්න තියෙන ගෙවල් වල රෙන්ට් එක වැඩි. අලුතෙන් ගයක් ගන්න ගියාම අපිට ඒක ගන්න විදිහක් නැහැ. අපේ ආදායම් අඩුයි. අපි කොහොමද ජීවත් වෙන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක් අද වෙනකොට මුළු ලෝකෙටම තියෙනවා. හැබැයි තාමත් අපිට ඒ ප්‍රශ්නේ ඇවිල්ලා නැහැ.
2: ඒ ප්‍රශ්නේ ඉන්න ඉස්සර තමයි විසඳුම කියන්නේ.
1: විසඳුම කියලා තියෙන. ඉතින් prime residencies වගේ ආයතන, prime land වගේ ආයතන, prime group එක වගේ ආයතන ලංකාවේ තිබ්බ නිසා තමයි අපිට තාමත් මේ ප්‍රශ්න ආවේ නැත්තේ. ඉතින් prime million dreams එක කොන්න දැන් prime kalura project එක ආරම්භ වෙලා තියෙනවා. ඔයාලට පුළුවන්කම තියෙනවා සුපිරි අංග සම්පූර්ණ නිවසක් වාගේ කරගන්න රුපියල් මිලියන 18.7කට. ලක්ෂ 180ක් විතර වෙද්දී ඔයාට ගෙයක් හම්බ වෙනවා, ගේ විතරක් නෙමෙයි ඔයාට swimming pool එකක් හම්බ වෙනවා, gym එක, kids play area එකක් හම්බ වෙනවා, indoor cricket nets හම්බ වෙනවා, multi purpose hall එකක් හම්බ වෙනවා. මේ ඔක්කොම එක තමයි ඔයාට අපි ඔය කියන ගෙදර හම්බ වෙන්නේ. ඒ වගේම තමයි ඔක්තෝබර් 15 වෙනිදා දක්වා ඔන්න ඔයාට විශේෂ දීමනාවකුත් ලැබෙනවා. දැන් කතා කරොත් ඔයාට discount පිට, ඒ කියන්නේ රුපියල් මිලියන 18.7 තව අඩු කරලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
0: ඒ කියන්නේ තව දවස් දෙකයි ඔයාට තියෙන්නේ.
1: තව දවස් දෙකයි තියෙන්නේ. දැන් මේකේ වටිනාකම රුපියල් මිලියන 18.7ක් වුණාට ඔයා දන්නවා. ඔයා රියල් එස්ටේට් එක ආයෝජනය කරා කියන්නේ ඒකේ වටිනාකම එන්න එන්න වැඩි වෙනවා. ඉතින් කෝල් එකක් දෙන්න prime group එකට 13:22 නම්බෙකින්. 13:22.
0: ඒක නිසා පරක්කු කර කර ඉන්නේ නැතුව 13:22ට කෝල් එකක් දෙන්න.
1: දැම්ම ගන්න.
0: එච්චරයි. තව කතා කරන්න දෙන්න පුළුවන්.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: උදේ 7යි විනාඩි 41යි දැන්
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077767667 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
3: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප් ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබට ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්
4: මේනක සහල් බයි ඇන් වින් තරඟයෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න
5: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
6: ඉසි නිසා ඇත්තටම ලේසි සුව පහසු මත පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
3: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප් ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්
0: FM 95 94.8 Net FM Divainapura

FM Anupaha Anu Hatrai Dasyama Ada Net FM Divaina Pura.

0: උදේ 7යි විනාඩි 47යි ඇල්ගටාවුම වෙලාව.
1: සුපිරි මේ වණ්ඩියක් ඇවිල්ලා.
0: සුපිරි වණ්ඩියක්.
1: ඔව්. එහෙමන කියන්නේ කොල්ලෝ. මම රෝද හතරක් ගන්නවා.
0: මං ගෙනාව සුපිරි වණ්ඩියක් එහෙම කියන්නේ නේ.
1: එහෙමන කියන්නේ. ආයෙත්ින් සුපිරි රෝද හතරක් නම් වෙන කවුරුත් නෙමෙයි BYD තමයි.
0: Yes.
1: Build your dreams. BYD එකතු වෙලා වාට වාගේ සිහින ගොඩනගන්න පුළුවන්. ඕන දැන් BYD Racco එක ලංකාවට ඇවිල්ලා තියෙනවා. ලෝකේ දෙවණියට. හොඳට මතක තියාගන්න චීනෙන් පස්සේ දෙවණියට ලංකාවේ තමයි මේක එලි දැක්කුවේ.
0: එහෙමද?
1: ලෝන්චින් එක තිබ්බේ ලංකාවේ.
0: කියලා
1: ගන්නකෝ එතකොට. ඉතින් ඔන්න දැන් අපේ මේ අර අපි කලින් කතා කරේ පුංචි පවුලකට බොහොම පරිස්සමට තමන්ගේ ගමනක් සුව පහසුව ගිහිල්ලා ඉන්න ඕන නම් ආරක්ෂිතව ඔයාට තියෙන හොඳම විසඳුම තමයි BYD Racco කියලා කියන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ ඔන්න අගල් 10.1ක ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා.
0: ඉස්සරහම.
1: කලින් අපි කිව්වේ 8.8 ස්ක්‍රීන් එක ගැනනේ. දැන් ඔන්න 10.1 එකක් තියෙනවා. ටිකක් ලොකු ස්ක්‍රීන් එකක්. ඒ කියන්නේ ඔයාට මේකෙන් වාහනයේ අපි කිව්වේ ප්‍රධාන පාලක පද්ධතියට අදාළ සියලුම දේවල් පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම BYD කියන්නේ Tamanට අනන්‍ය වෙච්ච CPU එකක් එක්ක රන් කරන වාහනයක් කියලා.
0: ඒ
1: වගේම තමයි ඔන්න BYD app එක දැන් තියෙනවා. app එකත් එක්ක වාහනේ control කරන්න පුළුවන් හැකියාවත් ඔයාට තියෙනවා.
0: right.
1: ඒ කියන්නේ ඔයාට iOS වෙන්න පුළුවන්, ඒ කියන්නේ iPhone පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්, Android වෙන්න පුළුවන්, ඕනම කෙනෙක්ට දැන් ඔන්න BYD app එකත් එක්ක පුළුවන්කම තියෙනවා මේ වාහනේත් එක්ක ඕන කරන දේවල් operational ගනුදෙනු ටික කරගන්න. ඒ වගේම තමයි මතක් කරන්න ඕන ඔයාට කිලෝමීටර් 300ක් යන්න පුළුවන් එක චාර්ජරයකින්. ඔව්, මේක 100%ක් ඉලෙක්ට්‍රික් වාහනයක්. ආයෙ ඔයාට plug-in hybrid ඒ කතා මුකුත් නැහැ. 100%ක් ඉලෙක්ට්‍රික් වාහනයක් නිසා ඔන්න ඔයාට කිලෝමීටර් 300ක දුරක් range එකක් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේකේ look එක සැහැන්න unique. ඒ වගේම තමයි ඇතුලේ හොඳ space එකක් තියෙනවා. leg space එකක් තියෙනවා, boot space එකක් තියෙනවා, මේ ඔක්කොම තියෙන වාහනයක්. ඉතින් සුව පහසුව ගමනක් යන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම Racco තමයි, BYD Racco තමයි විසඳුම. ඉතින් මේ වෙනකොට ඔන්න කොළඹ, මීගමුව, මොරටුව, මහනුවර, ගාල්ල, කුරුණෑගල, රත්නපුර, යාපනේ, අම්පාර, මඩගලපුව මේ හැම තැනකම BYD ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉතින් ඒ ඕන තැනකින් ඔයාට පුළුවන්කම තියෙනවා BYD Racco එක දැන් මිලදී ගන්න. කෝල් එකක් ගන්න 0112 125 125 නම්බරයකට 0112 125 125. පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
0: මොකද්ද ප්‍රශ්නේ?
1: මොකද දන්නවද ප්‍රශ්නේ?
0: මොකද්ද?
1: තාම මට අයිනුවාටයි Racco එක පදින්න බැලුව ගියා.
2: මොකද ආවගම
0: මට අයිනුවාටයි කියන්නේ. ඒතර මම නැද්ද ඔය
2: කතාවේ?
0: මම passenger princess. passenger princess.
1: ඒක උ.
0: එයා ඒ කියන්නේ කවුරු හරි drive කරනවා මට අදාල නැහැ. මම මොන හරි කකා බිබි සැප පහසුවට යනවා සීට් එකේ.
2: ඩෝලාවක් නෙමෙයි මේක වාහනේ.
0: මේ ඇත්තටම මේ කොහොමත් වාහනයක් drive කරන්න පටන් ගන්නකම් විතරයි ඒකේ උණ තියෙන්නේ. ඒ පාර ට්‍රැෆික් වල
1: ඊට පස්සේ drive කරන්න කෙනෙක් හොයනවා නේ.
0: drive කරන්න කෙනෙක් හොයනවා. මම දැන් ඉන්නේ face එකේ. මම ඉන්නේ passenger princess කෙනෙක් වෙන්න ආසාවෙන්.
1: හැබැයි දැන් මේ පාර අපි 3 දෙනා ගියාම ඔවා BYD Racco එක නැත්නම් BYD ඕනම එකක් drive කරලා බලන්නකෝ. ඔයාට ආස හිත ඉදිකටම drive කරන්න.
0: ඔය දෙන්න අනිවාර්යෙන් drive කරන්න. මාව දාගෙන යන්න පිටිපස්සේ seat.
1: ඔයා දන්න වෙන එකට. අපි ව නිකන් මේ වෙන තනතුරේ තියාගන්න. මෙයාට මේ ගමන් යන්න.
0: එහෙම තමයි.
1: ඒවට best
2: වෙනවා. ඔයා දන්නවද දෝලාව කියන්නේ මොකද්ද කියලා?
0: මොකද්ද දෝලාව කියන්නේ?
2: එක්කෙනෙක්ගේ පයින් යාම වෙනුවෙන් 4 දෙනෙක් පයින් යාම.
1: බලන්න කොච්චර ශ්‍රමය අපතේ යෑමද.
0: ඇත්ත කකුල් කීයක්ද
2: කෙනෙක්ගේ පයින් යාම වෙනුවෙන්
1: 4 දිනක්
0: පයින් යනවා. හරි,
1: ඔය ඒකනේ කියන්නේ.
0: හරි, ඉතින් ওই විදියට ඔයාලට BYD අලුත්ම වාහනය ගැන තමයි ඔයගලන්ට මතක් කරේ. ඉතින් ළඟම තියෙන BYD ෂෝරූම් එකට ගිහිල්ලා සැප පහසුවට ගමනක් යන්න.
1: BYD Racco එකක් ගන්න.
0: හරියට හරි. දැන් අටි අපි කතා කරානේ රුසියාව ගැන.
1: ඔව්. නේද?
0: පුටින් මහත්තයා ගැන කතා කරා. පුටින් මහත්තයාට කට්ටිය බනිනවා. ඒ වුණාට ඔයා දන්නවද පුටින් නේ ආරක්ෂා කරන්න හදන්නේ යාගේ කාලයක් තිස්සේ එන සිවිලයිසේෂන් එකක් කියලා. එයා හරි කියනවා නෙමෙයි. එයාගේ කියන ඇක්ෂන්ස් වල පිටිපස්සේ තියෙන්නේ යාගේ ශිෂ්ටාචාරය ආරක්ෂා කරන්න ඕන අමුතු අර රුසියානුවෝ කියන සංකල්පය ආරක්ෂා කරන්න ඕන දෙයක්. හරිද? ඉතින් ඔය රෂියන් කල්චර් එක එන්නේ දැන් රුසියාව කියන්නේ යුරෝපෙට, යුරෝපේ අනිත් රටවල් එක ගත්තාම යුරෝපේ ළඟ එහා පැත්තේනේ තියෙන්නේ. ඒක පොඩක් පරක්කු වෙලා තමයි දියුණුවනේ. ඉන්ඩස්ට්‍රියලයිසේෂන් වලට ගියේ පරක්කු වෙලා. එතකොට ඔය පීටර් ද ග්‍රේට් කියන්නේ කලින්ම හිටපු නායකයෝ හිතලා අපි ඇයි පස්සෙන් ඉන්නේ කියලා සෑහෙන්න අර වර්කින් ක්ලාස් මිනිස්සු කියන්නේ
1: වැඩ
0: කරන ජනතාව එකතු කරගෙන හරි අමාරුවෙන් ගොඩනඟපු රටක් තමයි රුසියාව කියලා
1: කියන්නේ.
0: අදටත් යුද්ධ තිබ්බා කියලා රුසියාව කෙලින් ඉන්නවානේ. يعني تيل ويكون الله هاري مونو أما هاري كرلا روسيا في كلينج ناي مكودة إيه أرا إسرائيل ده عامبو إيه هاي ينسا.
2: فانغ ده نمي لانكا يا إتر روسيا كيان لانكا ودا روسيا في إيه نجيس تيم كنا لانكا يا كيو لا تينا
1: مكودة.
2: أبي بونشي كالة أبي ساهيت تلوك ساهين لبيرو روسيا نو ساهيت تين නේද මැක්සිම් ගෝර්කි වගේ ගුරු ගීතය මේ ඉතින් ඒ වගේ පොත්පත්නේ එතකොට වානේ පන්නරේ ලැබුව හැටි ඉතින් ඔය හැම එකකින්ම මං හිතන්නේ රුසියානු රුසියාවේ මිනිස්සු කොහොමද රුසියාව ඊරිසියාවක් අනිත් රටවලටත් හිතන විදිහට හැදුවේ කියලා බලා ගන්න පුළුවන්
1: පුළුවන් ඉතින් ඒ හැම තැනකම තිබ්බේ රුසියානු ජනතාවගේ හයිය තමයි මිනිස්සුන්ගේ හයිය තමයි තිබ්බේ ඒකට මං හිතන්නේ මුළු ලෝකෙම එක්තරා කාලයක ඊරිසියා කරා ඔවුන් අභ්‍යවකාශයේ ජයගත්තා යුද තාක්ෂණයේ ජයගත්තා ඊට පස්සේ හන්දට යන්න ඔන්න මෙන්න තිබ්බා අපි දන්නේ නැහැ ඇත්තටම ඇමරිකාව පහු කරන් හන්දට ගියාද කියලා අදටත් හැබැයි යන්න ඔන්න මෙන්න හිටියේ රුසියාව තමයි ඒ මිනිස්සුන්ගේ හයියට ඒ රතු හමුදා වෙන්න පුළුවන් අපි එදත් මතක් කරා ඒ සාමාන්‍ය ජනතාව වෙන්න පුළුවන් ඒ ගොවීන් වෙන්න පුළුවන් ඒ මිනිස්සුන්ගේ හයියට මුළු ලෝකෙම ඇත්තටම ඊරිසියා කරා එක්තරා කාලයකදී දැන් ඒ වගේම තමයි අපිට අමතක කරන්න බෑ අපේ රටේ මිනිස්සුත් අපි අවුරුදු 30ක් පුරාවට යුද්ධයක් තිබ්බා හැබැයි අපේ ජන ජීවිතය ඉස්සරහට ගියා අපේ ආර්ථිකය ඉස්සරහට ගියා ඒ මොහොතේ පටි තද කරගන්න කිව්වම ඉස්සෙල්ලම තද කරගත්තෙනවා වෙන කවුරුත් නෙමෙයි මේ රටේ මහ ජනතාව. ඒ වගේම
2: තමයි තද කරගන්න කිව්ව කට්ටිය නම් කිසිම තද
1: කරගත්තේ
2: නැහැ. නේද? පටි රෝල් කරගත්තා.
1: පටි රෝල් කරගත්තා.
2: ඊට පස්සේ තද කරගත්තා.
1: ඊට පස්සේ අපි දන්නවා දැන් 2022 ලොකු ආර්ථික අවපාතයකට අපි මුහුණ දුන්නා. ඒත් පටි තද කරගන්න කිව්වේ මේ රටේ මහ ජනතාවට ජනතාව තද කරගත්තා. තමන්ගේ ජීවිතේ යම් සැප පහසුවක් වින්දනම් ඒ දේවල් කැප කරලා ඒ වියදම් කරපු මුදල ටිකක් අඩු කරලා ඔන්න ඒ කැප කිරීම කරලා රටට ඉස්සරහට යන්න හයිය දුන්නා. අර නුවා කිව්ව වගේ තද කරගන්න කිව්වේ කට්ටිය නම් තද කරගත්තද අපි දන්නේ නැහැ.
2: නෑ මේ මට මේ පුංචි කතාවක් මතක් වුණා. දවසක් ඇමරිකන් බල්ලෙකුයි රුසියන් බල්ලෙකුයි මීට අවුරුදු ගානකට කලින් 1991 කලින් ඈ මේ එක තැනකදී හම්බුණාම ඇමරිකන් බල්ලා බුරනවලු රුසියන් බල්ලා කියන්නේ නැහැලු. හරිද? මේ බැරිම දැන ඇමරිකන් බල්ලා ඇහුවලු බල්ලෝ. ඇයි බල්ලෝ මං මෙච්චර බුරද්දි උඹ බුරන් නැතුව ඉන්නේ කියලා ඇහුවලු. එතකොට ඉතින් මේ බුරණ එක නෙමෙයි කතා කරන්නේ ඒකයි දෙකක්නේ. රුසියන් බල්ලා ඉඳන් කවලු මෙහෙමයි මචං මේ රුසියාවේ ඕන තරම් කණ්ඩ තියෙනවා හැබැයි බුරන්ඩ තහනම් එතකොට ඇමරිකන් බල්ලා කිව්වලු මෙහෙ කණ්ඩ නැතත් ඕන තරම් බුරන්ඩ
1: පුළුවන් කියලා.
2: ඊට පස්සේ ඇමරිකන් බල්ලම ඉඳන් කිව්වලු මොකටද බං කණ්ඩ තියනන එක්තරා එක අතකින් බුරන්නේ කියලා.
1: ඉතින් අපි මේ කතා කරේ මේ මිනිස්සු තමයි රටවල් ඉස්සරහට අරන් ආවේ රටවල් හයියෙන් අල්ලන් හිටියේ. ඉතින් අපේ රටෙත් මිනිස්සු ඒ විදිහට අපහසු අවස්ථාවලදී බොහොම හයියෙන් අල්ලගෙන හිටියා. ඒ කතාව අපි කිව්වා. අදටත් මේ රටේ වැඩිපුරම බදු ගෙවන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාව වක්‍ර බදු වලින් වැට් එකෙන්. ඉතින් මේ මිනිස්සුන්ගේ හයියත් එක්ක තමයි මේ රටේ ඉස්සරහට යන්නේ. ඒ හයියට හයියක් වුණු ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. 1971 වසර ඉඳලා අද වෙනකොට ඔන්න 55 අවුරුද්දක් පිරලා තියෙන අවුරුදු 55ක් දශක 5කට එහා ගමන රුපියල් බිලියන 450කට වැඩිවත් කම් එක්ක ලංකාවේ රැකියා අවස්ථා 4500කට වැඩි ප්‍රමාණයක් මේ වෙනකොටත් නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් අල්ගොටවුන් අපි සුබ පතනවා 55 වෙනි අවුරුද්දට. මෙතනින් එහාටත් තවත් චිරාත් කාර්යයක් LB Finance අපිත් එක්ක ඉන්නවා.
0: හරි. දැන් ඊට පස්සේ අපි යන්න ඕනි අපේ තුන් දෙවනි පැයට යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා ඔයාගේ පාසන වැඩ ඔක්කොටම මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස් දාන්න කියලා. මොකද ඔයාට විශ්වාසින් පාසන්න ඕන නම් විශ්වාසින් ඔයාගේ නිමාවක් මොනා හරි කරගන්න ඕනේ නම් ඔයාට අනිවාර්යෙන් මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ්ස්ම ගන්න
1: කියලා අපි මතක් කරනවා. මොකද ලංකාවේ SLS සහතිකයත් එක්ක එන එකම වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් එක තමයි මෙල්ව වැල්ඩින් ඉලෙක්ට්‍රෝඩ් කියන්නේ.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Meldol hisratiya una sem pratishyava angapata vedanava apahasudina sadaha ikman sahanaya Meldol paracetamol visheshayaki
2: kiribath godin superima lifestyle ekakata ayojane karanna kemathida menna lankawwe prathama modern home apartment city eka yolu by prime group laksha 9 ekak moolika gewimak saha masakata laksha 3 hamara begin gewa rupiyal million 35 sita obbetat obbe sehina apartment eka himi karagatha heka amathanna 13:22 prime group
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
4: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමඟ වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
5: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
3: Kiehl's within දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම දීම නම් Kiehl's within පමණයි. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.

0: දෙකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නියුස් සමග මම කේසර. කොල්ලුපිටිය ප්‍රදේශයේදී හෝටලයක් සහ සුපිරි වෙළඳසැල් සංකීර්ණයක සිදු කළ වැටලීම්වලදී කොකේන් මත්ද්‍රව්‍ය සන්තකව සිටි විදේශ ජාතිකයන් සිව් දිනක අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසයෙන් නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔවුන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ ජමයිකානු ජාතිකයන් සිව් දිනක අතර කාන්තාවන් දෙදෙනෙකුද ඒ අතරවනවා. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ටාසය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වසාදමා ඇති යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 සහ 2 යළි විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව යාල ජාතික වනෝද්‍යානයේ නැරඹීම සඳහා පැමිණෙන සංචාරකින් සඳහා කලාප අංක 1 සහ 2 ලබන 16 වනදා සිට විවෘත කිරීමටයි බලධාරීන් පියවරගෙන ඇත්තේ. පැවති අධික වියලි කාලගුණ තත්ත්වයේ හේතුවෙන් වනසතුන්ගේ ආරක්ෂාව සහ මාර්ග පද්ධතියේ පවතින අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා යාල ජාතික වනෝද්‍යානයේ කලාප අංක 1 සහ 2 වසා දැමීමට පියවරගෙන තිබුණා. මීලක නෙට් නිවුස් පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.

0: Ladies and gentlemen, fasten your seat belts.
1: මේ ඔබ පිවිසෙන්නේ digital පරම්පරාවේ analog territory එකයි. This FM, Algo Town.

0: උදෑසන 8:09 ඇල්කටාම වෙලාව අපි පටන් ගන්න හදන්නේ අපේ දෙවනි පැය.
1: මේ දැන් ලෝකයේ සමහර දේවල් තියෙනවා මේ අපි ඒවා ඒ තියෙන විදිහටම තියෙන්න දුන්න නැත්නම් ලොකු අසමතුලිතතාවයක් ගොඩනගෙනවා. දැන් ලෝකේ වනාන්තර
2: තියෙනවනේ.
1: වනාන්තර තියෙනා වගේම
2: කාන්තාර
1: තව පැත්තකින් තියෙනවා. ඉතින් කාන්තාර තියෙන රටවල් ලොකු උත්සාහයක් ගන්නවා කාන්තාර
2: වනාන්තර
1: කරන්න. එතකොට වනාන්තර තියෙන රටවල් ලොකු උත්සාහයක් ගන්නවා ඒවා කාන්තාර කරන්න.
2: කාන්තාර කරන්න.
1: දැන් නෝන අපේ ඇමසන් වනාන්තරයේ යවට තියෙන රටවල් සමහර ඒවා මේ ගස් කපන්න ඇමසන් වනාන්තරයේ ගස් කපන්න අරගෙන ලොකු විරෝධතාවයක් ආවා. ඉතින් කෙසේ හෝ දැන් විශේෂයෙන් මැද පෙරදිග රටවල් ඔය පොසිල ඉන්ධන වැඩේ ජෝන් බාස්ට් යනවා කියලා දැන් තේරිලානේ තියෙන්නේ.
2: ටික ටික වැඩේ පල්ලම් බහිනවා කියලා.
1: පල්ලම් බහිනවා කියන එක ලෝකේ පොසිල ඉන්ධන භාවිත කරලා බලශක්තිය පාවිච්චි කරන එක ඉතා ශීඝ්‍රයෙන් අනිත් පැත්තට යනවා. දැන් පුනර්ජනනීය බලශක්ති වලට යනවා. දැන් ඇත්තටම අපි රටක් විදිහට සන්තෝෂෙන් ඉන්නවා. ඊය අර මේ ව්‍යාපාරික සමුළුව economics 2026 එමතුව ජනාධිපතිතුමා මේ chamber of commerce එකේ කිව්වා පහුගිය දවස් හතරෙම අපි එක ඩීසල් ලීටරයක්වත් පාවිච්චි කරන්න නැතුව රට විදුලිය නිපදෙව්වා
2: කියලා. නිපදෙව්වා කියලානේ.
1: ඉතින් ඒක ඇත්තටම හොඳ තත්වයක් නේ. මේ දැන් මීට අවුරුදු ගානක් කලනොත් අපේ රටේ විදුලිය අවශ්‍යතාවය යම් ප්‍රමාණයකට තියෙනකොට අපි ජල විදුලියෙන් 100% විදුලිය නිපදුවා. ඊට පස්සේ ඉතින් විදුලිය අවශ්‍යතාවය වැඩි වුණා. ඊපස්සේ අපිට ඩීසල් බලාගාර සහ මේ ගල් අඟුරු වගේ දේවල් වලට යන්න වුණා. හැබැයි පහුගිය සෙන්සුරාදා ඉරිදා සවුඳ මං හිතන්නේ මේ දවස් ටික වෙන්න ඕනේ. ඉතින් හොඳට වැස්සක් තිබුණානේ. ජල විදුලිය, සුළං විදුලිය සහ සූර්ය බල ශක්තියෙන් අපේ රට දවස් 4ක් මැනේජ් කරගෙන තියෙනවා. ඉතින් ඇත්ත රටක් හැටියට මේ අපි සන්තෝෂ වෙන්න ඕනේ
2: අනිවාර්යයෙන්ම.
1: ඒක රටේ ජනතාවනේ වහලවල් වල තමන්ගේ අතින් වියදම් කරගෙන
2: සූර්ය පැනල
1: දාගෙන මේ රටේ විදුලි වල පද්ධතිය තියට ඒවා එකතු කරලා තියෙන්නේ. දැන් මේ වගේ නෙමෙයි. දැන් අපේ රටේ තියෙනවා සෝලා ෆාම්ස්. ඊළඟට මේ මැද පෙරදිග සෝලා ෆාම්ස් විශාල වශයෙන්. මොකද ඒගොල්ලන්ට ඇතිපදන් අවුව තියෙන හින්දා ඒගොල්ලෝ ඒවා මේ සකස් කරගෙන එනවා. හැබැයි ඇචි දන්නවද සූර්ය පැනලයක් මතට වැටෙන සූර්ය මේ බලශක්තියෙන් 15%යි විදුලිය නිපදවන්න යන්නේ.
2: 15%යි.
1: ඔව්. අනිත් ඒවා තාපය හැටියට පිට වෙනවා කියලා විද්‍යාඥයෝ කියනවා. ඉතින් මේ තාපය හරහා ඔවුන් කියනවා වැසි ලබා ගන්න පුළුවන් කියලා.
2: වැසි ලබා
1: ගැනීමේ තාක්ෂණයක් දියුණු කරන්න පුළුවන් කියලා මේ සූර්ය පැනල මගින්. එතකොට අවට තියෙන විශේෂයෙන් සාගර ආසන්නේ සෝලා ෆාම් දාලා එතකොට ඒ එන ජල වාෂ්ප අපි දන්නවනේ කොහොමත් මේ උණුසුම් වායුව උඩට යනවනේ. සාමාන්‍ය තියරිය එකනේ. එතකොට ඒ මුහුදෙන් එන ජල වාෂ්ප සූර්ය පැනල හරහා මොකද කළු පසුතලයක් තමයි හැම සූර්ය පැනලයකම තියෙන්නේ. එතකොට මේවා අහසට ගමන් කළා වලාකුළු නිර්මාණය කළා කාන්තාර වලට විශේෂයෙන් සමුද්‍රාසන්න කාන්තාර රටවල් වලට වැස්ස ලබා දෙන්න පුළුවන් කියලා. ඉතින් හරි මේකෙන් ඒ ප්‍රදේශ වලට
2: වැස්ස
1: ලැබෙනවා. හැබැයි විද්‍යාඥයෝ ඉතාමත් අනතුරු අඟවීමක් කරනවා මේකෙන් කාන්තාර නැති වනාන්තර ප්‍රදේශ වල කාන්තාර ඇති වෙන්න පුළුවන්. මොකද මේ සමතුලිතතාවය බිඳි යන්න පුළුවන්. ලෝකේ කාන්තාරක් තියෙන්න ඕන. මේ කාන්තාරවලිනුත් මේ ලෝකේ බැලන්ස් ක්‍රීල්ලක් තියෙනවා.
2: සිද්ධ වෙනවා.
1: ඒවැ ගස් වැවුවොත් වෙන්නේ කොයි හරි ආයේ කාන්තාර වෙනවා.
2: වෙනවා.
1: අර මුහුදු කෑම වගේ තමයි. එක පැත්තක මුහුදු කෑම වුණාම අනිත් පැත්තේ මුහුද ගොඩ වෙනවා.
2: ගොඩ වෙනවා.
1: දැන් අපි දැකලා තියෙනවානේ. දැන් මේක පැත්තක මුහුද රට ඇතුළට එනකොට අනිත් පැත්තෙන් ඒ වැලි ගිහිල්ලා ඉවරලා වෙන පැත්තක තැම්පත් වෙනවා.
2: මේ මුහුදු කෑම කිව්වේ සීෆුඩ් නෙමෙයි.
1: සීෆුඩ් නෙමෙයි. ඔව් කවුරුහරි මුහුදු කෑමක් කියන්න පුළුවන් නම් දවල්ට එවන්න. ඒක වෙනම කතාවක්. මේ ඉතින් ඒකින්දා දැන් අරාබිකරේ රටවල් ගල්ෆ් රටවල් මේ විද්‍යාඥයන්ගේ මේ සොයා ගැනීමට ආය ඩොලර් බිලියන ගණන් ට්‍රිලියන ගණන් වියදම් කරන්න ඕනේ අපි දන්නවනේ අර සෞදි අරාබිය ද ලයින් කියලා කිලෝමීටර් 170 ගණනක් එක එක තීරුවක තනිකර වට කරපු නගරයක් හදන්න හැදුවානේ දැන් ඒක ඩොලර් ට්‍රිලියන 8ක් මේ වෙනකොට වියදම් කරලා තියෙනවා හැබැයි වැඩේ තව අවුරුදු 50කට කල් දාලා ඒගොල්ලෝ මොකද ඒ සංකල්පීය වශයෙන් තියෙන දේවල් මේ ඔවා ප්‍රායෝගික කරන්න ගියාම ඒවා ලේසි නෑ ඒගොල්ලෝ අපිට මතකයි ද ලයින් කියලා එකක් හදන්න හැදුවා ද කියුබ් කියලා තව එකක් අර කියුබ් එකක් වගේ මේ නගරයක් හදන්න හැදුවා සල්ලි තියෙනවා ඔව් සල්ලි තිබුණත් ඕවා කරන්න යන්න නරකයි කියලා වැඩේ තියෙන දැන් ඒ ඒ ඒවට උපදෙස් දෙන්න විදේශ ඉංජිනේරුවරුන් ඇවිල්ලා තියෙන්නේ ඒගොල්ලෝ යස් සර් විතරලු කියන්නේ හරිද ඒ කියන්නේ සුල්තාන්වරයා කිව්වම මෙහෙම එකක් කරන්න ඕනේ කියලා යස් සර් වී කැන් ඩූ කියලා මොකද ඒගොල්ලන්ට කෝටි ගණන් ගෙවනවා ඒගොල්ලෝ මේ කරන්න බෑ කිව්වොත් ඒගොල්ලන්ට ආයේ මේ රස්සාව දාලා ඒගොල්ලන්ගේ රටවල් වලට යන්න වෙනවා ඉතින් ඇත්ත හංගගෙන මේවා කරන්න බැරි වැඩ වුණත් මේ කරමු කියන ප්‍රතිපත්ති යනවා දැන් මේකත් ඒ වගේ දෙයක් කියලා හැබැයි මේක විද්‍යාත්මකව හරි සූර්ය පැනල විශාල සූර්ය පැනල මගින් වර්ෂාව ළඟා කරගන්න පුළුවන් කියන එක විද්‍යාත්මකව විද්‍යාඥයෝ තහවුරු කරත් ඔවුන් නිදන් කියන්නේ මේක ඉතාමත් භයානක තත්ත්වයක් කාන්තාරවලට කාන්තාර විදියට ඉන්න දෙන්න වනාන්තරවලට වනාන්තරවලට හැටියට ඉන්න දෙන්න ඔබ ඔබ හැටියට ඉන්න ඔබ තව කෙනෙක් වෙන්න යන්න එපා කියන මොකද්ද ඉතාමත් යථාර්ථවාදී කතාව තමයි අද ඇල්ගෝ ටවුන් එකේ දෙවෙනි පැය අපිට ආරම්භ කරනකොට කියන්න තියෙන්නේ

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: උදේ 8 විනාඩි 20යි දැන්.
2: Heels within දැන් ඔබට හොඳම තීම නැසා වැඩි ත්‍රියක් Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit Brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Heels within පමණයි. Heels life එකම ෆ්‍රෙෂ්.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
4: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලු බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3,000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකිය. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
6: ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
8: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් බ විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
0: FM 95 FM 94.8 Net FM.

0: උදෑසන 8:26 ඔබට මේ වෙලාව.
1: ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැත කියලා කියන්නේත් එක්තරා ආකාරයකට.
2: ඔව් ඒක තමයි හරි.
1: තාක්ෂණයේ උනත්
0: හරියට හරි.
1: විශේෂයෙන්ම තාක්ෂණයේ මත මොනවාද අපි තාක්ෂණයට මහල් වෙන්න නරකයි නේ.
2: මහල් වෙන්න නරකයි. එතකොට ඉන්න බැරි වෙනවා.
1: ඔව්. ඒ කියන්නේ අපේ සාමාන්‍ය ජීවිතයට බලපෑම් ඇති වෙනවා.
2: ඇති වෙන්න
0: පුළුවන්. අපේ අම්මා මට කතා කියනවා.
1: මේ අපි මේ කතාව මේ අපි මේ ඕෆ් මයික් කර කර හිටපු කතාව මේ මයික් ඔන් කරලා කියන්නේ මේ
2: එකපාර මොකද්ද බලයිනේ මේ
1: රටට ජාතියට මේකෙන් සෙටක් වෙන හින්දා දැන් මේ දවස්වල මේ මොනවද ලොකු රැල්ලක් යනවා WhatsApp හැක් කරන. විශේෂයෙන් මේ බිස්නස් WhatsApp. සමහර ලාවට අදාළ ආයතන වලට ලංකාවෙන් දවසකට 400ක් විතර පැමිණෙනවලු WhatsApp හැක් කරා
0: කියලා.
1: දවසකට 400ක්. ඉතින් මේ දැන් මේ අපේ න්ියුස් රූම් එක පැත්තෙනුත් ඇලර්ට් එකක් ආවා. මේ ඒක කියන්නේ මේ චීන ජාතිකයන් පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබුණා මම
2: හිතන්නේ. චීන ජාතිකයන්.
1: ඔව්. ඒගොල්ලෝ තමයි ඒකට සෑහෙන දක්ෂ නේද?
2: ඔව්. මේගොල්ලෝ මේ පල්ලෙහා ඉන්න හම්බෙන.
0: පල්ලෙහා මට හැමදාම උදේට
1: හම්බෙනවා. ඔව්. මේ ඒ වගේ මේ සයිබර් ක්‍රයිම් වලට සම්බන්ධ අපි දැක්ක සද්දයකට කලින් ලංකාවෙන් පිටුවහල් කරා චීන ජාතිකයෝ මේ මං හිතන්නේ 30-40ක් හම්බේ එහෙට ගිය පස්සේ හරිද සමහර අය ඉඳන් කවලු ඕන නම් මෙහෙදි අපිට ඕන කැමති දඬුවමක් දෙන්න ආයි චීනෙට යවන්න පාර කියලා දන්නවනේ කොහොමද කියලා. ඉතින් අනිත් එක මේ විශේෂයෙන් අප්‍රිකන් කට්ටිය නයිජීරියන් ඒ වගේ කට්ටිය මේ ඔය කටයුතු වල යෙදෙනවා කියලා තමයි දායිතින් ආරංචි නෙමෙයි අපි දන්නවා. ඉතින් ඒක හින්දා ඔය කියන සමහරකට කොච්චර කරත් බේර ගන්න බැරි වෙනවා. අර මොන මේ වෙරිෆිකේෂන් දෙකක් දැම්මත් මේ 2-step verification දැම්මත් සමහරලාවට බේර ගන්න බැරි වෙනවා. මේ ඒ වෙලාවට හොඳම දේ තමයි එහෙම මේ ඔබට ඔබ ඉල්ලන්නේ නැතුව OTP ආවොත් WhatsApp වලට WhatsApp නෙමෙයි ඕන එකකට ඔබ ඉල්ලන්නේ නැතුව OTP ආවොත් aeroplane mode කියලා එකක් තියෙනවානේ. ඒක පැයක් දෙකක් දාලා තියන්න ෆෝන් එකට. ඒ කියන්නේ කන්න පුළුවන් ඉක්මන් සොලූෂන් එක ඒක තමයි. එතකොට ඔබේ ජංගම දුරකථනයට ඔබට ලෝකේ හා සම්බන්ධ වෙන්නත් බෑ.
2: ලෝකයට ඔබ හා
1: සම්බන්ධ වෙන්නත් බෑ. ඉතින් අපේ යාළු සමහර අය ඇත්තටම aeroplane mode දාලා gedara තියෙන wifi එකෙන් ආය යනවා. ආය Facebook යනවා. ඒ ඇත්තටම ඉතින් ඉස්සරහා හොරා ඉස්සරහා දොරෙන් එනවා කියලා දොරවල්ලා පිටිපස්සේ
0: දොර ඇරලා තිබ්බා.
1: ඇරලා තිබ්බා වගේ වැඩක් තමයි ඒක. ඉතින් එහෙමවත් කරන්න එපා. මේ ඉතින් පැක් දෙකක් aeroplane mode දාලා හිතන්නකො ෆ්ලයිට් එක යනවා කියලා.
2: අන්න ඒකයි.
1: නේද? ගෙදර ඉන්න කෙනෙක්ට කියන්නේ සාරියක් ඇදලා එයා හොස්ට් කෙනෙක් වගේ තමයි කැමගෙන දෙන්න කියලා. නේද? ඉතින් එහෙම හරි කමන්නේ මේ ඕක බේරගන්න මේ නිවේදනය. ඔව්. සයිබර් ක්‍රයිම් වෙතින්.
2: සයිබර් ක්‍රයිම් වෙතින් තමයි ඒවට නිවේදනය කරේ. ඉතින් ඔහොම තමයි ඇල්ගොරිතම් එක ගනුදෙනු කරද්දී ඔය වගේ දේවල් සිද්ධ වෙනවා. ඕවා ගැනත් කල්පනාවෙන් ඉන්න ඕනේ. මොකද ඉතින් අන්තිමට අර නුව හැම වෙලේම කියනවා වගේ මේගොල්ලන්ගේ entities මේගොල්ලන්ගේ back end අපි ගාව නැහැ. අපේ රටේ නැහැ. අපිට මුකුත් කරන්න බෑ හදිස්සියට.
1: දැන් අර මේ මට ව්‍යාපාරිකයෝ කීප දෙනෙක් මේ දන්කෝ දැන් ඇත්තටම මේ business WhatsApp මත ව්‍යාපාර කරන ගොඩක් අය ඉන්නවනේ.
2: ඉන්නවනේ. ඔව්.
1: ඉතින් personal WhatsApp එකක් hack කරාට වැඩිය මේ අනිත් එක ඒ යාළුවන්ගේ WhatsApp වලින් විශේෂයෙන්ම ආවුත් අනේ මම රෝගල් ගත වෙලා ඉන්නේ මේ මට 100,000 දාන්න 50,000 දාන්න කියලා මේ ලංකාවේ යාළුවෝ කවදාවත් එහෙම ඉල්ලන්නේ
2: නැහැ. ඔව් ඔව්. පොඩ කතා කරලා කන්ෆර්ම් කරා.
1: ඒක කන්ෆර්ම් කරගන්න කෙහෙල්ලවරයක් අරන් හරි යාළුවෝ බලන්න
2: යන්නේ.
1: ඉතාලේ යන්න සල්ලි දාන්න ඉස්සෙල්ලා මේ සල්ලි 7-5ක්වත් දාන්න යන්න එපා. මේ එහෙම යාළුවෝ කරදරයක වැටලා ඉන්නවා නම් ඉස්සෙල්ලම කෝල් එකක් දීලා අහන්න යාළුවෝ.
2: අහන්න.
1: කරදරේ අහන්න මොකද්ද කියලා.
2: අන්න ඒකයි. අපි දැන් අර උදේ පාන්දර වාට මතක් කරේ ඒකයි. ඔයාලා ජීවිතේ ෆ්‍රෙෂ් පිට තියාගන්න, නැවුම් පිට තියාගන්න. අන්න එහෙම යාළුවෙක්ට කෝල් එකක් දීලා බලන්න. පොඩ්ඩක් එහෙම ආරංචියක් කවොත් මෙන්න මෙහෙමයි ප්‍රශ්නයක් කියලා කෝල් එකක් දීලා බලන්න. යා හොඳින්ද සනීපෙන්ද ප්‍රශ්නයක් නැද්ද කියලා. එහෙම නැත්නම් ඔය WhatsApp වලට, Messenger වලට එන මේ message වලට අහුවෙලා සල්ලි දාන්න නම් මනම් කරන්න ඉක්මන් වෙන්න එපා. මොකද මේ වෙනකොට ඒ වගේ Java RAM ගණනාවක්
1: ඉල්ලුවා කියලා සල්ලි දාන යාළුවෝ අඩුයි. මේ හැකර්ස් හදන්න ලංකාවේ යාළුවෝ වෙන. අනිවාර්යෙන් යාළුවගෙන් WhatsApp message එකක් ආවොත් මේ මම අසනීපෙන් ඉන්නේ, මම කරදරයක ඉන්නේ, සල්ලි දාන්න කියලා මේ අනිවාරෙන් කෝල්ලයක් දෙන්න සමහර මැසේජ් එනවා මේ අනේ මං මෙහෙ හිර වෙලා ඉන්නේ මේ මගේ මෙච්චර මුදලක් තියෙනවා මට දැන් ඒක ඔයා මේ සල්ලි දැම්මොත් මට ඒ මුදල ගන්න පුළුවන් මං ඔයාට මෙච්චර දාන්නම් කියලා. ඉතින් එහෙම අධික තණ්හාවට ගිහිල්ලා වරගෙන අහගන්න එපා.
2: අන්න ඒකයි.
1: ඔව්. මේ තාක්ෂණය වුණත් දැන් මම මේ කියන්නේ නැතුව දැන් බිස්නස් WhatsApp එකක් වෙනවා කියලා කියන්නේ රටේ ව්‍යාපාරික කටයුතු වලට ලොකු බලපෑමක්. සමහරලාට දැන් මම දන්නවා එක්තරා ආයතනයක ඊයේ අපි ඒ ආයතනයේ සභාපතිතුමාව හම්බෙන්න ගියාම ඒ ආයතනයේ ඉන්ක්වයරිස් ඔක්කොම වෙන්නේ WhatsApp එක හරහා. ඒක හැක් කරලා. මේ ඉතින් ඒ සභාපතිතුමාත් හරියටම වික්ෂිප්තලා මොකද ඒගොල්ලන්ගේ බිස්නස් ඉන්ක්වයරිස් ඔක්කොම වෙන්නේ WhatsApp එකට. ඉතින් ඒව නැති වෙනවා කියලා කියන්නේ ඩේටාබේස් එක නැති වෙනවා කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක්නේ. ඉතින් ඒකින්ද මේ ඒක මම හිතන්නේ රජයත් මැදිහත් වෙන්න වෙයි.
2: ඔව්.
1: මේ පර්සනල් WhatsApp හැක් කරන එකත් ප්‍රශ්නයක්. බිස්නස් WhatsApp හැක් කරනවා කියලා කියන රටේ ආර්ථිකයට සෑහෙන බලපෑමක් ඇති කරනවා.
2: ඇති කරනවා. ඔව්. ඉතින් ඇත්ත නෝවා කියනවා වගේ අපිට මේ ඩිජිටල් ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලක් ඕන වෙලා තියෙනවා. එහෙම නොවුනොත් නම් අපිට ඉතින් ඉස්සරහට ටිකක් අමාරු වෙයි කියලා තමයි කියන්නේ.
1: ඔව්. අපි අර මේ හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයට කෝල්ලයක් අරගත්තනේ
2: අපිට හදිසි නෑ
1: ඒක අපිට හදිසි නෑ ඒක ලෝකයෙන් නෑ
2: ඉතින් ඒ හින්දා තමයි අපිට මේ ආයතන ආයතනික අපි කියන්නේ ව්‍යුහයන් ගොඩ නගන්න වෙනවා ඒ ස්ට්‍රක්චර්ස් හදන්න වෙනවා ඊට පස්සේ ඒ පොලිසීස් ප්‍රතිපත්තීන් ගේන්න වෙනවා හැම දෙයකම ජාතික ප්‍රතිපත්තියක් තියෙන්න ඕන කියලා කියන්නේ ඒක තමයි නැත්තම් ඉතින් ඔය එහෙම මෙහෙම කෝල් දෙක තුනක් කරන් හොට්ලයින් දෙක තුනක් දාලා මේව නවත්තන්න බෑ කියලා ඒ වගේ කිව යුතු අයටත් තේරෙන්න ඕනේ තේරේවි කියලා අපි හිතනවා. ඉතින් අපි මේ මතක් කරන්න යන්නේ ඇත්තටම මේ රටක මිනිස්සු තමයි ওই විදියට ඔය මොන ප්‍රශ්න මැද්දේ වුණත් ওই දේවල් වලට විසඳුම් හොයාගෙන හදාගෙන ඉස්සරහට ආවේ. එහෙම මේ මිනිස්සු ඉස්සරහට එද්දි හැමදාම මේ මිනිස්සුන්ට මූල්‍යමය ශක්තියක් ඕනේ වුණා. තමන්ගේ ව්‍යාපාර වෙන්න පුළුවන්. දැන් නෝවා කිව්වේ WhatsApp වලින් ව්‍යාපාර කරන ගණනාවක් ඉන්නවා ලංකාවේ. ලෝකේ ගෝලීය වෙළඳ පොළවල් එක ගනුදෙනු කරන අය ගණනාවක් ඉන්නවා. Facebook through වෙන්න පුළුවන් නැත්නම් වෙන වෙන sites හරහා වෙන්න පුළුවන් නැත්නම් ඔය e-commerce platform හරහා වෙන්න පුළුවන්. මේගොල්ලෝ තමන්ගේ ගනුදෙනු කරද්දී අන්තර්ජාලය භාවිතා කරනවා. තමන්ගේ business numbers තියෙනවා. මේ විදිහට කොච්චර risk එකක් තිබ්බත් කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒ දේවල් වලින් ඒගොල්ලන් රැකගන්න ජාතික වැඩපිළිවෙලක් නැහැ කියලා. ඒගොල්ලෝ දැනගෙන හිටියත් තමන්ගේ ව්‍යාපාර කරන එක රටට ඩොලර් ටිකක් ගේන එක ඒගොල්ලෝ නවත්තන්නේ නැහැ. ඒගොල්ලේ ව්‍යාපාර කරනවා මොන රිස්ක එක මැද්දේ වුණත් මොන විදිහේ අභියෝග මැද්දේ වුණත් අවධානම් මැද්දේ වුණත් තමන්ගේ ව්‍යාපාරය ඒගොල්ලෝ කරගෙන යනවා. ඒක තමයි අපි කියන්නේ මේ රටක මිනිස්සුන්ගේ හයියෙන් තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ මිනිස්සු ඒ හයියත් එක්ක වැඩ කරද්දී එන ප්‍රශ්න තමයි අපි මේ විදිහට අරගෙන ඇවිල්ලා ඕගොල්ලන්ට කියන්නේ. මොකද ඒවට අපි රටක් විදිහට උත්තර හොයන්න ඕන නිසා. ඉතින් එහෙම ඉස්සරහට යද්දී අපිට තිබ්බ ලොකු ප්‍රශ්නයක් තමයි මූල්‍යමය ශක්තිය කියලා කියන්නේ. මොකද සල්ලි තියෙන්න ඕනේ මොන දේ කරන්න. මොකද අර හිතේ ගැට තිබ්බට ගැම්ම තිබ්බට බය නැතුව වතුරට බැස්සට පීන ගන්න පුළුවන් කියලා හරි ප්‍රශ්නයක් නැහැ. පොඩි කන්ෆිඩන්ස් පිට බැස්සට අපිට නිකන් යද්දි ඔක්සිජන් මාදි වුණොත් හුස්ම ගන්න අමාරුයි වගේ දැනුණා. වැඩේ අමාරු වෙනවා.
0: ඔක්සිජන් ඕනේනේ කොච්චර පීනන්න
2: පුළුවන්ද කියන්නේ.
0: ඩයිව් කරද්දි
2: අන්න ඒකයි. ඉතින් ඒ නිසා තමයි කියන්නේ මේ ව්‍යාපාරයක් කරද්දි ව්‍යාපාරයක් ස්ටාර්ට්අප් එකක් විදිහට පටන් ගනිද්දි ඒක ඉස්සරහට කරගෙන යද්දි මේ වගේ ප්‍රශ්න එන්න පුළුවන්. ඒ මොන ප්‍රශ්න තිබ්බත් අපිට නොසැලී නොවැටි ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ මූල්‍ය ශක්තියත් එක්ක. අවුරුදු 55ක් පුරාවට 1971 ඉඳලා ඒ මූල්‍ය ශක්තිය අපිට දුන්නු ආයතනය තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් මේ වෙනකොට රුපියල් බිලියන හරිද? රුපියල් බිලියන 450කට වැඩි වත්කම් තියෙන ආයතනයක් තමයි LB Finance කියන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට රැකියා අවස්ථා 5400ක් විතර ලංකාවේ අපේ පුරවැසියන්ට උත්පාදනය කරලා දීලා තියෙන ආයතනය. ඒ වගේම තමයි මූල්‍ය සමාගම් අතරින් රජයට වැඩිම බදු ගෙවන ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් ඔන්න අවුරුදු 55ක් සපුරනවා මේ අවුරුද්දේ. අපේ අල්ගෝ ටවුන් එකේ සුභපැතුම් අපි එකතු කරනවා. ඒ වගේම තමයි මෙතනින් එහාටත් ඒ විශ්වාසය ඒ ශක්තිය ඒ විදිහටම තියාගෙන LB Finance අපිත් එක්ක ඉන්නවා කියලා මතක් කරනවා. මොකද ඒ මූල්‍ය ශක්තිය ඒ විශ්වාසය තිබ්බේ නැත්තම් රටක ව්‍යාපාරිකයන්ට රටේ මිනිස්සු තමයි මේ ව්‍යාපාර කරන්නේ. මේ සුළු පරිමාණ ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර දක්වා අරගෙන යන්නේ. ඒවා ජාතික ආර්ථිකයට ලොකු හයියක් කරන්නේ. ඒ ගමන යන්න වෙන්නේ නැහැ මේ තියෙන ප්‍රශ්නත් එක්ක. ඔන්න ඔය මූල්‍ය ශක්තිය විශ්වාසනීයව ලැබුණේ නැත්තම්.
0: හරියට හරිය නිසා දේශයේ ගොඩනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක් LB Finance. ඔගලංගේ ඉතින් විශ්වාසයේ බිඳපු නැති නිසානේ 55 වසරක්
2: ඉන්න බෑ විශ්වාසයේ බිඳන.
0: නෝ. හරි. දැන් මම අද උදේ මගේ බ්‍රෙක්ෆාස්ට් එක පොඩ්ඩක් මාරු කරා. හරිද? පොඩි ට්විස්ට් එකක් කරා.
2: ට්විස්ට් එකක්?
0: ඔව්. තව දිනිය මගේ අත ට්විස්ට් වෙනවා.
2: මම දැක්කවා ට්විස්ට් එකක් කරලා තියෙනවා පොඩි.
0: ඒකනේ ඔයාලට පෙන්වන්නේ මම ග්‍රැනෝලා හැදුවා මම යෝගට් දාලා. හරිද?
2: පෙන්වයි දරන්නේ මම උක කෑවා.
0: ඒකනේ.
2: අවංකව පිළිගන්නේ නැහැ අත්‍තර මේක රසයි. ඒ වෙනස මාරු.
0: ඒකනේ කනේ පොඩි පොඩි ට්විස්ට් අපි කරන්න ඕනේ.
2: කරන්න ඕන.
0: හරිද? හැමදාම වං කන එකම බ්‍රෙක්ෆාස්ට් එක නං. ඔයාගේ ඔළුවත් ඒකට පුරුදු වෙනවා. ඒක බෝරින් වෙනවා. ඒතකොට ඔයාගේ දවසට කිසි ෆ්‍රෙෂ් ගතියක් නැහැ. ඒක නිසා ඔයාගේ බ්‍රෙක්ෆාස්ට් එක පොඩක් වෙනස් කරලා බලන්න.
2: අන්න ඒකයි.
0: ඔයාට ෆ්‍රෙෂ් ෆීලිං එකක් එනවාද කියලා. බ්‍රෙක්ෆාස්ට් එක විතරක් නෙමෙයි. පොඩි පොඩි දේවල් අලුත් පුරුද්දක් වෙන්න පුළුවන්. පොඩි වෙනස්කම් ටිකක් ඔයාගේ ලයිෆ් එකට ඇඩ් කරලා බලන්න. ඔයාගේ ලයිෆ් එක කොච්චර ෆ්‍රෙෂ් වෙනවාද කියලා. අපි නෙමෙයි කියන්නේ කීල්ස් එක තමයි මට මතක් කරන්නේ ලයිෆ් එක ෆ්‍රෙෂ් තියාගන්න අලුත් පුරුදු වෙන්න කියලා.
2: හැබැයි ඉතින් ওই විදිහට ඔය පොඩි පොඩි ට්විස්ට් කරද්දි මතක තියාගන්න ඕන දේ තමයි ෆ්‍රෙෂ් දේවල් තෝරගන්න ඕන.
0: හරි.
2: එහෙම නැති වුණොත් නම් ඔයාගේ මෙනු එක අවුල් යන්න පුළුවන්. ඒ නිසා මොන විදිහේ වෙනස්කම් කරත් කමක් නැහැ. අපි ඔයාලට මතක් කරනවා යන්න කීල්ස් එකට ගිහිල්ලා නැවුම්ම දේවල් මිලදී ගන්න කියලා මතක් කරනවා. නැවුම් මෙලවලු වෙන්න පුළුවන්, පළතුරු වෙන්න පුළුවන්, මස් මාළු වෙන්න පුළුවන් වෙන ඕනම දෙයක්. ඔයාට ෆ්‍රෙෂ්නස් එක උපරිමෙන් ඉල්ලදී ගන්න පුළුවන් තැනක් තමයි කීල්ස් කියලා කියන්නේ. ඉතින් යන්න කීල්ස් එකට ගිහිල්ලා ඔයාගේ මුළු ජීවිතේම ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් කරගන්න.
0: ඕකේ. දැන් අචි අලුත් බබාලා. අලුතෙන් ඉන්න බබාලා කියන්න පුළුවන්. මේ නංගිලා මල්ලිලා කියන්න බෑ.
2: නංගිලා මල්ලිලා කියන්න පුළුවන්. වැට උඩ වගේ.
0: හරි. බබාලා, නංගිලා මල්ලිලා ඔය ඔක්කොම දැන් ඉගෙන ගන්න කට්ටියනේ. මේගොල්ල ගොඩක් මේ පුරුදු වෙලා ඉන්නවා ෆෝන් වලින් ඉගෙන ගන්නනේ. ඒ කියන්නේ දැන් හිතන කියවන්න හරි ඒගොල්ලෝ ෆෝන් එකක් පාවිච්චි කරනවා. ඒ පාර YouTube වීඩියෝස් බලන සෑහෙන. ඒවා අපි එපා කියන්නේ නැහැ. ඒවා හොඳයි. YouTube වීඩියෝ එකක් බලලා ඔයාලට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අර නිකන් අහන් ඉඳලා ලෙක්චර් එකක් අහන් ඉඳලා ඉගෙන ගන්නවට වඩා සමහරලාට. හැබැයි ඔකට අපි ඇඩික්ට් වෙනවා කියලා කියන්නේ. දැන් හිතන්නකෝ YouTube වීඩියෝ නෙමෙයි. ඔයා ෆිල්ම් බලන්න හරි එහෙම ඇඩික්ට් වෙලා ස්ක්‍රීන් එකකට ඇබ්බැහි වෙලා ඉන්නේ කියලා. එහෙම වුණාම ඔයාට මිග්‍රේන් වගේ ඔයාට කියන වගේ ස්ක්‍රීන් එකේ ඉන්න පොඩ්ඩට මිග්‍රේන් ඒ වගේ ඔළුවේ කැක්කුම්
2: ඒව බලලා ඔයාටත් හැදෙන්න පුළුවන් ඉතින්.
0: ඔව් ඒව බලලා ඔයාටත් හැදෙන්න පුළුවන්.
2: පොඩ්ඩගේ වැඩ දැකලා ඔයාට ඉතින් මිග්‍රේන් වගේ ඉන්න පුළුවන්.
0: එන්න පුළුවන්. එයාලගේ ඇස්වල ප්‍රශ්න මේවා හරි මොනාද කියන්නේ අපිට ගොඩක් දකින්න පුළුවන් දැන් ඉන්න පොඩි ළමයින්ගේ.
2: ඔව් ඒ කියන්නේ මේ මෙහෙමයි සාරා අපි වටේ රිසෝර්සස් තියෙනවා අපිට සම්පත් තියෙනවා මේ AI tool ද ලැප්ටොප්ස් ද ස්මාර්ට්ෆෝන්ස් ද ඉන්ටර්නෙට් ඇක්සස් ද ඔය ඔක්කොම තියෙනවා. හැබැයි ඕකෙන් ගන්න ඕන හරි ප්‍රයෝජනේ මොකද්ද? කොහොමද හරි විදියට අපි ප්‍රයෝජනය ගන්න කියන කාරණාව පොඩ්ඩක් මේ ඔය පොඩි දරුවන්ට අපි ලෙහලා දෙන්න ඕන.
0: පාතේ පොඩ්ඩක් පෙන්වන්න ඕන.
2: පෙන්වන්න ඕනේ. පාර පෙන්වන්න ඕන මේ පාරේ තමයි යන්න ඕනේ කියලා. එහෙම නැතුව ගියොත් ඒක ඇබ්බැහියක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි අර ඒ දේවල් දෙනවා වගේ අනිත් පැත්තෙන් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයටත් පුළුවන් තරම් ඉඩහසර අපි වෙන් කරලා දෙන්න ඕන. ඒ අවස්ථාවන් ඒගොල්ලන්ට හදලා දෙන්න ඕන. ඒ නිසා තමයි අපි ඔයාට කියන්නේ ඉමාශි ප්‍රකාශන වෙතින් එන වයිස් අභ්‍යාස පොත් මාලාව පොඩ්ඩට අරන් දෙන්න කියලා.
0: ඕකේ.
2: ඉස්කෝලේ යනවා නෝට් ලියනවා නේ. ඒ නෝට් ලියාගෙන අවිලා පාඩම් කරනවා. ඒ පාඩම් කරලා තමයි විභාග ලියන්නේ. දැන් හිතන්න ඔය වයිස් අභ්‍යාස පොත් හදලා තියෙන නැත්නම් මුද්‍රණය කරලා තියෙන කඩදාසිය හදලා තියෙනම පොඩ්ඩට ඒව දිහා ගොඩාක් වෙලා බලන් ඉන්න පුළුවන් විදිහට.
0: රයිට්.
2: ඒ වගේම තමයි ඒක හරි මනසට නිරවුල්.
0: රයිට්.
2: ඒක පොඩි රසායනික තියෙනවා. ඒ කියන්නේ රියැක්ෂන් එකක් තියෙනවා. විද්‍යාත්මක පසුබිමක් තියෙනවා. මේ කොලේ බලාගෙන එයා ලියපු නෝට් තියනවා නම් එයාට නැවත නැවත කිසි ප්‍රශ්නයක් නැතුව කියවන්න පුළුවන්. කියවන්න කියවන්න එයාට ආස හිතෙනවා. අර ස්ක්‍රෝල් කරන්න කරන්න ආස හිතෙනවා වෙනුවට කියවන්න කියවන්න ආස හිතෙනවා නම් ලියන්න ලියන්න ආස හිතෙනවා නම් ඉමාශි ප්‍රකාශන වයිස් අභ්‍යාස පොත් මාලාව පොඩ්ඩට අරන් දෙන්න කියලා අපි මතක් කරනවා. ජාත්‍යන්තර ප්‍රමිතියෙන් උතු වයිස් පැස්ටල් තියෙන අභ්‍යාස පොත් තියෙන මේ ඕන දෙයක් දැන් ඔයාට ඉමාශි ප්‍රකාශන වෙතින් මිලදී ගන්න පුළුවන්.
0: හරියට හරි. ඔයාට යන්න තියෙන්නේ ඉමාශි ප්‍රකාශන වලට. ඔය කියපු ටික ඔක්කොම ඔයාට අරගෙන ඉන්න පුළුවන්. ඒ වගේම තමයි අචි තව තියෙනවා.
2: මොනවද තියෙන්නේ?
0: පූර්ව ළමාවිය සංවර්ධනය වෙනකොට කරන්න ඕන වැඩ ටිකක් තියෙන්නේ.
2: ඒවත් අවශ්‍යයි.
0: කපන්න, කොටන්න.
2: ඒවත් අවශ්‍යයි.
0: අන්න හරි.
2: අය දන්නවද මේ අපි අර කතා කරානේ මේ ඩුබායි සහ සවුදි වගේ රටවල් ගැන? මේ ළඟකදී විශේෂඥයෙක් තමන්ගේ අදහසක් පළ කරලා තිබ්බා. මොකක්ද දන්නවද?
0: මොකද?
2: ඔය ඩුබායි කියන්නේ හරියට මේ Apple phone එකක් තියන් TikTok කරන ගෑනු ළමෙක්
0: වගේ. ඇයි ඒ?
2: ඒ කියන්නේ Apple phone එකෙන් කරන්න පුළුවන් TikTok කියලා විතරයි
0: ඒ
2: ගෑනු ළමයා දන්නේ.
0: දන්නේ.
2: ඒ වගේ තමයිලු ඩුබායි රාජ්‍යය. සල්ලි තියනවලු. ඒ කියන්නේ උතුරන්න සල්ලි තියනවලු. හැබැයි කරන්න පුළුවන් මොනාද කියලා හරියට දන්නේ
0: නැහැලු.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura වේලාව ඔබ වෙතගෙන එන්නේ
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 6767 67 67 මිස් කෝල් එකක් දෙන්න
2: උදේ 8යි විනාඩි 44යි දැන්
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: අනවශ්‍ය විදුලි බුබුලක් නිවා හෙටට එලියක් දෙමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉතිරියකට ඇරයුම්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
5: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි සෑම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න NLB ආයුබෝ නවතම ලොතරැය දිනුම් බෝවි ආයුබෝ වේවා
6: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
7: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
8: කිරිබත් ගොඩින් සුපරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝබයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සෙහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකිය. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
9: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශයේ කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
10: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසයේ දිනු ඩම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
12: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
0: FM 95 94.8 Net FM Divaina Pura

0: උදේ 8යි විනාඩි 51යි අල්ගොටාවමේ වෙලාව.
1: හරි, වෙලාව හරි.
0: හරි.
1: මම ආ වෙලාව කිව්වම හැම වෙලෙම බලනවා.
0: බලනවානේ.
1: මේ අපි ඉන්නේ ඇත්ත වෙලාවේද කියලා.
0: දැන් බලන්න මගේ ප්‍රෝග්‍රෑම් පාර්ට්නර්ට මට මා මෙච්චරට විශ්වාසයි. හරිම අපූරුයි.
1: නෑ නෑ මම බලන්නේ. හරි අවශ්‍යෝ.
0: දැන් මේ වෙලාව හොඳම වෙලාව. කොහෙට යන්නද දන්නවද?
1: කොහෙටද යන්නේ?
0: දම්රෝ එකට යන්න.
1: දම්රෝ එකට යන්න. දම්රෝ එකට ගියාට පස්සේ ඔයාලට දැන් අපි කලින් කිව්වා මේ ඩබල් වොරන්ටි එක Samsung නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි අපි ඔයාලට මතක් කරනවා දැන් ඔයාලට දම්රෝ ගියාට පස්සේ ඉතින් දම්රෝ කිව්වම උන් ලංකාවම දන්නේ ගෘහ භාණ්ඩත් එක්කනේ. ඔන්න ඔය ගෙදරට ඕනේ කරන. ඊට පස්සේ ඔයාගේ ව්‍යාපාරික ස්ථානයට ඕනේ කරන. ඔයාගේ ඔෆිස් ස්පේස් එකට ඕනේ කරන. මේ හැම ඇත්තට දැන් අපි එක දවසක් මතක් කරන ඔය කාරණාව. ඒ කියන්නේ මේ වෙනකොට ගෙදර ඉඳලා තමන්ගේ කාමරේ ඉඳලා ඩොලර් හොයන කට්ටිය සෑහෙන්න ඉන්නවා. ඒගොල්ලෝ මේ රටට සෑහෙන්න විදේශ විනිමයක් අරන් යනවා. ඒගොල්ලෝ කැමති තමන්ගේ මේ ඔය සෙටප්ස් තියෙනවා. වර්ක් ස්ටේෂන් සෙටප් තියෙනවා. එහෙම ගෙවල් ඇතුළේ ලස්සනට ඔෆිස් එක වගේ හදාගෙන ෆර්නිචර්ස් එක පොඩි ඒගොල්ලෝ තියෙනවා ගනුදෙනුවක් කරනවා. ඔය නිකමට පුතාගේ කාමරේට ඔලුව දාලා බලන්නකෝ අපි කියනවට.
0: එහෙම
1: ලීත් එක ගනුදෙනු තියෙනවා ඒගොල්ලන්ට. හරි. ඉතින් එහෙම ගනුදෙනු තියෙන කට්ටියට වෙන්න පුළුවන් තමන් ගෙදර ව්‍යාපාරික ස්ථානයක් හදන්න බලාපොරොත්තු වෙන තමන්ගේ මොකක් හරි පටන් ගත්ත සුවන් රැකියාව ඉදිරියට කරගෙන යද්දී ඒක ඔෆිස් ස්පේස් එකක් විදිහට දිනු කරන්න බලාපොරොත්තු වෙන ඉන්න ඔයාට යන්න ඕන හොඳම තැන තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් ඕනම ගෘහ භාණ්ඩයක් ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ ඔෆිස් වෙයා එකක් ඔයාට දැන් මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන්. ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම්.
0: ඕකේ.
1: ඉතින් ඔය ඔක්කොම දීමනාවන් ඔයා වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා දම්රෝ එකේ. දිවයින පුරාම දම්රෝ ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඉතින් අපි මතක් කරන්නේ යන්න දම්රෝ එකට යන්න කලින් ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ virtual market space එක තියෙනවා. www.dumbro.lk virtual marketplace එක.
0: marketplace එක.
1: හරිද? ඒ කියන්නේ එච්චරයි.
0: එච්චරයි.
1: ඒ කියන්නේ website එක.
0: ඔව් ඒක නෑ. ලොකු දැන මේ website එක Dumbro ලාගේ ගිහිල්ලා ඔයාට idea එකක් අරගෙන Dumbro එකට ගිහින් ගන්නත් පුළුවන්. නේද? කියන්නේ
2: ඔය කොයිකටත් website එක බලලා idea එකක්.
1: ඔව් නෑ. ඒතර ඔයාට අර ගිහිල්ලා
2: පොඩි. ඕවර මේ website එකේ දිවිච් එක ගිහිල්ලා අහලා නේද?
1: එහෙම අහන්න පුළුවන්.
0: එහෙම අහන්න පුළුවන්. ඒක නිසා යන්න කියලා මතක් කරනවා Dumbro එකට. ඊට පස්සේ ඔයාට මතක් කරනවා ඔයාට swimming pool එකකුයි, gym එකකුයි, kids play area, indoor cricket nets, multi-purpose hall. මේ ඔක්කොම එක ඔයාට මිලියන 18.7කට ගෙදරක් දෙනවා කිව්වොත් මන්නන් නොගෙන ඉන්නේ නෑ.
1: ඔව්. ඒක ඔයාට කළුතරින් වගේ නා.
0: ඔව්.
1: කොළඹට බොහෝම තදාසන්නව ගන්න පුළුවන් නම් ඒ වටිනාකම ඊටත් වැඩි. ඉතින් කළුතර නගරයට මිනිත්තු 5ක දුර, නාගොඩ රෝහලට මීට 800යි, දොඩංගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10න් යන්න පුළුවන් දුරකින් තමයි මේ අලුත්ම ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ප්‍රයිම් ගෲප් එකේ තමයි මේ ප්‍රොජෙක්ට් එක. ඉතින් ප්‍රයිම් ගෲප් එකට කෝල් එකක් දෙන්න 13:22 හොට්ලයින් එකෙන් අපි මේ කියන්නේ ප්‍රයිම් මිලියන් ඩ්‍රීම්ස් සමගින් ප්‍රයිම් කලුරා ප්‍රොජෙක්ට් එක ගැන. වාට රුපියල් මිලියන 18.7ක් වෙද්දි අර කියපු ඔක්කොම එක වාගේ සිහින නිවස වාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: කෝල් එකක් දෙන 13:22ට. හරි. දැන් අද පපඩම් දවස.
1: අද පපඩම් කන දවස.
0: අද පපඩම් කන දවස.
1: මේ පොඩි වැහි ගතියක් තියෙනවා. වැස්ස සීතල එක්ක.
0: මම
1: හිතන්නේ දවල්ද අපි 10ට විතර පහලට යද්දි බත් එකක් තිබ්බොත් නේ. මොන හරි තෙල් දාලා සම්බෝල පපඩම උඩින් තියලා
0: අපි යමු සින්දු අහන්න ඇති.
1: හැබැයි එහෙම නිකම් පපඩම් තියලා හරියන්නේ නැහැ.
0: විජේ පපඩම් වෙන්න ඕනේ.
1: අන්න හරි. WP ලාංඡනය බලලම ගන්න. නැත්නම් අර කරස්සඩ එන්නේ
0: නැහැ. ඔව් කරස්සඩ එන්නේ නැහැ. අනිත් එක තමයි නියම උඳු පිටි වලින් හදපු පපඩම් තමයි විජේ පපඩම් කියලා කියන්නේ. නිසා WP ලාංඡනය බලලම ගන්න කියලා මතක් කරනවා. අපි ඊළඟ පැයෙන් හම්බෙන්නම්.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura
1: Hamaka Dharma ai me vada hitada daanne phone ka hita moda mata gannata venne aa hita nime avishwasa ivaga kimai singa ke diyenne adama ganna phone ka ai hitada daanne vishwasa ivaga kimai ek singa simple pay hitada loda ticket ka gewanna adama wage smartphone ekak araganna
2: ada charu adika deliver karanna puluwa
3: ජොබ් එකත් එක්ක ඇයි මෙච්චර මහන්සි වෙන්නේ?
2: පොඩි දෙන්නට හොඳට උගන්වන්න ඕනේනේ.
3: ඔයා ගැන හිතන්න ඕනේනේ. ඒකට ඕනි Idex. විනාඩි 4කින් ක්‍රියාකරි මාර්බා කොන්දේ බෙල්ලේ සම්දිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. Idex. දීර්ඝ කාල පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රසකින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
4: කලප හැලප රොටි පිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක.
3: එදා රොඩක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට.
5: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
6: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
7: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සෙහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්.
8: BYD plug-in hybrid ho electric vahanayak wen karawa ganeemata BYD pradarshanagare ekata paminenna nathohut 0112 125 125 amathanna
9: velawa oba weta gena enne
1: adama ganna phone ekak ai hetata danni vishwasai wanga kiwa ekka singa simple pay ekata loda ticket ekak gewanna adama oyage smartphone ekak araganna
10: udena me ay vinadiye kai

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත්නියෝ
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙට් නිවුස් සමග මම කේසර. කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ චීන ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මැදම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල චීන ජාතික සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී

ඇට්ලන්ටා නගරයේ සිට සැතපුම් 15ක් පමණ දුරින් පිහිටි මෙම විනෝද උද්‍යානයේ සිදු වූ අදාළ මරණය සම්බන්ධයෙන් එරට පොලිස් දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනතුර සිදු වූයේ කුමන ක්‍රීඩා උපකරණයකදයි පොලිසිය නිශ්චිතව සඳහන් කර නැහැ. කෙසේ වෙතත් හෙලිකොප්ටර් මගින් ලබාගත් ගුවන් දර්ශනවල දැක්වෙන්නේ ගෝලියාත් නැමැති රෝලකෝස්ටර් රථය අතරමඟ නැවතී ඇති අතර එහි සිටි පිරිස මුදා ගැනීමට සේවකයින් කටයුතු කරන ආකාරයයි. මේලගනෙත් නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැති නම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න. FM 95 FM 94.5

0: දහතුන් වැනි ද කියලා තමයි සාර උදේම පටන් ගත්තේ. හරි ඈ හරි
1: දවස හරි
0: අද හරි
1: අද
0: හරි. දැන් මේ අර දවස ජාත්‍යන්තර වශයෙන් හරිම විශේෂ නැත්නම් සුවිශේෂී දවසක්. ඒකට හේතුව තමයි International Day for Disaster Risk Reduction. අපි උදේම කතා කරන්නේ මේ එල් නීනෝ එක්කෙන ආපදාවන් ගැන. බ්‍රේස් ෆෝ ඉම්පැක්ට් කියලා අපි කිව්වනේ. ඝට්ටනයට සූදානම් වන්න. ඒ ඝට්ටනය ඕනෑම මොහොතක සිද්ධ වෙන්න පුළුවන්. මේ මේ ඇරබිලා තියෙන මොහොතේ ඉඳලා ඕනෑම මොහොතක එක සිද්ධ වෙන්න පුළුවන්. ඒ ඝට්ටනයට සූදානම් වෙන්න කියලා අපි නෙමෙයි ලෝකයේ විද්‍යාඥයින් ලෝකයට අනතුරු වගවල තියෙනවා. ඉතින් අද දවසේ දැන් ඩිසාස්ටර් කිව්වම මේ නැචරල් ඩිසාස්ටර් කියන්නේ එකක්නේ, එක ප්‍රභේදයක්. තව ඩිසාස්ටර්ස් තියෙනවා. ඒ කියන්නේ විවසනයන් තව ගණනාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් අද තමයි ජාත්‍යන්තර වශයෙන් මේ විවසනයන් වලින් සිද්ධ වෙන්න පුළුවන් අවදානම, ඇති වෙන්න පුළුවන් අවදානම අවම කර ගැනීමේ ජාත්‍යන්තර දිනය. අද දවසට මේ තේමාවක් තියෙනවා. මොකක්ද දන්නවද?
1: මොකද?
0: රිසයිලන්ස් ස්ටාර්ට්ස් ඇට් හෝම්.
2: ගෙදරින් පටන් ගන්න.
0: ඔරොත්තු දීමේ හැකියාව ආරම්භ වෙන්නේ ඔය
1: ගෙදරින්.
0: ඒ කියන්නේ මේ දැන් මේ සම්බන්ධයෙන් කතා කරන විශේෂඥයින් කියන කාරණාව තමයි ඔරොත්තු දීමේ කාරණාව ගෙදරින් ආරම්භ වෙනවම වගේ තමයි අනිත් පැත්තට ආපදාව ආරම්භ වෙන්නේ ගෙදරින්ම තමයි
1: වෙන්න පුළුවන්.
0: ඒක ස්වාභාවික ආපදා විතරක් නෙමෙයි, ආපදාව කියන ඕනෑම විවසනකාරී දෙයක් ගෙදරින් ආරම්භ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඇතිවෙච්ච ආපදාවට මුහුණ දීමේ කාරණාව නැත්නම් ඒකට මුහුණ දීලා අපි කියන්නේ නැවත නැගී සිටීමත් ගෙදරින්ම තමයි ආරම්භ වෙන්න ඕන. ඒක තමයි ඔය කියන්නේ හැමදේම ගෙදරින් පටන් ගන්න කියලා, අවුලට මුල් තැන දෙන්න කියලා. ගම් අතුරක් ආවත් එහෙමයි, සුනාමියක් ආවත් එහෙමයි නේ, ලොකු නියගයක් ආවත් නැත්නම් වෙන ආකාරයේ ඕනම ස්වාභාවික ආපදාවක් ආවත් එහෙමයි අපි නැවත නැගී සිටින්න පටන් ගන්න සාරා වෙන කොහෙන්වත් නෙමෙයි අපේ ගෙදරින්. ඒක තමයි අපේ පවුල ඒ තරම් ශක්තිමත් වෙන්න ඕනේ, ආදරණීයන්ගේ බැඳීම ඒ තරම් ශක්තිමත් වෙන්න ඕනේ කියලා මතක් කරන්නේ. ඉතින් අද දවසේදී දැන් ඔය ලෝකේ පුරාම මේ සම්බන්ධයෙන් කතා කරන ඔය ඉන්නවනේ විෂය ප්‍රාමාණික කට්ටිය තමන්ගේ අදහස් ඉදිරිපත් කරන. ඒගොල්ලෝ කියනවා මේ ගෙදරින් ආරම්භ වෙන ඔරොත්තු දීමේ හැකියාව නැත්තම් ගෙදර නැත්තම් තමන්ගේ නිවස පවුල ඔරොත්තු දෙන්න හුරු කරන්න පුළුවන් ඒ වැඩ කටයුතු වලින් වැඩිම වගකීමක් තියෙන්නේ මාධ්‍යයට කියලා. ඒ කියන්නේ මේ ඔයා මම කතා කරන අපි කියවන ලියන බලන මේ ජනමාධ්‍යයට ඒ වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න තියෙනවාලු. දැන් අපි අර උදේ කතා කරානේ මේ එල් නීනෝ තත්ත්වයන් ගැන. මේ වෙනකොට නුවා මේ කෙන්‍යාවේ, කෙන්‍යාව සාමාන්‍ය ලොකු රටක්, කෙන්‍යාවේ මේ නවතම නැත්නම් අලුත්ම ගුවන් විදුලි සම්බන්ධතාවයන් නැත්නම් ගුවන් විදුලි සම්ප්‍රවේශන පද්ධති ට්‍රාන්ස්මීටර්ස් ස්ථාපිත කරමින් ඉන්නවලු. ඒ රටේ හැම කොනකටම ප්‍රවෘත්ති ගෙනියන්න පුළුවන් වෙන්න.
2: දැන් රේඩියෝ එක තමයි මේ මේ ඔය වගේ ආපදා අවස්ථාවකදී ලෝකේ හැම කෙනාම යොදා ගන්න
0: මාධ්‍ය.
2: ඔව්. පුවත්පත් වලට කොහොමත් යන්න බෑ.
0: ඔව්.
2: රූපහායනියක් බලනවා නම් ඒකට සෑහෙන කටයුතු කරන්න ඕනේ.
0: කරන්න ඕන.
2: හැබැයි දැන් ෆෝන් එකෙන් වුණත් රේඩියෝ එක අහන්න
0: පුළුවන්. රේඩියෝ අහන්න පුළුවන්.
2: අනිත් එක ජංගම දුරකථන මාර්ග තමයි ඉස්සෙල්ලම බිඳ වැටෙන සන්නිවේදන මාර්ග. ඔව්. මේ මොකද කුළුණු වලට විදුලිය දෙන්න බැරි වුණාම ඉතින් ඒක කුළුණකින් දෙන්න පුළුවන් පරාසයත් ඉතාම සිනාසයි දැන්. හැබැයි රේඩියෝ තරංග එහෙම නැතුව කිලෝමීටර් ගානක් ඈතට යවන්න පුළුවන්. අනිත් එක පොඩි විදුලියකින් පොඩි ක්‍රමයකින් දැන් සමහර ආපදා තියෙන රටවල මම දැකලා තියෙනවා මේ අතින් අර අතින් මිරිකලා චාර්ජ් කරන්න පුළුවන් ඒ බැටරිය එක. මේ කරලා පාවිච්චි කරන රේඩියෝ
0: පොඩි කරන්ට් එකක් නෝනේ
2: රේඩියෝ එකක් වැඩ කරන්නේ
0: ලොකු එකක් ඕනේ නැහැ නේ. ඉතින් ඒ නිසා දැන් අපි ඔය කොච්චර කතා කරත් රේඩියෝ එකේ කාලේ ඉවරයි. දැන් ඩිජිටල් මාධ්‍ය තියෙන්නේ විදිහට ලොකු ලොකු සංවාද අරගෙන ආවත් ඒක ඇත්ත නෙමෙයි. ලෝකයේ පුරාම සිද්ධ වෙන දේවල් දිහා බැලුවට පස්සේ ඒක ඇත්ත නෙමෙයි. ඉතින් මේ අවදානම, ආපදා අවදානම් අඩු කරගන්න එක නැත්නම් අවම කරගන්න විදිහ ගැන සාකච්ඡා කරන මේ ජාත්‍යන්තර දිනේදී අපි මතක් කරනවාට කෙන්‍යාව මේ වෙනකොට තමන්ගේ රට පුරාම අපි කියන්නේ ඔය කමියුනිටි රේඩියෝස් කියලා ප්‍රජා ගුවන් විදුලි සම්ප්‍රවේශන මධ්‍යස්ථාන බිහි කරමින් ඉන්නවලු. ඒ වගේම තමයි තමන්ගේ මේ වෙනකොටත් තියෙන සම්ප්‍රවේශන පරාසයන් වැඩි කරමින් ඉන්නවලු. වෙන මොනාටවත් නෙමෙයි ඒගොල්ලන්ට අනතුරු වගවලා තියෙනවා දැවැන්ත ගම් වතුර තත්ත්වයක් රට ඇතුලේ ඇති වෙන්න පුළුවන් කියලා මේල් නිනෝවත් එක්ක. ඒක වෙනුවෙන් පෙර සූදානම් වෙන්න තමයි ඒ විදිහට ඒගොල්ලෝ කටයුතු කරමින් ඉන්නේ.
1: ඒකට
0: තේරෙනා නේද ලෝකයේ කොහොමද මේ ප්‍රිපෙයාඩ්නස් සූදානම් වීම ඔරොත්තු දීමේ හැකියාව තමන් වෙත ළඟා කරගන්න කටයුතු කරන්න කියලා.
1: අන්න
0: ඒ නිසා තමයි අපිත් උදේ පාන්දරම ඇවිල්ලා ඔයාලට අර විදියට brace for impact කියලා කිව්වේ. මොකද අපි දන්නවා අපිව ලංකාවේ හැම කොනකින්ම වාහගෙන ඉන්නවා. ඒක නිසා වාටේ අනතුරු වැගවීමම නෙමෙයි මේක. මේක අනතුරු වැගවීමක් නෙමෙයි. වාවේ දැනුවත්භාවය සූදානම් කරවීම උදෙසා තමයි අපි මේ විදියට brace for impact කියලා වාට කිව්වේ. මේ එහෙම කියද්දී මට මතක් වෙනවා මේ ඇත්තටම මේ ජනමාධ්‍ය සතු කාර්යභාරය. අපි සතු කාර්යභාරය කොච්චර මේ නොවා උතුම් වැඩක්ද කියන එක ගැන. ඕක ගැන කියනවා මේ තෝමස් ජෙෆර්සන්. එයා තමයි ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරේ සහ ලෝකේ හිටපු දක්ෂ නිදහස් මතධාරී පුද්ගලයෙක්. එයා කියනවා මෙන්න මෙහෙම. ආණ්ඩුවක් නොමැති පුවත්පත්ද නැතහොත් පුවත්පත් නොමැති ආණ්ඩුවක්ද යන දිත්වය අතරින් තෝරා ගැනීමක් කරන්න මට ලැබුණොත් මම තෝරගන්නේ පළවෙනි එක. ආණ්ඩුවක් නොමැති පුවත්පත්. ඒ කාලේ දැන් එයාගේ කාලේ පුවත්පත් විතරනේ ජනමාධ්‍ය විදියට තිබ්බේ. ඒ කියන්නේ ආණ්ඩුවක් නැතත් කමක් නැහැ. ඒ රටේ පුවත්පත් තියෙනවා නම් ඒ කියන්නේ ජනමාධ්‍ය ඉන්නවා නම් මම ඒ රටේ ජීවත් වෙන්න කැමති පුවත්පත් නැතුව ආණ්ඩුවක් එක්ක ඉන්නවට වඩා කියලා. ඉතින් ඒ බාර දූර වගකීම තමයි අපි මේ කරේ. brace for impact කියලා අපි උදෙන්ම කිව්වා බය කරන්න නෙමෙයි. දැන් කෙන්‍යාව අර විදිහට සූදානම් වෙනවා නම් අපිට ඒ resources තියෙනවා නම් ඒ සම්පත් තියෙනවා නම් අපි කරන්න ඕනේ ඔයාව දැනුවත් කරන එක. ඉතින් අද තමයි ජාත්‍යන්තර ආපදා අවධානම් අවම කිරීමේ දිනය. ඒකින්ද ආපදාවන් ගැන අවදානම් ගැන කල්පනාවෙන් ඉන්න ඒක තමන්ගේ පවුලෙන් පටන් ගන්න ඔරොත්තු දේමිය හැකියාව දියුණු කරන එක.

0: උදේ 9 විනාඩි 8යි ඇල්ගොටාව මේ වෙලාව. අපි ආවේ අපේ තුන්වෙනි පැයට.
1: තුන්වෙනි පැයටනේ.
0: අපේ අන්තිම පැයට අද දවසේ.
1: අද මේ 2026 ඔක්තෝබර් මාසේ

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Udah nama ayah bina di tahanan ayah dan.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජය කුරක්කන් පිටි විජය කුරක්කන්
4: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
6: මෙල්වා බොක්ස් බාර්වල නම ගණකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
7: මෙල්වා එක ලංකාවේ එක.
8: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එක හිටමුද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද විශ්වාසය වග කීමයි සිඟ එකේ තියෙන්නේ. අදම ගන්න ෆෝන් එක. ඇයි හිටට දාන්නේ? විශ්වාසය වග කීමයි එක සිඟ සිම්පල් පේ. හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
0: FM Anupaha 94.8 Net FM Divaina Pura.

0: උදේ 9යි විනාඩි 23යි ඇල්ගොටාම වෙලාව.
1: මම මේ කල්පනා කර කර ඉන්නේ අර කතාව ගැන.
0: මොන කතාවද? අර
1: මං කිව්වේ අර මේ ඩුබායි ගැන කිව්වා කියලා.
0: ඔව්.
1: ඒ කියන්නේ iPhone එකක් තියාගෙන TikTok කරන
0: කෑල්ලම කෙනෙක් වගේ කියලා.
1: ඔව් නංගි කෙනෙක් වගේ කියලා. ඒ කියන්නේ ඇත්තටම iPhone එකකින් කරන්න පුළුවන් දේවල් එමටයි.
0: එමටයි.
1: එච්චරක් දේවල් තියෙද්දි ෆිල්ටර් එකක් දාගෙන TikTok කර කර ඉන්න නංගිලා වගේලු ඩුබායි කියලා කියන්නේ. ඩුබායි නැත්තම් ওই මැද පෙරදිග ගොඩාක් රටවලට පොදුවේ තමයි ඔය කියලා තිබ්බේ. මේ ඇත්තනේ ඉතින් ඒගොල්ලන්ට සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ලෝකේ වටෙන්ම දැනුම, මානව සම්පත ඒ සල්ලි වලට මිලදී ගන්නවා. හැබැයි ඇත්තටම ඒගොල්ලෝ කරන්න පුළුවන් දේවල් වලින්, කරන්න ඕන දේවල් වලින් 100ට කීයක් වගේ සම්පූර්ණ කරලා ඇද්ද දැන් කියලා අපිට ඒ රටවල් දිහා බැලුවම තේරෙනවා. ඉතින් අර දැන් නුවා මතක් කරපු කාරණාව, කාන්තාර වලට වස්සල කාන්තාරවල් කැලෑ බවට පත් කරන්න ඒගොල්ලෝ සැලසුම් කරමින් ඉන්නවා කියන එක. ඇත්තටම ඉතින් ඕන දේවල් නෙමෙයිනේ
0: කරන්නේ.
1: ඊට වඩා සෑහෙන
0: කරන්න
1: දේවල් ඒගොල්ලන්ට තියෙනවා. හැබැයි මේ ඒගොල්ලෝ එහෙම මේ හැමදේම එහෙම නොසලකා හැරලා නැහැ. ඒගොල්ලෝ අඳුනගත්තා මේ ඒගොල්ලන්ගේ බලශක්තියට, ඒගොල්ලන්ගේ එනර්ජි එකට ලොකු තර්ජනයක් අනාගතයේදී එනවා. ඒ තර්ජනය තමයි අපේ මේ තියෙන ඉන්ධන වලින් ඉන්ධන දහනය කරලා වෙන්න පුළුවන්, මේ විදුලිය ජනනය කරන්න පුළුවන් හැකියාව තියෙන තව අවුරුදු කිහිපයක් විතරයි. අපි හිතමුකෝ තව අවුරුදු 50ක් තිබ්බා කියලා. අවුරුදු 100වසක් තිබ්බා කියලා හිතමුකෝ. අවුරුදු 100ක්. ඔය ඩුබායි වගේ රටවල්, ඔය ලෝකයේ සංවර්ධිත රටවල් තමන්ගේ ප්‍රතිපත්ති හදන්නේ අවුරුදු 100කටත් එහා බලලා. අපි මේ එහෙම මේ වැඩි
2: 100
1: ඔව් අපි එදා වේල ටුවර්ස් කරාට මේ ඒ රටවල් මේ එහෙම නැහැ. ඒගොල්ලෝ ඒ එතන ඉඳලත් අවුරුදු 100ක් 200ක් ඈතට බලලා තමයි තමන්ගේ මෙහෙයුම් කටයුතු මේ සිද්ධ කරන්නේ, තමන්ගේ රටවල් රාජ්‍යයන් ඒ පාරේ අරගෙන යන්නේ. ඉතින් මේ මොකක්ද දන්නවද, මේ මට හිතුනේ
0: මොකද හිතුනේ
1: දැන් ඔය මේ සෞදි අරාබිය වගේ රටවල් මේ වෙනකොට ටික ටික නෝ අපි එදා කතා
2: කරා, අරාබිය ගැන
1: සෑහෙන කතා කරනවා මේ සෞදි වගේ රටවල් ටික ටික ඔය පුනර්ජනනීය බලශක්ති ප්‍රබවයන් පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා.
0: රයිට්.
1: ඒගොල්ලෝ උදම් රලින් කරන්ට් එක හදන්න පටන් අරන් තියෙනවා.
0: උදම් රලින්
1: මුහුදු රලින් කොහොමද කරන්ට් එක හදන්න පටන් අරන් තියෙනවා.
0: රයිට්.
1: ඊට පස්සේ සුලන් බලෙන්, ඒ වගේම තමයි සූර්ය ශක්තියෙන් විදුලිය හදන්න පටන් අරන් තියෙනවා.
0: ඒ
1: වගේම තමයි මේ හදන පුනර්ජනනීය බලශක්තිය අරගෙන ඇවිල්ලා ස්ටෝ කරන්න ඕන මහා පරිමාණ බැටරි ගබඩා ඒගොල්ලෝ හදලා තියෙනවා. මේ අපේ ඊයේ පෙරේද පටන් ගත්ත ඒවටත් වඩා විශාල ඒවා. සමහර තැන්වල මුළු නගර පිටින් ආලෝක කරන්න පුළුවන් තනියම මේ බැටරියකට. එහෙම ඒගොල්ලෝ හදලා තියෙනවා. ඉතින් අර අර හැම වෙලේම Apple phone එක අතේ තියෙන ගෑනු ළමයා වගේ නෑ
0: ඒගොල්ලෝ.
1: ඇඳලා ඉట్లా පොඩි පොඩි එතනින් එහා වැඩ Apple phone එකෙන් තව කරනවා
0: ඒගොල්ලෝ.
1: තියෙන සල්ලි ටික විසි කරලා. ඉතින් එහෙම කියන්න ඕන කියලා හිතුවේ. ඇත්තට මේගොල්ලෝ භාවිතා කරලා තියෙන බැටරිස් ගත්තට පස්සේ එතනත් හම්බ වෙන්නේ එකම එක නමයි. ඒගොල්ලෝ ඔක්කොම තාක්ෂණය අරගෙන ආවේ ලෝකේ එකම එක සමාගමකින්. ඒ සමාගම තමයි BYD කියලා කියන්නේ.
2: ඉතින් ඒ වගේ ලොකු ප්�‍රොජෙක්ට් BYD සමාගමට දෙන්න කොච්චර ලොකු විශ්වාසයක්
1: තියෙන්න ඕනේද?
2: අනිත් එක අරාබිය සුල්තාන්ලා එක්ක හැරෙන්න පුළුවන්ද?
1: ඔව්.
2: කොටුව එක්ක සුල්තාන්ලා නැද්ද?
1: ඔව්.
2: බකයි ඉසකන්ද ගාත්‍රා වෙන වෙනම එවන්න ඉඩ තියෙනවා.
1: එවන්න ඉඩ තියෙනවා වැඩේ පොඩ්ඩක් හරි
0: ගැස්සනවා.
1: හරිද? ඉතින් ඒ වගේ ලොකු විශ්වාසයක් දීලා BYD එකට මේ වැඩේ බාර දීලා තියෙන්නේ. BYD කියන්නේ ලෝකයේ පිළිගත්තු නමක් බවට මේ වෙනකොටපත් වෙලා තියෙන හින්දා අන්න ඒ BYD සමාගමින්ම තමයි ඔයාගේ BYD වාහනේත් එන්නේ. අන්න ඒ බැටරි එකේම පොඩි බැටරි එකක් තමයි ඔයාගේ BYD වාහනේ ඉන්ස්ටෝල් කරලා තියෙන්නේ. ආයෙදින් ඊට වඩා කියන්න ඕනේ නැහැනේ. මේ මොහොතේත් මුළු සෞදි අරාබියම එළිය කරන්නේ BYD බැටරි වලින් තමයි. බොරුණන් ගිහිල්ලා හොයලා බලන්න. වාටෙස් කරලා බැලුවා මේ ළඟදී එහෙම ප්ලාන්ස් කිහිපයක්ම පටන් ගත්තා. බැටරි ප්ලාන්ස් කිහිපයක්ම පටන් ගත්තා. ඉතින් ඔන්න වාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ BYD එක වෙන් කරගන්න. කෝල් එකක් දෙන්න BYD එකට 0115 125 125 0115 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 125 කියන නම්බරයකට ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ලංකා වටේම තියෙන ඕනම BYD ප්‍රදර්ශනාගාරයකට දැන් ඔයාලට යන්න පුළුවන්. ඕන දැන් මීගමුවේ තියෙන ගිහිල්ලා.
0: ඒක වෙනම කිව්වා.
1: ඒක වෙනම කියන්න
0: බෑ. මීගමුවේ තියෙන.
1: ඒක ස්පෙෂල්. Exclusive.
2: ගාල්ලේ තියෙන හරි හරි
0: ගාල්ලේ තියෙනවා.
1: ඕන තැනකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාගේ BYD එක ඔයාගේ කරගන්න.
0: Right. හරි. ඊට පස්සේ ආ යන්න ඕනෙම තැනක් තමයි දම්රෝ එක කියලා කියන්නේ
2: ඒකත් මීගමෙත් තියෙනවා ගාල්ලෙත් තියෙනවා කලින්ම ගෝ නැත්තම්
1: නැතරි ප්‍රශ්නය කවුරුර එහෙම මේ දෙපැත්තම සම්බන්ධ නැති කෙනෙක්
2: අනිත් එක මේ එකක් නෙමෙයි මේ ගාල්ලෙත්
0: දෙක තුනක් තියෙනවා
2: මීගමෙත් දෙක තුනක් තියෙනවා
1: දෙක තුනක් තියෙනවා ඉතින් ප්‍රදර්ශනාගාර 160කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම තමයි වර්ග අඩි 50000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා වඩ පවුල පිටින් ගිහලා දවස පුරාම ඇවිදලා ෂොපින් කරලා ගෘහ භාණ්ඩ ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කොහෙද මන් තියෙන්නේ කියලාත් කියන්නම් මේ මෙගා ප්‍රදර්ශනාගාර කොල්ලුපිටියේ තියෙනවා නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වත්තල මහනුවර කුරුණෑගල ගාල්ල රත්නපුර අනුරාධපුර මාතර ගම්පහ සහ කිරිබත්ගොඩ කියන මෙන්න මේ තැන්වල මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. යන්න මොකද මේ දැන් දම්රෝ කිව්වට පස්සේ ගෘහ භාණ්ඩ ගත්තට පස්සේ ඔව ලංකාවේ අපේ කර්මාන්ත ශාලාවල අපේ ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ අත්වලින් තමයි හැදෙන්නේ. ඒක නිසා තමයි ඕනම වෙලාවක ඔය දැන් ඒගොල්ලන්ගේ තියෙන ස්ටොක් එකේ වාට ඕන ඩිසයින් එක නැත්තම් කස්ටමයිස් කරලා හදලා
0: දෙනවා. හදා ගන්න පුළුවන්.
1: කතියක් දෙකක් අරගෙන වාට ඕන විදියට වැඩේ හදලා ගොඩ දාලා දෙනවා.
0: ඔයාගේ තීම් එකට ගැලපෙන්න මේ පාට අනු
2: හදලා ගෙදර කිරි උරුත්තරවන්න නැහැ. නැකත බල්ලා අද ගිහිල්ලා ඉවරලා ඔයා කස්ටමයිස් කරලා දැම්රෝ එකකින්
0: ඉල්ලන්න එපා.
1: එහෙම අසාධාරණයි.
0: මයිකේ හදිස්සියට
2: බෑ. තියෙන්නේ කවද්ද
0: කියලා? තියෙන්නේ. ඔව්. ඉතින් කල් වෙලා
2: අදයන්ද අදයන්ද?
1: අද දැන්
2: මොකටද කල් නැන්නේ අදයන්ද?
0: ඒ කියන්නේ අදයන්. අදයන් ඇත්තටම අද අඟහරු අද දවසක් හොඳ දවසක් අද?
1: ඔව්. යන්න. ගෙට ගෙවැදීම ලබන සතිය නම් නැත්නම් තව සත් දෙකකින් වගේ නම් අද යන්න. ගිහිල්ලා වහට පුළුවන් කස්ටමයිස් කරලා අද කිව්වම ඒගොල්ලෝ අවශ්‍ය දවසට හදලා දෙයි. එහෙම කල් තියලා යන්න හෙට තියෙන වැඩේට අද ගිහිල්ලා කස්ටමයිස් කරන්න කියන්න එපා. එහෙම මේ එහෙම හදිස්සියට වැඩ කරන්නේ.
0: මැජිෂියන්ස් ලා නෙමෙයි.
1: ඔව් හදිස්සියට වැඩ කරන්නේ. වැඩේ නියම ප්‍රමිතියට අන්තර්ජාතික ප්‍රමිතියට විශ්වාසනීයව කල්පවතින තමයි කරන්නේ. ඉතින් අපි මතක් කරනවා යන්න දම්රෝ එකට වාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මාස 36ක් දක්වා පොලි රහිත පහසු ගෙවීමේ ක්‍රමයට මේ දේවල් ගන්න පුළුවන්.
0: හරි. දැන් අපි ඒ මතක් කරේ දම්රෝ එක ගැන. හරිද? දැන් මට ආසයි කහබතුයි චිකන් කරි අල තෙල් දාලා පරිප්පු එක්ක පපඩමක් කන්න.
1: තව
0: එච්චරයි ඉතින් දැන් කඩට කෙලත් උනනවා.
1: එහෙම වුණා නම් කොහොමද නේ?
2: මම ෂෙඩ් එකක් ගාවට ගිහලා කඩ අරගෙන ඉන්නවා.
0: හරි දැන් මං කියන්නේ ගියේ ඒක නෙමෙයි පපඩමක් බැද ගන්නවා ආගේ අද දවල්ට කහබත් නෙමෙයි මොනවා කෑවත් පපඩමක් බැද ගන්න සමහර වෙලාවට මාළුයි පොළුයි බතුයි එක්ක පපඩම් කෑවහම ඒ ඇති
1: ඔව් පපඩමක් තියෙනවා
0: පපඩමක් තියෙන්න ඕන හරිද හැබැයි WP ලාංඡනය බලලා විජේ පපඩම් මම ගන්න කියලා මතක් කරනවා මොකද නියම උඳු පිටි වලින් හදපු පපඩම් තමයි විජය ඔයාට අරගෙන එන්නේ හැබැයි අනුකරණ වලට රැවටෙන්න
1: එපා මං කියන්නේ පපඩමකට රැවටෙන්න එපා
2: පපඩමකට රැවටෙනවා කියලා කියන්නේ
0: ඕ ඔයාටත් හොඳ නැහැ ඒක අපිටත් හොඳ
1: නැහැ හරි අපිට හරි
0: නැහැ අපිට හරි නැහැ
2: මෙච්චර විජය ගැන කියවා
0: නේද ඒකනේ එනිසා WP ලාංඡනය බලලම ගන්න

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න
3: උදේ 9:00 විනාඩි 35යි දැන්

0: සිද්ධ ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ. අතම LP finance විදෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP leasing. අද තමයි හොඳම දවස.
2: සුපිරිසිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 677 6767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න. ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
7: FM 95 94.8 Net FM දිවයින පුරා

0: උදේ 9යි විනාඩි 46යි ඇල්ගොටවුමේ වෙලාව.
1: හරි මේ යන්න කලින් නෝවා මේ සාරා මේ මේක කියන්න ඕනෙමයි කියලා හිතුවා. මේ මෙහෙ නෙමෙයි මෙහෙ කට්ටිය කලබල වෙන්න එපා ෆ්‍රිජ් එහෙම ගලවගෙන මේ ප්‍රශ්නයක් නෙමෙයි.
0: ඔව්.
1: ප්‍රංශේ අපි දැන් කිව්වනේ මේ මතක් කරානේ නෝවා උදේ මේ ලොකු ශිෂ්‍ය උද්ඝෝෂණ එහෙම යනවා. ශිෂ්‍යෝ එළියට බැහැලා තමන්ගේ ඉල්ලීම් අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරනවා කියලා. ඔය ඔක්කොම අතරතුර මේ වෙනකොට ප්‍රංශේ පුරා විහිදිලා තියෙන සුපර් මාකට්ස් සිය ගණනක ඒගොල්ලන්ගේ තියෙන එක එක ජාල චේන්ස් තියෙනවා. ඒ චේන්ස් වලට දැවැන්ත සයිබර් ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා. මේ සයිබර් ප්‍රහාරය නිසා මොකක්ද දන්නවද වෙලා තියෙන්නේ? දැන් මේගොල්ලන්ගේ තියෙනවා ඔය ෆ්‍රිජ් තියෙනවා, ඩීප් ෆ්‍රීසර්ස් තියෙනවා. මේවයේ උෂ්ණත්වය අසාමාන්‍ය විදිහට වැඩි වෙලා තියෙනවා.
2: රත්
1: කරලා තියෙනවා. ඩීප් ෆ්‍රීසර්ස් දැන් රත් වෙනවලු. හරිද? මේ ඒ කියන්නේ සෙල්සියස් එක 50 සීමාවට ගිහිල්ලා තියෙනවලු ඊයේ රාත්‍රිය වෙනකොට. දැන් අද උදේ වෙනකොටත් මේවයි පාලනේ තාම අරගෙන. ඒ
2: කියන්නේ මේ ඔක්කොම ෆ්‍රිජ් මට පේන විදිහට
1: හීටර් වෙලා තියෙනවා.
2: හීටර් නෙමෙයි අර මොනවද
1: මේ
2: මයික්‍රෝවේව් හරි
0: අවන් වෙලා
1: ෆ්‍රිජ් ඔක්කොම දැන් අවන් වෙලා තියෙන්නේ.
0: එතකොට ගෙදර ගිහින් ආයි උයන්න දැන් නැහැ. හැමම අරගෙන යන්න තියෙන්නේ.
1: හැමම අරන් යන්න තියෙනවා. චිකන් වගේ තියෙනවා දැන් එහෙම තැම්බිල ඔක්කොම හරි අරගෙන යන්න තියෙන්නේ.
2: ෆ්‍රයිඩ් චිකන් විදියට
0: අරන් යන්න පුළුවන්.
1: ඔව්. ඉතින් එක සුපර් මාකට් එකකට විතරක් යුරෝ 270,000 අතර පාඩුවක් මේකින් වෙලා තියනවලු ගණන් බල්ල තියෙන විදිහට. හැබැයි එකකට විතරක් නෙමෙයි මේ වෙනකොට ප්‍රංශයේ පුරාම විහිදිලා තියෙන සුපර් මාකට්ස් 400කට පමණ මේ සයිබර් ප්‍රහාරය එල්ල වෙලා තියෙනවා කියලා තමයි මේ වෙනකොට ගණන් බල්ල තියෙන්නේ. ඉතින් ලොකු මේ ආර්ථික ලොකු විනාශය
2: කරන්නේ history repeat itself කියලා අපි අහලා තියෙනවා.
1: අහලා තියෙනවානේ.
2: ඈ මේක ඉතින් අපි හැම වෙලාවෙම කියන කතාවක් නේ. දැන් ඔය රටවල් උනේ මේ රටවල් වලින් ගෙනිච්ච දේවල් වලින්
1: නේ. අපෙන් උස්සපු ඒවානේ,
2: උස්සගෙන ගියේ ඒවා. ඒවා හින්දා තමයි ඒ රටවල් ඔය මහා ලොකු ආඩ්‍ය තත්ත්වයට
1: ආවේ.
2: දැන් මේ රටවල් වල මිනිස්සු ගිහිල්ලා දැන් ඉස්සර අධිරාජ්‍යවාදය එහෙන් ආවා. දැන් මෙහෙම කොල්ලක්, ඒ කියන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා අපිව කොල්ල කෑවා. දැන් අපේ සෙට් ගිහිල්ලා ඒ අලුත් විදියට ස්මාර්ට් විදියට කොල්ල කනවා කියලා කල්පනා කරා.
1: කොල්ල ගන්න පටන් අරගෙන තියෙනවා. කොහොම හරි තාම කවුද මේ සයිබර් ප්‍රහාරය එල්ල කරේ කියලා හරියට හොයාගෙන නැහැ. සැක තියෙනවා සමහර රටවල් කෙරෙහි තමයි මේ සැක එල්ල වෙලා තියෙන්නේ. සමහර කියනවා මේක පිටිපස්සේ රුසියාව වෙන්න පුළුවන් කියලා. මොකද රුසියාව සහ යුරෝපය අතර මේ වෙනකොට ලොකු ඝට්ටනයක් තියෙනවා. තවත් සමහර කියනවා මේක පිටිපස්සේ ඉරානයේ ඉන්න පුළුවන් කියලා. ඉරානයත් මේ වගේ සයිබර් ප්‍රහාර වලට බොහොම ජනප්‍රිය රටක්, දක්ෂයෝ ඉන්න රටක්. සමහර ඉරානයේ වෙන්නත් පුළුවන් කියලා. කොහමරි ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ ඔක්කොම ෆ්‍රිජ් ඔක්කොම එහෙම නෙට්වර්ක් කරලා නැහැ. අපේ ගෙදරත් මම නෙට්වර්ක් ගන්න හිටිය ෆ්‍රිජ් එක කරේ නැහැ. ප්‍රශ්නනේ.
0: ඔය ප්‍රශ්න දැක්කනේ දැන් ප්‍රශ්න.
1: ඕක ඔය
2: මම නම් ඉදලා හිටලා ෆ්‍රිජ් එක නෙට්වර්ක් කරනවා. ඒ කියන්නේ අර ඇතර දාන නෙට් එක
1: නෙට්වර්කින්. ඉතින් මේ ප්‍රහාරයත් එක්ක මේ වෙනකොට ලෝකේ පුරාම මේ අන්තර්ජාල විශේෂ සම්බන්ධ විශේෂඥයින් සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන අය අලුත් මේ සංවාද පටන් අරගෙන තියෙනවා. මේ කනෙක්ටඩ් දේවල් තවදුරටත් ආරක්ෂිතද, ඒ කියන්නේ නෙට්වර්ක් කරන දේවල්
2: තවදුරටත්. අපි දුවේ කිව්වා මේ ලංකාවේ WhatsApp හැක්වීම පිළිබඳව.
1: හැක්වීම ගැන. ඔව්. ඉතින් ඕක ඉස්සරහට අපේ රටටත් එන්න පුළුවන්. අපිත් දන්නවා අපේ රටෙත් මේ වගේ දැවැන්ත සමාගම් තියෙනවා, සමාගම් ජාලයන් තියෙනවා. ඒගොල්ලන්ගෙත් මේ වගේ පරිගණක පද්ධති තියෙනවා. ඒගොල්ලෝ කොච්චර උපරිමයෙන් ආරක්ෂා කරත් අර රටකට නිශ්චිත වැඩපිළිවෙලක් නැත්තම් එන අවධානම එහෙම් පිටින් මේ විදිහටම තියෙනවා. ඒ කියන්නේ තනි තනි එන්ටිටීස් විදිහට තනි තනියම මේක කරන්න බෑ. මේක එකතු වෙලා තමයි කරන්න ඕනේ. ප්‍රංශ කියන්නේ දැවැන්ත සයිබර් ආරක්ෂණ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක රටක්. එහෙම වෙලත් මෙහෙමනම් හිතාගන්නකො අපිට වගේ මෙහෙම වුණොත් කොහොමද කියලා.
0: කොහොම වෙයිද?
1: ඒකින්ද ඔය ෆ්‍රිජ් නෙට්වර්ක් ගන්න යන්න එපා. මේ අදිස්සියේ කරන්ට් එකට විතරක් ගහලා
0: පාවිච්චි කරන්න. වෙන ස්විච් ඔෆ් ඔන් කරන්න පුළුවන් විදිහට හදලා තියන්න.
1: අන්න දම්රෝ එකට ගියොත් දම්රෝ ෆ්‍රිජ් ගන්න තියෙන ඒවා නෙට්වර්ක් කරන්න නෑ. ඔයාලට
0: මේ ප්ලග් එකට ගහලා පාවිච්චි කරන්න පුළුවන්. හරි, දැන් අපි මේ චිකන් ගැන කතා කරානේ. ඒ කියන්නේ චිකන් ඇත්තටම ඇචි එහෙම මේ එක සැරේට ටෙම්පරචර් වෙනස් වෙන්න වුණාම ඒක සෑහෙන සවුත් වෙනවා.
1: සවුත් වෙනවා. මේ එහෙම මේ අවු දැන් ඒක බාබකියු වෙලා එහෙම කන්න පුළුවන්
0: තත්ත්වයක්. කන්න එපා ඕගොල්ලන්ට එහෙම හම්බුනොත්. ඒක ඔයාට ඒ කියන්නේ ගොඩක් විශේෂයිතයි වුණාම
1: ඒ කියන්නේ එහෙම වෙන්නත් පුළුවන් නේද? ඔයගේ මතක් කරපේක හොඳයි. ඒ කියන්නේ මේ දැන් එහෙ නරක් වෙන ඔය කුකුල් මස්, මාළු මස් ටික ඔක්කොම කන්ටේනර් පෙට්ටියක දාලා මෙහෙට එවුවා.
0: එහෙම
1: වෙලා තියෙනවා.
0: එහෙම වෙලා තියෙනවා. ඒක නිසා ඉතින් දිනපතා ඒක පුරුද්දක් වශයෙන් ඉතින් ඒ වගේ දේවල් පරිස්සමෙන් පාවිච්චි කරන්න කියලා මතක් කරන ගමන් වඩ මතක් කරන්න ඕනි LB Finance ගැන.
1: LB Finance තමන්ගේ 55 වන සංවත්සරය සමරනවා. 1971 ඉඳලා අවුරුදු 50ක් පුරාවට 55ක් දශක 5කට එහා කාලයක් අපිත් එක්ක හිටපු ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. රුපියල් බිලියන 450 ඉක්ම වූවත්කම් තියෙන සමාගමක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බලපත්‍රලාභී විශ්වාසයේ සහිත මූල්‍ය සමාගමක්. ඒ විතරක් නෙමෙයි මතක් කරන්න ඕන මේ වෙනකොටත් රැකියා අවස්ථාවන් 5400කට වැඩි ප්‍රමාණයක් ලංකාව පුරාම උත්පාදනය කරලා තියෙනවා. ඒ කියන්නේ රස්සා දීලා තියෙනවා අපේ රටේ තරුණ තරුණියන්ට. ඉතින් ඒ වගේ දැවැන්ත සමාගමක් මේ අවුරුදු 55 පුරාවටම අපේ රටේ මිනිස්සුන්ගේ මූල්‍ය ශක්තිය විදිහට පිටිපස්සෙන් ඉඳගෙන සද්ද නැතුව ලොකු වැඩ කොටසක් ඉටු කරපු ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා ඉතිහාසයේ පුරාවටම අපි විවිධාකාරයේ අපි කියන්නේ අර යුද්ධ වෙන්න පුළුවන්, ස්වාභාවික ආපදාවන් වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්න වෙන්න පුළුවන්, මේ හැම දෙයකටම මූණ දීලා අදටත් නොවැටි ඉස්සරහට ආපු ජාතියක් තමයි ශ්‍රී ලාංකේය ජාතිය කියලා කියන්නේ. අන්නේ ශ්‍රී ලාංකේය ජාතියට මූල්‍ය ශක්තිය දුන්නු නැත්නම් අර කොදු නාරටිය අල්ලගෙන හිටපු ආයතනයක් තමයි LB Finance කියලා කියන්නේ. අදටත් රජයට වැඩිම බදු ගෙවන මූල්‍ය සමාගම් අතර ඉස්සරහින් ඉන්න සමාගමක්. ඉතින් ඔන්න දේශයේ ගොඩනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක් හිටියා වගේම මෙතනින් එහාටත් LB Finance ඉන්නවා. LB Finance දැන් අපේ ඇල්ගෝ ටවුන් එකෙත් ඉන්නවා.
0: ටවුමෙත් ඉන්නවා. හරි. දැන් මේ දවස්වල ඕලෙල් වලට ලෑස්ති වෙන නංගිලා මල්ලිලා ඉන්නවා. ඊළඟ අවුරුද්දේ A levels වලට දැන් ඉඳන්ම වැඩ කරන කට්ටිය ඉන්නවා. දැන් ඉඳන්ම වැඩ කරන්න ඕනේ ආ නැත්තම්
1: ඒ
0: විභාගෙ ගියන් පොඩක් අමාරුයි.
1: A levels එහෙම බෑ. O level නම් ඔන්න මාස 6ක් විතර තියලා ගේමක් ගැහුවේ.
0: හැකි අරක ඉතින් පොඩක් අමාරුයි.
1: A level අමාරුයි. A level හැක් කරලා පාස් වෙන්න යන්න එපා.
0: හැක් කරලා පාස් වෙන්න යන්න
1: එපා. ඒක
0: අමාරුයි.
2: ඔව් ඊට පස්සේ ඔයා පැක් කරලා එළියට.
1: හැක් කරන්න කිව්වා පැක් කරලා එළියට.
0: ඒක නිසා තමයි ඔයාලට පාස් papers වගේ දේවල් තියෙන්නේ. හැක් වෙන්න නැති වෙන්න වැඩේ කරගන්න.
1: කරගන්න පුළුවන් ඉතින්.
2: පාස් papers ඔක්කොම පැක්
0: කරලා පැක් කරලා
1: දෙනවා. ලස්සන්ට පැක් කරලා දෙනවා. ඔයාලට ගිහිල්ලා ගන්න පුළුවන්. හැක් වෙන්නේ නැතුව. ඉතින් ඉමාෂි පාස් পেපර් බුක්ස් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා වෙලද පොලට. ඉමාෂි ප්‍රකාශන වෙතින් ඔයාලට පුළුවන් මිලදී ගන්න. පාස් পেපර්ස් විතරක් නෙමෙයි මොඩල් পেපර්ස් මේ ඔක්කොම තියෙනවා. පහුගිය වසරවර ආපු ඔය ප්‍රශ්න ඔක්කොම ඇනලයිස් කරලා ඒ ඔක්කොම එකතු කරලා මේ විදිය ප්‍රශ්න එන්න පුළුවන් මේ පාර විභාගයට කියලා. අර හරියටම කියන්නේ තක්කෙටම එන්න පුළුවන් ප්‍රශ්න ටික ගලපලා තමයි මේ මොඩල් পেපර්ස් හදලා තියෙන්නේ. ඒ වගේම තමයි ඩීටේල් ආන්සර් ෂීට් එකක් තියෙනවා. ඔයාලා විස්තරාත්මකව පිළිතුර ආපු හැටි බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඉංග්‍රීසි මාධ්‍යනොත් දැන් ඔයාට ප්‍රශ්න පත්‍ර ගන්න පුළුවන්. ඉතින් අපේ A-level කරන නංගිල මල්ලියට මතක් කරනවා කොමර්ස් ස්ට්‍රීම් එකකින් වෙන්න පුළුවන්, ආර්ට් ස්ට්‍රීම් එකකින් වෙන්න පුළුවන්, බයෝ මැත්ස් වෙන්න පුළුවන්, ටෙක් වෙන්න පුළුවන්, ඕනම ස්ට්‍රීම් එකකින් A-level කරන ඔයාට දැන් මේ පාස් পেපර්ස් ඉමාෂි ප්‍රකාශන වෙතින් ගන්න පුළුවන්. ගියාට පස්සේ කියන්න මේ අපි කියපු නිසා තමයි net fm algo town අහලා තමයි ආවේ කියලා.
0: රයිට්. හරි.
1: මොකද ඒකේ පොඩි හරි කොටසක් අපිට දෙන්න එපා
0: වගන්න. අනිවාර්යෙන්. අනිවාර්යෙන්. ඒ කියන්නේ කියන්න අපි වහලා තමයි ආවේ කියලා. හරි. අපි යන්න ඕනේ. යන්න කලින් මතක් කරනවා මෙල්වා ස්ටිල් ගැනත්. වාගේ මොනවා හරි කන්ස්ට්‍රක්ෂන් එකක් වා මේ වෙලාවේ කරන ගමන් ඉන්නවා නම් ගෙදර වෙන්න පුළුවන්, බිස්නස් ස්පේස් එක වෙන්න පුළුවන්. වාගේ ව්‍යුහය ශක්තිමත්ව ගොඩ නගා ගන්න මෙල්වා ස්ටිල්ම පාවිච්චි කරන්න කියලා.
1: හරි. එහෙනම් ඉතින් ඒ මතක් කිරීමත් එක්ක අපි යනවා. අපි ආයේ හෙට උදේ 7 වෙද්දී එනවා. බලමු මොකද ලෝකේ වටේ වෙලා තියෙන්නේ කියලා. කල්පනාවෙන් පරිස්සමෙන් ඉන්න බ්‍රේස් ෆෝ ඉම්පැක්ට්. තියාගෙන එහෙනම් අපි යනවා පරිස්සමෙන් ඉන්න. මම අචින්.
0: මම සාරා.
2: මම නුවා.

0: FM Anupaha Anu Hatrai Dashama Ada Net FM Divaina Pura Net FM Algo Town
1: Brought to you by
2: Melva Box Bar වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. Melva එක ලංකාවේ එක.
3: මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක. Yolo by Prime Group. අමතන්න 13:22.
4: Damro washing machine. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්
5: BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: Fresh කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම fresh වෙන්න fresh විදියට හිතන්න. Heels. Life එකම fresh.
7: වෙනස්ම රසයක්. වෙනස්ම විදියට. Vijay instant noodles. රස හතරකින්
8: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශයේ කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.
10: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
11: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
12: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
8: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනගීම අපේ අභිලාෂයයි. LP Finance දේශයේ කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
13: වසට තිත රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකයේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු කහ කුඩු තුන පහ කුඩු බැදපු තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
14: යහතුන වඩන අපේ රස විජේ.
13: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
15: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
16: Good morning, Vilavudi Dhayai.

0: දිවයි නපුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නියුස්
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වන විට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවට රැගෙන වී තිබෙනවා. ඒ ඔහු රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටයි. අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන එම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගෙස් බෝධරගම් මහතා ඉදිරියේ කැඳවීමට නියමිතයි. අම්බලංගොඩ කුලීගොඩ ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඇල්පිටිය කොට්ටාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ. එහිදී අයිස් මද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 140ක්, කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සහ මද්‍රව්‍ය කිරා මැනවැලීම සඳහා යොදාගත් තරාදියක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලීගොඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලංගොඩ පොලිස් ස්ථානයේ වෙත බහර දී තිබෙනවා. ඒ අනුව සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මීළඟ net news පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැතිනම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: net news the truth people trust.

හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපනය ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල්, අපේ උරුමය අපේ රස.

गुड मॉर्निंग, सुबह उदयसन अकुवेवा वेला उदे 10:00 विनाडी 9:00 हिनावे वी पेल बेंदगन हन नेत एफएम देदुनु मावत तमाई ඔක්තෝබර් මාසේ 13 වෙනි අඟහරුවාදා දවසටත් මේ විදිහට සතුටු සිතින් ආරම්භ කරන්න හදන්නේ. මේ සතිය මට නියන් හිතනවා හෙම්බිරිස්සා සතියක් විදිහට නම් කරන්න. මොකද උදේ පාන්දර ටිකක් අවුවේ කරවිවි වැඩට ඇවිල්ලා අපි හවස් වෙනකොට වැස්සේ තෙමි තෙමි ගෙදර යන්න බලාගෙන තමයි මේ දවස්වල තියෙන කාලගුණයත් එක්ක වැඩට ඉන්නේ. ඉතින් එතකොට පොඩ්ඩක් හෙම්බිරිස්සාවත් එක්ක තමයි මේ දවස්වල ඔයාලට ප්‍රෝග්‍රෑම් එක හන්න වෙන්නේ කියලා ඔන්න කල් තියාම කියලා තිබ්බා. මං හිතන්නේ මේ දවස්වල ලංකාවේ ගොඩාක් පැතිවලට වහිනවා. ඒ අතරේ වැස්සක් වැටෙන්නෙම නැති පායන් එහෙම පැති තියනවා වෙන්න පුළුවන්. ඒකන මට දැනගන්න ඕගොල්ලෝ මේ පැත්තට කෝල් කරනකොට WhatsApp message එවනකොට කියන්න ඕගොල්ලන්ගේ ගමේ ප්‍රදේශයේ කාලගුණ තත්වය කොහොමද කියලා. මං හිතන්නේ මේ දවස් ටික ටිකක් වැස්සට ලෑසි වෙලා ඉන්න කියලා අපිට කාලගුණාංශ අවධානයෙන් ඉන්න කියලා මතක් කරලා තියෙන වෙලාවකනේ අපි දේදුණු මාවතෙන් මේ විදිහට හම්බ වෙන්නේ. ඉතින් වැස්ස කියලා නෑ, අවුව කියලා නෑ, හැමදාම දේදුණු මාවතෙන් ඔයා කැමතිම සින්දු ටික එක දිගට දවල් එක වෙනකන් අහන්න ඔයාට චාන්ස් එක අරගෙන තමයි මම ඇවිල්ලා තියෙන්නේ. සුපුරුදු විදිහට ඔයාට පුළුවන් මේ පැත්තට කෝල් එකක් ගන්න 0112553 63. WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ඒ නම්බරෙක ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. කොල්ලන්ට නම් සාමාන්‍යයෙන් ගර්ල් ෆ්‍රෙන්ඩ් ගේ වයිෆ් ගේ නම්බර් එක වගේ මතක කටපාඩම් නම්බර් එකක් අපේ WhatsApp නම්බර් එක. ගෑල් ළමයින්ටත් එසේමයි. Facebook fan page එක පැත්තට යන්න මම අදත් ඔය ගම් සහ නගර සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. මට ඉතින් ඒ ගැන ටිකක් වැඩිපුර ප්‍රශ්න තියෙනවානේ. මම ඒක හන්ද ඒ ප්‍රශ්න ඕගොල්ලන්ට යොමු කළා. මම ටිකක් නිදහසේ ඉන්න ඕගොල්ලෝ දෙන උත්තර බල බල. එන්න කියලා මතක් කරන අතරේ මේ වෙනකොට අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුලින් තෑගි දිනා ගන්න අවස්ථාව දෙන අකුරෙන් අකුර තරංග වටේ අභියෝගය වචන 39ක් දක්වා ඉහළට ඇවිල්ලා තියෙනවා. මොකද ඊයේ දවසේදී පොල්ගම් පොළේ ඉඳන් අපිත් එක්ක සම්බන්ධ වුණු හසිනි තප්පර 30ක කාලය ඇතුලේ වචන 39ක අභියෝගයක් ඔයගලන්ට ලබා දීලා තියෙනවා. අදත් ගේම් එකට සම්බන්ධ වෙන්න මේ පැත්තට කතා කරන්න අවස්ථා දෙකක් තියෙනවා. කොහොම හරි අවස්ථා දෙකෙන් එකක් මේ පැත්තට අරගෙන තරංගයට සම්බන්ධ වෙලා අර මේ වෙනකොට හසිනිගේ සාක්කුවේ තියෙන රුපියල් 5000 කොහොම හරි උදවල ඔයාගේ සාක්කුවට දාගන්න. කතා කරන්න WhatsApp messages එවන්න, ඒ වගේම තමයි Facebook fan page එකට comment කරන්න. ඒ අතරේ මතක් කරන්න ඕනේ මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රස අපි ගාවට අරගෙන එන ක්‍රමයක්. මම අර හැමදාම ඔයාලට මතක් කරනවා වගේ අර අපිට අතීතයේ මතක් වෙන දේවල් සිද්ධ වෙනකොට ඒක හරි ලස්සන හැඟීමක් අපිට එන. ඉතින් අපේ මේනක සහල් ටිකක් ගෙදරට ගෙනල්ලා ගෙදර රයිස් කුකර් එකට දාලා එහෙම නැත්නම් වලෙන්දි තියලා ලිපේ තිබ්බට පස්සේ ඉබත් එක තැම්බෙනකොට එන සුවඳ අපිට දැනෙනවා අපේ අතීතයේ ඒ හැඟීම්. ඉතින් ඒ හැම දෙයක්ම එක්ක එන මේනක සහල් ගල් වැලි ඉවත් කරලා හොඳින්ම පිරිසිදු කරලා තියන හන්දා කිසිම බයක් නැතුව හපල කන්න පුළුවන් බය නැති. අර සමහර වෙලාවට බත් කනකොට සැකෙන් සැකෙන් වගේනේ අපි කන්නේ. ගල් හැපෙයිද දන්නේ, වැලි හැපෙයිද දන්නේ. ඒ ප්‍රශ්න මොකවත්ම නැහැ ඔයා අරගන්න මේනක සහල් නම්. සහ ඉතින් ඔයාලට කැම ටික කන ගමන් හොඳ ලස්සනට ටීවී එකේ මූවි එකක් හරි මොකක් හරි ෆිල්ම් එකක් හරි මූවි එකයි ෆිල්ම් එකයි කියන්නේ එකයි නේද? සින්දුවක් හරි මොකක් හරි ඔයාලා කැමති දෙයක් බල බල කන්න පුළුවන්. මොකද ඕගොල්ලන්ට බයි ඇන්ඩ් වින් තරගයත් එක්ක ස්මාර්ට් ටීවී එකක් දිනන්න චාන්ස් එක තියෙන හන්ද මේනක සහල් අරගන්නවා. ඒ විතර නෙවෙයි ඉතින් කුස්සියේ දිලිසි දිලිසි තියාගන්න බ්ලෙන්ඩර් එකක් රයිස් කුකර් එකක් දිනන්න චාන්ස් එක තියෙනවා. කරන්න තියෙන බොහොම පුංචි දෙයක් වැඩි වැඩියෙන් මේනක සහල් අරගන්න එක. මේනක සහල් බෑග් එක ඇතුලේ දිනන කූපන් එක. වැර දිලාවත් ඒක කනව නෙවෙයි රජෝ. ඒකේ තියෙනවා නම්බර් එකකුයි ඔයාට හම්බ වෙන තෑග්ග. තෑග්ග මොකද්ද කියලා බලලා ටක් ගාලා මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. ඒගොල්ලෝ තෑග්ග ඔයාට ලැබෙන්න සලස්වනවා බොහොම ඉක්මනට. තව ටිකකින් සමහර විට අද දවසේ ඊයේ දවසේ ජයග්‍රහණය කරපු කට්ටිය කවුද කියලාත් මට කියන්න පුළුවන් වෙයි. කොහොම හරි මේ මතක් කිරීමත් එක්ක අපි පටන් ගන්නවා hina wevi pel බැඳගෙන අහන දේදුරුමාවත. දවල් එක වෙනකම් මම ඔයත් එක්ක ඉන්නවා මම ජනි.

දැන් අර පහුගිය මාසේ අවසාන සතිය සහ මේ මාසේ මුල් සතිය කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අපි ගියානේ. දැන් ඒ ගිහිල්ලා නූඩල්ස් කන අතරේ සමහරු පොතු තරගත්තනේ. ඒ පොත් ගත්ත අයට හැම මේ දවස් කියලා කියන්නේ හරිම සුන්දර දවස් බවට පත් වෙයි. මොකද දැන් හවස් වෙනකොට ගොඩාක් පැතිවලට වහිනවා. කොළඹටත් එසේම. වහිනවා කියන්නේ ඒක වහිනවා ඉතින් කියන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම වහිනවා. ඒ වැස්සත් එක නිකන් කල්පනා කරලා බලන්න රස කෝපි එකක් බොන ගමන් පොතක් කියවන්න තියෙනෝ නම් කොච්චර සුන්දර වයිබ් එකක් දෙන්න කියලා. ඒ පොතේ තියෙන චිත්‍රරූපම අවාගෙන හරි ලස්සන ලෝකයකට ගිහිල්ලා කෝපි එකක් එහා පැත්තෙන් තියාගෙන තොල ගාන ගම ඒ දැනෙන හැඟීම මේ දවස්වල අපි අරගන්න ඕන. හැබැයි ඉතින් කෝපි එකක් බොනවා නම් අනිවාර්යෙන් ෆ්‍රීලන් කෝපි එකක්ම අරගන්න. මොකද ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ ලංකාවේ අපේ රටේ හැදෙන ස්වභාවික කෝපි අටවලින් විතරක්ම නිෂ්පාදනය කරන නිෂ්පාදනයක්. ගොඩාක් වෙලාවට කඩේ තියෙනවා ඉතින් විවිධ ගණන් වලට අරගන්න කෝපි පැකට් තියෙනවා. ඔය කෝපි පැකට් වල වැඩි හරියක් තියෙන්නේ කෝපි රසයෙන් හදපු රසකාරක දාලා, ඒ පාට එන්න හදපු කිමිකල් මොනවා හරි වර්ණකාරක මොනවා හරි දාලා නිකන් කොඩු එකක් හදලා දාලා තියෙනවා. ඔයත් හිතාගෙන බොනවා මේ අපි බොන්නේ කෝපි තමයි කියලා. හැබැයි ඒ කෝපි නෙවෙයි. ඒ හින්දා තමයි මම ඔයාලට කියන්නේ අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපි දන්න කියන ෆ්‍රීලන් සන්නාමයේ යටතේ එන කෝපි පැකට් එකක් අනිවාර්යෙන් ඔයාගේ ගෙදරට කෝපි අරගෙන යනකොට අරගෙන යන්න කියලා. කෝපි එකක් හදනකොට ඒ වටේට දැනෙන සුවඳ, ඊට පස්සේ කෝපි එකක් නහයට ලං වෙනකොට, කටට ලං වෙනකොට අපිට දැනෙන සුවඳ, මේ හැම දෙයක්ම එක්ක තමයි අර කෝපි එකක් බොනවා කියන එක්ස්පීරියන්ස් එක අපිට එන්නේ. ඒ නිසා තමයි මම ඔයාලට හැමදාම මතක් කරන්නේ ෆ්‍රීලන් කෝපිම අරගන්න කියලා. මොකද ෆ්‍රීලන් කෝපි වලින් කෝපි හැදුවා කියලා කියන්නේ ඔය මං කියපු හැම දෙයක්ම 100%ක්ම මේ විදිහට සිද්ධ වෙනවා. මේ හැම දෙයකටම පස්සේ අපේ බලාපොරොත්තුව සතුටින් ඉන්නේ. හැබැයි ඒ සතුට එක පාරටම නැති වෙලා යනවා මොකක් හරි දරුණු ගණේ ලෙඩක් අපිට තියෙනවා කියලා දැනගත්ත ගමන්. සමහර විට ඔය බෙහෙත් නැති ලෙඩ රෝග තියෙනවා කියලා අපි ඔය කියන්නේ නිකන් කතාවට. පිළිකාවක් හැදුනට පස්සේ, වකුගඩු රෝග හැදුනට පස්සේ අපි ඔළුවට දාගන්නවා දෙයක්, මේ ලෙඩේට නම් බෙහෙත් නැත. හැබැයි ඒ බෙහෙත් නැති බටහිර වෛද්‍ය විද්‍යාවේනේ සමහර වෙලාවට කාලයක් තිස්සේ වාට ඉන්න සිද්ධ වෙනවා ඇඳට වෙලා මේ වගේ ලෙඩක් හැදුනට පස්සේ. නිකමට කල්පනා කරලා බැලුවද අපි ඒ කාලේ හිටපු මුතුන් මිත්තෝ මේ ලෙඩත් එක කොහොමද ජීවත් වුනේ කියලා. ඒවට බෙහෙත් තිබ්බා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව. දැනුත් ඉතින් ඒ බෙහෙත් ඒ විදිහටම පරම්පරාවෙන් පරම්පරාවට අරගෙන ආපු වෙද මහතුරුගාව ඒ බෙහෙත් ටික ඒ විදිහටම තියෙනවා. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන. රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙක් තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කියලා කියන්නේ. ඔය රජයේ ඒ ශ්‍රේණියේ සහතික හැම ඉතින් සල්ලි දීලා අරගන්න බෑ. ඒකට වැඩ තියෙන්න ඕනි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන පරතරට හදාරලා තියෙන්න. ඉතින් කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාගේ සමහර ප්‍රතිකාර අපිට නිකන් ආශ්චර්යයන් වගේ ප්‍රේන්න හේතුව වෙලා තියෙන්නේ. එතුමා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව ගැන පරතරට හදාරලා තියෙන එක. සඳුදා අඟහරුවාද පොය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘත සෙවනගල කිරි ඉබ්බන්න ආර බෝගහ හන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෛද්‍ය වෙදමෙදුරට ගිහිල්ලා තමයි වාඩ කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් ගන්න. මොකද අපි දෙතුන් පාරක් ගිහිල්ලා තියෙනවා උතන වැඩසටහන් වලට වෙද මහත්තයා හම්බ වෙන්න අපි ගිහිල්ලා තියෙනවා. ඒ ගියාම අපි දැකලා තියෙනවා කොහොමද එන්නේ සෙනග කියලා. වෙලාවක් වෙන් කරගෙන යන තරමට ඔයාට වැඩ ටික කරගන්න පහසුයි ලේසි. 0777 300 740ට හරි 0773 273 540ට හරි කතා කරලා වැඩි විස්තර දැනගන්නත් වෙලාවක් වෙන් කරගන්නත් ඔයාට පුළුවන්. ඒ එහෙම ඒ ගැන මතක් කරනකොට මේ පැතර ඇවිල්ලා ඉන්න කට්ටිය ගැනත් මතක් කරන්න ඕන. මොකද නැත්තම් මට 12න් පස්සේ නිකන් අර උසේන් බෝල්ට් මීටර් 100 දුවනවා වගේ වේගෙන් පණ කඩාගෙන කියවන්න සිද්ධ වෙනවා මේ පැතර ඇවිල්ලා තියෙන මැසේජස් ටික. ඒකන්ද දැම්මන් කියවන්න හදන්නේ මැසේජස් ටිකක්. Good morning Janiyo. අපිවත් සින්දුවකට එකතු කරගන්න. මේ සින්දුවක් ඉල්ලලා තියෙනවානේ මම මේ සින්දුව අදත් ප්ලේලිස්ට් එකට දාගන්න හදලා දාගන්න අමතකුණා මං හෙට අනිවාර්යෙන්ම අරගෙන ඉන්නම්. රුක්මන් අසිත අයියාගේ අමනාප වෙන්න හොඳ නෑ සින්දුව තමයි ඉල්ලලා තියෙන්නේ අපේ පානදුරේ ධනුෂ්ක. ධනුෂ්ක මල්ලි අද අමතක වුණා සොරි වෙන්න ඕන. හෙට අනිවාර්යෙන් අරගෙන එනවා සින්දුව හොඳේ. ඊට පස්සේ අපේ ශාන්ත ටේලර්ස් එකට ගොඩ වෙන්න හදන්නේ. ශාන්ත අයියා බලාගෙන ඉන්නේ මං කවදා හරි කසාද බඳින්න. මොකද ශාන්ත අයියා මට වචනේ දීලා තියෙනවා කවදා හරි ජනියා කසාද බඳින දවසක ඇඳුම් සෙට් එක අපේ ශාන්ත අයියා ගානේ මහලා දෙනවා. මමත් ඉතින් ඒක ඔළුවේ තියාගෙන තමයි බජට් එක එහෙම හදන්නේ. හොඳද?
කෑගල්ල නිදහස්මාවතේ ඉඳන් තමයි අපේ ශාන්තයිය ශාන්ත ටේලර්ස් එකේ ඉඳන් අහගෙන ඉන්නේ. මං ගොඩාක් ආදරෙන් ශාන්තයියවයි. විශේෂයෙන් එකතු කරගන්න ඕනේ අර විහංග හෝටලේ ඉන්න නංගි බබාලා දෙන්නම්. ඒ නංගි බබාලා දෙන්නට මගේ නම විකුණලා ශාන්තයිය එක එක ඒවා කනවා ඒ කඩෙන් ගිහිල්ලා. මට නෑ ඉතින් ඒකෙන් ඇබින්දක්වත් එවන්න. ජනේ සුබ දවසක් ඔයාට. මාත ඔයාව දවස් 3ක් මග හැරුණ. එක දවසකට රුපියල් 1000 ගානේ දඩයක් ගහන්න ඕනේ. හරියන්නේ නැහැ මේක කරන්න. අපිව සින්දුවකට එකතු කරගන්න ජනී. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන අපේ ශෂිකා ගොඩක වෙලින්දන් අපි වහගෙන ඉන්නේ. අර දඩේ ගහනවා කිව්වේ බොරුවට හොඳේ. හයි ජනී චුට්ටෝ බලන්න අද ආදරෙන් කතා කරලා තියෙන කවුද මේ? ආ බෝකුන්දර නිවන්තිදී දේවින්නියා ෆැෂන් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න අපේ දීප්තියක්. ඉනෝෂ් සර්, අනුෂ, ලලිත, කමානෙල්ල, කමන්දි නංගි, නදීෂ, විස්, ක්‍රිෂාන්ත අය, සසංක, මයුරි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. අද ජානුව එකතු කරගන්න කියලා නෑ මට ඒ ගැන මාර සතුටක් තියෙනවා. අපි යමු සින්දුව හද්දී.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: Melawa dah hayai binari visi hatai.
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත්ක්ගේ සමග 0779677767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමරට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
4: දම්රෝ ඉන්වර්ට ශීතකරණ රුපියල් 95000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
7: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක
8: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දා බෝඩින් යන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැය තුන ඔයාගේ හැන්දාව.
9: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
10: කින්දර හැන්දාව විජානු ජානු.
9: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 677767 මිස් කෝල් එකක් දෙන්න
1: වේලාව 10යි විනාඩි 29යි
13: මේ හස්බන්ඩ්
1: මොකද වයිෆ්
13: හදන්න ඕන තේද කෝපිද
1: තේදුණු මාවත
13: තමන් කොණ්ඩ හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉදලෙන්ද
1: දේදුණු මාවත
13: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඉලංකා

වෙලාව 10යි විනාඩි 30යි. අපි මේ සින්දුවෙන් පස්සේ ලෑස්ති වෙන්නේ අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්නවට අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. මතකයේ තියාගන්න ඕනි කාරණාව තමයි අකුරෙන් අකුර තරංග වටය මේ මාසෙ විතරයි ඔයා වෙනුවෙන් අරගෙන ඉන්නේ. ලබන මාසෙ ඉඳන් අලුත් වැඩක් තියෙන්නේ. ඒකටත් ලෑස්ති වෙලා ඉන්න. කතා කරන්න 0112553063ට WhatsApp කරන්න 0711959595ට අර Facebook fan page එකේ post එකක් දාලා තියෙන එක දාලා තින්නේ comment කරන්න. ඒකට ගිහිල්ලා comment එකක් දාන්න. බලන්න මේ ප්‍රශ්නට අඩු ගන්න ඔයාලට උත්තරයක් හරි දෙන්න පුළුවන්ද කියලා. ඒ අතරේ මතක් කරන්න ඕනි දැන් අපේ රටේ කට්ටිය අපේ රටේ අය ගැන දන්නවනේ. පිටරට ඉන්න කට්ටිය අපේ රටේ ඉන්න කට්ටියගේ හැඟීම්, සිතුම් පැතුම්, ඒගොල්ලෝ ගත කරන ජීවිතය, ජීවන රටාවන් මේ දේවල් ගැන දන්නේ නැහෙනේ. අපේ රටේ අයට අවශ්‍ය කරන ප්‍රොඩක්ට්ස් අපි අරගන්න ඕනි අපේම රටේ නිෂ්පාදකයෙක්ගෙන්. ඒගොල්ලෝ තමයි දන්නේ අපේ අයට ගැළපෙනව දේවල් මොනවාද කියලා. ඒ නිසා තමයි මම ඔයාට මේ මතක් කරන්න හදන්නේ ආර්යා ඊසි සනීපාරක්ෂක තුවාය ගැන. අපේ රටේ කාන්තාවන්ට ගැළපෙනම සනීපාරක්ෂක තුවාය හදන්නේ කොහොමද කියලා දන්නේ අපේ රටේ කට්ටියනේ. ඒ නිසා තමයි අපේම රටේ අපේම දෙයක් වුණු ආර්යා ඊසි වලට අදම ස්විච් වෙන්න කියලා මම ඔයාට මතක් කරන්නේ. අපේ තියෙන මුදලට අරගන්න පුළුවන් ගානට දීලා තියෙන්නේ මේ නිෂ්පාදනයේ ප්‍රමිතිය බාල කරලා හැම නෙවෙයි. අපේ රටේ කාන්තාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව, සනීප ආරක්ෂාව ගැන වැඩි වැඩියෙන් හිතන හන්දම තමයි ඒ හැමෝටම අරගන්න පුළුවන් පුංචි රුපියල් 150කට ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය ලබා දීලා තියෙන්නේ. මල්ටි ලේයර් ප්‍රොටෙක්ෂන් එකත් එක්ක එන හන්දා අර කාර්ය බහුල දවසකදී වුණත් කිසිම වැඩක් පස්සර දාගන්නේ නැතුව පාවිච්චි කරන්න පුළුවන් සනීප ආරක්ෂක තුවායක් තමයි ආර්යා ඊසි සනීප ආරක්ෂක තුවාය කියලා කියන්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ. ජොබ් එකකට ඉන්ටර්විව් එකක් තියෙන දවසක එහෙම හදිසියේ ඔයාලට මේ වගේ අවශ්‍යතාවයක් ආවොතින් එහෙම දවසම ඉවරයි කියලා හිතන්නේ නැතු ආර්යා ඊසි සනීපාරක්ෂක තුවායකට ස්විච් වුණා කියලා කියන්නේ ඒ දවසේ වැඩ ටික ලේසියෙන්ම අර සාමාන්‍ය විදිහටම වැඩ කරගන්න පුළුවන්. අපේ රටේ ඉස්කෝලේ යන පුංචි දුවල වෙනුවෙන් ලබා දෙන තිරිනපත් වැඩසටහනේ ආර්යා ඊසි සනීපාරක්ෂක තුවායම ලබා දෙන්නේ ඒ ක්වොලිටි එක 100%ක්ම ඒ විදිහටම තියෙන හන්ද. ඒ නිසා තමයි ක්වොලිටිය අතින් උසස්ම තත්වයෙන් තියෙන ආර්යා ඊසි සනීපාරක්ෂක තුවායට අදම ස්විච් වෙන්න කියලා මම ඔයාට මතක් කරන්නේ. අපි මේ හැමදේම කරන්නේ අනාගතේ මොකක් හරි බලාපොරොත්තුවක් තියාගෙන. සමහර විට අද ජොබ් එක කරන්නේ හෙට කාර් එකක් අරගන්න තියෙන බලාපොරොත්තුවත් එක්ක වෙන්න පුළුවන්. මේ වෙනුවෙන් අපි කරන්නේ සල්ලි ඉතිරි කරන එකනේ. සල්ලි ඉතිරි කරන්නත් ඕනි තමයි. ඒ වගේම තමයි අපිට හෙටක් වෙනුවෙන් තව දේවල් තියෙනවා ඉතිරි කරගන්න. සමහර විට දැන් මේ දවස්වල වැස්ස හන්දා වතුර ගැන ලොකු ආසාවක් ඔයාට නැතුවේ. ටැප් එකකින් වතුර බින්දුව බින්දුව බින්දුව බින්දුව ගලාගෙන යනකොට ඒක නිකන් ගානක් නැතුවේ. අවස්සේදී වහිනවනේ කියලා ඔළුවේ තියෙනවනේ. හැබැයි ඔම වතුර බින්දුව බින්දුව එළියට ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා නැති වෙලා යන්නේ අපිට බොන්න පුළුවන් වතුර ටික නේද කියලා අපි හිතන්න ඕන. මොකද අනාගතේ කාගේ හරි පිපාසාව සංසිඳවන්න ඔයයි ඉතිරි කරන එක වතුර බින්දුවකට පුළුවන් වෙන්න පුළුවන්. වා හිටවන එක ගහකින් තව අවුරුදු 50කින් 60කින් 100,000 ගණක් සෙවන ලබා ගනී. පිරිසිදු වාතයේ හුස්ම ගන්න ලබා දෙයි. ඉතින් අන්නේ මතක් කිරීම ඔයාට කරන්නේ NSB බැංකුවත් එක්ක එකතු වෙලා මේ දවස්වල මොකද සල්ලි ඉතුරු කරන්න ඕනි. ඒ වගේම තමයි මේ සකසුරුම් කමේ මාසයේ අපි මතකයේ තියාගන්න ඕනි ඉතිරි කරන්න ඕනි සල්ලි විතරක් නෙවෙයි සුන්දර අනාගතයක් වෙනුවෙන් තව ඉතිරි කරන්න ගොඩක් දේවල් අපිට තියෙනවා කියන කාරණේ. ප්ලාස්ටික් භාවිතය අඩු කරන එක, පුරාජනනීය බලශක්තියට එකතු වෙන එක, ඒ වගේම තමයි ගස් රැක ගන්න එක. මේ වගේ කීයක් නම් දේවල් අපිට කියන්න පුළුවන් ද ඉතිරිය ගැන. ඒ හැම දෙයක්ම ගැන ඔළුවේ තියාගෙන මේ සකසුරුම් කමේ මාසයේ හෙටක් ඉතිරි කරන මාසයේ වැඩ කරමු කියන පණිවිඩය NSB බැංකුවත් එක්ක එකතු වෙලා අපි ඔයාලට ලබා දෙනවා. මේ දවස්වලට නම් මේ සින්දුව හරියටම ගැලපෙනවා. මොකද රැට නිදාගන්න වෙලාවට ගොඩාක් වෙලාවට වහිනවා. එතකොට ඉතින් සඳ සිසිලේ මේ රෑ ගිය කියන නිදාගන්න පුළුවන්. ඕවගේ ගිය ඉන්න වෙලාව නැහැ. හොඳට හීන බල බලාගෙන පොරෝගෙන නිදාගන්න පුළුවන් කාලගුණයක් තමයි මේ දවස්වල තියෙන්නේ. ඇති නේද කියෙව්වා. යමු එහෙනම් අපි සින්දුවට. සින්දුවෙන් පස්සේ අපි හම්බ වෙන්නේ අකුරෙන් අකුර තරංග වටයත් එක්ක.

අකුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාව 10යි විනාඩි 39යි. අකෝරු එක වචන ගලපලා සතිය ගානේ මුලින් තෑගි දිනා ගන්න ඔයාලට අවස්ථාව ලබා දෙන අකෝරෙන් අකෝර තරංග වටයක් එක සම්බන්ධ වෙන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. ලංකාව වටේම කට්ටිය කෝල් කරනවා. ඒ හැමෝටම අවස්ථාව දෙන්න හිතාගෙන හිටිය මේ වෙලාවේ අකුරු එක වචන ගලපන්න අවස්ථාව දිනා ගන්නේ කණ්ඩ උදරට ඉඳන් අපිට කතා කරපු උඩරට මැණිකගෙනි. හරියට ගේනවා නම් නුවර ඉඳන් නිමේෂ තමයි මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. නිමේෂා සුබ උදෑසනක් වේවා.
1: සුබ උදෑසනක්
0: නිමේෂා. ඉතින් මොකද කරන්නේ මේ වෙලාවේ? මේ වහිනවද මහනුවරටත්? හරි, දැන් ඉතින් දේදුරුමාවතේ ගේම් එක ගැන දන්නව නේද? මන් දන්නව, මට කෝල් එක ගන්න කොට ඇහුණ සද්දෙටම දේදුරුමාවත අහගෙන හිටියේ. හරි, ගේම් එක වෙන හැටි මං ඔයාලට පැහැදිලි කරන්න. මං ඔයාලට අකුරක් දෙනවා. ඒ අකුරෙන් ඔයාලට වචනයක් පටන් ගන්න තියෙන. ඊට පස්සේ හැම වචනයකම අග අකුරෙන් ඊළඟ වචනේ පටන් ගන්න විදිහට එක දිගට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ. මේ වෙද්දි හැම කියලා තියෙන වචන ගාන වැඩිම ගාණක් කියලා තියෙන්නේ හසිනි පොල්ගම්පොලින් ඉඳන් කතා කරලා. එයා වචන 39ක අභියෝගයක් ඔයාලට දීලා තියෙනවා. මං හිතනවා ඉතින් නිමේෂ නුවර මැණික කෙනෙකුට මේ අභියෝගයේ බින්දින එක හැම අපහසු දෙයක් නෙවෙයි කියලා නේ. එකම වචන දෙපාරක් කියන්න බෑ. අකුරු දෙකේ වචන කියන්නත් බෑ. වෙනත් භාෂාවල වචන කියන්නත් බෑ. ඒ වගේම තමයි කියන වචන ටික පැහැදිලිව ඇහෙන්න කියන්නත් ඕනි. හරි අමාරුයි මේ තරඟේ. කියන තරම් ලේසිත් නෑ. මං දැන් ඔයාලට අකුරක් දෙන්න තමයි හදන්නේ. දැන් ඔය නුවර පැත්තට යනකොට කොළඹ ඉඳන් යනකොට කැප්පෙටි පොළ කියලා ගමක් හම්බ වෙනවනේ නේද? හම්බ වෙනවනේ නේ? එතකොට කඩු ගන්නාව කියලා පැත්තකුත් හම්බ වෙනවනේ නේද? මට නිකන් ඇහුණා කැපෙටි පොල කියනකොට ටක් ගාලා අකුරු ටික හදාගත්ත කියලා. මම ඒක හන්ද වචනේ මාරු කරනවා කඩු ගන්නාවට. කඩු ගන්නාව කියන වචනයේ දෙවෙනි අකුර මොකද්ද?
1: දයන්න.
0: ආ, ඒක තමයි ඔයාට දෙන අකුර. ඔන්න මට ඇහෙනවා කට්ටිය ලෑස්ති වෙනවා මේ පැත්තෙන් දයන්න හම්බුනේ කියලා. ඔව්. එහෙනම් අපි යමු නේද වැඩි වෙලා ගන්නේ නැතුව තරඟෙට?
1: හරි.
0: රයිට්, මේ පටන් ගන්නෙ අකුරෙන් අකුර.
2: Your time starts now.
1: දයන, නයන, නවති, සතුර, රඹුටන්, නියන, නළුවා, වෙරළු, පළය, යක්ෂ, ශ්‍රියන්ත, තක්කාලි, ලියතඹරා, රාවණ, නායක, ටකරම, වන්දාරම, මහින්ද, දර්ශනී, නිමේෂා, සත්ව, වෙරළ, ලපයා, යාපනේ, ඉහලි, ලවණ, නවසි, සිංහ, හදවත, තාරාවා, වීදුරු, රුවල, ලලිත්, තිබ්බට, තිකිරි, රිලවා, වෙසන්ත, රටල, ලලන්ති, තීමිද, රංගන, නකුට, ටිරෝනි, නුවර, රාත්‍රිය, යොහානි, නන්දනි, නිලානි, නින්ද, දහවල, ලසන්ත, තමරා, රෙද්ද, දෑවැද්ද, දෑගිලි, ලේවැල්ල, ලලිතා, තේනුක,
0: කාලය අවසන් වුණා. හැබැයි ඉතින් නිමේෂ මට හිතෙනවා වචන 39ට එහා කිව්වා වගේ දෝ කියලා. හෙට තමයි ඉතින් බලන්න වෙන්නේ. දැන් ඕගොල්ලෝ කියනවා වගේ ලේසි නෑ. මං ඕවා ගණන් කරන්නත් ඕනි. හොඳද? ඕගොල්ලෝ ඒ කියනකොට නිකමට හරි හිතනවද ජනී ඕවා ගණන් කරන්නත් ඕනි කියලා? හිතනවද? එහෙනම් ඉතින් බොහොම ස්තුතියි තරඟයට සම්බන්ධ වුණාට. කවුද ඉන්නේ සින්දුවකට එකතු කරගන්න? එච්චරයි මාව එකතු කරගන්න නැද්දානේ. බොහොම ස්තුතියි. එහෙනම් දිගටම නෙත්හගෙන ඉන්න.
1: අනිවාර්යයෙන්ම.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumaata, Net FM. Velava oba veta gena enne.
1: කින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: වේලාව 10යි විනාඩි 47යි.
3: රසතුන් හදක පාරම්පරික අපේ රසය. මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන යති තයාගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
3: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
3: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 13 වනදා උදේ 20 වෙල්ල සවස රත්නපුර.
3: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
6: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරී බන්නාර සෙවනගල 0773 273 540.
7: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
8: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය
9: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
10: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින්ද හරි ආසාවෙන් මහගෙන හිටියම වටින් එකට එන්න ඕනි කියලා.
7: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
11: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
12: Brought to you by
13: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපැහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
14: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
15: හැකි.
16: මේ වයිෆ්
17: මොකද හස්බන්ඩ්?
16: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළු වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
17: අයියේ
16: රිස්ක් එක වැඩිනේ.
17: ඒ කිව්වේ?
16: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
17: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලායි තියෙන මොකට කියලාද?
18: කිලියේ කිලියේ මනි මනි මේ
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
16: අපි හැමදාම දවස පටන් ගන්නේ දියුණුවට යන ප්‍රාර්ථනාවක් එක්කනේ. දියුණුවට යන ගමන, දියුණුවට යන ගමන මග හිටින්නේ නැතුව දියුණුව කරා යන්න නම් හරියටම දියුණුවට යන මග කියලා දෙන කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න ඕන. මේ දවස්වල Net FM අපි අන්න ඒ විදිහේ හරියටම දියුණුවට යන මග ඔයාට කියලා දෙන HNB Finance ආයතනයත් එක්ක රට වටේටම යනවා වාටේව සම්බන්ධව දැනුවත් කරනකම. ඉතින් අද අපේ කණ්ඩායමත් එක්ක එකතු වෙලා ඉන්නේ අපේ දර්ශන. අවිස්සාවේල්ල පැත්තේ තමයි කොල්ලෝ සෙට් එක ඉන්නේ. දර්ශන ආයු බෝවන් සුබ උදෑසනක්. මොකද වෙන්නේ ඔය පැත්තේ?
20: ආයුබෝවන් ජනිත ආයුබෝවන් ඔන්න සුබ උදෑසනක්. ඔයා කිව්වා වගේම HNB Finance බෙදීමක් නැති බෙදීම දිනුවටම ගිය සුන්දර නගර චාරිකා තමයි අපි අද දවසේ මේ විදිහට සතුට විනෝදයක් සමග අත පිරින්න හිත පිරින්න තෑගි බෝග රස ගොත් අරගෙන ජනිත් ඔයා කිව්වා වගේම සුන්දර අවිස්සාවේල්ල පුරේ තමයි අපි ආවරණය කරගෙන ඉන්නේ. ජනිත් අර හැමදාම වගේ අපි කියනවනේ FM 95.4 අවදත් අලුත් තාගෙත් ඉඳාගෙන ඉන්න ඔයාට ඔන්න හැකියාව දිනවා අවිස්සාවේල්ල පුරාවට කෙනෙක් නම් ප්‍රධාන බස් රථ නැතුව බල පරිශ්‍රයට එකතු වෙනවා නම් ඔන්න වාඩි පුළුවන් HMB Finance එක නේද වාඩි පුළුවන් වටිනාකින තෑගි රසක් දිනා ගන්න පුළුවන්. මොකද පුංචි පුංචි තරංග රසක් තියෙනවා ජනිත්. අත පිරින්න හිත පිරින්න තෑගි බෝග රසක් තරගෙන තමයි අපි මේ දෙවන්ත වැඩ කටයුත්ත HMB Finance බෙදීමක් නැති බැඳීමක් දිනුවට වගේ නගර චාරිකාවත් දවසේදී අපි උදේ වරු ඉන්නවා අවිස්සාවේල්ල පුරවරේ. ඒ වගේම මතක් කරන ජනිත් අපි හවස් වරු ඉන්න සූරණ සුන්දර රත්නපුත පුරේ අවරව කරන අත්තු
16: දකින්න
20: ඉතුරු. මොකද ජනිත් මේ දවස්වල අපි හැමෝටම මුදල් ලගෙන දවල් තියෙනවා. ඒ වෙලාවට වටින දේ තමයි රත්තරන් කියලා කියන්නේ හරි වටින කියන දෙයක්. ඉතින් අපිට පුළුවන් විශ්වාසනීය සේවාවක් යටතේ HNB ෆයිනන්ස් සේවාවත් එක්ක එකතු වෙලා නේද තියෙන රත්තරන් ටික හරි පරිස්සමට ඒ ෆයිනන්ස් ෆයිනන්ස් සේවාවත් එක්කතු වෙලා කියලා හරි අවම කියවි ලීගියට අවම පොලියකට ඔන්න මුදල් ලබා ගන්න අවස්ථාව දිනවා. මේ විතරක් නෙවෙයි ජන අපි හැමෝටම ජීවිතේදී ලොකුම සීනක් බලාපොරොත්තු තමයි වාහනයක් ගන්නවා කියන එක.
16: අනිවාර්යයෙන්.
20: අන්න ඒකට අපි අදින තරුණට අවස්ථාව දිනවා. තරුණට විතරක් නෙවෙයි ඕනම කෙනෙකුට අවස්ථාවක් නැ ජනි HNB ෆයිනන්ස් එකේ එකතු වෙලා ලීසින් පහසුකමක් එක්ක ඔන්න බයික් එකක් ගන්න පුළුවන්. ප්‍රියෝ දරතයක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් පුංචිට හෝ ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් නම් ලොරියක් ගන්න කියලා හිතාගෙන ඉන්නවනම් මේ සඳහා ඒ අවශ්‍ය සේවාව ලබා දෙනට HNB ෆයිනන්ස් ආයතනයේ ස්තුතියි දෙමින් අපි අද දවසේ මේ විදියට සාතුට විනෝදයක් සමග අත පිරින්න හිත පිරින්න පෑගි බෝගරසක උත්තරගතමයි ආදරණීය ශ්‍රී දාසුතුරවරේ ආවරණය කරමින් ජනතා අපි ආරාධනා කරන්නේ අපි මේ සහගින් අපි සාර්ගීතයට උන්ට ඒක තියන්න අවිස්සාවේ ලවට කෙනෙක් නම් ඔන්න ඔබට තවස්සාව දිනවා HNB ෆයිනන්ස් සමග ඉතුරු වෙලා අද දවසේදී වේදීමක් නැති බැඳීමක් එක අත පිරින්න හිත පිරින්න පෑගි බෝගරසක් දින හදා ගන්නකම ඔන්න ඔයාලට පුළුවන් වාටිනා කියන පෑගි බෝගර දින ගන්නකම මේ දෙවන්ත වැඩි කටයුත්ත සමග දවසේ සුන්දර නගර චාරිකාවත් එක්ක එකතු වෙන වටිනා කියන තැකි පොකරසක් දිනහදා ගන්නතොත් අමතක කරන්න එපා. අපි සුබ්‍රම හවස්වරුව ආදරණීය ජනජී පුරවරේ රත්නපුර ආවමේ කරන් සුතරම් තින් බොහොම ස්තුතියි ජනිත් අවස්ථාව මේ පැත්තට එකතු කරාට.
16: බොහොම ස්තුතියි දර්ශන විස්තර කියන්න මේ පැත්තට ආවට.

0: FM Anupaha Anu Hatarai Dashama Atta Net FM Divaina Pura Te Dunumavata Te Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aule Savama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trustika
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: Meltol, Hisaratia, Una Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Ikman Sahanaya, Meltol, Paracetamol Vishesheki.
5: Mathera Freeland Cheese Rasa Soyaka Karasabalamudal. Mathera Freeland Cheese Rasa de Soya Meat. Varnakaraka, Rasakaraka, Kisiva Kadangunata.
6: Make a Tama Vistare, Dan on a Patare.
7: Look, look.

0: ප්‍රේමණ්ඩලය සුපිරි සිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින් විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: විජය
2: නූඩල් සමගින් වර්ණක හා කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
3: ධන්නවද හෝම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
4: මොකද්ද ඔය විසිගිරිල්ලද?
3: ඔව්, රෝමෙදි මීටර් 92ක්, ග්ලාස්කෝ වල රන් පදක්කම, හංගේරියාවල මීටර් 91ක්, නගෝයාවල මීටර් 88ටත් එහා.
4: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වෙලාවට පාරමාරු කළේ.
3: ඇයි?
4: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න. මීටර් 90ට එහා විසි වෙන, යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක නෙත් FM ඇල්ගොටවුන්. සතියේ දිනවල උදේ 7ට
5: නෙත් FM ඇල්ගොටවුන්.
6: Brought to you by
7: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. අමතන්න 13:22.
0: සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින්. සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
8: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජයකුරක්කන් පිටි. විජයකුරක්කන්.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
5: FM Algo Town.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
11: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වගකීම එක්ක සිංගල් සිම්පල් පේ. හෙටට ලෝදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
4: වේලාව උදේ 11යි.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත් නියවස්.
2: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත්නිවස් සමග මම කේසර. දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගමන්ගත් ඉත්තෑවකු බේරීම සඳහා තිරිංග තද කළ කන්ටේනර් රථයක පිටුපස කොරියානු ජාතික තරුණියක් ගමන්ගත් සුකෝපභෝගී මෝඩ රථයක් ගැටි එම තරුණිය සහ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ඉත්තෑවද එම ස්ථානයේදී මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. මාතර දෙස් සිට කොට්ටාව දෙසට වූ මන්තීරුවේ කිලෝමීටර් 3.9 ප්‍රදේශයේදී මෙම අනතුරු සිදුව තිබෙනවා. එම අනතුරින් මෝටර් රථයේ සිර වී සිටි කොරියානු ජාතික කාන්තාව සහ එහි රියදුරා පිටතට ගෙන ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ජීවිත බේරාගැනීමේ සහ ගිනිඩිවීමේ නිරත ගුවන් හමුදා නිලධාරීන් විසින්. තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එකම අංකය සහිත ත්‍රිරෝද රථ දෙකක් එහි හිමිකරුවන් සමග අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය කොට්ටාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත් වී තිබෙනවා. නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේදී එක් ත්‍රිරෝද රථයක් එහි හිමිකරු සමග අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. අනෙක් ත්‍රිරෝද රථය රාගල ප්‍රදේශයේ නිවසක සංගවා තිබේදී පොලිස් නිලධාරීන් සොයාගෙන ඇත්තේ අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා ඥාතීන් වනවා. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. නෙත්නිවස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත්නිවස් YouTube නාලිකාවට සහ නෙත්නිවස් Facebook පිටුවට පිවිසෙන්න. එසේත් නොමැතිනම් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM.
4: Dedunu mamata
5: brought to you by

0: සුපරි කාපේ රසය. මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
1: ජනි එක දේ දුනුමාවත.

0: என்ன மிஸ் அணியாளம்
1: என்ன ஜானி எக்க தே துணு மாவட்ட

வெலாவே கொலஹாய் வினாடி நவையாய் நெத்எஃப்எம் தேதுனு மாவதே அத தவசே தேவேனி பேட் அபி ஜாயக்ராஹி விதிகட எவில்லா தீனோ බොහොම සුන්දර විදිහකට අපි පැයක කාලයක් අවසන් කරලා තියෙනවා. ඉතින් මේ වගේම තවත් පැය දෙකක් අපිට එක දිගට වා කැමැතිම සින්දු අහගෙන මං කියන මොනවා හරි කතා ටිකක් අහගෙන ඔයාට ඉන්න පුළුවන් කියලා මතක් කරන ගමන් තමයි hina wevi pel wenagena hanane fm dedunu mawate මේ පැයි වැඩ ටික අපි ආරම්භ කරන්න හදන්න. දැන් අද ඔක්තෝබර් මාසේ 13 වෙනිදානේ. අද ඔක්තෝබර් 13 වෙනිදා කියපු ගමන් සාමාන්‍යයෙන් ක්‍රිකට් ඉත්තේවන්ට හිතෙන්න ඕනි අද අපිට මැච් එකක් තියෙනවා කියලා. සමහර විට ක්‍රිකට් හිත්තේවන්ට වාහනයකට පැනලා දිවි නසා ගන්න සිද්ධ වෙලා තියෙනවා දන්නෙත් නෑ. නිකන් ඒ වගේ ප්‍රවෘත්තිත් අපිට හන්න හම්බ වෙනවනේ නේද? අද හවසට ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තරඟ තුනකින් සමන්විත T20 තරඟාවලියේ අවසන් තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙනවා. මේ වෙනකොටත් පාකිස්තාන කණ්ඩායම තරඟාවලිය දෙකට බිඳුවක් විදිහට ජයග්‍රහණය කරලා අවසන්. අර ජාමේ බේරගන්න, නම බේරගන්න, අපිටත් පොඩ්ඩක් සෙල්ලම් කරන්න පුළුවන් මහත්තයෝ කියලා පෙන්නන්න අද දවසේදී අපේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කොල්ලන්ට අවස්ථාව දෙනවා අදවත් මැච් එක දිනලා අපිට පෙන්නන්න. එතකොට ඔන්න අපේ ක්‍රිකට් ඉත්තෑව ආයෙත් පාරක් පොඩ්ඩක් ඇක්ටිව් වෙලා පාරේ හැම ඉන්නව නම් වාහන වලට හැපෙන්නේ නැතුව පාරෙන් පොඩ්ඩක් අයින් වෙලා සුපුරුදු විදිහට ආයෙත් පාරක් ඊළඟ මැච් එක ගැනකම් බලාගෙන ඉන්න අපි වැඩ කටයුතු ටික සලස්සා ගන්න. ඉතින් අපි බලමු පහුගිය මැච් එකේදීත් කැචර්ස් දෙකක් තුනක් විතර අතෑරියා. අද ඒ වැරදි කරන්නේ නැතුව බොහොම සුන්දර විදිහට සාර්ථක විදිහට මැච් එක අවසන් කරන්න දකින්න එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තු. අර ගේමක් දීලා පොඩ්ඩක් පෙරදුනත් කවන්නේ, ගේමක් දීලා පෙරදුනත් අපිට කවන්නේ. කොහොම හරි ජයග්‍රහණය තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. හරි, ඒකන ඒ විදිහට මතක් කරනකොට මට නිකන් හිතෙනවා අපේ ක්‍රිකට් ටීම් එකේ කොල්ලන්ට ටිකක් හොඳට කන්න දුන්නා නම් හොඳයි බත් ටිකක් එහෙම කියලා. සමහර විට කට්ටියට හම්බ වෙන බත් ටික රහ නැද්ද දන්නේ නැහැ. එතකොට තමයි මට මතක් වෙන්නේ මේනක සහල් ගැන. මොකද මේනක සහල් කියලා කියන්නේ අපේම උරුමය, අපේම රස අපි ගාවට අරගෙන එන බ්‍රෑන්ඩ් එකක්. මේනක සහල් එක්ක මට නම් හැමදාම මතක් වෙන්නේ අපි ගෙදරදී ඒ කාලේ කාපු බත් එකේ රස විතරමයි. මේනක සහල් කියලා කියන්නේ අපේ ගොවි මහත්තුරුන්ගේ සහල් ලස් වෙන්නේ හොඳම කොටස ඔයා ගාවට අරගෙන එන ආයතනය. ඉතාම ප්‍රමිතියෙන් යුක්තව හෝදලා, පිරිසිදු කරලා, ගල්වැලි අයින් කරලා ඔයාගේ ගාවට මේනක සහල් අරගෙන එනවා. මේනක සහල් ප්‍රමිතියෙන් යුක්තව අරගන්නවා වගේම ඔයාගේ ගෙදර කට්ටියට හොඳ බත් එකක් හදලා දෙනවා වගේම අර තෑගි දිනන්නත් ඔයාට අවස්ථාව හම්බ වෙනවනේ. රයිස් කුකර් එකක්, බ්ලෙන්ඩර් එකක්, ටීවී එකක්, ස්මාර්ට් ටීවී එකක් හොඳේ නිකන් ටීවී එකක් නෙවෙයි. ජයග්‍රහණය කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. දැන් තාමත් මේ ටීවී දිනාගෙන තියෙන්නේ අපේ අර කාමරියා කාසිය මහත්මිය මහරගම ඉඳන් මේනක සහල් මිලදී අරගෙන එයා ටීවී එකක් ජයග්‍රහණය කරානේ. දැන් ඔය ටීවී එකේ නම තියෙන කූපන් තියෙන මේනක සහල් බෑග් අනිවාර්යෙන් ලංකාවේ කොතනක හරි මේ වෙනකොටත් සැරිසරනවා වෙන්න පුළුවන්. සුපර් මාකට් එකක, එහෙම නැත්නම් අලවි නියෝජිතයෙක් ගාව ඔයා එනකම් බලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඒක හන්දා හොයලා හොයලා කොහොම හරි අර ටක් ටික් ටොක් කියලා කොහොම හරි ඔයාට ගැළපෙන හොඳම වාසනාවන්ත මේනක සහල් බෑග් එක අරගන්න ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරන්නත් අවස්ථාව තියෙනවා. අර බ්ලෙන්ඩර්, රයිස් කුකර් ජයග්‍රහණය කරනවා වගේම මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න කියන මතක් කිරීමත් එක්ක දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. ඉතින් අපි මේ පැයේ වැඩ ටික පටන් ගන්නකොටම අපි කට්ටියම එකතු කරගන්න ඕනි කියලා හිතුණා. අපිට කෝල් කරපු කට්ටිය වගේම WhatsApp messages සේවපු කට්ටිය ඉන්නවා. මොකද කියන්නේ කෝල් කරපු කට්ටිය එකතු කරගමුද නැත්නම් මේ කෝල් කරපු කට්ටියම එකතු වෙලා මට ගහන්න බම්බල පිටියට එන්න පුළුවන්. ඒ තරම් වෙලා වෙනවා මේ කට්ටිය කතා කරලා. රඹුක්කන කොටගම ඉඳන් අපි ධම්මිකා ජයසිංහ අක්කා කතා කරා. ධම්මිකා ජයසිංහ අක්කා කියලා කියන්නේ පහුගිය සතියක අකුරෙන් අකුර තරඟයේ ජයග්‍රාහිකාවක්. ඊට පස්සේ මංජුලා කතා කරා මාතර අකුරැස් ඉඳන් අම්මවයි තාත්තවයි අක්කවයි එකතු කරගන්න කියලා කිව්ව තර තරඟයට සම්බන්ධ වෙන්න ඕනි කියලාත් කිව්වා. හොඳද, බලමු මේ පැයේදී ට්‍රයි එකක් දෙන්න. පොළොනරු ඉඳන් රමණී කතා කරා රමණීය කටහඬකින් කතා කරපු හන්ද මේ රමණීය සින්දුවට මං රමණීව එකතු කරගන්න. මාර්ගම ඉඳන් චාන්දනී අක්කා කතා කරා අද චාන්දනී අක්කගේ හස්බන්ඩ් සමන් අයියා දික්වැල්ලේ ගිහිල්ලා ඒක හන්ද දික්වැල්ලේ ඉන්න නෑදෑ හිතමිතුරන් සියලුම දෙනාවත් එකතු කරගන්න කියලා කිව්වා. පුතාල දෙන්න හසිත සහ ජනීෂ, දුව අනුෂිකා මේ කට්ටියම එකතු කරගන්න කියලා කිව්වා. ඇත්තම කියනවා නම් මේ පුතාලගේ දුවලගේ නම් කිව්වේ නෑ, මට නම් ටික මතක හන්ද මං කියලා දැම්මා. ඊට පස්සේ මීටියාගට සුමන නැන්ද කතා කරා
කරුවක කතා කර අලව් ඉඳන් සින්දුවක් ඉල්ලුවනේ. බලමු ඉතින් දෙන්න හොඳද. ඊට පස්සේ කොට්ටවගම ඉඳන් සීත කතා කරා. එයාටත් ගේම් එකට සම්බන්ධ වෙන්න ඕනි කියලා කිව්වා. බලමු ඉතින් තව එක අවස්ථාවක් තියෙනවා අද දවසට. කොහොම හරි චාන්ස් එකක් දෙන්නම්කෝ ඉතින් කාට හරි. ඊට පස්සේ අපි WhatsApp එක පැත්ත බැලුවොත් අම්මෝ මැසේජස් ගොඩ. මං කොහොමද මේවා කියන්නේ? හයි, සුබ උදෑසනක් වේවා ජනි අයියේ. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එක දාලා තියෙන්නේ හැමදාම වගේ අර ලස්සන මල්ලක ෆොටෝ එකක් මට එවන අපි අනුරාධපුරේ නිපුණි නංගි. අදේ වල තියෙන මල් කෝවක්ක මල්. මං නම් දැකලා තිබුණේ නැහැ, අද තමයි පළවෙනි වතාවට දැක්කේ. සුබ උදෑසනක් වේවා ජනි, අපිටත් සින්දුවක් දෙන්න. BF යන පදේට යන්න. දන්නවනේ ඉතින් කවුද කියලා? අපි අනුරයි. අනුරයියව එකතු කරගන්නවා. කලවානි දිනුක්ෂ මල්ලි, ඔයාවත් මං එකතු කරගන්නවා මේ සින්දුවට. ඒ වගේම තමයි කුවේට් වල ඉන්න අපේ ප්‍රියන්ත අයියවයි, එයාගේ වයිෆ් කාන්තිවයි මේ සින්දුවට එකතු කරගන්නවා.

වෙලාව 11යි විනාඩි 19යි. දැන් මේ වෙලාව යා මොකද කරන්නේ? සමහර විට වෙලාව 11 පහ වෙලා තියෙන හන්දා ගෙදර ඉන්න ගමන් නම් ඔයා දවල්ට කෑම ටිකක් උයන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට උදේ පාන්දර හස්බන්ඩ්ලා වැඩට යන හන්දා, එහෙම නැත්නම් ගෙදර ඉන්න බබාලා ඉස්කෝලේ යන හන්දා, දවල්ටත් එක්කම උදේ කෑම උයලා රජෙක් වගේ ගෙදරට වෙලා සෝප එකකට වෙලා ඉඳගෙන හරි, එහෙම නැත්නම් ඇඳට වෙලා පොඩි ඇලර්ට් එකක් දාගෙන හරි දේදුණු මාවත හන ගමන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒ වයිෆ්ලා. හැබැයි ඉතින් හස්බන්ඩ්ලා නම් මේ වෙලාවෙත් වැඩ. මේ මතක් කරන්න හදන්නේ කුඩයක් ගෙනාවේ නැත්නම් දැන් කොහෙන් හරි කුඩයක් හොයාගන්න කි. මොකද වැඩට ගියාට පස්සේ වැඩට යනකොට අපිට පොඩි අවුවකුත් එක්ක තමයි වැඩට යන්න හම්බ වෙන්නේ. හැබැයි ඉතින් වැඩ ඇරලා එළියට බහින වෙලාවට දෙනවා ඉතින් වහිනවනේ මේ දවස්වල හවසට. ඕගොල්ලෝ කුඩයක් අතේ තියාගෙන නේද ඉන්නේ? වැඩ ඇරලා ගෙදර යනකොට තෙමුනොතින් එහෙම ඊළඟ දවසේ ආයෙත් වැඩට එන්න වෙන්නේ මං වගේ හෙම්බිරිස්සාව හදාගෙන තමයි. මේ මතක් කරන්න හදන්නේ ඔයාලට සෙවණ ගල කිරි ඉබ්බන්න ආරබෝගහ හන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැන. කමල් බන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා ගැන ඉතින් අමුතුවෙන් මතක් කරන්න ඕනි වෙන්නේ නැහැද? රටේම කට්ටිය එතුම ගැන දන්නවා. අර හොඳ අයගේ ගුණ සුවඳ මුළු රට පුරාම පැතිරිලා යනවා කියලා කියනවනේ බොහෝම ඉක්මනට. කමල් බන්දුල වීරප්පෙනෝ වෙද මහත්තයා ගැන පණිවිඩයත් අන්න ඒ වගේ තමයි පැතිරිලා යන්නේ. මොකද එතුමගෙන් ප්‍රතිකාර අරගෙන අර සමහර විට මුළු ජීවිත කාලෙම ඇඳට වෙලා ඉන්න බලාපොරොත්තු වෙන ඉඳපු. එහෙම නැත්නම් මුළු ජීවිත කාලෙම ලෙඩත් එක්ක ඉන්න බලාපොරොත්තු වෙන ඉඳපු අම්මලා තාත්තලා වෙන්න පුළුවන්, තරුණ අය වෙන්න පුළුවන් සෑහෙන දෙනෙක් නිට්ටාවටම සුවපත් වෙලා දැන් මේගොල්ලන්ගේ සාමාන්‍ය ජීවිතේ ගත කරන ගමන් ඉන්නේ. සමහර වෙලාවට බටහිර වෛද්‍ය විද්‍යාවෙන් ප්‍රතිකාර අරගන්න ගියාට පස්සේ ඔපරේෂන් කරන්න නියමිත වෙලා ඉන්න අසනීප වුණු කට්ටිය කමල් බන්දුල වීරප්පේන වෙද මහත්තයා ගාවට ගිහිල්ලා අර මාසයක් දෙකක් බෙහෙත් කරගත්තට පස්සේ එහෙම ඔපරේෂන් කරන්න ඕනේ නැති වෙන මට්ටමට වෛද්‍ය පරීක්ෂණ වලින් පවා තහවුරු වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔය net fm අහනකොට ඒ අයගේ voice cut ඔයගලන්ට අහන්න හම්බ වෙලා තියෙනවනේ නේද? ඒ නිසා තමයි මම මතක් කරන්නේ සුව කරන්න බෑ කියලා කියන ලෙඩ රෝග තියෙන්නේ. නම් වශයෙන් කියනවා නම් හැම වෙලේම මම මතක් කරනවා වගේ දියවැඩියාව, වකුගඩු රෝග, පිළිකා වෙන්න පුළුවන්, චර්ම රෝග වෙන්න පුළුවන්, ගෑස්ට්‍රයිටිස්, ස්නායු රෝග. ඔය ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරප්පේන වෙද මහත්තයා ගාව තියෙනවා. සඳුදායි අඟහරුවාදායි පෝය දවස්වලයි හැර ඉතිරි ඕනිම දවසක ඔයාලට කමල් බන්දුල වීරප්පේන වෙද මහත්තයාව හම්බ වෙන්න පුළුවන්. යන්න කලින් කෝල් එකක් ගන්න. 0777 300 940 හරි 0773 273 540 හරි. මං අර හැමදාම ඔයාලට මතක් කරනවා නේද ගෙදර කට්ටියට කෑමට කෑම හදනකොට අනිවාර්යයෙන්ම අපි ඒ කෑමට එකතු කරන අමුද්‍රව්‍ය කුළු බඩු ටික ස්වභාවික අමුද්‍රව්‍ය වලින් හැදුණේවද ප්‍රමිතියට තියනේවද කියලා හොයලා බලනවනි. කොටින්ම කියනවා නම් ගස් ලැබු ගෙඩියක් ගෙදරට ගේන ආවත් ඔබලා බලන්නේ අරගෙන ඉන්නේ. ගෙදරට ගේන කුළු බඩු ටික විතරක් නිකන් නම බලන්නේ නැතුව ලස්සනට පාටට පෙනුමට තිබුණ හන්දා අරගෙන ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒ නිසා තමයි වාට අවුරුදු 40කට වඩා වැඩි කාලයක් තිස්සේ අපේ රටේ ගෙවල් වල කෑම වලට රස සුවඳ එකතු කර ෆ්‍රීලන් නිෂ්පාදන අරගෙන ඉන්න කියලා මම ඔයාලට මතක් කරා. ෆ්‍රීලන් නිෂ්පාදන හැම එකක්ම නිෂ්පාදනය වෙන්නේ මම අර හැම වෙලේම ඔයාලට මතක් කරනවා වගේ අපේ රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි. අපි කැමතිනේ අර සැරට මිරිසට පොඩ්ඩක් තුන පහ රස දැනෙන්න කෑම හදාගෙන කන්න. එහෙනම් ඉතින් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරක්ම නිෂ්පාදනය කරපු කුළුබඩු ඔයාගේ ගෙදර හදන කෑම වේලට, එහෙම නැත්නම් ඔයාගේ කෑම කඩේ හදන කෑම වේලට එකතු කරගන්නම වෙනවා. ෆ්‍රීලන් නිෂ්පාදන නම බලලම එකතු කරගන්න. මතකයි අර ෆ්‍රීලන් නිෂ්පාදන අතරේ තියෙනවා දැන් මස් කරි 3-5 පැකට් එක, ඊට පස්සේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ටික, ඊට පස්සේ ෆ්‍රීලන් බැදපු 3-5 කොඩු එක. ඔය දේවල් ට්‍රයි කරලා බලන්න. මොකද චිකන් කරියක් වගේ හදනවා නම්, එහෙම නැත්නම් පොලොස් කරියකට උනා, මෂ්රූම් කරියකට උනා ඔය මස් කරි 3-5 පැකට් එක දාලා හැදුවා කියලා කියන්නේ ආයෙතින් টপ ලෙවල් එකටම රහයනවා. ඉතින් ඒකහඳ ෆ්‍රීලන් නිෂ්පාදන අනිවාර්යයෙන්ම අරගන්න කියන මතක් කිරීමත් කරන ගමන් මතක් කරනවා මේ පැත්තට කෝල් කරන්න 0112555363 WhatsApp message එකක් දාන්න 0711959595 Facebook fan page එකේ post එකට comment කරන්න. කෝල් කරන කට්ටියට කියන්න තියෙන්නේ නම් එක පොඩ්ඩක් busy වෙයි. දෙතුන් පාරක් try කරා කියලා අතින් කැල්ලක් යනවද නැහනේ. අපි යමු සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai tak cuma ada, Net FM.
1: Velave kolahai vinadi 27
2: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක. අපි එක කිරන්න ඕන නැති එක.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 19.85 අවතන්න.
6: ඊසි සනී පාරක්ෂක තුවා දැන් රුපියල් 150යි. 80 දශකේ අන්තිම දවසක්. එදත් හඳ ටූම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
7: මන්දාරම් රැත් හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
1: වේලාව 11:29.
10: මොකද වයි?
11: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා?
10: දන්නෝ.
11: මොකද්ද?
10: මගේ ඔළුව.
11: දැන් තමුන් හිතාගෙන ඉන්නේ එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න?
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
1: වෙලාව 11:30. අපි ඇවිල්ලා තියෙන්නේ නෙත් FM දේදුණු මාවතේ හරි අඩක් ඉවර වෙන තැනට. පැය තුනෙන් පැය එකමාරක්ම ඉවරයි හරිද? මේ සින්දුවෙන් පස්සේ මම ලෑස්ති වෙලා ඉන්නවා අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ඔයාට ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. අම්මෝ ඒ කියනකොටම කෝල් සෙනවා. දැන්ම කෝල් කරන්න මේ පැත්තට 0112-55-33-63ට. WhatsApp message එකක් දාන්න 0711-95-95-95ට. Facebook fan page එකට යන්න. එකට පහලින් comment එකක් දාන්න. Game එකට එන්න ඕනි නම් ඔයාගේ නමයි ගමයි contact number එකයිත් අනිවාර්යෙන් comment කරන්න. මම දැන් මේ සින්දුව යන අතර ටග් ගාලා හොයලා බලලා කෙනෙකුට call එකක් ගන්න. ඒ අතරේ විශේෂ දේවල් කිහිපයක් තියෙනවා ඔයත් එක්ක බෙදා හදා ගන්න. ඒ අතරේ මුලින්ම මම ඔයාට මතක් කරන්න හදන්නේ රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳ. දැන් මේ දවස්වල ඕනි තරම් අපිට හන්න හම්බ වෙනවනේ. හානිකර මත්ද්‍රව්‍ය භාවිතයත් එක්ක සිද්ධ වෙන අපරාධ, හොරකම්, අනතුරු මේ වගේ දේවල් ගැන ඕනි තරම් හන්න හම්බ වෙනවා. නිකන් අපේ ලස්සනට ගත කරන්න පුළුවන් ජීවිතේ නිකන් අමාරුවෙන් හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නැති නාස්ති කරගන්නේ මොකටද කියලා කල්පනා කරලා තිනොත් එක විනාඩියකට හරි. සමහර වෙලාවට අපේ ওই ඉස්කෝලේ යන වයසේ ඉන්න නංගිල මල්ලිලා ආෆ්ටර් ඒ ලෙවල්ස් වගේ දැන් මේ දවස්වල ඒ ලෙවල්ස් ඉවර කරලා ඉන්න නංගිල මල්ලිලා ඉලක්කයක් වෙලා තියෙනවා මේ මත්ද්‍රව්‍ය ජාවාරම් කාර්යයන්. ගොඩාක් වෙලාවට ඒගොල්ලෝ කැමතිනේ හැම වෙලෙම මං අර කියන්නේ අලුත් දේවල් ට්‍රයි කරන්න කැමති. ඒ නිසා තමයි ඒගොල්ලෝ නව නිෂ්පාදනවලට යන්නේ. එහෙම නැත්නම් සමහර වෙලාවට අලුත් අලුත් පොත් හොයාගෙන කියවන්නේ. හැබැයි ඒ අතරේ මේ වගේ හානිකර මත්ද්‍රව්‍ය ට්‍රයි කරලා බලන්න හිතන කට්ටියත් ඉන්නවා. ඒ කට්ටියට තමයි අවධාරණයෙන් කියන්න දෙන්නේ. ඔගොල්ලෝ හිතන තරම් සුන්දර ලෝකයක් හානිකර මත්ද්‍රව්‍යත් එක්ක ඔයගොල්ලන්ට අත්විඳින්න හම්බ වෙන්නේ නැහැ. අම්මල තාත්තලට වැඩිහිටියන්ටත් ලොකු වගකීමක් තියෙනවා. ඔගොල්ලන්ගේ දුව පුතා සමහර විට අසාමාන්‍ය විදිහට හැසිරෙනවා නේද? ඒ හැසිරීම වලට හේතුව මොකද්ද කියලා හොයලා බලන එක. මේ මද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමත් එක්ක ඒ වගේ හැසිරීම් ඇති වෙනවද කියලා හිතාගන්න බැහැනේ. මොකද අපි ඇහින්වත් දකින්නේ නැති, හීනකින්වත් හිතන්නේ නැති මද්‍රව්‍ය දැන් අපේ සමාජයට ඇවිල්ලා තියෙනවා. රටම එකට ජාතික මෙහෙයුම අපි වෙනුවෙන්ම දියත් කරලා තියෙන රජය විසින් අන්නේ ආකාරයේ හානිකර මද්‍රව්‍ය මුලින් උපුටා දැමීම සඳහාමයි. ඒ නිසා තමයි මේ ගැන මම මේ තරම්ම ඔයාට හැම වෙලෙම මතක් කරන්නේ. ඒ අතරේ තවත් සුවිශේෂී කාරණාවක් ඔයාට මතක් කරන්න තියෙනවා. දැන් අපේ අනාගත පරපුර මේ හානිකර මද්‍රව්‍ය වලින් බේරා ගන්න මේ විදිහට මතක් කරන්නේ ඒ අනාගත පරපුර අපේ රටේ අනාගතය වෙනුවෙන් ඉතිරි කරගන්න ඕනි හන්ද. අපි කැමති නෑනේ මද්‍රව්‍ය වලට ඇබ්බැහිවිලා සොම්බි වගේ ඉන්න අනාගත පරපුරක් අපේ රටේ අනාගතේ බාර ගන්නවට. ඒ වගේම තමයි අපේ අනාගතය වෙනුවෙන් අපිට ඉතිරි කරන්න පුළුවන් සල්ලි විතරක් නෙවෙයි. දැන් ඕගොල්ලෝ දන්නවනේ මේ මාසයට කියවීමේ මාසය කියලා කියනවා වගේම සකසුරුවම් කමේ මාසය කියලාත් කියනවා. ඒ කියන්නේ ලොකු හේතුවක් ඇතුව ලෝකය බොහොම ඉක්මනින් අර තිබුණු තත්වයත් එක්ක පොඩ්ඩක් විනාශ වේගෙන යනවා කියන දේ අපේ ඔළුවට ඇවිල්ලා තියෙනවානේ. ඒ අපේම මිනිස් ක්‍රියාකාරකම් හන්දා. සමහර වෙලාවට ඔයා හිතන්නේ නැතුව මුළු සතියේම රෙදි ටික එක දවසක අයන් කරන්නේ නැතුව සති රෙදි ටික එක එක දවස්වල අයන් කරනවා නම් ඔයා කරන්නේ බලශක්ති හානියක්. ඒ රෙදි ටික එක දවසක අයන් කරලා බලශක්තිය ඉතිරි කරනවා කියලා කියන්නේ අනාගතය වෙනුවෙන් අපි කරන ලොකු ඉතිරියක්. අන්න ඒ වගේ අපි හිතන්නේවත් නැති විදිහට අපිට පුළුවන් අපේ අනාගතය වෙනුවෙන් දේවල් ඉතිරි කරන්න. සල්ලි විතරක්ම නෙවෙයි ඉතිරි කරනවා කියලා කියන්නේ. සල්ලිත් ඉතුරු කරගන්න ඕනි. හැබැයි මේ දේවලුත් අනිවාර්යයෙන්ම ඉතිරි කරන්න ඕනි. ඒ නිසා තමයි පුංචි ඉතිරියකින් ලොකු හෙටක් හදන්න නේසකසුරුවම් කමේ මාසයේ හෙටක් ඉතිරි කරන මාසයේ මේ දේවල් පිළිබඳව NSB බැංකුව යට මතක් කරන්න. හරි, ලොකු කතා ඉවර. දැන් යන්න තියෙන්නේ ගේම් එක. කතා කරන්න මේ වැතර 0112255633 WhatsApp කරන්න 0711959595. අපි මේ සින්දුවෙන් පස්සේ හම්බ වෙන්නේ අකුරෙන් අකුර ගේම් එකත්.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: FM Anu Paha, FM Anu Hatara Ita Shumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: විද්‍යාත්මකින් ක්‍රියා කිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්ක වීම වලටද සහනය දෙනවා Iodex.
2: වේලාව 11 විනාඩි 46යි.
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා
5: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්
4: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
5: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 13 වනදා උදේ 20 වේල සවස රත්නපුර.
5: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
6: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු ධම්රෝ සෝෆා. නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
8: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා.
9: නංගියා.
8: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
9: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
8: මොනවා කියනවද අයියා? ඕව සිම්පල් වැඩනේ.
9: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
8: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා කොළ ටික අත්තු ගාලා දානවා.
9: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
10: Net FM හතර වටේ. හතර වටේ.
8: මේ හස්බන්ඩ්.
11: මොකද වයිෆ්?
8: මගේ යාළුවෝ කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුවෝ කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
11: අහහ.
8: මොකද කරන්නේ ඔයා?
11: ආව්. ඉතින් හොඳයිනේ. අපි දෙන්නම ට්‍රිප් එකක් යමු.
8: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවොත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
12: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝපිල් ඔරු මලමුල්ලන් පොගමු.
9: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
13: පවුල් ප්‍රශ්න නැතුව අහන දේදුණු මාවතේ විශාල ප්‍රශ්නයක් වෙනවා. ඕගොල්ලෝ මේ පැත්තට දාලා තියෙන මැසේජ් ටික මං කියෙව්වේ නැතොත්. ඒ නිසා තමයි රග්ගාල යන්න හදන්නේ WhatsApp එක පැත්තට මේ ඊළඟ පැයට යන්න කලින්. අපිට මැසේජස් දාලා තියෙන කට්ටිය කවුද කියලා හොයාලා බලන්න. බලමු කවුද මැසේජ් එක දාලා කියන්නේ කියලා. දැන් මේ මං කියවන මැසේජ් උදේ 10:11ට මට දාලා තියෙන මැසේජ්. එතකොට මැසේජ් එක තාම කියෙව්වේ නැත්තම් හිතාගන්න තව මැසේජ් ටික උඩට ලිස්ට් එකේ තියෙනවා. දවල් එකට කලින් මැසේජස් කියවනවා කියලා. මම යන්න හදන්නේ මල්ලව පිටියේ තියෙන සුරේත් වෙනද සැලට ගිහිල්ලා. මම දන්නේ මල්ලව පිටියේ තියෙන්නේ කොහෙද කියලා. පිටි ඊළඟ පාර ගියනකොට කියන්න මල්ලව පිටියේ තියෙන්නේ කොහෙද කියලා. සුරේත් වෙනද සැලේ ඉඳන් අපේ නයනක තමයි සුපුරුදු විදිහටම අපි වහගෙන ඉන්නේ. ලස්සන සින්දු ගොඩකට එකතු කරගන්න කියලා කියලා තියෙනවා අම්මවයි පුතා තිසුන්වයි හස්බන්ඩ් සුනේත්වයි. මට මතකයි නිකන් නයනකගේ බර්ත්ඩේ එක තිබ්බා වගේ කේක් කෑල්ලක්වත් හම්බුනේ නැහැ ඉතින්. ඊට පස්සේ යන්න හදන්නේ බරව කුඹුක පැතට ගිහිල්ලා. මුත්තල ඉඳන් කුමාරයියා තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. සුමන, ඊට පස්සේ පොඩි, නෙළුවේ ඉන්න අමල්, ප්‍රියන්ත ඇතුළු කට්ටියම එකතු කරගන්න කියලා කියනවා. මට ෂුවර් නෑ මේ සුමන පොඩි කියන නමත් මං කිව්ව හරිද කියලා. කොහොමරි මං එකතු කරගන්නවා දාලා තියෙන්නේ එහෙමනේ. ඊට පස්සේ අපේ දමිත් අයියා, හායි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මාතර නාමල් ටේලර්ස් එකේ සෙට් එකත් අපි මේ වෙලාවේ අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි සුපුරුදු විදිහටම අපේ අප්සරා. අප්සරා ඉතින් තංගල්ලට වෙලා අපි වහගෙන ඉන්නවා. ඒ ගමන් අපිට මැසේජ් එකකුත් දානවා. මමත් ඉතින් කියවනවා. සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි, මං ඔයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. පිළියන්දල කහපොළ හේලිත ෆැෂන් එකට යන්න. සුපුරුදු පරිදි අපේ චතුනංගි අදත් මැසේජ් එක දාලා තියෙනවා. කැතුූ නංගිගේ කාන්තා බලෑනිය නම්ටික කිව නැත්තන් හෙම බලෑනියම බම්බල විදිට විල්ල මට ගානවා. මිස් උපේක්ෂ එමගේම තමයි අජන්ති, නිශාන්ති, සුනේත්‍රා, දෙව්මි, දේවින්දී, මානෙල්, ජයශානි කටියම එකතු කරගන්නව මේ අහන්න යන සිින්දුවට. දේදනු මාවත හැමදාම අහනවා අපිව සිින්දුවකට එකතු කරගන්න. වැඩේ තියන්නේ කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ කියලා හොයාගන්න බෑනේ. ආ ඇඹිලිපිටියේ මදුණංගි නම හොයන්න ෂර්ලොක් හෝම්ස් ගෙන්නන්න ඕනි ලංකාවට. ජය වේවා. ලස්සන සින්දුවක් දෙන්න. සරච්චන්ද ඩයසය ගලේ කඩේ රයිගම ඉඳන් අපි වහගෙන ඉන්නේ. මං ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ කෑගල්ලට යන්න හදන්නේ මහපල්ලේ ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා දිනවා. අතර මහපල්ලේ ගම කියලා දාලා වරහන් අස්සේ කෑගල්ල කියලා දාලා දිනවා. මොකද කට්ටිය දන්නවා මගේ ගම් නගර ගැන තියෙන දැනුම ගැන. මහත්තයා චතුරංගවයි එකතු කරගන්න කියලා තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ. පුතා මින්හස්වයි දුව තිනුලිවයි එකතු කරගන්න කියලා. එවල තියෙන මැසේජ් එක එවන්නේ නිසංසලා. නිසංසලා මං ඔයාව එකතු කරගන්නවා. නිකමට ආයි පාරක් මැසේජ් එක බලන්න මැසේජ් එකේ නම දාලා තියෙනවද කියලා. මං බොහොම අමාරුවෙන් නම හොයාගත්තේ. හරි. කළුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකට යන්න හදන්නේ. බඩු ගන්න නෙවෙයි. අපේ චාමරවයි තනූජවයි සින්දුවකට එකතු කරගන්න. ගොඩක් ආදරෙන් මං එකතු කරගන්නම් මේ අහන්න යන සින්දුවට. මෙන්න මෙන්න මෙන්න මෙන්න නරක වැඩක් කරලා තියෙනවා. මඩවල ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන මිලන්තික. ජනීට බෝලේ කියලා දෙනවා. ජනී බෝලේ නෙවෙයි. ජානු තමයි බෝලේ වගේ. එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. හැබැයි ආදරේ ටිකක් අඩුයි මට බෝලේ කියපුවාම. ඊට පස්සේ යන්න හදන්නේ කහවත්තට ගිහිල්ලෙන්. කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගෙන ආයෙත් පාරක් ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේදී හම්බ වෙන බලාපොරොත්තුවත් එක්ක යන්න තමයි හදන්නේ. එතකන් කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න. හරි.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura De Dunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aule Savama Rasa Karakana Mather Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවි රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපන ඇති තෑගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
4: Meldol, Hisaratia, Una, Sempratishava, Angapata Vedanava, Apasudina Sadaha, Igman Sanya, Meldol, Parasitamol Vishishaki.
5: Varta Pitavarta, Tabana Koti Ate, NLV, Tanadahane, Lutrai, Rupial Koti, Dahatun, Name, Atta, Igmavu, Devanta, Supiritia, Galabadim, Prati, Sangbardanate, Devanta, Shatia, Pimin, Obat, Tinavarata, Tinavan, Chati, Mahatana, Sampata, Tanadahane, Vilatikan, Obat, Koti, the Tikuan.
3: අවශ්‍ය සීලම කර්ණ රෙදිහා සමකිරීම උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076 446 7953
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව O-Level, A-Level වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන් බ විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැකිය
7: හැමකතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිට මුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ
8: අවිශ්වාසය වග කීමයි සිඟ එකේ තියෙන්නේ
7: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ
8: විශ්වාසය වග කීමයි එක සිඟ සිම්පල් පේ
7: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
9: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
7: අතම ගන්න ෆෝන් එකයි ඇයි හෙටට දාන්නේ
8: විශ්වාසය වග කීමයි එක සිඟ සිම්පල් පේ
7: ටිකට ලොදා ටික ටික ගෙවන්න අතම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
11: වේලාව දවල් 12:00

0: Net News. ജനതാവ് വിശ്വാസകരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නියඳ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 වතන්න
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672

0: ආයුබෝවන්. අද 2026 ඔක්තෝබර් 13 අඟහරුවාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට මම කස්සුනි නානායක්කාර. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ද සිල්වා.
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: සිරස්තල. ශිරන්ති හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින්නේද? කරුණු සොයා බලා වාර්තා කරන්නේ අධිකරණයෙන් බන්ධනාගාරයට නියෝග. නාමලුත් අධිකරණයට පස්වරුවේ තද වැසි අකුණු අනතුරු ගැන දැනුම් දීමක්. නිල්වලා ගඟේ පහත් බිම් යටවේ කැලණි ගින් කළු සහ අත්තනුගලු ඔයේත් ජල මට්ටම ඉහළට. පෝට් සිටියේ කප්පම්ගත් චීන ජාතිකයෙකු අත්අඩංගුවට. කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වන විට සැත්කමකට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයා බැලොත් දැනුම් දෙන්නේ අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට අරන් ඇවිත් ඒ ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුව සඳහායි. මේ ඇතුළු කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය මෙම අවස්ථාවේදී විවෘත හදවත් සැත්කමකට භාජනය වෙමින් සිටින්නේ දැයි සොයා බලා වාර්තා කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළා. සිරිලිය සවිය ගිනුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ඇය පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඊයේ හටගත් හදිස්සි අසනීප තත්වයක් හේතුවෙන් ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළත් කෙරුණේ කොළඹ ජාතික රෝහලටයි. සිරිලිය සවිය ගිනුම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළ නඩුකරය අද කැඳව අවස්ථාවේදී සැකකාර ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයේ හමුවේ කරුණු දැක්වුවා. එහිදී ඔහු කියා සිටියේ සැකකාරිය මෙම අවස්ථාවේදී කොළඹ ජාතික රෝහලේ විවෘත හදවත්

0: වරයා එන අනතුරුව මෙම නියෝගය නිකුත් කළා. ක්‍රිෂ්කනු දෙනුවට අදාළ නඩුව මේ වන විට විභාග වෙමින් පවතිනවා. ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී. එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමල් රාජපක්ෂ මහතාද අද පෙරවරුවේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආ බවයි එහි සිටින නෙට් නිවුස් නියෝජිතයා පැවසුවේ. ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින මන්ත්‍රීවරයා බන්ධනාගාර බස් රථයකින් අධිකරණය වෙත රැගෙන වී තිබෙනවා. ඒ බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව මැදෙහි. ගිනිකුණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව අඩුපීඩන කලාපය නිර්මාණය විය හැකි බැවින් අද පස්සරුවේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ත් 154 තද වැසි ඇති විය හැකි. දිවේනේ සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද කාර්යයෙන් නියුතු කලුගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා පැවසුවා.
1: ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව පැවති කැළඹිලි ස්වභාවයේ අද දිනයේදී අඩුපීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් පවතිනවා. එම පද්ධතියේ බලපෑම නිසා විශේෂයෙන්ම දිවයින ආශ්‍රිතව සහ දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් විශේෂයෙන්ම අද සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්න කියලා දිවර සහ නාවක ප්‍රජාවටත් ඒ වගේම මහ ජනතාවටත් මතක් කර සිටිනවා. විශේෂයෙන්ම කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කරන අනාවැකි සහ නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවෙන්න කියලා තවදුරටත් ඉල්ලා සිටිනවා. ඒ අනුව අද දවසේදී දිවයිනේ කලගුණ පිළිබඳ අවධානය යොමු කරද්දී විශේෂයෙන්ම බොහෝ ස්ථානවල වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100-150 තරම වන ඉතාත් අද වැසි ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සෙසු ප්‍රදේශවලත් මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි බලාපොරොත්තු විය හැකි. එකෙන් වගේ පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුන් සහිත වැසි වර්ධනය වීම තවදුරටත් පවතිනවා.
0: පවතින තද වැසි තත්වයේ ඉදිරි දින තුනේද අපේක්ෂා කළ හැකි බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
1: මේ වර්ෂාවේ වැඩිවීම ඇත්තරම දින කිහිපයක් පවතීවි, දවස් 2-3ක් වගේ. ඊට පස්සේ නැවතත් සාමාන්‍ය අන්තර්මෝසම් ලක්ෂණ ඇති වේවි. ඉතින් මේ මාසෙම අපි ගත්තොත් අඩු වැඩි වශයෙන් හවස් කාලයේ වැහි තමයි තියෙන්නේ. ඉතින් අකුණු වගේ අනතුරු ගැන අවධානයෙන් පසු වෙන්න, ඒ වගේම ක්ෂණිකව ඇති වෙන තීව්‍ර වැසි නිසා තාවකාලිකව ඇති වෙන්න පුළුවන් ගම් වතුර තත්වයන් තියෙනවා නාගරිකව විශේෂයෙන්ම. ඉතින් ඒ සම්බන්ධයෙන් ඒ වගේම නායයාම් අනතුරු ගැනත් අවධානයෙන් පසු වෙන්න කියලා මතක් කරනවා. විශේෂයෙන්ම
0: මේ අතර අද හැලෙන මහවැසි හමුවේ ප්‍රධාන ගංගා කිහිපයකම ජලමට්ටම ඉහළ කුස ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එහි ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර මහතා ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළා.
2: නිබලා ගංගේ කුරස ප්‍රදේශයේ සුළු ගම් වතුරු තත්ත්වයකට මේ වෙනකොට වර්ධනය වෙලා තියෙනවා. කෙසේ නමුත් පැවතුණු වර්ෂාපතනයන් අනුව තවදුරටත් විශාල වැඩිවීමක් අපි අපේක්ෂා නොකරත් මේ වන විට විශේෂයෙන්ම පානදුගම මධ්‍යස්ථානයේ දත්තල අනුව සුළු අමතුරු තත්ත්වය තක්වා ඒ ප්‍රදේශවල ජලමට්ටම ඉහළ ගොස් තියෙනවා. ඒ වගේම තවලම සහ බද්දගම ගින්කගේ ජලමට්ටම් සැලකිය යුතු ඉහළ යෑමක් තියෙනවා. ගංවතුරු තත්ත්වය තක්වා වර්ධනය වීමක් තවමත් නැහැ. කෙසේ නමුත් ඉහළ අගයක පවතින්නේ. ඒ වගේම කළුගඟ කුඩාගඟ ජලමට්ටම් අවදානම් මට්ටමට දක්වා මිල්ලකන්ද ආසන්නයේ පැමිණ තියෙනවා. නමුත් ශීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. තවත් විශාල ගංවතුරු තත්ත්වය තක්වා වර්ධනය වීමක් මේ දක්වා පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් සෙමෙන් කුඩා වැඩිවීමක් පෙන්නුම් කරන්නේ. ඒ වගේම කැලණිගඟ මධ්‍යම ප්‍රදේශ විශේෂම අවිසාවේල්ල සහ ඒ ආසන්නයේත් ඒ වගේම කිතුල්ගල දක්වා සීමාව වැඩිවීම පෙන්නුම් කරත් අමතර තත්ත්වයක් දක්වා වර්ධනය වීමක් පෙන්නුම් කරන්නේ. ඒ වගේම අත්තනගලෝය මුදුරමලේ ජලමට්ටම මේ වෙනකොටත් ඉහළ අගයක තියෙනවා. ඒ වගේම මහවය ජලමට්ටම උත් සැරගිය තු ඉහළ අගයක පවතියත් පවතින වර්ෂාපතනය යටතේ අමතර තත්ත්වයක් දක්වන එම ගඟේ ඉහළ ප්‍රදේශයක් පවතින්නේ. ඒ වගේම ලංකාවේ අනිකුත් බොහෝ ප්‍රදේශවලට වර්ෂාපතනය ලැබීම තිබුණත් සාමාන්‍ය වර්ෂාපතනයක් තමයි තියෙන්නේ. මේ තත්ත්වය මත බොහෝ මාර්ග භාවිතා කරන අය නාගර ආශ්‍රිතව ක්ෂණිකව යම් පහත් බිම් යටවීම මන්දසෝ මාර්ගයේ ජලය එකතු වීම නිසා අනතුරු සිදුවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ගංගාවල ජල මට්ටම් ක්ෂණිකව වැඩිවීමේ හැකියාව තියෙනවා. එහෙම නිසා මේ පිළිබඳ දැඩි අවධානයෙන් ඉන්න කියන කිල්ලිම කරනවා.
0: කොළඹ වරාය නගරයේ පිහිටි විදේශීය ආයෝජන ආයතන සහ ව්‍යාපාරිකයන් ඉලක්ක කරගනිමින් කප්පම් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ චීන ජාතික සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

0: ඒ මධ්‍යම අපරාධ විමර්ශනකාරයාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔහු චීනයේ සංවිධානාත්මක අපරාධ කල්ලියකට සම්බන්ධ ප්‍රබල චීන ජාතික සැකකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ. සැකකරු අත්අඩංගුවට ගන්න අවස්ථාවේදී ඔහු සතුව තිබී රටවල් කිහිපයකට අයත් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර හතරක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. එමෙන්ම සැකකරු සන්තකයේ තිබී සිම්පත් 42ක් සහ දුරකථන 5ක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. දීර්ඝ කාලයක සිට මෙරට රැඳී සිටමින් වරාය නගරය තුළ සංවිධානාත්මක ලෙස ක්‍රියාත්මක වූ මෙම කප්පම් ජාවාරම සහ තර්ජනය කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි කිහිපයක් මත පදනම් ව සිදු කළ විශේෂ විමර්ශනයකින් අනතුරුවයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔහු වෙනත් පුද්ගලයන්ගේ නම් වලින් සකස් කළ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් නීති විරෝධී ලෙස මෙරට රැඳී සිට ඇති බවද පොලිසිය පැවසුවා. සිදුව සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මැගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේදී හෝටලයක් සහ සුපිරි වෙළඳ සැල් සංකීර්ණයක සිදු කළ වැටලීම්වලදී කොකේන් මත්ද්‍රව්‍ය සන්තකව සිටි විදේශ ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිසා අපරාධ කොට්ටාසේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. ඔවුන් සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ ජමේකානු ජාතිකයන් සිව් දෙනෙකු වන අතර කාන්තාවන් දෙදෙනෙකු දේ අතර වනවා. සිදුව සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ටාසේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අම්බලන්ගොඩ කුලිගොඩ ප්‍රදේශයේ නිවසක සිදු කළ වැටලීමකදී මද්‍රව්‍ය සමග සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත ඇල්පිටිය කොට්ටාස දූෂණ මර්දනාංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම වැටලීම සිදු කළ බවයි පොලිසිය පැවසුවේ. එහිදී අයිස් මද්‍රව්‍ය කිලෝ 2යි ග්‍රෑම් 140ක්, කුෂ් මද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සහ මද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා යොදාගත් තරාදියක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලිකුඩ ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. මෙම සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්ගොඩ පොලිස් තහනය වෙත බහර දී තිබෙනවා. ඒ අනුව සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. බේරුවල ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් 18 දිනෙකු කළු ඇඳුමින් සැරසී මාසික සභා රැස්වීමට පැමිණ සිටියා. ඔවුන් බේරුවල ප්‍රාදේශීය සභාවේ අලුත්ගම පිහිටි ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපිටදී විරෝධතාවයකද නිරත වුණා. ඒ සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමකින් පසුගියදා අධිකරණයේ හමුවට පැමිණවීමට විරෝධය පළ කරමින්. එහිදී එම ප්‍රාදේශීය සභාවේ සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු මාධ්‍ය වෙත අදහස් පළ කර තිබුණා. මේ අතර සිරගත වී සිටින පූජ්‍ය ගල්ගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් ආරම්භ කළ සිවුරට යුතුකම නිදහසේ පාද යාත්‍රාව අද පෙරවරුවේ වරකාපුලින් ආරම්භ කළා. අද දින එම පාගමන නිට්ටම්බෝ දක්වා පැමිණෙන බවයි පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පැවසුවේ.
1: කසාවත වෙනුවෙන් හැමදනාටම අද අපි වරකාපුර ස්ථිත නිට්ටම්බෝට ගමන් කරන පාද යාත්‍රාව වෙනුවෙන් අපේ සියලු මහාමුදුරන් වහන්සේලාට, සියලු බෞද්ධ ජනතාව දුස්සල ජනතාවට අපිත් එක්ක මේ පාද යාත්‍රාවට එකතු වෙන්න කියලා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා. එක නම මගින් වැඩම කරලා මේ පාද යාත්‍රාව ආරම්භ කරනවා.

0: කරන සත්‍ය.
1: net news නිමාව net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න මොහොතින් මොහොත වෙනස්ම නාලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
2: net news රාව ප්‍රතිරාව.
4: ජනතාව විශ්වාස කරන සත්‍ය. net news පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මෙලෙස අදහස් පළ කළා.
5: net news දශක දෙකකට සේවය වෙනුවෙන් ප්‍රථමයෙන්ම සුභපැතුම් එකතු කරන්න කැමති. වැදගත් විදියට සාධාරණ විදියට ස්වාධීන මතයක් දරමින් අපේ රටට කරපු ඒ සේවය පිළිබඳව මම හිතනවා net news ආයතනයේ සියලුම දෙනාට මගේ ගෞරවය මේ වෙලාවේ පුද කරන්න කැමති. අවත් දශක ගණනාවක සේවය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා රට වෙනුවෙන් සේවය කරන්න හැකි වේවි කියලා. විශේෂයෙන්ම නිවුස් එක ගැන කියන්න ඕනේ මධ්‍යස්ථ විදියට සාධාරණව අමබර දෙයක් සිදු කරනවා. ඉතින් ඒක මං හිතන්නේ ඉතාම ආදර්ශමත් විදියට කටයුතු කිරීම පිළිබඳව ඇගීමවත් ලක් කරන්න පුළුවන්.
6: FM 95 FM 94.8 Net FM Divina Pura Divina Pura
7: Dedunu Mamata Dedunu Mamata
8: Brought to you by
9: Atunu Lake Namahu Bavana Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mother Freela Noodles Taste Ke Trustaka
10: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0173 273 540. රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණයේ ඇති තෑගේ ඔබට හිමි වේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
7: ඒක දේදුණු මාවත දේදුණු මාවත

விழாவு தொலகாய் வினாடி விசியக்காய் ஹினாவேவி பல் வேந்தகன் ஹன நித்தெஃபம் தேதுனு மாவதி அவசான பய வெடடிக பட்டங்கன் ஹதன்னே அது தவசட் விழாவ யான இக்மன நிக்கமட கல்பனா கல்ல வளர்ந்தகு මං හැමදාම ඔයාට පැයක් ඉවර වෙලා අලුත් පැයක් පටන් ගන්නකොට මතක් කරනවා වෙලාව කොයිතරම් ඉක්මනට ගත වෙනවද කියලා. එතකොට හරි අපිට මතක් වෙන්න ඕනි මේ අවුරුද්දේ තවත් අපිට ඉතුරු වෙලා තියෙන්නේ මාස දෙකකුත් දවස් 20කට වගේ ආසන්න සංඛ්‍යාවක් විතරයි කියලා. එතකොට තමයි අපිට මතක් වෙන්නේ අර 2026 අවුරුද්දට අපි ටු ඩූ ලිස්ට් එකක් දාගන්න ඕනි. 2026 අවුරුද්දේ මෙන්න මේ දේවල් කරනවා, මෙන්න මේ දේවල් කරනවා, මෙන්න මේ දේවල් කරනවා. අන්න එහෙම හිතාගත්ත දේවල් කරලා ඉවර කරන්න අපිට තවත් හරියටම ඉතුරු වෙලා තියෙන්නේ මාස දෙකකුත් දවස් 17කුත් වගේ කාලයක් විතරයි කියලා. ඒ දේවල් කරලා නැත්නම් ඉතින් දැම්ම මේ දේවල් කරන්න වග බලා ගන්න එක ඔබේ රාජකාරිය. මගේ රාජකාරිය වෙන්නේ ඒ දේවල් කරන්න මෙන්න මේ වගේ කාලයක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ කියලා ඔයාට මතක් කරන එක. Right. දේදුණු මාවතේ තුන්වෙනි පැය පටන් ගන්නකොටම ඔයාට මතක් කරනවා සෙවනගල කිරිබන් ආරභෝග හහන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුර ගැන, කමල් බන්දුල වීරපෙනුම වෙද මහත්තයා දෙවි කෙනෙක් වගේ ඔයාට පිහිට වෙන්න බලාගෙන ඉන්න ඔයාට අසනීප වෙලා තියෙනවනම්, සුව කරන්න බැරි රෝගාබාධ වලට ඔයා ලක් වෙලා ඉන්නවනම්, මේ මං කියන නම්බ එක කෝකටත් කියලා ඔයාගේ ෆෝන් එකේ සේව් කරලා තියාගන්න. එහෙම නැත්නම් එකපාරට හොයාගන්න පුළුවන් තැනක ලියලා තියාගන්න. මොකද අසනීප කියන දේවල් අපිට එන්නේ මේ වෙලාවට කියලා කියන්න බෑ. ඒ දේවල් එන වෙලාව හිතා ගන්න බෑ. ඒ හින්දා තමයි 0777 300 940 නම්බ එක හරි 0773 273 540 හරි නම්බ එක හරි, එහෙම නැත්නම් මේ නම්බර්ස් දෙකම හරි සේව් කරලා තියාගන්න කියලා මං ඔයාලට මතක් කරා. ඔයා ආදරය කරන කෙනෙකුට වෙන්න පුළුවන්, ගෙදර වැඩිහිටි කෙනෙකුට වෙන්න පුළුවන්, නැත්නම් ඔයාටම වෙන්න පුළුවන්. හීනකින්වත් මං හිතන්නේ ඔයාට මේ විදිහ අසනීප හැදෙන්න කියලා. හැබැයි හැදුනොත් කියලා තමයි මේ නම්බර් එක ඔයාට මම මතක තියාගන්න කියලා කියන්නේ. සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර. සඳුද අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම ඔයා වෙනුවෙන් විවෘත. ඒ වගේම තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳවත් මං ඔයාට මතක් කරනවා. ඒගොල්ලොත් කන්ටැක්ට් නම්බර් එකක් දීලා තියෙනවා 1927. මේ නම්බර් එකට කෝල් එකක් ඔයා ගන්නම ඕනේ කියලා කියන්නේ මත්ද්‍රව්‍ය වලට එබ්බැහි වෙලා ඉන්නවා. මත්ද්‍රව්‍ය වලට එබ්බැහි වෙලා ඉන්න කට්ටියගේ තියෙන ලොකු දෙයක් තමයි ඒගොල්ලෝ කියන. මත්ද්‍රව්‍ය වලට එබ්බැහි වුණාට පස්සේ ඒවයින් ගලව ගන්න කෙනෙක් හිටියේ නැහැ. ඒගොල්ලන්ට අත දෙන්න කෙනෙක් හිටියේ නැහැ කියන්නේ. දැන් අන්නේ සියලුම දෝෂාරෝපණයන්ට ඔන්න ඇවිල්ලා තියෙනවා විසඳුමක්. 1927 දුරකථන අංකය වැඩිහිටියෝ විදිහට ඔගොල්ලොත් මතක තියාගන්න ඕනි දුරකථන අංකයක්. මොකද සමහර වෙලාවට ඔයාලා දකින්නවා ඇති හිතාගන්න බැරි විදිහට මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්න තරුණ පරපුර. ඒගොල්ලන්ට අනිවාර්යෙන් උපදෙස් දෙන්න මත්ද්‍රව්‍ය වලින් ගැලවෙන්න කියලා, සහ ඒගොල්ලන්ට මේ 1927 දුරකථන අංකය හඳුන්වා දෙන්න. මේ නම්බර් එකත් එක්ක කණ්ඩායම් එකතු වෙලා ඉන්නවා ඒගොල්ලන්ට උදව් කරන්න සහ ඒවට අවශ්‍ය කරන උපදේශන සේවාවන් ලබා දෙන්න. රටම එකට ජාතික මෙහෙයුම රජය විසින් දියත් කරලා තියෙන්නේ අපේ රට අපේ සමාජය හානිකර මත්ද්‍රව්‍යයන්ගෙන් බේරා ගැනීම වෙනුවෙන්මයි. සිංදුවට යන්න කලින් මං යනවා දුම්බරට ගිහිල්ලෙන්. දුම්බර මිටියාවත පැත්තේ ඉන්න අපේ ලලිත් ප්‍රියංකර අයියා. මං ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා මේ අහන්න යන සිංදුවට. හලෝ ජනි අයියේ, සුබ දවසක් වේවා. ලස්සන සිංදුවකට මාවයි ගෙදර අයවයි එකතු කරගන්න. අපේ බොරැල්ල ඉන්න නවෝද් මල්ලි තමයි මෙසේජ් එක දාලා තියෙන. නවෝද් මල්ලි, මං ඔයාව ගොඩක් ආදරෙන් මේ අහන්න යන සිංදුවට එකතු කරගන්නවා. ඊට පස්සේ ජනි අපිවත් සිංදුවකට එකතු කරගන්න. එහෙම කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා කෙනෙක්. මට නම හොයාගන්න විදිහක් නැහැ. බදුල් ඉඳන් ලිරංගන බස්නායක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. ජයම්පති අයියා බුලත් කොහොපිටියේ ලෑවල ඉඳන් මෙසේජ් එකක් දාලා තිනවා. එයා මතක් කරනවා ඉතින් නිතූ ගරාජ් එකේ සෙට් එකවත් එකතු කරගන්න කියලා. නිතූ ගරාජ් එක තියෙන්නේ හොරන්දලනේ, යටියන්තොට හොරන්දල. එතන ඉන්නවා ලක්ෂාන්, රොක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාරමල්ලි, ඊට පස්සේ සියලුම දෙනා. පවුලේ හැමෝමත් එකතු කරගන්න කියනවා. මේ එයාගේ සුදූවත් එකතු කරගන්න කියනවා. සුදූගේ නමක් ගමක් නම් ඉතින් එවල නැහැ. අපි දැනගනී කියලා වෙන්නේ නැතිනේ. බරුදල් පොල SL ප්‍රනාන්දු අයියා අපිට මෙසේජ් එකක් දාලා තිනවා. මං එකතු කරගන්නම් ගොඩාක් ආදරෙන්. ඊට පස්සේ යන්න හදන්නේ පනාපිටිය පැත්තට ගිහිල්ලෙන්න. පනාපිටිය තියෙනව නේද ජයතිලක ගරාජ් එක. අන්න එතන දන් දාගෙන ඉන්නේ සද්දෙටම දේදුණු මාවත.
එතන ඉන්නවා සුනිල් ලංකල්, ඒ වගේම තමයි අක්කා, අජිත් අයියා, තරින්දු අයියා, නිතහන සියලුම දෙනා මේ හැමෝම එකතු කරගන්න කියලා අපිට මැසේජ් එක දාලා තියෙන අපේ චින්තක. චින්තක අපි එකතු කරගන්නම් කට්ටියම. ජනි, පුළුවන් නම් බෝවිටියා මල් සින්දුව දෙන්නකෝ. අද ඉතින් අමාරුයි, හෙට දෙන්නම් සින්දුව, හරිද? පැල්මඩුල්ලේ මොරතොට ඉඳන් අපි වහගෙන ඉන්න කට්ටියක් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. සින්දුවට එකතු කරගන්න කියලා කියනවා වාසනා අක්කා. අනේ වාසනා අක්කා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊයේ යාගේ දුවගේ උපන්දිනය තිබිලා තියෙනවා. දුව ඉසුමි තමයි උපන්දිනය සමරලා තියෙන්නේ. ඔන්න ඉසුමි දුවට සුබම සුබ උපන්දිනයක් වෙන්න කියලා Net FM ටීම් එකම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි චමිරු පුතා මේ හැමෝම සුබපතන්න එකතු වෙනවා. සුබ උපන්දිනයක් වේවා ඉසුමි. ඊළඟට තවත් උපන්දිනයක් පිළිබඳව මතක් කරන්න ඕනි. අපිට කෝල් එකක් ගත්තනේ කෙනෙක්. එයා කතා කරේ හිරිපිටියා ගම ඉඳන්. අබේ සූර්ය අයියා තමයි කතා කරේ. එයාගේ වයිෆ්ගේ නම අමලාංගණී. අමලාංගණී අක්කගේ උපන්දිනය අද තියෙන්නේ. ඔන්න අමලාංගණී අක්කේ සුබ උපන්දිනයක් වේවා කියලා Net FM ටීම් එකේ අපි හැමෝම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. තව නම් ගොඩාක් තියෙනවා කියන්නේ. ඉස්සරහදී අනිවාර්යයෙන්ම මතක් කරන්න. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp messages එවන්න, Facebook post එකට comment කරන්න.

130ට පාරෙන් අපි යන්න හදන්න ඊගාවට කෙලින්ම ගිහිල්ලෙන්න මාතර ෆ්‍රීලන් එකට. මාතර ෆ්‍රීලන් එකට ගියාට පස්සේ අපේ ගෙදර කෑම වේල හදන්න අපිට අවශ්‍ය කරන කුළුබඩු ටික, නූඩල්ස් ටික, සෝයා මීට් ටික මේ හැමදේම උසස්ම ප්‍රමිතියෙන් අරගන්න පුළුවන්. මාතර ෆ්‍රීලන් ආයතනයේ ෆ්‍රීලන් නිෂ්පාදන ලංකාව පුරාම තියෙන ඕනිම කඩේකට ගියත් අරගන්න පුළුවන්. ඒ තරමටම බෙදා හැරීම් ජාලය පුළුල්. දැන් අපිට ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාවේ රහට ගෙදරදිම උනත් කෑම හදාගන්න පුළුවන්. ඒ ඉතින් ෆ්‍රීලන් ආයතනයේ හඳුන්වා දීලා තියෙන ෆ්‍රීලන් හෙළ මසාලා වලට පින් සිද්ධ වෙන්න. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ඔයාට වර්ග තුනකින් අරගන්න පුළුවන්. ග්‍රීන් කරි මසාලා තියෙනවා, බ්ලැක් කරි මසාලා තියෙනවා, රෙඩ් කරි මසාලා තියෙනවා. දැන් නිකන් කල්පනා කරලා බලන්නකො, ෆ්‍රීලන් වලින් ඇවිල්ලා දෙන කුළුබඩු ටික දාලා ගෙදරදිම හදාගන්න කෑම වලට මේනක සහල් වලින් බඩ ටිකත් හදාගත්ත කියලා. ඊට පස්සේ චිකන් ටික හදාගන්න දානවා ෆ්‍රීලන් මස් කරි 3-5. ඊට පස්සේ අලකරියක් වගේ හදාගන්නවා මසාලා රහට. ඒකට දානවා අපි ෆ්‍රීලන් ග්‍රීන් කරි මසාලා එක. ඊට පස්සේ බැදපු 3-5 ගොඩු ටික උද්දාලා තව මොනවා හරි හදාගන්න. හිතාගන්න බොළුවන්ද ඔයාට හම්බ වෙන කෑම එකේ රස සර්ප්‍රයිස් වෙලා තමයි නතර නවතර වෙන්නේ. ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් පාට 3කින් අරගන්න කියලා පුළුවන් කියලා කිව්වනේ මම. හෙළ මසාලා පවුඩර් වල ග්‍රීන් කරි මසාලා පවුඩර් එක තියෙන්නේ එළවලු ජාති වලට දාන්න. රෙඩ් කරි මසාලා පවුඩර් එක තියෙන්නේ මාළු ජාති වලට දාන්න. දැන් සමහර වෙලාවට සමහර පළාත්වල කට්ටිය මාළු කියලා ඔය ව්‍යංජන හැදුවමත් කියනවා. හැබැයි මාළු කියලක මම මේ මතක් කරේ මුහුදු මාළු, කලපු මාළු, එහෙම නැත්නම් වැව් මාළු. අර පීනන්නේ ආන මාළු වලට එහෙම දානව නෙවෙයි. ඊට පස්සේ බ්ලැක් කරි මසාලා එක තියෙනවා මස් ජාති වලට දාන්න. බොගෙට් එක දාලා හදලා ගත්තා කියලා කියන්නේ ඉතින් ඉන්දියාවේ ගියා වගේ තමයි දැනුත් කටට කියලා උනනවා. හැබැයි ඉතින් එළවලු ටික, ව්‍යංජන ටික, මස් මාළු ටික විතරක් රසට හදාගත්තට මදි. අනිවාර්යයෙන්ම ගෙදර හැදෙන බතත් නියම ප්‍රමිතියෙන් යුතු සහල් එකකින් හදපු බතක් බවට පත් වෙනවා. එතකොට තමයි කෑම වේල නියම රස වෙන්නේ. දැන් ඉතින් දේදුරු මාවත අහන ඔයාට දෙයියන්ගේ පිටින් ගෙදරට අරගන්න ඕනි බාල් එක කොහොමද අරගන්නේ, එළවලු ටිකට, ව්‍යංජන ටිකට දාන්න ඕනි කුළුබඩු ටික කොහොමද හොයාගන්නේ, මේ හැමදේම මතක් කරනවනේ. මේනක සහල් වැඩි වැඩියෙන් මිලදී ගන්න. මොකද මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න ඔයාට කුස්සිය, සාලේ, අලුත්ම අලුත් ටීවී එකකින්, එහෙම නැත්නම් බ්ලෙන්ඩර් එකකින්, රයිස් කුකර් එකකින් දිලිසි දිලිසි ලස්සන කරගන්න පුළුවන්. බයන් වින් තරංගයත් එක්ක දැන් ඔයාලට අවස්ථාව තියෙනවානේ මේනක සහල් වලින් බ්ලෙන්ඩර් එකක්, රයිස් කුකර් එකක්, ඒ වගේම තමයි තව මොකද ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කරන්න. මේ ස්මාර්ට් ටීවී එක පොඩි එකක් එහෙම නෙවෙයි, හොඳේ අඟල් 20 21 වගේ එකක් නෙවෙයි, අඟල් 32 දැවැන්ත ටීවී එකක් දෙන්නේ. අඩු ගානේ ලංකාවේ කොල්ලෝ ටික මැච් එක හරි දින්නන මැච් එක හරි බලන්න පුළුවන් ටීවී එකේ ලොකුවට දාගෙන බලන්නකෝ. ඉතින් ඒකටත් මැච් එක දිනන්න ඕනේ. ඒ කොහොම වුණත් මේනක සහල් වැඩි වැඩියෙන් අරගන්න ඔයාගේ ගෙදරට අවශ්‍ය කරන නාඩු වෙන්න පුළුවන්, සුදු කැකුළු වෙන්න පුළුවන්, රතු කැකුළු වෙන්න පුළුවන්, සම්බ වෙන්න පුළුවන්, ඔය සහල් ජාති ටික තියෙන ඒ ඕනිම වර්ගයක් ඔයාට මේනක සහල් හරහා අරගන්න පුළුවන්. LPT පුන්සරා නංගිව අපි එකතු කරගමු සින්දුවටනේ. මෙසේජස් ගොඩාක් දාලා තියෙනවානේ. පුන්සරා නංගි ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. රුවන්තිකා මෙසේජ් එකක් දාලා තිනවා. රුවන්තිකා මම ඔයාවත් එකතු කරගන්නම්. ඊට පස්සේ යන්න හදන්නේ ඩ්‍රිෆ්ට් බාබර් එකට. මේ ඩ්‍රිෆ්ට් බාබර් එක තියෙන්නේ කොහෙද කියලා කියන්නේ නෑනේ. ඊ කියලා බයේද? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා සෙට් එකම. ඊට පස්සේ යන්න හදන්නේ පන්නල කොටුවැල්ල තියෙන ප්‍රසංගියක් කලයි ගෙදරට. ඊළ හොඳට කාලෙන්න. ප්‍රසංගියක් අපි එකතු කරගන්නවා මේ සින්දුවට. හලෝ ජනි අයියේ කොහමද? එහෙම කියලා මගෙන් අහලා තියෙන අපේ රශ්මි නංගි. රශ්මි නංගි මං ඔයාව ගොඩාක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. මහියංගනේ ඉඳන් තමයි රශ්මි නංගි අපි වහගෙන ඉන්නේ. ඊට පස්සේ යටියන්තර පරුස්සැල්ලේ ඇලහර පාරේ චතුරංග අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මේ යටියන්තර පරුස්සැල්ලේ සෙට් එකක්ම දැන් අපි වහගෙන ඉන්නවා නේද? අර හොටෙල් එකකිනුත් අපි වහනවනේ. ඊට පස්සේ අපේ නිශාන්ත කුමාර අයියව එකතු කරගන්න ඕනේ. එයා අපි වහගෙන ඉන්නේ ජපානයේද? ජපානයට ගියාට පස්සේ අපේ නිශාන්ත කුමාර අයියත් එක්ක ඉෂාන් සහ ගාමිණී මේ දෙන්නත් ඉන්නවා කියලා දන්නවනේ ඉතින්. එකතු කරගන්නම් ගොඩක් ආදරෙන්. අයියේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ කවුද? නමක් දාලා නැහැ. දැරණියගල ඉඳන් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. නමක් නැණී ඉතින් කොහොමද මං එකතු කරගන්නේ ඕගොල්ලන්ව? ගෑල්ලමෙක් කියලා නම් පේනවා මැසේජ් එක දාලා තියෙන්නේ. මං ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.
ඊට පස්සේ මෙන්න SMT apparel එකේ set එක message දාන්න පටන් අරන්. හුන්නස්ගිරියේ SMT apparel එකේ set එක. එයා මගෙන් අහලා තිනවා පින්න වලින්දන් ආවේ ඔයාද ජානුද කියලා. ජානුගේ Facebook live එකක් එහෙම බලන්නකෝ. එතකොට හොයාගන්න පුළුවන් කවුද පින්න වලින්දන් ආවේ කියලා. Facebook live එකේ ඉන්නේ ඇතින්නියක්ද ජානුද කියලා හිතාගන්න බෑ නේද? ඒ තරමටම සමානයි. පව් අහගෙන ඉන්න. දැන් මේවට මොන මොනා හරි ඇවිල්ලා ගියයි ඉති. 12 යන්න හදන්නේ. 12 තියෙන්නේ හෝමාගම. ගයනි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න ලස්සන සින්දුවකට අපිව කලින්ම වහින්න වගේලු හදන්නේ හෝමාගමට. ඒ කියන්නේ මෙහෙටත් වහී තව පොඩි වෙලාවක. චන්දන සංජීව දුවලා දෙන්න මේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. ජනි කොහොමද? අපිවත් සින්දුවකට එකතු කරගන්න. පිහර්ෂ තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. පිහර්ෂ මං ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. ජනි අපිටත් සින්දුවක් ඕනි. සුජානි චන්දිමා මොරටුවේ ඉඳන් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ මදු ආදරේ පැටෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා දෙනවා. එහෙම ආදරෙන් කතා කරද්දි කොහොමද සින්දුවකට එකතු කරගන්නේ නැතුව ඉන්නේ? ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Cuma Ada, Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න
3: වේලාව 12:44
4: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි තවත් තෑගි කන්දරාවක් අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
5: ළඟම පරිසරය ළඟම නෑයා කරගනිමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් වෙන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දෑව විජානු ජානු
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක
10: මේ හස්බ
11: මොකද වයි
10: ඔයාට අතීතයට යන චාන්ස් එකක් හමුරතින් ඔයාමව මැරි කරනවා දාපෝ
11: නැතුව
10: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එක පාරක් කරපු මෝඩ වැඩි මං ආපෝ සරයක් කරයි කියලාද
12: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
3: වෙලාව 12:47 යන්න වෙලාව කිට්ටුවට ඇවිල්ලා යන්න කලින් ඉතින් මට මැසේජස් ඉවල තියෙන කට්ටියව ටට් ගාලා කියලා යන්න තමයි හදන්නේ හයි ජනි බෝයි අපිටත් ලස්සන සින්දුවක් ඕනේ ගිරියුල්ල රන්දුණු ටේලර්ස් එකේ ඉඳන් අපේ අනුරුද්ධ අයියා මැසේජ් එක දාලා තිනවා ශාන්ත අයියා තිලක් අයියා ධම්මිකා අක්කා බෝපිටිය නැන්ද ඇතුළු සියලුම දෙනා එකතු කරගන්න කියලා කියනවා ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න පැන්චෝ එහෙම කියන්නේ ලකමාලි කඩවත ඉඳන් මං ඔයාව එකතු කරගන්න ජියුස් ෆරීදා දීප්ති සිල්වා ශිරින් ඩයස් නිරෝ ගයානි සිල්වා චන්ද්‍රානි මාරසිංහ රොසෙට් ගමගේ සෙට් එක අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මහනුවර ඉඳන් මං කට්ටියම එකතු කරගන්නම් ඊට පස්සේ තවලන් තැන්නේ පතිරණ සිංහල බෙහෙත් කඩේ සෙට් එක අපිට සුපුරුදු විදිහටම මැසේජ් එක දාලා තිනවා නන්ද කුමාර අයියා ඉන්නවා මනහර හાર્ඩ්වෙයාර් එකේ විජේසිරි අයියා BF ජනපදයේ සියලුම දෙනා කට්ටියම එකතු කරගන්නම් ඒ වගේම තමයි කොත්මලේ මහවැලිගම බස් එකේ මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා ජයන්ත වීරකොඩිය අයවත් එකතු කරගන්න ඕන අර කලින් නමේවල තිබුණ නැති ගෑල් ළමයාගේ නම තමයි හන්සි. එයා අපි වහගෙන ඉන්නවා කියලා තියෙන දැරණියකල ඉඳන්නේ ඔන්න හන්සි මං එයාව එකතු කරගන්නම් මේ සින්දුවට. ඊට පස්සේ හැලීගොඩ චමින්ද මෝටර්ස් එකේ බොස් චමින්ද සනත් රසින්දු පොහොරබාව ඉන්න රෝහිත මහත්තයාගේ වයිෆ් බබාලා දෙන්න ඇතුළු සෙට් එකත් මම මේ සින්දුවට එකතු කරගන්නවා. හායි මමත් ඉන්නවා. සිරි කුමාර අයියා උරුබොක් ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා. මාපලගම PLJ අයියා. ඊට පස්සේ අපේ ඉෂාර නංගි. ඉෂාර අපි වහගෙන ඉන්නේ බදුල්ල ඉඳන්නේ මං ඔයාව එකතු කරගන්නවා ගොඩක් ආදරෙන්. දෙයන්දර ඉඳන් අපි වහගෙන ඉන්න සුනිත්‍රා කුමාරිය අක්කා. එයාගේ පුතා විහංගවත් එකතු කරගන්න ඕනි. වාරියපොළ ඉඳන් මල්කාන්ති අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ චූටි පුතා ඔෂින්දු අවුරුදු 3 උපන්දිනේලුවද ඔෂින්දු චූටි පුතා සුබ උපන්දිනයක් වේවා. net fm ටීම් එකේ අපි හැමෝම මාමල නැන්දල හැමෝම ඔයාලට සුබ වතන්න එකතු වෙනවා. සයිප්‍රස් විඳවල ඉඳන් සුජීව අක්කා මැසේජ් එකක් දාලා තියෙනවා. ඇහැලියගොඩ ඉඳන් සුපුනි නදී මාල්ගේ සින්දුවක් ඉල්ලනවා. අද ඉතින් බෑ පැටියෝ හෙට දෙන්නම් අනිවාර්යෙන්. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊට පස්සේ අයේෂා ජායල ඉඳන් මැසේජ් එකක් දාලා තිනවා. එකතු කරගන්න කියලා තිනවා මහින්ද යෙහෙන්දි මිහින්දි යෙහෙන්. කට්ටියම එකතු කරගන්නවා. යෙහෙන් වැජබෙන්න ඕනි මේ සින්දුව අහලා. Good afternoon ජනි. වැලිබඩ ඉඳන් වෙනද වගේම අහගෙන ඉන්නවා කියලා නවෝද්‍ය අපිට මැසේජ් එකක් දාලා තිනවා. අම්මෝ ඉස්කෝලේ නම් මා කරනවා වගේ නම් දෙන්න ගොඩක් තියෙනවා කියන්න. තුෂාරි එරන්දි ගයානි නිලෝෂි අනෝජා ලක්ෂානි ශකිල තේජ නිමේෂ ඉෂාර දීපානි නවෝද්‍යා නිරෝෂා තාරුකා සතිර රසික සෙට් එකම එකතු කරගන්නවා වැලිමඩ අඹගස් දෝවේ ඔෆිස් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එක දාලා තින්නේ මම එකතු කරගන්න කඹුල මුල්මලේ රොටි කඩේ ඉඳන් අපි වහගෙන ඉන්නවලු මේ බඩගිනි දැනෙන වෙලාවේ මේගොල්ලොත් මේ රොටි කඩේ ඉඳන් අපිට මැසේජ් කළානේ නේද රොටියක්වත් එව්වනම් වැරදි සුජීවක්ව තමයි අපිට මැසේජ් එක දාලා තින්නේ මහත්තයා අජිත්වයි අම්මවයි පුතාලා දෙන්නවයි දුවලා හතර දෙනාවයි ඉන්දික මල්ලිවයි එකතු කරගන්න කියලා තිනවා මම එකතු කරගන්නම් ගොඩක් ආදරෙන් ඊට පස්සේ මහනුවර අම්පිටි ආර්ය ටේලර්ස් එකේ සෝමතිලකයි අපි එකතු කරගන්න ඕනි ගොඩාක් ආදරෙන් ඊට පස්සේ ගුඩ් ආෆ්ටර්නූන් ජනි අපිවත් සින්දුවකට එකතු කරගන්න නිශාන්තයි වාද්දුවේ එන්ඩි ඇපරල් එකේ ඉඳන් මැසේජ් එකක් දාලා තියෙනවා යටියන්තොට මහේෂි හම්බන්තොට කළු දොදොල් කඩේ ඉඳන් අපිව අහගෙන ඉන්න අපේ ශානක ආනන්ද නිලන්ත මහීමා සසීමා රන්දිමා එතුළු සෙට් එක එකතු කරගන්නවා අපේ ඉන්දික උදේ කුමාර අයියා වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ ඉඳන් තමයි අපිව අහගෙන ඉන්නේ ඔය අයිකේ රස ෆුඩ් ප්‍රොඩක්ට්ස් ඇත්තටම රසයිද කියලා බලන්න නිකන් පාර්සලයක් එව්වොත් වරදීද ඕගොල්ලන්ට මං අහන්නේ ඊට පස්සේ පතිරාජ පෙදෙසට යන්න හදන්නේ කූඩුව හන්දියේ ඉඳන් අපි වහගෙන ඉන්නවා රවින්දු රශ්මික පුතා ඒ වගේම තමයි තිලකා සීමන්නාරච්චි මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා පැහැසර මල්ටි සිලෙක්ෂන් නයිවල SL අපේ පැහැසර මයි මල්ටි සිලෙක්ෂන්ස් එකේ සෙට් එකම එකතු කරගන්නවා ඊට පස්සේ ජනීන් එතන හැමෝමත් මාවත් එකතු කරගෙන සින්දුවක් දෙන්න මී ගොඩ නෙලා කුෂන් එකේ සෙට් එක තමයි අපි වහගෙන ඉන්නේ නෙලා තමයි මැසේජ් එක දාන්නේ නෙලා මං ඔයාව එකතු කරගන්නම් මේ සින්දුවට මල්ලි ප්‍රින්ස් එයා එකතු කර නෑ මල්ලි ප්‍රින්ස් නෙවෙයි ප්‍රින්ස් උදේ ප්‍රියන්තගේ සින්දුවක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ නෙලා මං ඔයාව එකතු කරගන්නම් දැනට මේ සින්දුවට ඉල්ලලා තියෙන සින්දුව හෙටවත් දෙන්න ජනී අපිවත් සින්දුවකට එකතු කරගන්න බඩමුල් හන්දියේ එළවලු කඩේ ඉන්න අපේ හංසනී කෞශල්‍යා නංගිව එකතු කරගන්න කියන අපේ ප්‍රේම කුරුල්ල තමයි මැසේජ් එක දාලා තින්නේ මම නම දන්නේ කොහොම හරි ඔයාව එකතු කරගන්න යටියන්තොට තරිඳු එළවලු කඩේ මේ වෙලාවේ සද්දෙනම අපි වහගෙන ඉන්නවලු මම එකතු කරගන්නම් ඊට පස්සේ මඩපාත ලක්ෂ්මන් තමරා නිශානි චේතනා පුංචි පුතා තේජාවෝ රෙක වාග්ය අවිෂ්ක මේ කට්ටිය එකතු කරගන්නවා අපිවත් එකතු කරගන්න කියලා තුෂානි කරුණාරත්න මැසේජ් එකක් දාලා තිනවා මම එකතු කරගන්නම් යටියන්තොට පරුස්සැලේ සේපාලි හොටෙල් එකේ සේපාලිකා කටාන කෝන්ගස් හන්දි අරෝස් ටේලර්ස් එකේ සෙට් එක අම්පාරේ පරණ ගාමන්ට් හන්දි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ හෙල්මට් ජැකට් කඩේ අතුකෝරල අයියව ත්‍රිකුණාමලේ පහේ කණුවේ පුංචි බණ්ඩ අයියව ඒ වගේම තමයි මහරගම ඉන්න දුලානියක්ව මම එකතු කරගන්නවා මේ සින්දුවට ගොඩක් ආදරෙන්

தேசையன் தேசிய பலாய் கிலீலா அன்னதமாய் ஹதன் லுகூதுரகட யன்னினே கேட்டாய துதே பாந்தர 10 වෙනකොට ඉන්න බලාගෙන තමයි යන්නේ මොකද ජානු ඇවිල්ලා මෙදිරියට මෙදිරියට ජානු ආවා කියලා කියන්නේ ආයේ මෙතන තව කෙනෙකුට ඉන්නෙද නැහැ කියලා මම දැන් ඕගොල්ලන්ට ඕනි තරම් කියලා තිනවා සහ ඕගොල්ලෝ තේ Facebook live වලින් එහෙම දැකලා තිනව නේද හරි එනං යන්න තමයි හදන්නේ හෙට උදේ 10ට සුපුරුදු විදිහට හම්බ වෙමු යන්න කලින් ජක්කල මුල්ලේ දිලිනිව එකතු කරගෙන යන්න ඕනේ මොකද එයා message එකක් දාලා මට message එක miss වෙලා එනං ඉසින් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න ගින් එනං මම ජන්නේ

0: Anu Paha FM Anu Hatarai Tak Cuma Ada Net FM De Dunu Mamata De Dunu Mamata
1: Brought to you by
2: Atunu Laki Nama Hubavan Rata Purama Rasa Genayana Aule Sayama Rasa Karakana Mater Freela Noodles Taste Ke Trust Ke
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඌ නෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540 රසතුන් හදක පාරම්පරික අපේ රසය මේනක සහල් බයෙන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුක බ්ලෙන්ඩර් දිනා ගන්න සහල් කවරේ කූපන ඇති තයාගේ ඔබට හිමි වේ මේනක සහල් අපේ උරුමය අපේ රස
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් ගන්න
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සමකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076 447 7953
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
7: වත්දීපත් කරන මම සනයිනවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
8: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
9: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
3: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuni and Lehansa.
1: Brought to you by
3: හරිදේ හරි තැනින් අරගන්න Vision Care සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකිය.
11: සුබ දවසක් දවල් එකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි තිබස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. එයාබස් ගුවන්යානා මිලදී ගැනීමේ සිද්ධියේදී අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට අදාළ නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා නියමකරන ලෙස අල්ලස් කොමිසම විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. අදාළ නඩුකරයාද කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා මෙම දැනුම් දීම සිදු කළා. පකිස්තානයේ සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිකට්ගෙන් 15 දිනකගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. යනු කුසල් මෙන්ඩිස් නවනායකයා ලෙස පළමුවරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙවීමට නියමිතයි. මෙම සංචිතයට නවක ක්‍රීඩක අංජල බණ්ඩාරද ඇතුළත් කර ඇති අතර පැතුම් නිස්සංකගේ සහභාගිත්වයේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වනු ඇති. මෙම ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 9 සිට 21 දක්වා රාවල්පින්ඩි සහ ලාහෝරේදී පැවැත්වීමට නියමිතයි. මේ අතර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වීම නියමිත තුන්වන පන්දු අර 2020 තරගය අද පසර 6:30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. මිලඟ net news පසර 2ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news tutorial කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust. FM 95 FM 94.8 Net FM
3: Yeah FM 95

0: Kinder Händeva. Kinder Händeva.
1: Hi, dawale kai vinadiya chai. Subadahawalak. අද තිතින් වෙනද වගේම ගින්දර හැන්දෑව ඔයාගේ මගේ හොඳම ටයිම් එක මේ පටන් ගන්න හදන්නේ. කොහෙද ඉන්නේ, කොතනද ඉන්නේ, කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහේ කොතර කොහොම හිටියත් වැස්සට ගලින් සිඳුවක් ඉල්ල ගන්න. ඉමීට මේ පැත්තට ගොඩ වෙන්න වැස්සට ගලින් එන්න කියලා කිව්වේ මොකද? ඉතින් හවස 3-4 වෙනකොට ගොරවගෙන පටන් ගන්න ඕනේ නේද වැහිදෙයිය වැස්ස දෙන්න? එහෙනම් අපි වැස්සට කලින් සින්දුවක් හමු. එහෙම හොඳයි නේද? හරි, එහෙනම් ඉතින් අදත් වෙනද වගේම 0112553063 මගේ හොට්ලයින් නම්බර් එක තියෙනවා, කෝල් එකක් දෙන්න හවස 4ට කලින්. එහෙම නැත්නම් WhatsApp chat එකේ මම ඉන්නවා, ටග් ගාලා WhatsApp පැත්තට එන්න. 0711 95 95 95 ආදරේ කරන කඩිය සින්දුකට එකතු කරගන්න පුළුවන්. හරිද? කියන්නකෝ බලන්න කොහොමද වැහි තත්වය, එහෙම කොහොමද කියලා කියන්න ඉක්මනට. මැසේජ් එකක් එවන්න වැසි තත්වයේ කොහොමද ඔගොල්ලන්ගේ පැත්තට? හවස 4ට හරියටම ඕෆ් වෙන වෙලාවටම බලාගෙන ඉඳලා වැස්ස දෙනවා මේ පැත්තට නම් මොනවා කරන්නද? වැස්ස කියලා අපි නතර වෙන්නේ නැහැ. උදේට වැස්සත් අපි ඔෆිස් එනවා, හවසට වැස්සත් අපි ගෙදර යනවා. ඉතින් ඒ හින්දා වැස්සකට අපිව නතර කරන්න බැහැනේ. ඒ වගේ තමයි, කොච්චර වැස්සත් මන් දන්නවා හවස 4ට කලින් සින්දුවක් ඉල්ල ගන්නවා මේ පැත්තට එනවා කියලා. එනං හිමීට මේ පැත්තට එන්න යතර යන්න නෙත් FM official Facebook fan page එක පැත්තට wall post එක comment එකක් දාන්න. ඊට කලින් fan page එක like කරන්න, follow කරන්න. මෙයාගේ මගේ ගින්දර හැන්දාව. අන්න එයාගේ ජානෝ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් එකයි විනාඩි 19 ආයි.
3: මුහුතෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා. විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
4: හැමකදරම ඇයි මේ වැඩ හිටට දාන්නේ? ෆෝන් එකක් හිට මොද මට ගන්නට වෙන්නේ. ආ හිට නෙමේ අද
5: විශ්වාසය වග කීමයි සුග එකේ තියෙන්නේ.
4: අදම ගන්න ෆෝන් එකක් ඇයි හිටට දාන්නේ?
5: විශ්වාසය වග කීමයි එක සිංග සිම්පල් පේ.
4: හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

දවල් එකයි විනාඩි 20 එකයි වෙලාව හන්නේ දෙන ඉංග්‍රීසි ට්‍රැක් එක ග්ලාසි කරගෙන තියන්නේ අන්න ඒකට කටි එකතු කරගන්න මම යන්න හදනවත් සම්මසිජස් පැත්තට හයි ජානුරංගි කල්යාණියක් මැසේජ් එකේ වල් තියන්නේ දෙපිය නගලා කියන සින්දුව දෙන්න කියලා තියෙනවා යන්න කලින් දැන් try කරන්න දැන් තහන්න දෙන ලෑස්ති කරගෙන තියෙන මේ සින්දු සෙට් එක හරියට කර ගන්න අක්කා සුබ දහවල ගින ගින්දර මැනික යටි අන්තර පරිසල සේපාලි හෝටල් එකේ සේපාලි කණංගි සේපාලික අක්කා අපේ තරිදු එළවලු කඩේ නංගිවයි මල්ලිවයි එකතු කරගෙන ලස්සට සින්දුවක් හමු කියලා තියෙනවා Harry, Matadre, Anivar, and Ekatukaragan, Mayhana Sinduata. So, with the whole like Janu, Mama, the last Sindhu Karikatukaragan, but the Pelis, Sel Fernando, a message, Kalatina, Miss Sindhu Tikatukaragan. මගේ ගෙදර සියලුම දෙනාවත් ජපානයේ ඉන්න දුව පුතා ඇතුළු ෆැමිලි එක හැමෝමත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා සියානි මැසේජ් එකක් එවලා තියෙනවා දෙවලපලින් අනිවාර්යෙන් එකතු කරගන්නම් මේ හන සින්දුවට ඊට පස්සේ හයි ජනු මම සුනේත්‍ර කුමාරි දෙයන්දරින් පුතා විහඟවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න එකතු කරගන්නම් මේ හන සින්දුව ඊට පස්සේ ඕනි ඕනි ෆොටෝ එකක්ම ලෝණිද කියලා අහලා තියෙන්නේ ඕනි අපිටත් ඔව්වා කේක් කෙව්ව හම්බුනේ හම්බෙන්න එවන්න එපා ඉතින් නේද අද හින්ද නෑ උම දෙන්නේ නෑ ණයටවත් දෙන්නේ නෑ සීතල බණ්ඩාර වලින් අපේ රාන්චන් රත්නායක අයියා පවුනේ ඉතින් කොල්ලා ඕන්නෑ මට බොරුවට කේක් යක්කලා අපිට වෙහිබර කාලගුණයක් අපි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා මුදන්නායක වෙළඳ සංකේතයේ නුවර පාරයක් කලින් මැසේජ් කරලා තියෙනවා එකතු කරගන්නම් කට්ටියම මෙහන සින්දුවට සුබ උදෑසනක් ජොනි අනේතින් මේ අර මේ ජොනිට එවුව මැසේජ් එකම මටත් එහෙමම ෆෝවර්ඩ් කරා හරි කමක් නැහැ උදලමත් සනස බැංකුවේ සඳමාලි මිස් රාන්තිකා මිස් සින්දු නී මිස් ලස්සන සංගීතයක් දැනගෙන කියලා දෙනවා මේ සින්දුවට මේකත් කරගන්න

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුකු වීම වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
2: දවල් එකයි විනාඩි 37යි.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
4: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
4: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගි වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
4: ඔක්තෝබර් 14 වනදා උදේ ඇමිලි පිටිය සවස මාතර.
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.

0: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලං වෙන්න
2: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න net fm කින්දර හැන්දෑවා

himagiri arane mata dang hema taniyak naha oyala inna hinda ඉතින් මේ පැත්තට හිමීට එමුකෝ බලන්න ටක් ගාලා මම යනවා වට්ස්ඇප් මැසේජස් පැත්තට කවුද මේ වෙලාවේ මාව අහගෙන ඉන්නේ කියලා බලන්න එතකොට ඉතින් මට තනියක් නැහැ හයි කොහමද අපි චාමර ස්ටෝස් කලතර පනාපිරිය චාමරය තනුෂක්ක කොහමද ඔය පැත්තට වැස්ස මං එකතු කරගන්නම් මේ හැන සින්දුවර ඊට පස්සේ ශාන්ත ටෙල්ලස් නිදහස් මාවත කෑගල්ල ලස්සන සින්දුවක් දැන්න දෙන්නම් අනේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න තවලන් තැන්න පතරණ සිංහල බෙහෙත් බඩු කදේ නන්ද කුමාර අයියා මනහර හාඩ්වෑයි කේ විජේසිරියයි බීඑෆ් ජනපදේ පුස්සල්ලාව සියලුම දෙනාවත් එකතු කරගෙන කොත්මලේ මහවැලිගම බස්කී ශාන්ත වීරක්කොඩි අයවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තමයි කියන්නේ අනිවාර්යෙන් අහමු හන දෙන්න ස්ටොප් එක ක්ලාසි කරගෙන තියන්නේ ජානු බෝලේ ආදරේ උමා හම්මෝ ලස්සන සින්දුව එකතු කරගන්න කියලා පණිපිඩි අරුණා මැසේජ් කරලා තියෙනවා මාත් ආදරෙයි එකතු කරගන්නම් මේ හැන සින්දුවට ඊට පස්සේ හමාපලගම් පියල් ජය මැසේජ් කරලා තියෙනවා සින්දුවක් අහන්න එකතු කරගන්න කියලා මේ හැන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ වදාකර රාජු දිසනායකය මැසේජ් කරලා තියෙනවා ඔයාවත් එකතු කරගන්නම් සුබ වේවා ජය වේවා ගින්දර ජානු මහරගම දුලානියක්ක මැසේජ් එකේවල තියෙන මේ හැන සින්දුවටම ගෝඩම ගොඩාරියා කදරින් එකතු කරගන්නම් ඔයාට ජය වේවා සුබ වේවා

ખાઉ દીને දවල් එකයි විනාඩි 51යි වෙලා ව්‍යාම WhatsApp messages පැත්තේ කවුද ඉන්නේ කියලා බලන්න උම්මයි කාමදක වෙයි කියලා කවුද මේවලා තියෙන message ආ ගින්දරි මැනික ජානු වර්ගබල කුමුදුවක message එකවල තියෙන ලස්සන සින්දා කෝනි මගේ වසන්තයි යාළුවෝ ටිකයි අහන් ඉන්නවා අන්න අවතකුනේ නෑ දුන්න උම්මයි කයිද එතනින් පස්සේ ආයිබෝන් නංගේ බණ්ඩාර වලින් ලස්සන සොන් එකක් දැන්න පුළුවන්ද නෙතහන සියලුම දෙනාව එකතු කරගෙන දිලානි අක්ක තමයි මැසේජ් එකේ වෙලා තියෙන්නේ දිලානි අක්ක එකතු කරගන්න රසම රස කැම ටිකක ෆොටෝ එකක් එවලා තියෙනවා මේ වගේ වෙලාවක කොහොම වුණාද මං අහන්නේ ජය වේවා ජනවා කියදත් අපි ගින්දර හැඳව අහගෙන ඉන්නේ අපි වලපනේ අඹන්නල්ල මංචල මෝරස්ගේ සෙට් එක අද ලස්සන සින්දු ටිකක් කෝණි අපේ බොස් මංචෝ අයියා සුනිල් අයියා ලලිත අයියා නෙතහන හැමෝම එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් ගමු අපේ බොස් මංචෝට මකකොණි කියලා තියනවා

0: වයිබෙකා හිතට දැනෙන මෙලදීස් එක අහන්න net fm ගින්දර හැන්දෑවා ගින්දර හැන්දෑවා
1: දවලේ කයි වෙනරි 57යි
2: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටදී BS කර්ණ හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත BS බේබිකයා ඇහැලියකට කුරුවිට 076 446 7953

0: දන්නවද හොම්ස්, මේ මිනිස්සුන්ගේ ජානවලට ගැලපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
1: මොකද්ද ඒ විසිගිරිල්ලද?
0: ඔව්, රෝමෙදි මීටර 92ක්, ග්ලාස්කෝවල රන් පදක්කම, හංගේරියාවල මීටර 91ක්, නගෝයාවල මීටර 88ටත් එහා.
1: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
0: ඇයි
1: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ. මීටර් 90ට එහා විසිවෙන, යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක. නෙත් FM ඇල්ගොටවුන්. සතියේ දිනවල උදේ 7ට.
2: නෙත් FM. Algotown
3: brought to you by
4: Kiribat Godin Superima Lifestyle ekakata aayojane karanna kemathida menne Lankawē prathama modern home apartment city eka Yolo by Prime Group amathanna 13:22
5: suwa pahasu damro sofa navathama maadili saha varna rasakin sieluma damro pradarshanagara walin
6: pramithiyen gunin pochita vijayakura kanpiti
7: vijayakura
8: සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
2: Net FM.

0: ශුභ අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි
3: ටික ගෙවන්න අද ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
4: සුබ දවලක් දවල් දෙකයි

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: බයෙන් බය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත් නිවුස්
3: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග Airbus ගුවන්යානා මිලදී ගැනීමේදී අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් ලබන 27 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරග මහතා මෙම නියෝගය නිකුත් කළා. ගීතවල කතෘ භාග අයකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් ඉදිරිපත් වූ අදහස් සැලකිලට ගනිමින් ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍ර කරන කටයුතු తాවකාලික වත්widetilde වීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමේ තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මෙම සංගමේ සදහන් කර ඇත්තේ සියලු පාර්ශ්වවල අභිලාෂ සැලකිලට ගන්නා නීතිමය රාමුවක් සකස් කිරීමට තමන් බැඳී සිටින බවයි. එමෙන්ම මාධ්‍ය හමුවල සිදු කළ යම් ප්‍රකාශයක් හේතුවෙන් කිසියම් පාර්ශ්වයක සිත් රිදීමක් හෝ අපහසුතාවක් ඇති වූයේ නම් ඒ පිළිබඳ කණගාටුව පළ කරන බවද එම සංගමය පවසනවා. මිලඟ නිත් නිවුස් පසර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නිත් නිවුස් YouTube නාලිකාවට සහ නිත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නිත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM Anupaha FM Anuhadrai Dashma Ata Net FM

0: ZFM Kinder Händeva Vigiano.
1: Subhadaha walak. දවල් දෙකයි විනාඩි 7යි. ලස්සන සින්දුවක් අහන්න දැන් ලෑස්ති කරගෙන තියෙන මෙන්න මේකට මේ කෝල් කරපු කට්ටිය ඔක්කොම මම එකතු කරගන්නවා. රිකි ලගස්කඩාරණා කතා කරා මෙහෙන සින්දුවට එකතු කරගන්නම් ඊට පස්සේ. ගාලේ ප්‍රංජනී අම්මා කතා කළා හස්බන් ආරියදාස, දුමින්ද පුතා, නුවන් පුතා, චන්ද්‍ර පුතා, එවින් පුතා, දහම් පුතා, තනල පුතා, වජිරා දුව, ඉන්දිකා දුව එකතු කරගන්න කියලා කිව්වා. පොළොන්නරු රමණියක් කතා කළා, ඔයාවත් එකතු කරගන්නම් මෙහෙන සින්දුවට මගේ කාන්ති අම්මා මාබිමෙන් කතා කළා. යනක පැටියා සංගීත ඊට පස්සේ පිළියන රචයවයි යගේ ෆැමිලි එක හැමෝම එකතු කරගන්න කිව්වා. කලතර කටකරුන්දෙන් රොෂාන් කතා කළා. රොෂාන් මේ ඇහෙන සින්දුවට එකතු කරගන්න ඔයා මගෙන් ඉල්ලපු සින්දුව මං කොහොමාර යන්න කලින් දැන් ට්‍රයි කරනවා. ඊට පස්සේ අපේ ගායිකාව හොරණ මාලිනිය අම්ම ඔයාවත් එකතු කරගන්න බලංගොඩ හෙළපන්දි රචය පළාත නායකයයි ඉන්නවා. ඔයාවත් එකතු කරගන්න මගන මෛත්‍රීපණය කතා කළා. මංගලිකා මදුකා මදුරංග මදුසංක ජිත් ප්‍රියංකරයා මසේජ් එක කුත්තවල මට කාල් එක කුත් දුන්නානේ. ඉතින් එච්චර ආදරයක් මේ යන සිද්දුවට එකතු කරගන්න. හයි ජානු, මට ලස්සන හින්දි සිද්දුවක් ඕනි. කොට්ටාවෙන් කසුන් ගොඩ දවසකට පස්සේ මාව හම්බෙන්න ආවේ, මාව බලන්න ආවේ, මාව අහන්න ආවේ. ඉහිඳ ඉල්ලපු කමන් දෙන්නෑ හින්දි සින්දු. තව ටික කීඳ එන්නම් අහගෙන ඉන්න ඔහොම. ජානු මගේ උම්ම කැටේ ආවද සුදු නෝනා. අපේ බෝකුන්දර නිවන්තිරිය දේවින්‍ය ෆැෂන් එකේ දීප්තියක් මැසේජ් එක ගෙවලා දෙන ඉනෝස අනුෂ ලලිතා අක්කා, ඊට පස්සේ මානෙලක් කමන්දිරංගේ නදීෂා මිස්, ක්‍රිෂාන් තයා, මෛරි, දහයකරු මංගලි මංගලි ෆැෂන් එකේ යාළු ඔක්කොම එකතු කරගන්න. මොකද මොකද මොකද මොකද මේ ජනිත් කියලා තියන්නේ අපිට? යාවෙපා ඉනෝසට ලොකු උම්ම එකක් දෙන්න කිව්වත් නැතත් හැමදාම ඉදින් මං ඉනෝසට උම්ම එකක් එවනවනේ. හයි මගේ වස්තුවේ සුබ දහවලක්. වැස්ස ඉල්ලුවනේ, හොන්න දැන් දෙනෝ මදි නොකියන්. අපි නම් ඉල්ලුවේ නෑ, වා තමයි ඉල්ලුවේ. ඉතින් කොහොමද වාස දේසා? මං ඉතින් හොඳින් ඉන්නවා, හවසට තෙමීගෙන යනවා. දෙයනේ කියලා උදේට නම් තෙමෙන්නේ නැතු වෙනවා. මෙහෙට වහිනවදෝ මන්දා? මට හිතනවා වහිනවා කියලා හොඳටම. ඔව් ඔව් වහිනවා. කොහොමද ඔහෙට වැස්සෝ? කළුතර ශශී දේවලි බති එක්ක සීත් කල්හාරි පුංචිය වෙන්නේ නෝ. අපි රමණි සුමේ දක්කම සේච කෙවලා තියෙන කැනඩාවෙන් චන්න ජුමිෂල් ඒන්ජල් ඒජෙනික පුංචි සොෆියා ආදරේ. අපි හස තරම් මගේ නූඩල්ස් කොණ්ඩ හිමිකාරියේ මාත ආදරේ හස තරම්. දැන් ඔන්න කොළඹට වහිනවා, හොඳද? එතකොට අපේ සුදු මහත්තුරු මතකයිනේ පරිස්සමට ඩ්‍රයිව් කරන්න ඕන. පාරේ යන එනකොට ඔය කුඩේ යටින් අර පුංචි දෝනිලා දැක්කම එයාලට වැඩ පෙන්නන්න හිතාගෙන වේකෙන් එහෙම යන්නේ, හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස් කෝල් එකක් දෙන්න.
2: දවල් 2:20යි.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
4: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝග හහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
7: නංගියා
6: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
7: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
6: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
7: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
6: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතුගාලා දානවා.
7: හතර වටේ යන්න නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
8: NetFM හතර වටේ.
7: හතර වටේ.
9: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා. විචානු.

සුබදහවලක් දවල් දෙකයි විනාඩි 25යි වෙලාව. අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන මෙන්න මේ සින්දුවට කටි එකතු කරගන්න ඕනි. ඔන්න හොඳටම අපිට නම් වහිනවා. එහෙනම් පරිස්සමට දැන් මේ හදිසියෙන් මේ පැත්තට එන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන් කුඩයක් එහෙම අතේ තියාගෙන එන්න ඕනේ. කුඩේ අමතක කරන්න බෑ ගෙදරින් එළියට එනකොට මේ දවස්වල. ඒ විතරක් නෙමෙයි, ගමනක් බිමනක් යනකොට දැන් ඉතින් ටිකක් වෙනදට වඩා කලින් එළියට බහින්න. මොකද මං ඔයාලට එහෙම කියන්නේ මේ වැස්සත් එක ටිකක් වාහන තදබදෙත් වැඩි වෙනවා. එතකොට ඉතින් යන ගමන පරක්කු වෙන්නත් බෑ. එතකොට ටිකක් වේගෙන් යන්න බලනවා. වේගෙන් යන්න දෙයක් නැහැනේ ඔයාට. වෙනදට වඩා ටිකක් ගෙදරින් එළියට එනකොට කලින් එන්න. එතකොට මේ ප්‍රශ්නෙත් ඔක්කොම විසදෙනවා. අපි යමු WhatsApp messages මැදට කවුද ඉන්නේ කියලා බලන්න. අද උපන්දිනය සමනෝමගේ wife. මුතුම හදිසියක් තිබ්බේ wife ට wish කරන්න. wife අමලාංගනී.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ක්‍රියාකිරි මාර්බා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්.
2: දවල් 2:34.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත්තන්කිය සමග 0779-77-77-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
5: HMB Finance දියුණුවට මඟ නගර චාරිකා.
6: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම netfm හා එක්ව දැන් ඔබේ නගරයටත්.
7: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
6: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
7: ඔක්තෝබර් 14 වනදා උදේ ඇඹිලි පිටිය සවස මාතර.
6: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
9: 80 දශකේ අන්තිම දවසක්.
10: එදත් හොඳටම වැස්ස.
9: සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
11: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
12: හෙලෝ.
13: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන ගින්දර හැන්දෑව විජානු.

අවල් එකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. නෙත් FM ගින්දර හැන්දෑවා.

0: හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩීස් එක අහන්න. net fm ගින්දර හැන්දෑව. ගින්දර හැන්දෑව.
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මේනක සහල් බයිඇන්වින් තරගෙන් මහරගම ආවිකෝ සුපර් වෙතින් මේනක සහල් මිලදීගත් කාමරියා කාසියා මහත්මිය ස්මාර්ට් ටීවී එකක් ජයග්‍රහණය කර ඇත. මේනක සහල් මිලදීගෙන ඔබත් ජයග්‍රාහකයෙකු වන්න.
3: ඔබට අවශ්‍ය සියලුම කර්ණු රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS කර්ණ් හවුස් පුත්තලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS බේවිකයා ඇහැලියකට කුරුවිට 076-446-7953
4: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
6: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය.
7: දෘෂ්ටි විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
8: MWODC මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටිය මටත් මේකට එන්න ඕනි කියලා.
5: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
9: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
10: Brought to you by
11: හරිදේ හරි තැනින් අරගන්න Vision Care. සුපහැදිලි දසුනක් පරිපූර්ණ ජීවිතයක්.
12: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත
13: හැකි.
14: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: අදම ගන්න ෆෝන් එකයි. ඇයි හෙටට දාන්නේ? විශ්වාසේ වංග කීමයි එක සිංගල් සිම්පල් පේ. ටිකට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න.
16: සුබ සැන්දෑවක් හවස 3යි.

0: දෙකම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා ඇත් නිවස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. 2027 පාසල් වර්ෂේෂඳහා පාසල් දරුවන් ලක්ෂ 15කට රුපියල් 6000 බැකින් ලිපිද්‍රව්‍ය දීමනාවක් ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව අස්වැසුම වැඩසටහනට ඇතුළත් පවුල්වල පාසල් දරුවන් ලක්ෂ 10කට අදාළ මුදල බැංකු ගිණුම් වෙත ඍජුවම පෙර කිරීම නියමිතයි. පාසල් ලිපිද්‍රව්‍ය දීමනා වැඩසටහන 2025 වසරේ සිට ක්‍රියාත්මක වන අතර 2027 දක්වා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ දැනුවත් කර ඇතේ. එමෙන්ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුනාගත් තවත් දරුවන් ලක්ෂ 5කට රුපියල් 6000ක් වටිනා වවුචර්පත් ලබා දීමටද සැලසුම් කර තිබෙනවා. රුසියානු සෙබළුන් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරමින් යුක්‍රේනය සටන් පෙරමුණ ස්ථාවර කිරීමටත් රුසියාවේ ඉදිරි ගමන අඩපණ කිරීමටත් සමත් ඇති බව යුක්‍රේනයේ හිටපු හමුදාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. BBC නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වමින් ඔහු සඳහන් කර ඇති අතර පසුගිය ග්‍රීෂ්ම ඍතුවේදී තනතුරෙන් ඉවත් කිරීමෙන් පසු ඔහු මාධ්‍ය හමු අදහස් පළ කළ පළමු අවස්ථාව මේ වනවා. යුද්ධයේදී රුසියාවේ සමස්ත ජීවිත හානිය යුක්‍රේනයේ මෙන් 6 ගුණයක් බවත් මියගිය සංඛ්‍යාව පමණක් සැලකුව විට එය 11 ගුණයක් බවත් හිටපු හමුදාපතිවරයා සඳහන් කර තිබෙනවා. මිලග නෙත් නිවුස් පසර 4ට මොහොතින් මොහොත වෙනස් වෙන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල්කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

FM Anupaha, FM Anuhatarai Tashuma Ata, Net FM.

හවසු තුනයි විනාඩි 9යි සුබ සැන්දෑවක්. මගේ අන්තිම පැය තමයි මේ පටන් ගන්න. මේ පැයදිත් කෝල් කරන්න, මෙසේජ් කරන්න අපේ ඔෆිෂියල් Facebook ෆෑන් පේජ් එක, නැත්නම් FM ඔෆිෂියල් Facebook ෆෑන් පේජ් එකේ ඉන්න Facebook live එක පැත්තට live එකට join වෙන්න කට්ටියව සින්දුවකට එකතු කරගන්නම්. තිලින සපත් comment කරලා තියෙනවා සින්දුවකට එකතු කරගන්න කියලා. ආව එකතු කරගන්න අනිවාර්යෙන්ම. ලක්මාලියක් අයිනෝ, හයි ලක්මාලියක්. දිලිනි ගමගේ ඉනෝ, ආවත් එකතු කරගන්න. අහන දෙන්න ලෑස්ති කරගෙන තියෙන මේ සින්දුවට කවිදු චාමික, මලීෂ ෆර්නෑන්ඩෝ ඉනෝ, ආවත් එකතු කරගන්න. එතනින් පස්සේ ගයාන් ප්‍රියන්ත ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම් මේ සින්දුවටම. නිෂා ගමගේ ඉන්න, නිෂා ඔයාවත් එකතු කරගන්නම් මේ හැන සින්දුවටම. ඊට පස්සේ කවුද තව ඉන්නේ? ධර්මරත්න දෙනපිටියයි ඉන්නවා, ඔයාවත් එකතු කරගන්නම්. ප්‍රශ්නයක් අහන්නකෝ කියලා ගයාන් ප්‍රියන්ත කමෙන්ට් කරලා තියෙනවා. මම නෙමෙයි, ඔයා තමයි මගෙන් ප්‍රශ්න අහන්න ඕනේ. හරිද? මම ඔයා අහන ඕනේ ප්‍රශ්නකට උත්තර දෙන්න. ඔයා අහන්න බලන්නවා කැමති ප්‍රශ්නයක් මගෙන්. ඒතරින් පස්සේ මම යනවා WhatsApp messages පැත්තට. කවුද ඉන්නේ කියලා බලන්න. ගුඩ් ආෆ්ටර්නූන් ජානුවා කියෝ. වෙනද වගේම අපිත් සද්දෙටම වහගෙන ඉන්නේ. ලස්සන සින්දුවකට එකතු කරගන්න පිළිමතලාවෙන් ලක්ෂාන් මැසේජ් කරලා තිනවා. මේ සින්දුවට එකතු කරගන්න ජය වේවා. ලස්සන සින්දුවක් දෙන්න සරචන්ද්‍ර ඩයසය ගලේ කඩේ රයිගමින් මැසේජ් කරලා තිනවා. මේ සින්දුවට එකතු කරගන්න ජානුවා කේ. අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වෙනද වගේම අදත් අහගෙන ඉන්නේ ඔයාව. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න බොස් ත්‍රිෂාන්, එයාගේ වයිෆ් ඉෂාංක, දසරන්, නිෂාන්ත රත්නායක. මේ වෙලාවේ ෂොප් එකේ ඉන්න හැමෝම යක්ක ආවයි නැත්නම් හැමෝම එකතු කරගන්නවා කියලා දරා අනිවාර්යෙන් එකතු කරගන්න. ගන්න මේ සින්දුවට නාමල් ටේලර්ස් එකේ කටි ඉන්නවා. උදයන්ගනී නැතුමි, උදයන්ගනියක් ඔයාවත් එකතු කරගන්න මේ හැන සින්දුවට. ඊට පස්සේ කවුද ඉන්නේ? ගොඩක වෙලින් ශෂිකා ඉන්නවා, ඔයාවත් එකතු කරගන්න. ඩීජේ ෆ්ලෑෂ් ඉන්නවා, ඔයාවත් එකතු කරගන්න. මිලන්තිකා, ඉෂානි, හයි, කොහමද? ඔයාවත් එකතු කරගන්න. අහන දෙන ලෑස්ති කරගෙන තියෙන මේ හැන සින්දුවටම යටියන්තට දේශන ස්ටුඩියෝ එක අපිත් ඔව ගැම්මට අහගෙන ඉන්නේ. ලස්සට සිද්දකට අපිවත් එකතු කරගන්න. නන් ස්ටොප් එකක් අහන්න දෙන්න ලෑසි කරගෙන තියන්නේ. ගින්දර වගේ සින්දු ටිකක් ඕනි. වේගින් වැඩ කරන්න නටාගෙන උම් ආදරේ දෙකක්. ආදරේ ගොඩක්. මේ ශෂිකා. ගොඩක වෙලින්. ගින්දරි කච කචේ උම්ම කැටේ. මම අජිත් චමින්ද ජයවර්ධන අයියා. යටියන්තර පරුසල උම්ම එකක් ඕනි. සුබදහවලක් වේවා ගින්දර හැන්ද විජානු. ඇසට කලින් අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. සංජීව සුපර් ඉංජිනේරින් එකේ චන්දන සංජීව ෆැමිලි එක හැමෝම එකතු කරගන්න. හෝමගම දොලෙහෙනි ගයනී අපි හැමදාම නෙත් අහනවා කියලා තියන නියමයි ජය වේවා.

සුබ සැන්දෑවක් වේවා සුදු මැණිකේ. මම සුබ දහවලක් කියනක සැන්දෑවක් කරගත හරිද? තංගලෙන් අප්සරා මැසේජ් කළා තියෙන්නේ. මාවත් ලස්සනම ලස්සන සින්දුකට එකතු කරගන්න, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ආදරේ මැණිකේ. ඉංග්ලිෂ් ට්‍රැක් එකක් දුන්නට thank you කියලා දෙනවා. මාත ආසම එකක් යහුවේ. ඔයාට මේ අහන්නකෝ ලස්සන ළමයෝ, මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මම මදු, ආදරී බබෝ, බුදු අම්මේ කියලා තියෙන වචන ගොඩ. මාත් ආදරේ හරිද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67 67 67 මිස්කෝල් එකක් දෙන්න.
2: හවස 3 වෙනාඩි 23යි.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV 500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක. ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න. 1985 මතන්න.
1: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.

0: හැබැයි
1: හිනා වෙවි බැල් බැඳගෙන අහන්න සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
0: අර දේදුණු මාවත ඩාලින් අත මුසුදා කිරිබොන්නේ නැතා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

හවස තුනයි වෙනහරි 25යි අපි අලුත් සින්දු ටිකක් අහමු නේද? මේකේ තියෙන ටිකක් අලුත් සින්දු සෙට් එකක්. ඒකට යන කලින් ඔයාලට මතක් කරනවා මෙන්න මේ පණිවිඩය ගැන. අපි හැමෝම අපේ අනාගතය වෙනුවෙන් දේවල් ඉතිරි කරන්නේ. අධ්‍යාපනය වෙනුවෙන් වෙන්න පුළුවන් ගයක් දොරක් හදාගන්න අපේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. අන්න එහෙම ඉතිරි කරනකොට අපි මුදල් ඉතිරි කරනවා මේ හැමදේම වෙනුවෙන්. හැබැයි ඔයා කොයිම වෙලාවකදී හරි හිතුවද මේ ඉතිරියට අමතරව අපිට තවත් ඉතිරියක් කරන්න තියෙනවා කියලා. ඒ ඉතිරියනොත් අපේ අනාගතය ලස්සන කරගන්න පුළුවන් කියලා හිතුවද අපේ දරුවන්ගේ අනාගතයට හොඳ පාරක් හදලා දෙන්න පුළුවන් කියලා පොඩ්ඩක් හරි හිතුවද? එහෙනම් අපි හිතමු. ඔක්තෝබර් මාසය කියලා කියන්නේ සකසුරුව මේ මාසය, හෙටක් ඉතිරි කරන මාසය. අපි වතුර ටිකක් අද ඉතුරු කළොත් හෙට කෙනෙකුට වතුර ලැබෙන්න පුළුවන්. අපි විදුලිය ටිකක් අද ඉතුරු කළොත් විදුලි අරපිරිමැස්මෙන් පාවිච්චි කළොත් හෙට ඒ සම්පත් අපේ දරුවන්ට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. අද ගසක් රැකගත්තොත් හෙට ඒ ගස අපේ අනාගතයේ දරුවන් වෙනුවෙන් සෙවන ලබා දෙනවා, ඵලදාව ලබා දෙනවා. ඉතින් මේ ඔක්තෝබර් මාසේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවත් එක්ක එකතු වෙලා මුදල් විතරක් නෙමෙයි හෙටක් ඉතිරි කරන්න ඉගෙන ගමු. හෙටක් ඉතිරි කරමු. මේ ඔක්තෝබර් මාසය සකසුරුව මේ මාසයයි, හෙටක් ඉතිරි කරන මාසයයි. WhatsApp messages නම් ගොඩාක් ඉතිරිලා තියෙනවා කියන්න මම ඉක්මනට කට්ටියව කියන්න හදන්නේ. බලමු කවුද ඉන්නේ කියලා. Sweet Dreams and Cake Academy. Dankotu apitat lassana sinduwa koni kiyala thiyena aniwaryen ekathu karaganan jaya wewa. Janu suba dahawalak wewa nemei dan suba sandawak ayye. Wa dawal mana message kewada dan thamai mada hambune. Yati antata. Trivial Park ekek kollo set ekak Dinesh Chintaka Janaka Roshan Sisira Lakmala Chitkalumni Mallasanthaya. Titanic Salon එකේ තුෂාර කොල්ලවත් එකතු කරගන්න දෙකම දෙක කාදරේ ජාන වෝලිට අපි හැමදාම. මං ඉතින් ගොඩම ගොඩාරියක් කාදරේ. මේ සින්දුවට එකතු කරගන්නන් ජය වෙන්න ඕනි, සුබ වෙන්න ඕනි. ජානුමණික අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න හලියුගුරි චමින්ද මෝඩස් එකේ බොස් චමින්ද සනත් රසිදු පොල්වත්තෙන් නිශාන්ත අයියා සුසන්ත වසන්ත අයියා අයියා මලෝ කට්ටියවත් පොහොරබාවෙන් රෝහිත මහත්තයවයි යාගේ වයිෆ් බබල දෙන්නමයි රුවන් ගීතිකා ශෙහාන් වර්ක්ෂොප් එකට බයික් හදාගන්න පුක්කුම එකතු කරගන්න කියලා තිනා ජය වේවා සෙට් එකම එකතු කරගන්න. හයි ජානු, අද නම් උම්ම එපා දෙන්නෙත් නෑ. උන්නස් කිරේ නවීන එක්ස්පෝර්ට් එකේ කට්ටිය මැසේජ් කරලා තියෙන මේ සින්දුවට එකතු කරගන්න. හයි ජානු, අපි කබුදුමල රොටි කඩේ මෙහෙට නම් හොද්දටෝම වහිනවා. ඒත් අපි ආවහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න. ගින්දරීගෙන් සුපිරි උම්ම එකකුත් ඕනිලු ඉන්දික මල්ලිට. ගෙදර කට්ටියම එකතු කරගන්න කියලා තනම් මේ වහින වෙලාවට ඉතින් නේද? උණු උණුවෙන් කට්ට සම්බෝලයක් එක්ක රොටියක් කන්න තියෙනවා නම් ඊට පස්සේ හොඳට ඉඟුරු දාපු ප්ලේන්ටියකුත් බොන්න තියෙනවා නම් කොහොමද නේද? අපිත් කැමතියි. දැන් එළියට යනකොට එහෙම කවුරු හරි අපිට ගෙනල්ලා තියෙනවා නම් එකතු කරගන්නම් මේ හැන සින්දුවට. සුදු රෝස මැණික පහුගිය දින කීපෙම වැස්සා මාව ගහගෙන ගිය එක නැති එක විතරයි. ඔයා හරි ඉතුරු වුණානේ දෙයියෝ. ලස්සන සින්දුවකට එකතු කරගන්න ආදරේ උම පරිස්සමින් ඉන්න බලංගොඩ පෙට්ටික ශ්‍රියාණි අක්කා. ඔයත් පරිස්සමට ඉන්න ඕනි ආදරේ. ස්කූල් හරකේ ළමයි ගන්න ආපු ගමන් දැන් නම් ඉතින් ගිහිල්ලත් ඇති නේද? පරිස්සමට හොඳද? දැන් තමයි මට මැසේජ් එක හම්බුනේ. තරංග කිරිබ්බන් මම මැසේජ් කරලා තියන්නේ මේ සින්දුවට එකතු කරගන්න. ජානු අක්කේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ලස්සන සොන් එකක් ඕනි කියලා මහියංගනේ මැසේජ් එකක් එවලා දෙනවා. හැබැයි නමක් නැහැ. මේ සින්දු සෙට් එකටම එකතු කරගන්න. එදිරිින් පස්සේ ජානු අපිවත් සින්දුවකට එකතු කරගන්න. මාතර නාම ටේලර්ස් එකේ කට්ටිය ජය වේවා. ඊට පස්සේ කවුද ඉන්නේ කියලා බලමු. හයි ජානු, කොහොමද ඔයාට? ඉබ්බා ගමුවේ නදීෂා සතීෂ් පෙරේර මහත්මයාගේ සින්දුවක් දෙන්න කියලා දිනා දුන්න දෙයියෝ. මං සින්දුවක් මට එකතු කරගන්න කියලා තියෙනවා හස්බන් වයින් එත්තහන හැමෝමයි. අනිවාර්යෙන් එකතු කරගන්න මේ හැන සින්දුවට. අක්කේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. චින්තක පනා පිටියෙන් ජයතිලක ගරාජ් එකේ වැඩකෙන සුනිල් අංකල් වයි අක්කවයි අජිත අයවයි තනිදු අයවයි එත්තහන සෙලුම දෙනාවයි එකතු කරගෙන අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපේ අජිත අයියට උම්ම එකක්.

0: வியப்பெதவியுமே அலுத் பரப்புற BYD நவீன தாக்ஷணை சமக வெடி தாவன துராக் அவம வியதமுக்கின் அத்தின்ன BYD பிளகின் ஹைபிரிட் ஹோ இலக்ட்ரிக் வாகனையக் வென்கரவாக நீமட்ட BYD பிரதர்ஷனாகாரேகட பெமினின்ன நேதோத் விந்தோ எக்காய் எக்காய் அமதான்
1: HNB Finance දියුණුවට මග නගර චාරිකා
2: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම net fm හා එක්ව දැන් ඔබේ නගරයටත්
1: කඩිනම් ලීසින් පහසුකම් රන් අය ඉතුරුම් සහ ස්ථාවර තැන්පත් පිළිබඳ දැනුවත් වෙන්න ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්
2: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස්
1: ඔක්තෝබර් 14 වනදා උදේ ඇඹිලි පිටිය සවස මාතර
2: HNB Finance බෙදීමක් නැති බැඳීමක්
3: EC සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි
4: ඔබට අවශ්‍ය සියලුම කර්ණ රෙදි හා සවිකිරීම් උපාංග එකම වහලක් යටතේ BS Curtain House පුත්කලික සමාගම ඇහැලියකට කුරුවිට පැල්මඩුල්ල කහවත්ත BS Baby Care ඇහැලියකට කුරුවිට 076-446-7953
5: නයිට් රයිඩ් අයියා නයිට් රයිඩ් අයියා
6: නංගියා
5: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ
6: අයියෝ නංගියා විකාර කතා කරන්න එපා ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ
5: මොනවා කියනවද අයියා ඕ සිම්පල් වැඩනේ
6: ඌ කී නංගියා එන නංගියා කියන්න බලන්න පාරේ කල ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා
5: අයියෝ සිම්පල් නේ අයියා වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා
6: හතර වටේ යන්නතුව එකම තැනකින් කැමතිම සින්දු අහන්න
7: net fm හතර වටේ හතර වටේ
8: දබලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩිස් එක අහන්න net fm ගින්දර හැන්දෑව ගින්දර හැන්දෑව
9: හවසතුනයි විනාඩි 42යි මට දැන් යන්න වෙලාවත් ටික ටික ලඟ වෙලා තියෙන හැබැයි යන්න කලින් ඉතින් මේ කට්ටිය මතක් කරගෙන යන්න එපා නේද බලමු කොතනින්ද මට පටන් ගන්න තියෙන්නේ කියලා මං ඉක්මනට යනවා මෙන්න මේ කට්ටිය එකතු කරගන්න කටන කොංගස් හඳි අනෝෂ් ටේලසිකේ ප්‍රසන්න දම්මික ෂෙවන් තාරුක බෙවන් අරෝෂ අපිවත් ලස්සට සිද්ධෝකට එකතු කරගන්න ඉතින් පස්සේ ජානු මැනික කොහොමද ඊයෙතෙන්න බැරි වුණාද නම් අපිව ලස්සන සිද්ධෝකට එකතු කරගන්න අලව සාලිය සෝෆා එකේ සාලිය අනිෂ්කා යාළු ඔක්කොම එකතු කරගන්න බයි ජානු උම්මා බයි බයි එදිරින් පස්සේ ඉන්නවා මගේ කළු ජානු මැණික මේ මං කළු නෑ මං සුදුයි හරිද අපිවත් ලස්සට සින්දු ගොඩකට එකතු කරගන්න එන්ටි අපරල් වාද නිෂාද අයියා ආදරේ හයි අක්කියෝ කොහොමද ආඩිතින් ඔයා වහගෙන ඉන්න සද්දටම මිලන්තිකා ඉෂානි මඩවලින් ඔවනිවාරම එකතු කරගන්නවා මේ හැන සිදුවර අපිව කියන්නකෝ කෝ බලන්න මැසේජ් එක සුබ දවසක් වේවා ජානුවක් කියවාට කොහොමද අනේ දැන් දැක්කේ චතු කහපල හේලිත ෆැෂන් එකේ සමන්ති මානෙල් ජයශානි නිශාන්ති ප්‍රියදර්ශනි අජාන්ති රූපා දෙවමි දේවින්දි අක්කි අපේ මිස් උපේක්ෂා උම්ම මැනික කෑවද ඔව් ඔව් අද හොඳට කාලා ඉන්නේ ඊට පස්සේ මටත් උම්මයි වල තියෙනවා මිස්ටර් උම්ම එකක් දෙමු හරිද සුදු බෝලේ උතුරන්න හරියන්න ඕනි සුදු බෝලේට ජය වේවා ආදරේ උම පරිස්සමට ඉන්න උතුරන්න හරියන්න ඕනි ජය වෙන්න ඕනි සුබ වෙන්න ඕනි මගේ කෙල්ල සෙට් එකටම මිස් උපේක්ෂට හයි net fm මම රුක්ෂාන් මොරටුවෙන් මටත් අසන සින්දුවක් දෙන්න එල්පිටිය සඳමාලි අමරසිංහවත් එකතු කරගන්න කියලා දෙනවා ඕකේ මේ හන සින්දුවට එකතු කරගන්නම් හයි ජානුවක් කීකොට දවසකින් මමද මැසේජ් එකක් දාන්නේ ගිගිරි ජගිරි සින්දුව දෙන්නකෝ කියලා තන හෙට එක දෙන්නම් හරිද අනිති මලින්සා අකුරැස්සෙන් මැසේජ් කරලා තින මේ සින්දුවට දැන් ටිකතු කරගන්න පොඩ්ලස්කමෝ දිනත විමුක්ති හර්ෂ හේමචන්ද්‍ර මල්කාන්ති කමල් සන්ධ්‍යා සරචන්ද්‍රය එකතු කරගන්නම් මේ සින්දුවට පොතු හැර ඩියන් ලෝ අපරල් ලිඛිත අපිවත් ලසර සින්දුවකට එකතු කරගන්න අපේ ලොකු මැදම් මැණිකේ නන්දට ලොකු මැකකුයි අනිත් ඔක්කොටම ලසර සින්දුවකුයි දෙන්න හැමදාම සතරින් hina වෙලා ඉන්න ජනුවාරි ජය මට විතරක් නෙමෙයි කෙල්ල සෙට් එකටම ජය

නටාගෙන යන්න හදන්න එහෙනම්. හවසට නයි විනාඩි 49යි මම යන්නද. යන්න කලින් හයි ජානමණික මඩ ලස්සන සින්දුවක් ඕනි. එකතු කරගන්න ලොකු පුතා රජිව රොෂන් කුමාර, සුදු පුතා රංගනේ දුෂන් කුමාර, දුව ආශා මදු අන්ති, මුණුපුරා සති උතේ ජාන් චූරිමණික, මෙලිනා මන්ශාලි, ඔයාවයි නැතන හැමෝමයි. මම දමයන්ති විජේ සිංහ ලුණම රණවිරු ගම්මානෙන් ආදරේ මණික කියලා දිනවා. මාත් ගොඩම ගඩාරියක් ආදරේ තැන්කියුවක් කාමා වහගෙන ඉනවන ජානු අක්කි සඳලි අනුරාධපුරෙන් මැසේජ් කළා තිනවා. මේ සින්දුවට එකතු කරගන්න සඳලි සිංදුවකට අපිවත් එකතු කර ගන්න හැමදාම් වගේ. කවුද මේ සිරිනිමල ඉලෙක්ට්‍රොනික්ස් යාටියන්තට සුපිරි උම්මකකුත් දෙන්න වහින්න කලින්? හයි ජානු අක්කි, මේ ජානු බබා සුබ සැන්දවක්. අපිවත් ලස්සන සිංදුවකට එකතු කරගන්නකෝ. කෑගල්ල පුෂ්පාංගනී අක්කා, හස්බන් නිමල් පොඩි අක්කා, සුභද්‍රා දුව කුමාරී, මේ හැන සිංදුවට එකතු කර ගන්න. රංජිත් දිසානායක අයතිනවත් කඩින් යමත් සින්දුවකට එකතු කරගන්න කියලා දිනවා. එහෙනම් ඉතින් ඔක්කොම කට්ටිය මම WhatsApp එක පැත්තෙන් කිව්වා. එතනින් පස්සේ අපේ වල්පිට මුළු පාලියයි නෝ වයිෆ් දාමියා කපුතා තුෂාන් මිහිරංග එකතු කරගන්න මේ හැන සින්දුවටම. හෝකන්දර මල්ලිකාක කතා කළා එකතු කරගන්න කියලා කිව්වා. ඒෂිකා තිස්සර ලාලයියා එකතු කරගන්න මේ හැන සින්දුවට. අද මොනාද ස්පෙෂල්? ඊයන තෝසේ නේද? ඊයද තෝසේ? සෙනසුරාද? ආයිරිද ආයිරිද තෝසේ කෑවෙනේ? අද මොනවාද? මං ආන්ස කරේ නෑනේ. ආන්ස කරා නම් කියනවා අපේ කවියනේ ආන්ස කරේ. ඊට පස්සේ රඹුකන මගේ කාන්ති අම්මා මා වහගෙන ඉන්නවා. ඔයාවයි අමාර පැටියවයි රඹුකන මාකට් එකේ සෙට් එක එකතු කරගන්නම් මේ හෙන සින්දුවට. එහෙනම් ඉතින් මෙන්න මේ සින්දුවත් ඔයාට අහන්න දීලා මම යනවා. අපේ අසා බෝයි ඇවිල්ලා ඉන්නවා. අසාට මේ පැත්තෙන් වැඩ ටික බාර දීලා මම යන්න ඕනි. හෙට එනවා හරියටම. කීයටද? දවල් එකට. දවල් එක වෙනකොට වාගේ මගේ ඉගින්දර හැඳව ටයිම් එක අපි දෙන්න හම්බ වෙමු. වාට කියන්න ඕනි. අඩිස්සමට හොඳද? වැස්ස වැඩි මේ දවස්වල හිටි හැටිය වහිනවා. උදේටයි හවසටයි කොඩයක් මතක් කරලා අරගෙන යන්න ඕනි. ඩ්‍රයිව් කරනකොට පරිස්සමට. අර හැම වෙලෙම මං කියන්නේ ධෝනිලට වැඩ පෙන්නන්න සුදු මහත්තුරු වේගින් යන්න එපා. මීට යන්න ඕනි. හරිද? ඊට පස්සේ වෙනදට වඩා ටිකක් අපි කලින් ගෙදරින් එළියට එමු. එතකොට ඉතින් ওই වේගේ අඩු කරලා ඔයාට යන්න පුළුවන්. එහෙනම් ඉතින් පරිස්සමට ඉන්න ඕනි. දිගටම net එකක් ඉන්න ඕනි. එහෙනම් කොල්ලෝ මම ගියා. මං ඔයාගේ

0: වාර්තා පිට වාර්තා තමන කෝටි අටේ NLV තනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා තිබින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
1: මුදලාලි
2: අලෝනා
1: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි අකිරිස් කුඩු ග්‍රෑම් 200ක් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
3: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙව තෝට ඔයාමට මෙහෙම කරයි කියලා. ඊ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
2: විජේ දාන්න ඔක්කොටම.
3: ඇයි මුදලාලි නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
1: හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපිත් අහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
5: මේ සකසුරුවම් මාසේ හෙටට වටින පැලයක් සිටවමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
7: ධන්නවද හොම්ස්. මේ මිනිස්සුන්ගේ ජානවලට ගැලපෙනම සෙල්ලම යල දැන් හොයාගෙන.
8: මොකද්ද ඔය විසිගිරිල්ලද?
7: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝවල රන් පදක්කම. හංගේරියාවල මීටර 91ක්. නගෝයාවල මීටර 88ටත් එහා.
8: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා. කොල්ල වේලාවට පාරමාරු කළේ.
7: ඇයි
8: නැත්තං අවුරුදු 11ක් ගිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්න.
9: මීටර් 90ට එහා විසි වෙන යාර 30න් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algotown සතියේ දිනවල උදේ 7ට
10: net fm algotown
11: brought to you by
12: කිරිබත් ගොඩින් සුපිරිම lifestyle එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම modern home apartment city එක yolo by prime group අමතන්න 13.22
13: සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
14: ප්‍රමිතියෙන් ගුණෙන් පෝෂිත විජයකුරක්කන් පිටි
15: විජයකුරක්කන්.
6: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: සුබසන්නේවක් හවස හතරයි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්වා ඇත්නියෝ.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. සිරිලිය සවිය ගිනුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යයා වන ශිරන්දු රාජපක්ෂ මහත්මිය මේ මස 16 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තාය දිනට කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් අප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් කරන බවත් සඳහන් කළා. සැකකාරිය වෙනුවෙන් පෙනිසිරි නීතිඥවරුන් සහ ලස්කොම් සම වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමේ අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝදර්ග මහතා මෙම නියෝගය නිකුත් කළා. කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි පතිත වී තිබෙනවා. එම ජලාශයට අයත් නෝවුඩ් හැටන් දික්කෝයන් ප්‍රදේශවලටයි මෙලෙස තද වැසි පතිත වී ඇති. කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල දෙහෙළන අධික වර්ෂාවත් සමග එම ජලාශයේ පිටාර මට්ටමට ආසන්න වී ඇති බව එම ජලාශයේ භාර ඉංජිනේරුවරුන් කියා සිටියා. මිලඟ net news පස්වර පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news drill ක අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: net news the truth people trust fm 95 fm 94.8 net fm
3: වැඩි විස්තර සඳහා 0779 677767 මිස් කෝල් එකක් දෙන්න.
4: මරු බං

அடிப்புடி பாகல பொடி பொடி நங்கில கனேக்க ஹம்மே ஹவசட்ட பாங்க.

0: පසන්න යවක් හවස 4යි විනාඩි 8යි වෙලාව වාගේ මගේ බෝරින්න තීවිරින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් ගන්න හදන්නේ 4 වටේටම බහිනකොට පොඩ්ඩක් හරි වාට වැඩ කරනකට පොඩි බෝරින් ගතියක් දැනුණා නම් මොකද වැස්සත් එක්ක බෝරින් වෙනවා කියන එක පොඩි එකක් තියෙනවනේ නේද රයිට් කම්මැලිකම නැති වෙලා ඊට පස්සේ මහන්සිය නැති වෙලා ආ වැඩිපුරම ආදරය කරන කට්ටිය එකතු කරගෙන ආසම සින්දු ටිකක් අහන්න තියෙන පැය දෙක තමයි පටන් අරගෙන තියෙන්නේ ඒ කාලේ මේ කාලේ හැම කාලෙම හිට් වෙලා තියෙන සින්දු ටික ආඩ එකමතනකින් අහන්න ඕන නම් ඔයා එන්න ඕනේ 4 වටේට තමයි නේද? හවස 4 ඉඳලා 6 වෙනකන් කෝල් කරලා මැසේජ් කරලා ඊට පස්සේ Facebook live එකේ join වෙලා ඇයිය live එක ගත්තාම සෑහෙන කට්ටියක් live එකට join වුණානේ නේද? ඔයා හිතන්න කොච්චර මට ඒකට ලෝභ හිතුණාද කියනවා නම් මට අදත් Facebook live එකක් එන්න හිතුණා. හරි හරියටම 5යි 5ට. ආයි ඉතින් දැන් වෙලාව වෙනස් කරන්න නැහැ. හවස 5 විනාඩි 5 වෙද්දී Facebook live එකක් අදත් එනවා. ඉතින් එන්සව අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න. කතා කරන කට්ටියට අපේ හොට්ලයින් එකේ කෝල් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මැසේජ් කරන කට්ටිය 0711 95 95 95 අපි දෙන්නගේ WhatsApp number එක. ඔයාලට ඇතිතරම් මැසේජ් කරන්න chance එක තියෙනවා බබා. මොකද හවස 6 වෙනකම්ම මම ඔයත් එක්ක ඉන්නවා. ඔයාගේ මැසේජස් මතක් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ආ රයිට්. ඊට පස්සේ අද වෝල් පෝස්ට් එකකුත් දාලා තිනවනේ TFM official Facebook page එක පැත්තට ගියාම ඔයාලට ඒකටත් comment එකක් තියන්න පුළුවන්. දැන් ඉක්කාව අපිට හැදෙනවා නේද කතා කර කර ඉන්නකොට. ඊට පස්සේ අපිට ඉක්කාව හැදුනහම දැන් අපි එක එක කට්ටිය එක එක විදියට ඉක්කාව නතර කර ගන්නවා. හරි එක එක විදියවල් තියෙනවානේ. මං අදහලා තිනවා අට ඉක්කාවක් හැදුනහම ඔගොල්ලෝ පැත්තේ ඉක්කාව නතර කර ගන්න තියෙන අමුතු ක්‍රම මොනවාද කියලා මං ආසයි දැනගන්න. හරි ඉතින් එන්සා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. සෑහෙන්න වැස්ස දවසක් නිසා ඔයාට කම්මැලිකමක් නැති වෙලා යන්න පොඩ්ඩක් ඇඟට එනර්ජි එකක් එන්න පොඩ්ඩක් චිල් එක වැඩි වෙන්න ලස්සන සින්දු ටිකක් එක වැඩේ පටන් ගන්න හදන්නේ. මං කියන්නේ මේ වෙලාවට පොඩ්ඩක් අර ඇඟ නලියන සින්දු ටිකක් තිබ්බනම් හොඳයි නේ. තියෙන සාම තමයි මං ඔයාට මේ සින්දුවෙන් වැඩේ පටන් ගන්න හැදුවේ. හවස 4යි විනාඩි 10යි වෙලාව. මේක වාගේ මගේ බෝරින් නැති විරින් ඩ්‍රයිව් එක 4 වටේ පිට DJ Azar.
1: Ay. Fancy.

0: ජාතිකලොතරැයි මණ්ඩලය.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14,014. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය. ඔබත් එක්වන්න 1985 මතන්න.
2: රසතුන් හතක පාරම්පරික අපේ රසය මේනක සහල් බයන් වින් විතින් ස්මාර්ට් ටීවී රයිස් කුකර් බ්ලෙන්ඩර් දිනා ගන්න. සහල් කවරේ කූපණිය තිතයාගේ ඔබට හිමිවේ. මේනක සහල් අපේ උරුමය අපේ රස.
3: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය එකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
5: 80 දශකේ අන්තිම දවසක්.
4: එදත් හොඳ ටෝම වැස්ස. සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක.
6: මන්දාරම් රෑ 7ට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.

ரைட், வெலாவ හවස 4:24 වගේ මගේ බෝරින්න තිබෙන ඩ්‍රයිව් එක 4 වටේ අහගෙන ඉන්න ගමන් 5:05 අද Facebook live එකක් එනවා කියලා කලින්ම කිව්වා. හරිද? රයිට්. ඒ නිසාම මේ වෙලාවේ මාත් එක්ක ඉන්න WhatsApp එකේ සෙට් එක මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. සුබසන්ධ්‍යාවක් වේවා සාබෝයි. අපිත් මේ වෙලාවේ අවසන්දිරම අහගෙන ඉන්නවා. මම තංගල්ලෙන් අප්සරා මාව සින්දුවකට එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. ඊයේ පාවෙලා කොඩු ආකාශ සින්දුව දුන්නාට thank you so much කියලා තියෙනවා. එහෙම තමයි යන්නේ. හරිද? ඊට පස්සේ සුබ සන්ධ්‍යාවක් වේවා සාපිත් මේ වෙලාවේ ආව තමයි අහගෙන ඉන්නේ වයිෆ් ශ්‍රියානිවත් සින්දුවකට එකතු කරගන්න කියලා නිකවරටියෙන් චම්පික ලලිත් මැසේජ් එකක් දාලා තිනෝ. ඔසෑහෙන්න කාලයකට පස්සේ චූටි මැසේජ් එකක් එවලා තියෙන්නේ. හරි, ආවත් එකතු කරගන්න. ඒ වගේම හයි කොහොමද අයියේ, අපිත් මේ වෙලාවේ සද්දෙරම ආව තමයි අහගෙන ඉන්නේ. මට ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ කොල්ල සෙට් එක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඉවරයක් නැතුව වහින වාසා. ඒ නිසා ඉතින් මේ වෙලාවේ ආවහගෙන ඉන්නවා කියලා තමයි මැසේජ් එකේ තියෙන්නේ. අන්න හරි, කොහෙවත් යන්නේ නැතුව වැඩ කරන තැනටම වෙලා වැලටික් කරන ගාම ආවහගෙන හිටියානම් හරි. හරි, සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා දිනුලියක දිලුනි මැසේජ් එකක් දාලා තියෙනවා. ට්වින්ස්ලා නේද? මම අනිවාර්යෙන් දෙන්නවම එකතු කරගන්නම්. Thank you, message කරාට. හරි, මේ කට්ටියව එකතු කරගෙන සින්දුවකට යන්න කලින් මම මේවට මතක් කරන්න හදන්නේ NLB ජයලොතරයිය ගැන. මොකද සාමාන්‍යයෙන් NLB ජයලොතරයිය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන විතරක්ම නෙවෙයි. හරිද? ඔයාලට දැන් හිතන්නකෝ, ලොතරැයියක් මිලදී ගත්තට පස්සේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා වෙනවා වගේම ඔයාට හැකියාව ලැබෙනවා නම් රටේ ජනතාව වෙනුවෙන් දෙයක් කරන්න එක සෑහෙන්න වටිනවනේ නේද? අන්න ඒ නිසා NLB ජයලොතරැයියක් කරගත්තාම රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන්, ඒ වගේම වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන ගමන් සමාජීය වගකීමක් ඉටු කරන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඒවා NLB ජයලොතරැයියක් මිලදී ගන්න සෑම අවස්ථාවකම ඔයාගේ වාසනාවට අවස්ථාවක් ලබා දෙන ගමන්ම රට වෙනුවෙන් සිදු කරන සමාජීය මෙහෙවරක් වෙනුවෙන් ඔයාගේ දායකත්වයක් ලැබෙනවා. ඔයාගේ වාසනාව අනුව ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4 පිළිවලින් ගලපා ගත්තොත් රුපියල් 105,000, ඒ වගේම රුපියල් 50,000, ඒ වගේම රුපියල් 2,000, ඒ වගේම 280,000 වගේ සෙසු දෑගිත් ඔයාට මදිනෝ කියන ජයග්‍රහණය කරන්න පුළුවන් NLB ජයලොතරැයියෙන්. ඉතින් ඒ නිසා වාසනාවේ දොරටු විවර කරන ජයග්‍රහණයේ සීනේට පාර කියන අතට සල්ලි වෙනුවෙන් NLB ජයලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී ගන්න අමතක කරන්න එපා. දැන් සමහර ලාට ඔයා වැඩ ඇරලා යන ගමන් ඉන්නවා ඇත්තේ. එතකොට ලොතරැයි විකුණන මහත්මයෙක් මෙහෙම දැක්කොත් මං කියනවට ඔයා අද පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න ලොතරැයියක් අරගෙන. ඔයාගේ ජීවිතේ වාසනාවන්තම දවස අද වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වාසනාව මග අරගන්න නැතුව ඔයාත් වැඩි වැඩියෙන් අරගන්න ඕනේ NLB ජයලොතරැයිය තමයි. ඊට පස්සේ මම ඔයාට මතක් කරන්න හදන්නේ අලුතෙන් ගයක් හදනවා නම් ගෙදර ඇතුළත නිමාව ගැන, ඊට පස්සේ ඇතුළත පෙනුම ගැන වැඩි වැඩියෙන් හිතන ඔයාට මම මේ මතක් කරන්න හදන්නේ ඔයාගේ ගෙදර සිවිලිම කොහොමද හරි විදියට ගහගන්නේ කියලා. දැන් සමහර වෙලාවට ඔයා හිතනවා ඇති, එහෙම කිව්වහම අයියෝ අසා සිවිලිම ගහනවා කියන්නේ මහ දෙයක් කියලා. ඉතින් ඔය සිලින් ෂීට් ටිකක් ගෙනල්ලා බාස්කෙට් වැඩේ බාර දුන්නා නම් කරගන්න පුළුවන් නේ කියලා. නෑ, එහෙම නෙමෙයි. ගෙදර සිවිලිම කියලා කියන්නේ ගෙදර ඇතුළත පෙනුම රඳා පවතින ප්‍රධානම සාධකය. ඒ කියන්නේ කවුරු හරි ගෙදරට ආවහම ගෙදර බිත්ති හතර වගේම තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ, නිකන් හරියට පස්වෙනි බිත්තිය වගේ. ඉතින් එතකොට ගෙදරට ආකර්ෂණීය පෙනුමක් අනර්ග නිමාවක් කියන්නේ හොඳ සිවිලිමක් ගැහුවොත් තමයි. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාලා සිවිලිම ගැහුවොත් ආයි ඔයාලට බය වෙන්න දෙයක් නැහැ. ඔයා බලාපොරොත්තු වෙන අනර්ග නිමාව ආකර්ෂණීය පෙනුම දෙකම තියෙන එකම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක. මේක ඇවිල්ලා නැචරල් වුඩ් ලුක් එක. ඒ කියන්නේ මේ දවස්වල ගෙවල් වල සිවිලිම ගහනකොට තියෙන අලුත්ම ඩිසයින් එක තමයි මේ නැචරල් වුඩ් ලුක් එක කියලා කියන්නේ. ඒ කියන්නේ ස්වභාවික ලීයෙන් කරා වගේම තමයි මේක. හැබැයි ඒ වුණාට වේයෝ කන්නෙත් නැහැ, දිරන්නෙත් නැහැ. මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමකුත් දෙනවා. ඔයා හිතන්නකෝ එතකොට කල්පවැත්ම පිළිබඳව මොනතරම් විශ්වාසයක් තියෙනවද කියලා. හරි, ඊට පස්සේ දැන් හිතන්න අවුරුදු 7ක් 8ක් 9ක් ගිහිල්ලා ඕකට පොඩි ඩස්ට් එකක් වැදුනොත්, ඊට පස්සේ මකුළු දැල්ල එහෙම වැදුනොත් ඔයාට කරන්න තියෙන්නේ දැන් තෙතරෙද්දක් දාලා පියදාන එක විතරයි. ආයි බය වෙන්න කිසිම දෙයක් නැහැ. තිබ්බා වගේම ආයි සුපුරුදු විදියට ඔයාට තියාගන්න පුළුවන්. ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන එකම සිවිලිම තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. ආකර්ෂණීය වර්ණ හතරකින් මිලදී ගන්න පුළුවන්. වැඩි විස්තර දැනගන්න 011 5 748 738 011 5 748 738 කතා කරලා ඔයාට වැඩි විස්තර දැනගන්නත් හැකියාව තියෙනවා.
දිනුෂා කතා කරා වල්පිට මුල්ලේ ඉඳලා අද සද්දර මාව අහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. Thank you කතා කරාට. ඒ වගේම ඇල්පිටියන් පුන්සරාව ආවත් එකතු කරගන්නම්. නාලන්දෙන් සඳු අම්මවයි තාත්තවයි අක්කවයි අයියවයි මේ සින්දුවට එකතු කරගන්න කිව්වා.

0: හවසේ 4යි විනාඩි 34යි දැන්.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න.
2: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
3: HMB Finance දියුණුවට මග නගර චාරිකා.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HMB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටලු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
3: ඔක්තෝබර් 14 වනදා උදේ ඇඹිලි පිටිය සවස මාතර.
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: සුපිරි සිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ධම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ධම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779 67767 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
6: දේශයක් කොට නගන අභිමානවත් ඔබව කොට නැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොට නගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
7: ලන්ච් එකෙන් පස්සේ ඔයාගේ හැන්දාව බෝරින් යන දෙන්න එපා. ඔයාගේ සොංස්, ඔයාගේ ඩෙඩිකේෂන්ස් එකට එකතු වෙන ෆුල් ෆන් මෝඩ් එකක්. මේ තමයි ඒ පැතුන ඔයාගේ හැන්දාව.
8: සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
9: කින්දර හැන්දෑව විජානු ජානු.
8: ඔයාගේ මූඩ් එකට ඔයාගේ මියුසික් එක.
10: විනාඩි 4කින් ක්‍රියාකිරීම අරබා කොන්දේ බෙල්ලේ සන්ධිවල වේදනා සහ උලුක්කුවීම් වලටද සහනය දෙනවා. අයඩෙක්ස්
11: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්. වැඩි විස්තර සඳහා 0779 67767 67 ට මිස් කෝල් එකක් දෙන්න.
13: කවද

හවස 4යි විනාඩි 41යි වෙලාව. අපි හතරවටේ අහගෙන ඉන්න ගමන් කොළඹට නම් අද මන් දන්නේ දවල් වරු ඉඳලම මාර වැස්සක් දෙන්නේ. වහින වෙලාවට ඔයාට අහන්න පුළුවන් නියම සින්දු ටිකක් එක්කනේ අද අපි පෑ දෙකක්ම ඉන්නේ නේ. මං කියන්නේ ඔයා සින්දුවක් අහන ගමන් දැන් මේ වෙලාවේ ගෙදර ඉන්න ඕනම් ප්‍රශ්නයක් නැහැ. වැඩ ඇරිලා යන ගමන් නම් ඉන්නේ තෙමෙන්න නම් එපා රචෝ. හරිද? මේ දවස්වල පොඩි කැස්සක් තියෙනවා, ඊට පස්සේ හිඹිරිසාවක් තියෙනවා. වැස්සට අහු වුණාට පස්සේ ඔකට අග්ගල බෝ වෙන්න පුළුවන්, ඊට පස්සේ වාසනීප වෙන්නත් පුළුවන්. ඒ නිසා වැඩ ඇරිච්ච ගමන් ගුඩයක් හරි මොකක් හරි දාගෙන ටග්ගාල ට්‍රාන්ස්පෝර්ට් එකට යන්න, ටග්ගාල ගෙදර යන්න. එහෙම රස්තිය අදු වෙන්න එපා. අද තෙමෙන්න නැතුව ගෙදර යන්න ඕනේ. හරි, මේ වගේ දවස්වල කුඩේ අමතක වෙලා එනවා කියලා කියන්නේ. ඉතින් ආයි අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ වාගේ කල්පනාව ගැන. හරිද? ඔයත් ඒ කියන්නේ මගේ කැටගරි කෙනෙක් තමයි. හරි, මේ වෙලාවේ මට කෝල් කරපු සෙට් එකක් ඉන්නවා. මොකද මං අද කිව්වා හවස වැඩිපුරම chance එක දෙනවා කියලා කෝල් කරන සෙට් එකට. මොකද දැන් මාව අහගෙන ඉන්න ගමන් මෙච්චර වැස්සෙත් කතා කරනවා කියලා කියන්නේ වාස ඇහෙන්න ආදරේනි අපිට නේද? එතකොට ඔයාලට chance එකක් දෙන්නම ඕනනි. මම සංජීවනීව තමයි මුලින්ම එකතු කරගන්නේ සින්දුවකට. යටියන්තොට ඉඳලා මේ වෙලාවේ සද්දෙටම net අහගෙන ඉන්නවා කියලා කිව්වා. අනිවාර්යෙන්ම මම ආව එකතු කරගන්නම්. ඊට පස්සේ රමණි පොළොන්නරුවෙන්, ඊට පස්සේ මිටියගොඩින් අපේ සුමනාන්ටි, ඒ වගේම පල්පිට මුල්ලේ නුපාලි, ඒ වගේම රත්නපුරෙන් රේනු. හයි, කොහොමද? අපරාදී කියන්න බෑ, මුළු ගෙදරටම හෙන්න සද්දෙටම මාව අහගෙන ඉන්නවා. නියමයි, උදාර කෙල්ලෙක්. ජය වේවා. ඊට පස්සේ රත්නපුරෙන්ම කතා කරා නදීකා. ලස්සන සින්දු කියන්න පුළුවන්නේ. ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ හෝකන්දරි මල්ලිකා හස්බන්ඩ් සමන්වයි, ඊට පස්සේ චූටි පැටව දෙන්නවත් එකතු කරගන්න කියලා කිව්වා. අනිවාර්යෙන් මම එකතු කරගන්නම්. ඊට පස්සේ අලවෙන් කරු, thank you කතා කරාට. ඒ වගේම පඬුවස් නුවරින් උපේක්ෂා, මම ආවත් ලෑස්ති කරගෙන තියෙන සින්දුවටම එකතු කරගන්නම්. හරි, මේ සෙට් එක එකතු කරගෙන දැන් අපිට හවස 5:30ට Facebook live එකක් එන්න තියෙනවනේ නේද? යුගයේ ජනප්‍රියතම Facebook live එකට. හරි, එතකොට ඒ ගැනත් මතක් කරලා මම මේ කියන්න හදන්නේ, මේ දවස්වල දැන් අලුතෙන් ගයක් හදන කෙනෙක් නම්, හරිද, මේක වඩා වැදගත් වෙන්නේ ගයක් හදන කට්ටියට. මොකද ගේ හදන්න පටන් අරගෙන කාමර ටික, ඊට පස්සේ බිත්ති ටික උස්සලා ඔක්කොම කරලා ස්ලැබ් එක දාන්න බලාගෙන සැටලිමත් ගහලා නම් ඔයා ඉන්නේ. මේ දවස්වල පොඩ්ඩක් අතේ මිටේ සල්ලිත් පොඩ්ඩක් මදිපාඩු නිසා ස්ලැබ් එක දාන්න සිමෙන්ති ටික ගන්න විදිහක් නැහැ. අසා ඒ නිසා පොඩ්ඩක් වැඩේ මග නතර කරලා තියෙන්නේ. සැටලිමත් ගහලා තියෙන්නේ ඔක්කොම. හරි, දැන් සිමෙන්ති ටිකක් අරගෙන ස්ලැබ් එක දාගන්න තමයි තියෙන්නේ කියලා කල්පනා කර කර ඉන්නවා නම් දැන් ඔයාට අවස්ථාව තියෙනවා ඉන්සි සංස්ථා සිමෙන්ති එක්ක NC සංස්ථා ස්ලැබ් වරම් එක්ක තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනා ගන්න චාන්ස් එක තියෙනවා. ඒ කියන්නේ කොට්ට 1ක් 2ක් 3ක් 4ක් 5ක් නෙමේ, සිමෙන්ති කොට්ට 100ක් ඔයාලට වාගේ ස්ලැබ් එක දාගන්න NC සංස්ථා සිමෙන්ති වෙතින් දෙනවා. පුංචි දේවල් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. පළවෙනිම දේ තමයි ඔයා ස්ලැබ් එක දාන්න සැටලිම ගහලා තියෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයා කොහොමද ගේ හදන්න ගෙනාවේ ඉන්සි සංස්ථා සිමෙන්තිනේ නේද? එතකොට සාමාන්‍යයෙන් ගයක් එහෙම හදනකොට අපි බිල් ටික ළඟ තියා ගන්නවා. ඒක පුරුද්දක් කරගන්න ඒක සෑහෙන්න වටිනවා ඔයාට. හරි, එතකොට ගෙදරට ගෙනාවු ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට අවම වශයෙන් පහක බිලක් ඔයාට අග්ගාලා මම මෙන්න මේ කියන නම්බර් එකට, දැන් ෆෝන් එක අරගෙන මෙන්න මේ නම්බර් එක ගහගන්නකෝ. 0779 67767 0779 67767 නම්බර් එකට තග්ගාල වගේ නමයි, ලිපිණයයි, ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකයයි එක්ක ඉන්සි සංස්ථා සිමෙන්ති කොට්ට පහක් මිලදී ගත්ත බිල්පත තග්ගාල WhatsApp කරන්න. එහෙමත් නැත්නම් ඔයා මේ නම්බර් එකට, ඒ කියන්නේ 0779 67767 මිස් කෝල් එකක් ගහන්නකෝ. එතකොට ඒගොල්ලෝ අනිත් අතට ඔයාට කෝල් එකක් ගන්නවා. ඊට පස්සේ වාසනාවන්ත දිනුම් මැදීම සඳහා ඔයාට තවස්සාව හම්බ වෙනවා. අපි මේක ආරම්භ කරේ, දිනුම් මැදීම ආරම්භ කරේ සැප්තැම්බර් මාසේ 14 වෙනිදා, අවසාන දිනුම් මැදීම ඔක්තෝබර් 23 වෙනිදා. ඒ නිසා මේ අවස්ථාව මිස් කරගන්න එපා. ඔයාගේ ගේ හදාගන්න සිමෙන්ති කොට්ට 100ක් එන්සි සංස්ථා සිමෙන්ති වෙතින් ජයග්‍රහණය කරන්න තියෙන හොඳම අවස්ථාව තමයි මේක. එන්සි සංස්ථා සිමෙන්ති කියලා කිව්වහම දේශීය අපේ නිෂ්පාදනයක්. දන්න කාලේ ඉඳලා අපේ කොන්ත්‍රාත් කරන මහත්වරු, ඊට පස්සේ තාක්ෂණික විශේෂඥයන්, ඒ වගේම ගමේ ඉන්න බාසුන්නේ මාම පවා ගයක් හදනවා නම්, කොන්ක්‍රීට් එකක් දානවා නම්, ඕනම ඉදිකිරීමක් කරනවා නම් දෙපාරක් හිතන්න තු නිර්දේශ කරන අංකයේ සිමෙන්ති සන්නාමය තමයි ඉන්සි සංස්ථා සිමෙන්ති කියලා කියන්නේ. මේක ඇවිල්ලා කටවචනයට විතරක් නෙවෙයි, නිවාස සහ ඉදිකිරීම් කාණ්ඩයේ අර්ථයේ 15 වතාවක් ස්ලිම් කැනඩා ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නත් ඉන්සි සංස්ථා සිමෙන්ති වලට හැකියාව ලැබුණා. ඉතින් ඒ නිසාම තමයි ලංකාවේ අපේ නිෂ්පාදනයක් විදිහට ඉන්සි සංස්ථා සිමෙන්ති පිළිබඳව මෙච්චර විශ්වාසයක් තියෙන්නේ. ඉන්සි සංස්ථා සිමෙන්ති ස්ලැබ් වරම් එක්ක දැන් වාට තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනා ගන්න හම්බෙන චාන්ස් එක මිස් කරගන්න එපා. මේ ඇවිල්ලා ඔක්තෝබර් මාසේ සකසුරුවම් කමේ මාසේ කියලා තමයි අපි මේකට කියන්නේ. මොකද මේක ඇවිල්ලා අපි ආයෝජනය කරන, ඊට පස්සේ ඉතුරු කරන මාසයක්.
හරි NSB බැංකුව වෙතින් මේ දවස්වල වැඩිපුරම මතක් කරන දේ තමයි මේ ඉතුරුම් කියලා කියන්නේ. දැන් ඉතුරුම් කියලා කිව්වහම ඔයා සල්ලි කියන එක එකපාරට ඔලුවට එනවා. ඒක සාමාන්‍යයි. හැබැයි උනාට ඉතිරි කරනවා කියලා කියන්නේ ඊට වඩා පුළුල් පරාසයක විහිදී ගිය දෙයක්. උදාහරණයක් විදිහට අපේ ආදි මුතුන් මිත්තන් ආච්චිලා සීයලා අම්මලා තාත්තලා අපිට වතුර ටික පරිස්සම් කරලා ඉතුරු කරපු නිසානේ අපි අද පිරිසිදු වතුර ටිකක් බොන්නේ. එතකොට ගහ කොළ සතා සීපාව ඒ කට්ටිය ඉතුරු කරපු නිසා තමයි අපි වෙනුවෙන් දායාද කරලා තියලා ගිය නිසා තමයි අපි අද මේ දේවල් භුක්ති විඳින්නේ. අපි නිදහසේ හුස්ම ගන්නේ, ඊට පස්සේ අපි විදුලිය බලශක්තිය පාවිච්චි කරන්නේ ඒ කට්ටිය මේ දේවල් හෙට දවස වෙනුවෙන් ඉතුරු කරපු නිසා. එතකොට අපිට වගකීමක් තියෙනවා අනාගත පරම්පරාව වෙනුවෙන් හෙට දවසක් මේ විදිහටම ඉතුරු කරන්න. මේ මතක් කිරීම කරන්න NSB බැංකුව වෙතින්. මොකද මේ ඔක්තෝබර් මාසේ කියන්නේ සකසුරුවම් කමේ මාසේ ඔයා හෙටක් ඉතිරි කරන්න පළවෙනි පියවර පුංචිම තැනකින් හරි කමන්නේ පළවෙනි පියවර තියන්න පටන් ගන්න ඕන. ඒ ගැනත් මතක් කරලා අපි යන්න හදන්නේ ලස්සන සින්දුවක් අහන්න. හවස පහයි හවස 4:47 5:05 Facebook live එකක් එනවා.

0: Hatırı Vati.
1: Right, වෙලාව හවස 4:00 විනාඩි 54යි. අපි අලුත් පැයකට යන්න ඕන. හැබැයි ඊට කලින් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නවා කියලා දෙනවා සෙවන පිටිය නවංචය ටෙලර් ෂොප් එකේ සෙට් එක අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ මඩපාත මේ වෙලාවේ ලක්ෂ්මන් තමරා සෙට් එකම අවහගෙන ඉන්නවා කියලා තියෙනවා. Right, මේ කට්ටිය ඔක්කොම එකතු කරගෙන අපි යන්න හදන අලුත් පැයකට 5:05ට live හම්බෙමු.

0: අතරයි පනස්සටයි.
1: මෙල්ටෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: දිගු කල් පවතින හයි රෙසිලියන්ස් ෆෝම් යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: ප්ලාස්ටික් ඇලදොලට බරක් නොකරමු. හෙටක් ඉතිරි කරමු. ජාතියට ඉතිරි කිරීම හුරු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් මේ ඔක්තෝබර් සකසුරුවම් මාසයේ තිරසර ඉදිරියකට ඇරයුම්.
5: අපේ අම්මා ගෙදර ආවද?
6: නැහැ, අම්මා මෙයා වෙනදෙව්වා.

0: ඔබ ගන්නා එක ආයුබෝටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භූවි ආයුබෝ වේවා.
1: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබාගත හැකිය.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අතම ගන්න ෆෝන් එකයි
1: සුබසන්දේවක් හවස 5යි දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නිය.
2: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍යය නෙත් නිවස් සමඟ මම තරංග. මැදපෙරදිග පවතින යුද කැටුම් හමුවේ සීඝ්‍ර ලෙස ඉන්ධන ඉහළ යන ඉන්ධන මිල ගණන් අනුව ජනතාවට අවම්බර පටවමින් සහනාධාර ලබා දීමට රජය කටයුතු කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා. ඒ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා එහිදී පැවසුවේ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මේ වන විට සමස්ත බර ජනතා මත පැටවීමකින් තොරව ඉන්ධන සඳහා රුපියල් බිලියන 100ක පමණ සහනාධාරයක් මේ වන විටත් රජයේ භාණ්ඩාගාරයේ මගින් ලබා දී ඇති බවයි. ඒ අනුව පසුගිය අප්‍රේල් මාසය තුළ රුපියල් බිලියන 57ක් සහ මෙවර රුපියල් බිලියන 41ක් මහා භාණ්ඩාගාරයෙන් යොමු කර ඇති බවද කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා. මේ වසරට අදාළ ඔක්තෝබර් මාසයේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ හෙට ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට බැර කිරීමට නියමිත බව වාර්තා වනපා. ඒ අනුව අස්වැසුම පළමු අදියරයේ ප්‍රතිලාභී පවුල් 985,283කට රුපියල් බිලියන 9.12ක මුදලක් ලබා දීමටයි නියමිත වෙත්තේ. එමෙන්ම දෙවන අදියරයේ ප්‍රතිලාභී පවුල් 212,445කට රුපියල් බිලියන 2.04ක මුදලක් බැර කිරීමට නියමිත වෙතැයි වාර්තා වනපා. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Baru bang!

పొడి పొడి పాగల పొడి పొడి నంగిల కనేక హమ్మే హవసట బాంగ్.

සුබ සන්ධ්‍යාවක්. හවස 5:20 වෙලාව. වාගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක හතර වටේ අහගෙන ඉන්න ගමන් අපි අලුත් පැයකට ඇවිල්ලා ඉන්නේ. අලුත් පැය පටන් ගන්නකොටම Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. මම ඔයාලට කිව්වනේ අර ඊයේ Facebook live එක ආවට පස්සේ live එකේ සෑහෙන කට්ටියක් join වුණාට පස්සේ මට පොඩි ලෝභකමක් ආවා අදත් Facebook live එකක් එන්න ඕන කියලා. ඒ නිසා හරියටම ඊයේ වෙලාවටම ඔන්න මම අදත් Facebook live එකක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒ නිසා හතර වටේ අහගෙන ඉන්න set එක දැන් හතර වටේට වෙලා නම් ඉන්නේ. ඔයා එකම තැනකට ඇවිල්ලා live එකකට join වෙන්න ඕනේ. හරි, බලාගෙන ඉන්න කට්ටියට comment කරන්න chance එක තියෙනවා. ඔයා live එක පැත්තට එනකම් මම මේ පොඩි පොඩි දේවල් ටිකක් මතක් කරන්නත් තියෙනවා. අනිත් එක WhatsApp එකේ සෑහෙන්න කට්ටියක් මට message කරලා තියෙනවා. දැන් කලින් පැය පොඩ්ඩක් call කරන set එකට chance එක දුන්නනේ. ඒතකොට WhatsApp එකේ ආයේ පොඩ්ඩක් තරහ වෙලා ඉන්නවා. අපිව දැන් මතක් කරන්නේ නැද්ද ආසා කියලා. හරි, සුබ සන්ධ්‍යාවක් වේවා. අපි ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා අනුර පුස්සල්ලාවෙන් මැසේජ් එකක් දාලා තිනේ. ඒ වගේම අසයි අපිටත් සින්දුවක් දෙන්න. අපිත් මේ වෙලාවේ උදේ ඉඳලම net තමයි අහගෙන ඉන්නේ කියලා නාමල් ටේලර්ස් එකේ සෙට් එක මට මැසේජ් එකක් දාලා තිනවා. හරි, අනිවාර්යෙන් එකතු කරගන්න. ඊට පස්සේ SMT අපරල් එකේ සෙට් එකම අනිවාර්යෙන් මතක් කරන්න ඕන. මට ඔයාලගේ නම් ටික නම් හරියට පැහැදිලි වෙවලා නෑ බබා. ඕකේ, ඉක්මනට හරි විදිහට නම් ටික එවන්න. එතකොට මං අනිවාර්යෙන් නම් ටිකක් කියන්නම්. ඊට පස්සේ අපිවත් සින්දුවකට එකතු කරගන්න. මම චින්තක පණාවිටියෙන් ජයතිලකවයි. ඊට පස්සේ මේ වෙලාවේ සද්දෙරම නිතහගෙන ඉන්න හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. රයිට්, ලයිව් එකකට සෑහෙන කට්ටිය මේ පැත්තෙන් ජොයින් වෙනකොට මම සින්දුවක් අහන්න දීලා Facebook live එක පැත්තට යන තමයි ලෑස්ති වෙන්නේ. හවස 5:10. අපි අද පොඩ්ඩක් වෙලා වැඩිපුර ලයිව් එකේ ඉමු. ඔයාට අග්ගාල Facebook live එක පැත්තට ඇවිල්ලා ෂෙයාපාරක් දාලා යන්න, කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න වැඩ ගොඩයි. කෝල් කරන මැසේජ් කරන කට්ටියටත් ඒ විදිහටම චාන්ස් එක හම්බ වෙනවා. ඒ නිසා මේ පැයේදී ඔයා කොහෙවත් යන්නේ නැතුව මංගාවටම එන්න ඕනා.

0: Hatara Aten, Sindu Ehena, Net FM, Hatara Wade.
1: අපි හතරවටේ ටයිම් එකේ මේ වෙලාවේ Facebook live එකක් ඇවිල්ලා ඉන්නේ. සෑහෙන්න කට්ටියක් live එකට join වෙනවා, live එක share කරනවා. නිලංගී මං ඔයාව අනිවාර්යෙන් එකතු කරගන්නම්. දිගෝ comment එකක් දාලා තියෙනවා. ඊට පස්සේ කෙනුලී ඔයාවත් එකතු කරගන්නම්. ඒ වගේම නමල් ටේලර්ස් එකේ set එකේ වගේම යසන්තමාලා Facebook live එකට ඇවිල්ලා ඉන්නවා. අප්සරා thank you. ජය වේවා. සෑහෙන්න කට්ටියක් live එක බලාගෙන ඉන්නකොට ඔයා විතරක් මේ පැත්තට ආවෙ නැත්නම් ඒක සෑහෙන්න අඩුවක් නේ. තේන්සා ටක් ගාලා Net FM official Facebook page එකෙන් live එකට එන්න. ඕමම මතක් කරන්නා

0: හවස පහයි විනාඩි 18යි දැන්.
1: සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
2: Heels within දැන් ඔබට හොඳම තීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝ නයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම තීම නා Heels within පමණයි. Heels life එකම fresh.
3: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
6: ඔබ ගන්නා එක ආයුබෝ ටිකට් පතක් තවත් කෙනෙකුට සුවපත් හෙට දවසක් උදා කරයි. සෑම සුවපත් කරන ආයුබෝ යුතුයකමට ඔබගේ දායකත්වයේ ලබා දෙන්න. NLB ආයුබෝ නවතම ලොතරැය. දිනුම් භෝවි ආයුබෝ වේවා.
7: දම්රෝ ඉන්වර්ටර් ශීතකරණ රුපියල් 95,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනය එකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්

0: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන් ජනි එක දේදුණු මාවත
1: අර දේදුණු මාවත ඩාලින් නට මුසුදා කිරිබොන්නේ නටා මනමාල කතා වෙන්න මිස් ජනියා ලඟ වෙන්න

0: ලක්රුවනි දර්ශන සෙට් එකම එකතු කරගන්නම්. තැන්ක් යූ. ලයිව් එක පැත්තට ආවා තාම ආවෙ නැත්තම් ටග් ගාලා ඉන්න. අපි තා පොඩි වෙලාවක් ලයිව් ඉන්නවා.
1: Hatter Vati.

ரைட், வெலாமஹவுஸ் பஹாய் வினாடி விசி ஹாய் ஐ அபி லசம் சிந்துவக் அஹலா මේ පැත්තට ආවේ ඔයාව මතක් කරන්නත් ඕනේ, ඔයාට මතක් කරන්න දේවල් ටිකකුත් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ටික මතක් කරලා යන්නත් එක තමයි පොඩ්ඩක් මේ පැත්තට ආවේ. අද ටිකක් සින්දු වැඩිපුර අහන්න දෙනවා, පොඩි වැස්ස වයිබ් එකක් තියෙන නිසා සින්දු ටිකක් අහන එක හොඳයි නේද? රයිට්, අපි Facebook live එකකුත් ආවා, සෑහෙන කට්ටිය live එකට join වුණා. ඉතින් එතකොට ඒ කට්ටියවත් මතක් කරලා තමයි මේ අපි දැන් මේ පැත්තට ආවේ. එතකොට NLB ජයල උතරයි මං කියන්නේ, වැහි පිට වැහි වැස්සත් ඔයා ඉන්න තැන, හරිද? ඔය ටවුන් එකේ හැම යමින් යමින් ගමන් ඉන්නවනම්, ලොතරැයි විකුණන මහත්මයෙක් ඉන්නවනම්, ඔයා කොච්චර වැස්ස තිබ්බත් මං කියන්නේ ගිහිල්ලා NLB ජයලොතරැයියක් ගන්න. මොකද අපේ ජීවිතේ වාසනාවට අවුව වැස්ස අදාළ නැහැ. කොයි වෙලාවෙ උදා වෙයිද දන්නේ, හරිද? කොයි වෙලාවෙ අපේ ජීවිතේ වාසනාව අපි ළඟට එයිද දන්නේ. ඉතින් ඒ නිසා උත්සාහය අතාරින්න එපා. ඔය අනිවාර්යෙන් NLB ජයලොතරැයියක් අරගන්න. මොකද වාසනාවට දොරටු විවර කරන ජයග්‍රහණයේ සිහිනේට පාර කියන ලොතරැයි තමයි NLB ජයලොතරැයිය කියලා කියන්නේ. ඉතින් එතකොට NLB ජයලොතරැයිය මිලදී ගන්නකොට ඉංග්‍රීසි අක්ෂරයත් එක්ක ජයග්‍රහී අංක 4ම පිළිවෙලින් ගලපා ගත්තොත් ඔයාට රුපියල් ලක්ෂ 5 තෑගි, ඒ වගේම රුපියල් 50,000, රුපියල් 2,000, ඒ වගේම 280, 40 වගේ සෙසු තෑගිත් මදිනෝ කියන්නේ ජයග්‍රහණය කරන්න හැකියාව තියෙනවා. හරි, ඊට අමතරව දැන් NLB ජයලොතරැයියක් අරගන්නවා කියලා කියන්නේ ඔයා ඔයාගේ වාසනාව වෙනුවෙන් අවස්ථාවක් උදා කරගන්නවා විතරක්ම නෙමෙයි, ඔයාට හැකියාව තියෙනවා NLB ජයලොතරැයිය හරහා රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න. ඊට පස්සේ වකුගඩු රෝගීන් වෙනුවෙන්, ඒ වගේම රජයේ ඒකාබද්ධ අරමුදල වෙනුවෙන් දැවැන්ත දායකත්වයක් ලබා දෙන සමාජීය වගකීමක් ඉටු කරන ලොතරැයිය තමයි NLB ජයලොතරැයිය කියලා කියන්නේ. ඒ නිසා ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න ගමන් ඔයාට ඒ වගේ දැවැන්ත කාර්යභාරයකටත් එකතු වෙන්න අවස්ථාව තියෙනවා. NLB ජයලොතරැයිය අරගත්තාම ඔයාගේ වාසනාවට ඉඩ දෙන්න, රට වෙනුවෙන් දායකත්වය ලබා දෙන්න ජයග්‍රහණයේ සිහින සැබෑ කරගන්න තියෙන ලොතරැයිය තමයි NLB ජයලොතරැයිය කියලා කියන්නේ. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. අපි සාමාන්‍යයෙන් ගෙයක් හදන්නේ පරම්පරා ගානකට ඉන්නනේ. එතකොට ගේ හදන්න ගන්න දේවල්, ඊට පස්සේ ගෙදර අලංකාරය වෙනුවෙන් රඳාපවතින අපි කරන දේවල්, මේ හැම දෙයක්ම හදන ගේ වගේම දිගුකාලීන පැවැත්මක් තියෙන දේවල් වෙන්න ඕන නේද? විශේෂයෙන්ම දැන් ගෙදර ඇතුළත පෙනුම ලස්සනට තිබ්බොත්නේ පිටින් කාවහරි ගෙදරටුණත් ගෙන්න ගන්න පුළුවන්. ගෙන්න ගත්තට පස්සේ කවුරු හරි ආවහම ගේ දිහා බලලා ඇතුළ බලලා ඔයාගේ ගේ නම් මාර ලස්සනයි කිව්වහම අපි අර වියදම් කළා හදපු ගේ ගැන අපිටම අඩම්බරයක් ඇති වෙනවා. අපි වියදම් කරපු සල්ලි ටික අපරාධ නෑ නේද කියලා හිතනවා. පොඩි සතුටක් එනවා නේද? ඉතින් එතකොට ගෙදර ඇතුළත පෙනුම රඳාපවතින ප්‍රධාන සාධක ගැන කතා කරද්දී ගෙදර සිවිලිම කියලා කියන්නේ ඉහළින්ම ඉන්න කෙනෙක්, හරිද? ඒ කියන්නේ මේ දැන් සාමාන්‍යයෙන් ගෙදර සිවිලිම කියලා කියන්නේ අපි අර කියනවා ගෙදර නිකන් පස්වෙනි බිත්තිය වගේ. හරි, එතකොට ආපු ගමන් කෙනෙක්ට ගෙදර ආකර්ෂණීය නිමාව, ඊට පස්සේ ආකර්ෂණීය පෙනුම, මේ සියල්ල පේන්නේ ගෙදර සිවිලිම හරියට තිබ්බොත් තමයි. මං කියනවාට ඔයා පොඩ්ඩක් බලන්න, කොයි සමහර ගෙවල් වල සිවිලින් තියනවා, සිවිලින් ෂීට් එක ඇදවෙලා, ඊට පස්සේ ෂීට් එක දිරලා, ඊට පස්සේ සමහර වෙලාවට පරණ ඩිසයින් එකකට තමයි සිවිලිම ගහලා තියෙන්නේ. දැන් ඒවා හොයන්නවත් නැහැ. හරි, ඊට පස්සේ සමහර වෙලාවට සීලින් ෂීට් එක අර පෙංගිලා වේයෝ කාලා හරි කැතයි. එතකොටනේ ගෙදර අනිත් හැමදේම ගෘහ භාණ්ඩ, ගෘහ විදුලි උපකරණ, මොන දේ හොඳට තිබ්බත් ගෙදර සිවිලිම හරි විදිහට නැත්තම් අර සියල්ල යටපත් වෙනවා. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ දිගුකාලීන පැවැත්මක් අපේක්ෂා කරන, හරිද, ගෙදරට ආකර්ෂණීය නිමාවක් බලාපොරොත්තු වෙන, ආකර්ෂණීය පෙනුමක් බලාපොරොත්තු වෙන ඔයා සිවිලිම ගහනවා නම් අනිවාර්යෙන් අරගන්න ඕනේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. මේක ඇවිල්ලා මතුපිට තින්තාලේපණය සඳහා, ඒ කියන්නේ මේක නැචරල් වුඩ් ලුක් එකක්, ස්වභාවික ලීයෙන් කරා වගේම පෙනුමක් තියෙනවනේ. මේ පෙනුම තියෙන්නේ මතුපිට තින්තාලේපණය නිසා. ඉතින් එතකොට මේ මතුපිට තින්තාලේපණය සඳහා මෙගලෝ වසර 5ක වගකීමක් දෙනවා. ඊට පස්සේ දිරන්නේ නැහැ, වේයෝ කන්නේ නැහැ, අවුවට ඒ කියන්නේ උෂ්ණත්වයට ෂීට් එකේ හැඩේ වෙනස් වෙන්නේ නැහැ. මේක ෆික්ස් කරාට පස්සේ මැද්දේ හිඩස් හිටින්නේ නැහැ. හරිම ආකර්ෂණීය නිමාවක් එනවා කියලාත් මම ඔයාලට කිව්වේ අන්න ඒ නිසා. තේන්සාම තමයි ඔය අනිවාර්යෙන් කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ඔයාගේ ගෙදර හදනකොට ගෙදර සිවිලිම ගහද්දී අරගන්න ඕන. හරි, ජීවිත කාලෙටම ඉන්න හදන ගෙදරට ජීවිත කාලෙටම හරියන්න තියෙන හොඳම සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරි, හවස පහයි විනාඩි 31යි, අපි සින්දුවක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. අපි මේක අහලට ගාලා මේ පැත්තරින් WhatsApp එකේ message කරන set එකට chance එක තියෙනවා.

0: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 67 මිස්කෝල් එකක් දෙන්න.
1: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලු බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3.5 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සෙහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැක. අමතන්න 13.22 ප්‍රයිම් ගෲප්.
2: සුපිරි සිදු සේදීමක් සහිත දිවයිනේ වැඩිම විශ්වාසය දිනු ඩම්රෝ වොෂින් මැෂින්. විශිෂ්ටතම අලවියෙන් පසු සේවාව සමගින් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
3: HNB Finance දියුණුවට මඟ නගර චාරිකා.
4: ඔබේ ඕනෑම මූල්‍ය අවශ්‍යතාවකට විසඳුම් රසක් රැගෙන HNB Finance මූල්‍ය විශේෂඥ කණ්ඩායම NetFM හා එක්ව දැන් ඔබේ නගරයටත්.
3: කඩිනම් ලීසින් පහසුකම්, රන් අය, ඉතුරුම් සහ ස්ථාවර තැන්පතු පිළිබඳ දැනුවත් වෙන්න, ඔබේ මූල්‍ය ගැටළු ගැන දැනුමුතුකම් ලබා ගන්න, තරඟවලට සහභාගී වී තෑගි භෝග දිනන්න වගේම විනෝද වෙන්න මේ හොඳම අවස්ථාවක්.
4: ඔබේ නිවසට පැමිණෙන අපගේ මූල්‍ය විශේෂඥයන් හමු වී උපදෙස් ලබා ගන්න.
3: ඔක්තෝබර් 14 වනදා උදේ ඇඹිලි පිටිය සවස මාතර.
4: HNB Finance බෙදීමක් නැති බැඳීමක්.
5: රියපදවීමේ අලුත් පරපුර BYD නවීන තාක්ෂණය සමග වැඩි ධාවන දුරක් අවම වියදමකින් අත්විඳින්න. BYD plug-in hybrid හෝ electric වාහනයක් වෙන් කරවා ගැනීමට BYD ප්‍රදර්ශනාගාරයකට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
4: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
6: මගේ නම කුමුදුනේ මොරටුවේ. තයිරොක්සින් වලට පොරොදු ගානක් මම බෙහෙත් ගත්තා, මට සුවපත් වුණේ නැහැ. ඊට පස්සේ මට රෙට්‍රෙස්එම් රේඩි එකෙන් කමල්බන්දු ලෙඩ මහත්තය ගැන දැනගන්න ලැබුණා. මොහොත් එක්ක ගියා. දෙපාරයි බෙහෙත් ගත්තා. මගේ රිපෝට්ස් හොඳ වුණා. ඒ නිසා මට ඇත්තටම ගොඩක් පින් දෙන්න ඕන ඒ කමල්බන්දු ලෙඩ මහත්තයාට. මේ වගේ ලෙඩුන් සුවපත් කරන්න ලෙඩ මහත්තයා නිරෝගීවම ලැබෙන්න ඕන.
4: කතා කරන්න 0777 300 940. සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ව විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාෂි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
7: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසන හන පින්සාර සත් ධර්ම සන්ධ්‍යාව
8: NetFM බුදු ගුණ හැන්දෑව.

0: මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0747 67 67 67ට මිස් කෝල් එකක් දෙන්න.

රයිට් දන්නෙමන තු එකපාරට සින්දුව ප්ලේ වුණානේ කතා කරන්නත් තියෙනවා කියලා අමතකුණා සින්දු ටික අහගෙන ඉන්නකොට රයිට් ඕකේ හවස 5 විනාඩි 46යි වෙලාව මේ වෙලාවේ WhatsApp එක පැත්තට ගිහාම වැසත් එක මාව අහගෙන ඉන්න සෙට් එකක් මේ ඉන්නවා ඔයා දන්නවද වහිනකොට වැඩියෙන්ම සතුටු වෙන්නේ කවුද කියලා අපේ තරංග ඇයි මන්දාරම් රැට කට්ටිය තව තව එනවනේ එතකොට ඒ පැත්තට නේද මොකද වැස්ස වෙලාවට තමයි පොඩ්ඩක් අර මන්දාරම් රැ වයිබ් එකේ මැසේජස් එන්නේ. එතකොට වහින වෙලාවට වැඩිපුරම සතුටු වෙන්නේ තරංග. ලයිව් යනවා, TikTok එකේ ලයිව් යනවා, Facebook එකේ යනවා, Instagram එකේ යනවා. ඒ නිසා වැස්ස වෙලාවට තරංග තමයි මටත් මතක් වෙන්නේ. හරි. සුබසැන්දාවක් වේවා සාපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා අපේ පැත්තට නම් හොඳටම වැස්ස කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා අනු තෙමෙන්න එපා. ඊට පස්සේ ප්‍රින්සු දෙවියන්ත මහත්මයාගේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තිනවා වාද්‍ය පොතු පිටියෙන් රාණි රත්නායක, දයානන්ද, සමන්ත, ලසන්ත, චමින්ද, අපේක්ෂා, තිලංකා, ඊට පස්සේ මලින්කා නේද, ඊට පස්සේ යනුල, ඊට පස්සේ භූමි සෙට් එකක්ම ඉන්නවා කියලා තිනවා. නියමයි, අනිවාර්යෙන් එකතු කරගන්නම්. තනූචාව ආවත් එකතු කරගන්නම්. චාමර ස්ටෝස් එකේ සෙට් එකම අනිවාර්යෙන් මතක් කරන්න කියලා තියෙනවා. අපේ වෙලාවත් ඉවර වෙගෙන ඉන්නේ. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕනේ ඉන්සි සංස්ථා සිමින්ති ගැන. මොකද ඉන්සි සංස්ථා සිමින්ති කියලා කියන්නේ ලංකාවේ අපේ නිෂ්පාදනයක්. විශේෂයෙන්ම ওই සිමින්ති ගැන දන්න කියන තාක්ෂණික විශේෂඥයන්, ඊට පස්සේ කොන්ත්‍රාත් කරන මහත්වරු, ඊට පස්සේ අපේ ගමේ ඉන්න බාසුන්න හැමෝම පවා දන්නවා ඉන්සි සංස්ථා සිමින්ති වල නියම ක්වොලිටි එක තියෙනවා. මොකද කොන්ක්‍රීට් එකක් දැම්මත් මොන හරි ඉදිකිරීමක් කරත් ඉන්සි සංස්ථා සිමින්ති වලින්ම කරන්න කියලා ඒගොල්ලෝ නිර්දේශ කරන්නේ යන්නේ නිසා. මොකද මේක ඇවිල්ලා ගබඩා කරලා තියාගන්න කාලේ හරි අඩුයිනේ. ලංකාවේ නිෂ්පාදනයක් නිසා නිෂ්පාදනය කරපු ගමන්ම වෙළඳ පොළට එනවා. දැන් ඔය සිමින්ති වගේ දේවල් ගබඩා කරලා තියාගත්තාම මේ වගේ අපි අර බලාපොරොත්තු වෙන ගුණාත්මක භාවය නැති වෙලා යනවා. හරි. ඉතින් එතකොට දැන් මම කියන්න හැදුවේ ඉන්සි සංස්ථා සිමින්ති වෙතින් ඔයාලට හම්බ වෙන ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් ගැන. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනා ගන්න තියෙන හොඳම අවස්ථාව තමයි ඉන්සි සංස්ථා සිමින්ති ස්ලැබ් වරම් කියලා කියන්නේ. ලොකු දේවල් ඕනේ නැහැ. ඔයාට මේ ජයග්‍රහකෙක් වෙන්න නම් ඔයා කරන්න ඕන. දැන් ඔයා කොහොමද ගේ හදාගෙන යනවනේ? එතකොට කාමර ටික බැඳලා ඔක්කොම කරලා බිත්ති ටික උස්සලා ස්ලැබ් එක දාන්න සැටලිම ගහලා තියෙනවා නම් ඔයාට අවස්ථාව තියෙනවා ඉන්සි සංස්ථා සිමින්ති වෙතින් සිමින්ති කොට්ට 100ක් ජයග්‍රහණය කරන්න. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ කොහොමද ගේ හදන්න ඔයා අරගෙන ආවේ ඉන්සි සංස්ථා සිමින්තිනේ. එතකොට සිමින්ති කොට්ට පහක් අවම වශයෙන් අරගත්ත බිල් පතක් මම මෙන්න මේ කියන නම්බරයකට 0779යි 67 67 67 0779යි 67 67 67 අංකයට WhatsApp කරන්න. එහෙමත් නැත්නම් මේ නම්බර් එකට මිස් කෝල් එකක් ගැහුවත් ඒගොල්ලෝ අනිත් අතට ඔයාලට කෝල් බෑක් කරලා මේ වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්න තියෙන අවස්ථාවට ඔයාව ඇතුළත් කරගන්නවා. ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. ඉතිරි කිරීම ගැන කතා කරනකොට අපිට මතක් වෙන්නේ NSB බැංකුව. එතකොට NSB බැංකුවේ මේ දවස් ටිකෙන් මතක් කරන දෙයක් තමයි මේ ඔක්තෝබර් මාසේ සකසුරුවම් කමේ මාසයේ වෙනුවෙන් හෙටක් ඉතිරි කරන්න දායකත්වය ලබා දෙන්න කියලා. හෙටක් ඉතිරි කරනවා කියලා කියන්නේ මොකද්ද? අපිට පුළුවන් අපි පාවිච්චි කරන වතුර තව පොඩ්ඩක් අර පිරිමැස්මෙන් පාවිච්චි කරන්න, අනාගතයේ වෙනුවෙන් ඉතිරි කරන්න. ඊට පස්සේ අපි පාවිච්චි කරන විදුලි ප්‍රමාණය පුළුවන් නම් ඒකකකින් ඉතිරි කරගන්න පුළුවන් නම්, ඊට පස්සේ ගහක් කොළක් හිටවන්න පුළුවන් නම්, ගස් කපන ප්‍රමාණය අඩු කරනව නම්, සදාසිව පව පරිස්සම් කරගන්නව නම්, අපිට මේ සියල්ල හෙට වෙනුවෙන් ඉතිරි කරන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි මේ සකසුරුවම් කමේ මාසේ NSB මතක් කරන්නේ ඔක්තෝබර් මාසේ හෙටක් ඉතුරු කරන්න පළවෙනි පියවර තියන්න කියලා. ඒ ගැනත් මතක් කරලා අපි අදට යන්න හදන්නේ. ආයෙත් හම්බ වෙනවා හෙට හවස 4ට වාගේ මගේ බෝරින් නැති විනින් ඩ්‍රයිව් එක 4 වටේ. පරිස්සමින් ඉන්න, ගිහිල්ලා එන්න, ජය වේවා. මම DJ Azar. Good night.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-67-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
1: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
3: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
4: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. YOLO by Prime Group. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 Prime Group.
5: දිගු කල් පවතින high resilience foam යොදා නිපදවා ඇති සුව පහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: මාරාන්තික ඩෙංගු වතුරන්ගේ ආරක්ෂාවට පෙඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ වතුරුවන් පළවා හරින විශේෂඥයා
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-76-716-3872
8: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
9: පුවත් දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
10: ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම හමීද් හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
11: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියේ මටත් මේකට එන්න ඕනි කියලා.
8: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
12: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
13: Brought to you by
14: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak.
15: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
16: වැඩි විස්තර සඳහා 0779-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
8: කවදත් අලුත් කාගෙත් නෙත්.

මේ මොහොතේ පටන් අපි සූදානම් වන්නේ අනන්ත බුදුකුණ සුවඳ රැඳුණු නෙට් FM බුදුකුණ හැන්දෑව ශ්‍රවණය කරන්නට. පූජනීය දීගල පියදස්සී හිමියන්ගේ මధుරතර සරින් සුගයන මේ බුද්ධ ආශිර්වාදය ඔබේ ජීවිතේ නේකවිද දෝමනස්සයන් දුරු කරන සෙත් කවියක්ම වේවා.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: ഇനി കൽപ്പവത്തി അവലക്ഷണ നോവി ഒയാ ത്വാലിട വർഷി വെണ്ണ ഫിനിഷിംഗ് മഹലക്ഷണം കലറത്തമായി
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක් දිවයින පුරා ව්‍යවසායකින් 14,014 ජාතික ආර්ථිකයේ ගොඩනැංවීම වෙනුවෙන් RDB ව්‍යවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
2: 80 දශකයේ අන්තිම දවසක් එදත් හඳුතුම වැස්ස සිහින නගරයේ සියල්ලෝම නිද්‍රාශීලී යාමයක
3: මන්දාරම් රැ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණ

0: FM Anupaha. FM Anu Hataraita Samata. Ne FM. Divaina Pura. Divaina
1: Pura. Atamakanna phone nikai.
2: Ai hetata danni.
1: Vishwase wanga kiwa ekka singa simple pay.
2: Ikada loda tika tika kiwanna adama wage smartphone ekak araganna.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම් වැඩි විස්තර සඳහා 0779 67767 64ට මිස් කෝල් එකක් දෙන්න
5: වේලාව සවස 6:30යි

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් තමතන්න 0112 863 363 0776 716 3672.

0: අයිබෝවන් අද 2026 ඔක්තෝබර් 13 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය net news සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම මම තරංග රුක්ෂාන් ජයසේකර
1: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: සිරස්තල ශිරන්ති සහ නාමල් යලි රිමාන්ඩ් ශිරන්තිගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අනාවරණයක් නාමල් ගෑවුණු එයාබස් නඩුවට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉල්ලයි බන්ධනාගාර ගතවන හිමිවරුන්ගේ චීවරය ගැනත් තීරණයක් සින්දු වලින් සල්ලි ඉල්ලන තීරණය තාවකාලික වතිටුවයි ශ්‍රී ලංකාවේ ගෞරවයේ තීරණය වන පාකිස්තානයට එරෙහි තුන්වන 20-20 තරගය ඇරඹේ
1: Net News, the truth people trust.
0: නාමල් රාජපක්ෂ අද අධිකරණයට එද්දී ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂට සිදු කළ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් තොරතුරු එළියට ආවා. ඒ තොරතුරත් සමග මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ගැනත් අද පස්වරුව වන විට විවිධ තොරතුරු වාර්තා වුණා. ඒ ඇතුළු අද දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යනාවරණය මෙතෙන් සිට. සිරිලිය සවිය ගිනුම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආරයාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා. සැකකාරියගේ වැඩිදුර වෛද්‍ය වාර්තා දින කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එතෙක් අප සම්බන්ධයෙන් නියෝගයක් නිකුත් නොකරන බවත් සඳහන් කළා. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සහ අල්ලස් කොමිසම් විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධර්ග මහතා මෙම නියෝගය නිකුත් කළා. මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහ හිටපු ජනාධිපති ආරයා ශිරන්ති රාජපක්ෂ මහත්මයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අද විවිධ දහස් පළපුණා. මේ පූජ්‍ය බත්‍ර මුල්ලේ සීලරතන හිමියන්
2: හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ වෙන විට නවලෝක රෝහලේ MIC එකේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ගුඩාරයක් අමාරුයි, ගුඩාරයක් අසාධ්‍යයි. අපි සෑම කෙනාම ප්‍රාර්ථනා කරන ඉක්මස්සුවේ
0: අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.
3: ඇයට එන්ජියෝග්‍රෑම් එකක් සිදු කළා උදේවරුවේදී රෝග තත්ත්වය පිළිබඳව හඳුනා ගැනීම සඳහා. කවර තත්ත්වයක්ද පවතින්නේ, මොන ධමනි බ්ලොක් වෙලා තිබෙනවාද, කොතරම් ප්‍රමාණයක කැල්සියම් තැන්පත් වෙලා තිබෙනවාද වගේ දේවල් පිළිබඳව පරීක්ෂා කිරීමට අවශ්‍ය කරන මූලික පරීක්ෂණ ටික සිදු කළා තිබෙනවා. ඒ පරීක්ෂණ වාර්තානුව වෛද්‍ය මණ්ඩලයක් විසින් තීන්දුව කරයි ඊළඟට ඇයට ශල්‍ය කර්මයක් කරන්න ඕනේ නැද්ද කියන එක. ඒ කියන මොහොත වෙනකොට ශල්‍ය කර්මයක් කළා තිබුණේ නැහැ. එන්ජියෝග්‍රෑම් පරීක්ෂණය තමයි කළා තිබුණේ. එන්ජියෝග්‍රෑම් එකේ වාර්තාව අනුව ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් තමයි තීන්දුව කරන්නේ. ඇයට ඊළඟට ප්‍රතිකාර කරන්න ඕනේ කොහොමද කියන එක. ඒක CABG එකක්ද, ආදී දේ හැටියට ස්ටෙන්ට් එකක් දානවද, ඒවා පිළිබඳව කොමුණත් ස්ටෙන්ට් වලටත් CABG වලට ලොකු පොලිමක් පවතිනවා. නමුත් මේ තියෙන තත්ත්වය සලකලා බලලා ඒවා කඩනමින් ප්‍රතිකාර කරන්නට ජාතික රෝහලේ කටයුතු කරાવી වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ අනුව.
4: බන්ධනාගාර ගතවන ප්‍රභු රෝගීන්ගේ මේ රෝග තත්ත්වයන් සත්‍යද කියලා බලාගන්න ක්‍රමවේදයක් නැද්ද රජේ?
3: අපි සාමාන්‍ය වෛද්‍ය මණ්ඩලයක් විසින් තමයි පරීක්ෂා කරන්නේ. ඒ වෛද්‍ය මණ්ඩලය ඉදිරිපත් කරන කරුණු පිළිබඳව සමහර අධිකරණ වාර්තා කරන්න සිදු වෙනවා.
0: වෛද්‍ය මණ්ඩල සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.
5: වෛද්‍ය මණ්ඩල සම්බන්ධයෙන් යම් කිසි තකසහිත තත්ත්වයක් ඇති වුණා. මොකද සලේ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරපු වෛද්‍ය මණ්ඩලයටම පසුගියදා අධිකරණය මගින් නොතිසි නිකුත් කරා. අධිකරණය මේ පෙනී සිටින්න කියලා. එතකොට මේ වෛද්‍ය මණ්ඩල විශ්වාස කරන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මොකද මේක බරපතල තත්ත්වයක් අමතුම. මොකද මේ බන්ධනාගාරගත වෙන හැම ප්‍රභූවරයෙක්ම අපි දන්නේ නැති, සමහරලාට අහලත් නැති රෝග වලින් තමයි පෙළෙන්නේ. මේක හරි එක අවස්ථාවකදී නිකන් අධිකරණය හැලුවට ලක් වෙන තත්ත්වයක් දකින්නවා අපි.
3: ඕනෑම රඳවියෙක් හරි බන්ධනාගාරගත කෙනෙක් හරි යම් සෞඛ්‍ය හේතුවක් ඉදිරිපත් කළොත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා අවශ්‍ය ප්‍රතිකාර කරනවා. සමහර කෙනෙක් බන්ධනාගාරයට එන්න කලින් නොති කිසිදා කම්ප්ලේන්ට් නොකරපුවා. කම්ප්ලේන්ට් කරාට පස්සේ පරීක්ෂා කරගෙන යනකොට අපිට අහුනොත් අපි ඒවට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දෙනවා. දැන් සුරේෂ් සලේ මහතාට අවශ්‍ය කරන ප්‍රතිකාර ලබා දුන්නා. ඒ ප්‍රතිකාර වලින් අනතුරුව ඔහු දැන් ඔක්තෝබර් 6 වෙනිදා රදවුම් භාරයේ ඉන්නේ. එතකොට අතරම ඌ රඳවාගෙන තිබුණේ යම් සිදුවීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට. ඒකට කාලයක් ලැබුණේ නැහැ රෝහල් ගතලා තිබුණ නිසා යනුව තව දින 90 රැඳුම් නියෝග කාලය පවතිනවා යනුව දැන් අප්‍රාපර්ශන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුතු කරගෙන යාවි තව මදි වුණොත් තව අප්‍රාපර්ශන දෙපාර්තමේන්තුවේ ඉල්ලාවි කොමනත් අවශ්‍යතාවයක් වුණොත් ඉදිරි දිනවල වෛද්‍ය පරීක්ෂණ සිදු කරනවා
0: මේ අතර 2006 වසරේ විදායක ශිෂ්‍ය බටේකු ලෙස නිසි සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ මහතාව බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ පාඨමාලාවකට යොමු කිරීම තුළින් දූෂණ නැමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ යෝෂිත රාජපක්ෂ නායට එරෙහිව අලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව වැඩිදුර පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙ මස 28 වනදා කැඳවල ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුකරය අද කොළඹ මහාධිකරණ වෙනසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා ඉදිරියේ කැඳවුණු ලැබූ අවස්ථාවේදී අපමද මුදාහැර සිටින විත්තිකරුවන් අධිකරණ හමුවේ පෙනී සිටි බවයි net news නියෝජිතයා පැවසුවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කිරීම නියමිත නඩුකරය විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් නම් කරන ලෙස අල්ලස් කොමිසම විසින් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කිරීමට තීරණය කර ඇතැයි එම කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් චනක බණ්ඩාර මහතා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නා. ඉන් අනතුරුව සැකර් නාමල් රාජපක්ෂ මහතාගේ ඇපෙල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා ඔහු ලබන 27 වනදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරය තබන ලෙසයි නියෝග කළේ. මෙම නඩුකරය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකස් බෝධරග මහතා ඉදිරියේ කැඳවුම් ලැබුවා. එම අවස්ථාවේදී අල්ලස් කොමිසම වෙනුවෙන් රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා සමග පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ස්වාමීනි මෙම විමර්ශනයට අදාළව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් වැඩිදුර වාර්තාවක් අද දින අධිකරණ ඉදිරිපත් කරනවා. එම වාර්තාව ඉදිරිපත් කරන්නේ මෙම විමර්ශනයේ අවසන් බව දනුම් දීමටයි. විමර්ශනයේ අවසන් කර එම උද්ෘත නීතිපතිවරයාට සහ අල්ලස් කොමිසමේ නීත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා. මෙම විමර්ශන උද්ෘත පරීක්ෂා කිරීමෙන් පසුව නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. මෙම නඩුකරයේ පස්වන සැකකරු ලෙස බිස් සොලියුෂන් සමාගම නම් කරන ලෙසට. එය බ්‍රුනායි රාජ්‍යයේ ලියාපදිංචි වී තිබෙන සමාගමක්. එහි අධ්‍යක්ෂවරිය ලෙස මෙහි දෙවන සැකකාරිය වශයෙන් නම් කර සිටින ප්‍රියංකා නියෝමාලි විජේනායක කටයුතු කර තිබෙනවා. එය අනුව නීතිපතිවරයා ලිඛිතව උපදෙස් ලබා දීලා තිබෙනවා අදාළ සමාගම් මෙහි පස්වන සැකකරු ලෙස නම් කරන ලෙස යනුවෙන් පැවසුවා. වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පරයා ස්වාමීනි එය අනුව මෙම සැකකරුවන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කරන තීරණය කර තිබෙනවා. අල්ලස් පනත සහ මුදල් විශුද්ධකරණ පනත යටතේ එකම අධිචෝදනා පත්‍රයක චෝදනා ඉදිරිපත් කිරීමටයි තීරණය කර තිබෙන්නේ. එම අධිචෝදනා පත්‍රයේ කෙටුම්පත් කිරීම පවාවසන් වෙලා තිබෙනවා. එය නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා. මෙම සිද්ධිය තුළින් රාජ්‍ය කෙරෙහි ඇති වූ බලපෑම සැලකිලටගෙන අධිකරණ සංවිධාන පනතේ 12A1A වගන්තිය ප්‍රකාරව මෙම නඩුකරය විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් නම් කරන ලෙස අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් සිදු කිරීම සුදුසු බව නීතිපතිවරයා නිගමනය කළා. ඊට එකඟතාවය පළ කර තිබෙන අල්ලස් කොමිසම අගවිනිසුරුතුමා වෙත අදාළ ඉල්ලීම යොමු කිරීමට තීරණය කර තිබෙනවා. එම ඉල්ලීම මේ වන විටත් යොමු කර ඇතැයි මා විශ්වාස කරනවා. එසේ යොමු කර නැත්නම් අද හෝ හෙට දින තුළ ඒ යොමු කිරීමට එම කොමිසම කටයුතු කරයි යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පරයා සඳහන් කළා. ඉන්නතුරුව සැකකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇපැල්ලීම ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ස්වාමීනි මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු දැන් අවසන් වී තිබෙන බව අල්ලස් කොමිසම අධිකරණය දැනුම් දුන්නා. එම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුලක් නම් කරන ලෙසත් ඔවුන් අගවිනිසුරුතුමාගෙන් ඉල්ලීමක් කිරීමට යන බව සඳහන් කළා. එම නිසා එම කරුණු සුවිශේෂී කරුණුසේ සලකා ඇප නියම කරන ලෙසම අයිල්ලා සිටිනවා. එසේම මෙම සැකකරුගේ මව සහ පියා රෝහල් ගතව තිබෙනවා. එම කරුණු සුවිශේෂී කරුණුසේ සලකා සැකකරුට ඇප නියම කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා. ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා ස්වාමීනි මේ අවස්ථාවේදී අප සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සුදුසු නැති බවයි මගේ අදහස. මොකද මේ සිද්ධියට දාල නඩුකරේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ ගොනු කිරීමට තීරණය කර තිබෙනවා. එවැනි අවස්ථාවක ඔබතුමාගේ අධිකරණයට අප සම්බන්ධයෙන් සලකා බැලීමට හැකියාවක් නැහැ. ඒ සිදු කළ යුත්තේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් නම් කිරීමෙන් පසුවයි. නඩු පැවරීමේ කටයුතු උපරිම වේගයෙන් සිදු කරනු ලබනවා. මෙම අවස්ථාවේදී ඔබතුමාගේ අධිකරණය අප සම්බන්ධයෙන් මෙදිහත් විය යුතු නැහැ යනුවෙන් සඳහන් කළා. ඉන්නන් තුරුසිය නියෝගයේ ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා. මෙම සැකකරුට එරෙහිව නඩු පැවරීමේ කටයුතු කඩිනමින් සිදු කරන බව පැමිණිලි විසින් සඳහන් කර තිබෙනවා. එම නිසා විමර්ශන අවසන් වීම සහ නඩු පැවරීම යන කාල සීමාව තුළ ප්‍රමාදයක් උද්ගත වන බවත් පෙනී යන්නේ නැහැ. එම නිසා විමර්ශන අවසන් වීම යන කරුණ සුවිශේෂී කරුණක් හැටියට සලකන්න බැහැ. ඊට අමතරව විමසක්කරුගේ මව සහ පියා රෝහල් ගතව සිටින බව දෙනුම් දෙනු ලැබුවා. නමුත් ඒ බව තහවුරු කරන වෛද්‍ය වාර්තා හෝ ලේඛන කිසිවක් මගේ අධිකරණයට ඉදිරිපත් වෙලා නැහැ. එම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු සලකා බැලීමට අධිකරණයට හැකියාවක් නැහැ. යනු මෙම අවස්ථාවේදී සුවිශේෂී කරුණුත්ගත නොවන බවයි සැකර නාමල් රාජපක්ෂගේ අපයිලීම් ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා. එ අනුව සැකරු ලබන 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරය තැබීමටයි මහේස්ත්‍රාත්වරයා නියම කළේ. කෙසේ වෙතත් මෙම සැකරුට එරෙහිව නොපමාව නඩු පවරා ඒ බව තම අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් මෙහිදී අල්ලස් කොමිසමට නියෝග කළා. එසේ නඩු පැවරුම් ලැබීමෙන් පසුව මෙම සැකකරුට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ ඇපයිලීම් සිදු කිරීමට හැකියාව තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එසේ නොවුණහොත් සැකකරු විසින් ඇපයිලීම් සිදු කළ යුත්තේ කුමන අධිකරණයටද යන ගැටලුව මතුවේ නැහැ බවත් එය සිදු නොවිය යුත්තක් බවත් පැවසුවා. කෙසේ වෙතත් තම අධිකරණයේ අප සලකා බැලීමට තිබෙන අවස්ථාව අහිමි වන්නේ මෙම නඩුකරේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ ගොනු කිරීමෙන් පසුව බවත් එතෙක් මෙම සැකකරු සම්බන්ධයෙන් සුවිශේෂී කරුණු උද්ගත වුවහොත් ඇපෙල්ලීම් ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සඳහන් කළා. ඉදිරියේ යම් යම් වැරදි සම්බන්ධව බන්ධනාගාරගත වන හිමිවරුන්ගේ චීවරයේ දැරීම් පිළිබඳ තීරණය එම හිමිවරුන් අදාළ නිකාය විසින් සිදු කළ යුතු බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අනුව එවැනි සිදුවීමක් ඉදිරියේදී සිදු වුවහොත් එම හිමිවරුන් අයත් නිකායන් වෙත දැනුම් දීමට පියවර ගන්නා බවයි අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේ.
3: කලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ට මේ ක්‍රියාමාර්ගය ඇවිල්ලා තියෙන අධිකරණ ක්‍රියාමාර්ගයක් හැටියට ඒක අධිකරණ ලවා දීපු තීන්දුවක්. ඉතින් අධිකරණ තීන්දුව පෞද්ගලික පරිගැනීමක් ලෙස නම් හිටපු අග්‍රංශකර්තුම අර්ථ දක්වන්නේ ඒකෙන් අදහස් වෙනවා සමහර විට එතුමයි කාලේ එහෙම පුද්ගලික පරිගැනීම යටතේ තීන්දුව දුන්නේ කියන එක අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙම ජනප සමාව පිළිබඳව ඇත්තම සෛනිකයි මහනායක හාමුදුරුවන්සේලා ලිපි සඳහන් වුණෙත් නැහැ. ඒ මොහොතේ අපිට අපිත් එක්ක සාකච්ඡා කරපු දේ තමයි උන්වහන්සේලා එකගතාවේ සහිතව මේ ක්‍රියාත්මක කරමින් යන්නේ. අනිත් එක ඒක තව කරුණක් තියෙනවා. ඒ තමයි බන්ධනාගාර ගත වෙන ගරු ස්වාමීන් වහන්සේලා සඳහා චීවරය දරාගෙන ඉන්න ඕනද නැද්ද කියන එක පිළිබඳව තීන්දුව කිරීම බන්ධනාගාර අධිකාරිය විසින් නොවේයි බන්ධනාගාර කොමසාරිස් විසින් නොවේයි ඒ ස්වාමීන් වහන්සේ යහමඳුරහන්සේ අදාළ නිකාය විසින් තීන්දුව කළ යුතුයි කියන ස්ථාවරයක ඉන්නවා. යනුව එවැනි දෙයක් සිදු වුණාට පස්සේ අදාළ නිකායට දෙනුම් දීලා බෞද්ධ කටයුතු කොමසාරිස් සරහා අවශ්‍ය කරන උපදෙස් ඒ ත්‍රිනිකායක මහානායක හාමුදුරුවන්සේලා සිවුනමකින් ලබා ගැනීමට තමයි
0: බන්ධනාගාරගත වන හිමිවරුන් වෙනත් කටයුතු සඳහා පිටරට රැගෙනීමේදී අනුගමනය කළ යුතු පියවර පිළිබඳ තීරණය කිරීමට පත් කළ කමිටුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කෙරුණා.
3: කමිටුව විසින් මේ වසර 3කට වඩා වැඩි කාලයක් බන්ධනාගාර ගත කරන ලද හාමුදුරුවෝ වහන්සේලා සානික ආගමික නායකයන් බන්ධනාගාරයෙන් පිට රැගෙනීමේදී උසාවියට හෝ වෙනත් තැනක රැගෙනීමේදී කවර ආකාරයෙන් කටයුතු කළ යුතුද කියන එක සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි වෙනස් කිරීම සඳහා වන වාර්තා සකස් කරමින් පවතිනවා. ඊයේ ජනාධිපතිතුමත් එක්ක මේ කණ්ඩායම මුණ ගැහුණා සාකච්ඡා කළා. ඒ කමිටු වාර්තාව මේ සතිය තුලදී ලබා දීම නියමිතයි. ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමසලා ඇමතිවරයාට තිබෙන බලතල අනුව ඒ රෙගුලාසි ගැසට් කිරීමට තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මෙතෙක් කල නොවිසුණු ප්‍රශ්නයක්. සමහර මෙතෙක් කල ඒක මේ විදිහටම ආපු නැති ස්ථාන විසින් තිබෙන්නත් පුළුවන්. නමුත් කවුරුත් සැලකිට ගත්තේ නැති එකක්. ඉතින් අපිට පුළුවන්කම ලැබෙයි දවස් දින කීපයකින් ඇමතිවරයාගේ බලතල අනුව ඒ ගැසට් කරලා ඒ අදාළ කරන අනුමැතිය ලබා දෙන. මේක තමයි එතකොට ප්‍රශ්නයක් හැටියට ආවේ. ඒක තමයි මල්වතු අස්කිරි රාමාඤ්ඤ සහ අමරපුර කියන අපේ ත්‍රිනිකායක මහානායක අතිපෞජ්‍ය පූජ්‍ය හාමුදුරුවෝ වහන්සේලා ජනපත්තුමා එක්ක සාකච්ඡා කළේ මේ ප්‍රශ්නය. බන්ධනාගාර කොමසාරිස්ට ලිව්වේ මේ ප්‍රශ්නය. ඒ ප්‍රශ්නය රජ මැදිහත්වල ඉසුමක් ලබා දීලා තියෙනවා. ඒක තමයි අපි දැන් කරමින් ඉන්නේ.
0: මෙතර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කර සිටියේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීමේදී සිදු වූ සිදුවීමක් පිළිබඳ හිට පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා සිදු කළ කරුණු දැක්වීමක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවයි මෙහිදී ප්‍රකාශ වුණේ. ඊයේ දිනේදී උදේ ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ යයි බව පවසන්නේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමේදී එම අවස්ථාව බන්ධනාගාර නිලධාරියෙකු විසින් සිය චංගම දුරකථනයෙන් රජයේ ප්‍රධානියෙකුට නැරඹීමට අවස්ථාව උදා කර දී තිබූ බවයි. පූජ්‍ය කලගොඩත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිදු කරන නිදහසේ පාදයාත්‍රාව අදත් පැවැත්වුණා. එය ඇදහැළුණු වැසිද්ද නොතකමින් මේ පූජ්‍ය ඇරාවල සෝරත හිමියන් එහිදී පළ කළ අදහස්.
6: මේ අවස්ථාවේදී ආමඳුරන් වහන්සේලා වගේම බෞද්ධ ජනතාවත් එකට එකතු විය යුතු අවස්ථාවක් විශේෂයෙන්ම බුද්ධ ශාසනයට මහා සංඝ රත්නයට එල්ල වෙලා තිබෙන මේ ව්‍යසනකාරී අවස්ථාව එවැගේම වුණ පාණ්ඩ වෙලා තිබෙන මේ තාමත් ඛේදනීය භයානක අවස්ථාවෙන් මුදවා ගැනීම සඳහා ජනතාවගේ සහයෝගය ලැබීම පිළිබඳව මම පුණ්‍යානුමෝදනා කරනවා මේ වෙලාවේදී
0: පූජ්‍ය අනුරාධපුරයේ පාලිත හිමියන්ද මෙම නිදහසේ පාද යාත්‍රාවට එක්ව සිටියා
7: මාතෘ භූමියේ හදවත කියලා කියන්නේ බුදුදහම නම් ඒ හදවතේ දුවන රුධිරය තමයි සිවුර කියලා කියන්නේ. ඒ නිසා ඒ චීවරයට තමයි මේගොල්ලෝ හිංසා කරේ. ආණ්ඩුවට බලපෑම් කරන්නේ මේ කරපු ඓතිහාසික වැරද්ද නිවැරදි කරගන්න කියන එක විතරයි. මේක නිර්පාක්ෂික දේශපාලනයක්. මේක පක්ෂ දේශපාලනයක් නෙවෙයි. ඒ කුඩා පොළ හාමුදුරුවෝ හික්කඩුවේ හාමුදුරුවන්ගේ පරම්පරාවෙන් පැවතෙන ලේ ධාතුව තමයි ඥානසාර හාමුදුරුවෝ අන්තිමට පෙන්නුවේ.
0: මෙතර පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අද දිනේද විවිධ දහස් පළ වුණා. මේ සමග ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කින්ස් නෙල්සන් මහතා.
8: ගෞතම මහා සංඝරත්නයට වෙලා තියෙන අසාධාරණයේ සම්බන්ධව රජයේ විශේෂ බාර ඇමතිවරයා මේ වෙනකොට මේ සම්බන්ධව කිසිම ප්‍රකාශයක් මේ වෙනකොට කරලා නැහැ. මෙන්න මේක තමයි මෙතන තියෙන ගැටලුව. මොකද්ද වෙලා තියෙන්නේ? මොකද්ද උනේ කියන එක රටේ ජනතාව දැනුවත් කියලා නැහැ. ඉතින් ඒ නිසා තමයි ගෞතම මහා සංඝරත්නයේ එළියට බහැලා මේ චීවරයට වෙච්ච අසාධාරණය ගැන කතා කරන්න අද පාරට බහැලා තිනවා. ඉතින් අපි මැතිවරණයට කලින් මේවා අපි කිව්වා.
0: නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
9: ඒගොල්ලන්ට සටන් පාටයක් නැතිදැන ඒගොල්ලෝ බලනවා මේ ආගම හරි ජාතිය හරි ඉස්සරහට දාලා මේක තවදුරට වේදිකාවක් හදාගන්න පුළුවන්ද කියලා. අපි කියනවා බොරු ප්‍රයත්න දරන්න එපා. මොකද අපේ ජනවරම සිංහල ද්‍රවිඩ මුස්ලිම් බර්ග මැලේ ජනවරම.
0: ගීතවල කතෘභාගයේ අයකිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවල ඉදිරිපත් වූ අදහස් සැලකිල්ලට ගනිමින් ගීත නිර්මාණවලට අදාළ සියලුම බලපත්‍ර කරන කටයුතු తాවකාලිකව අත්හිට වීමට ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකින්ගේ සංගමයේ තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ සංගමයේ සදහන් කර ඇත්තේ මේ හේතුවෙන් කිසියම් පාර්ශ්වයක සිත්‍ර දීමක් හෝ අපහසුතාවක් ඇති වූයේ නම් ඒ පිළිබඳ කනගාටුව පළ කරන බවයි.
10: උපුටා ගැනීම 2026 නොවැම්බර් මාස පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැස්වීම දක්වා සියලුම බලපත්‍ර කරන කටයුතු తాවකාලිකව අත්තිටු වීමට එක්පෝ SL අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත. මෙම తాවකාලික අත්තිටු වීම එක්පෝ SL සතු අයිතිවාසිකම් නෛතික ප්‍රතිකර්ම සහ නෛතික ස්ථාවරත්වයට කිසිඳු අගතියකින් තොරව සිදු කරනු ලබන්නකි. මෙම තත්වය හේතුවෙන් ජනතාවට යම් අපහසුතාවක් සිදු වූයේ නම් ඒ පිළිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු. එසේම මාධ්‍ය හමුවලදී සිදු වූ යම් කිසි ප්‍රකාශයක් මගින් කිසියම් හෝ පාර්ශ්වකරුවෙකු වෙත නොදැනුවත්ව සිදු වූ සිත්‍රදවීමක් හෝ අපහසුතාවක් වේ නම් ඒ පිළිබඳවද අපගේ කනස්සල්ල පළ කරමු. මෙම මුලපිරීමෙහි අපගේ අභිප්‍රාය වූයේ සමස්ත විනෝදාස්වාද ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනයට සහය වන අතරම සංගීත නිර්මාණකරුවන් සහ සංගීත ප්‍රකාශකයන් වෙනුවෙන් වඩාත් සාධාරණ විනිවිදභාවයෙන් යුතු සහ තිරසර පද්ධතියක් ගොඩනැගීමට දායක වීමයි. අපගේ එම කැපවීම නොවෙනස්ව පවති. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් යෝජිත බලපත්‍ර රාමුව සහ ඊට අදාළ බලපත්‍ර ගාස්තු සමාලෝචනය කර යලි සකස් කිරීම සඳහා ක්ෂේත්‍රයේ පාර්ශ්වකරුවන් සමග විධිමත් සාකච්ඡා මාලාවක් ආරම්භ කිරීමට එක්පෝ SL පියවර ගනු ඇත. උපුටා ගැනීම අවසන්.
0: මෙම සම්පූර්ණ නිවේදනය Net News YouTube නාලිකාවේ ඇතුළත්. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තුන්වන පන්දුවර 2020 තරගය දැන් පැවැත්වෙනවා. තරගයේ කාසිය වාසි දින ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව තීරණය කළේ පන්දු යැවීමටයි. පන්දුවර 3යි පන්දු 3ක් අවසානයේ ප්‍රථමයෙන් පන්දුවර පහර දෙන පාකිස්තානය එක් අඩුවක් දෙවි මේ වන විට ලකුණු 34ක් රැස් කරගෙන සිටිනවා. මේ අතර පාකිස්තානය සමග පැවැත්වීම නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රිකට්ින් 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා. යනු කුසල් මෙන්ඩිස් නවනායකයා ලෙස පළමුවරට ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම මෙහෙවනු ඇති. මෙම සංචිතයට නවක ක්‍රීඩක අංජල් බණ්ඩාරද තුලත් කර ඇති අතර පැතුම් නිසංගගේ සහභාගිත්වයේ ඔහුගේ ශාරීරික යෝග්‍යතාව මත තීරණය වනු ඇති. මෙම ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 9 වනදා සිට 21 වනදා දක්වා රාවල්පින්ඩි හා ලාහෝර් නගරවලදී පැවැත්වෙනවා. Net News නිමාව මීළඟ Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා Net News YouTube නාලිකාවට සහ Net News Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් Net News Tutorial කියාපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: Net News Rava Pratirava.
12: ජනතාව විශ්වාස කරන සත්‍ය net news පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාද මෙලෙස අදහස් පළ කළා.
13: net fm දශක දෙකකට සේවය වෙනුවෙන් ප්‍රථමයෙන්ම සුභපැතුම් එකතු කරන්න කැමැති වැදගත් විදියට සාධාරණ විදියට ස්වාධීන මතයක් දරමින් අපේ රටට කරපු ඒ සේවය පිළිබඳව මම හිතනවා net fm ආයතනයේ සියලුම දෙනාට මගේ ගෞරවය මේ වෙලාවේ පුද කරන්න කැමැති තවත් දශක ගණනාවක සේවය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා රට වෙනුවෙන් සේවය කරන්න හැකි වේවි කියලා. විශේෂයෙන්ම නිවුස් එක ගැන කියන්න ඕනේ මධ්‍යස්ථ විදියට සාධාරණව අමබර දෙයක් සිදු කරනවා. ඉතින් ඒක මම හිතන්නේ තම ආදර්ශමත් විදියට කටයුතු කිරීම පිළිබඳව අගීමවත් ලක් කරන්න පුළුවන්.
11: ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප RDP විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න FM 95 FM 94.8 Net FM Divina Pura
14: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
11: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
14: මාරයිනේ.
15: ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඊසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
16: තුන

මන්දාරම්ර ප්‍රසංගයේදී ඔබම හමුවිය යුතුයි. එතෙ කොහෙදිද? අද මං අහනවා අපි කොළඹදී හම්බෙමුද කියලා. නෙත් FM Facebook පිටුවේ මන්දාරම්ර වෝල් පෝස්ට් ඔයාට ඔබ හිත ලියලා යන්න. පොත් සිටියට වෙලා ඈත හස බලාගෙන ආදරය ගැන කතාවක් කියමුද? හරි එන්නකෝ නෙත් FM Facebook පිටුවේ මන්දාරම් රැවෝල් පෝස්ට් ඔයාටට. තව ඩිංගිත්තකින් මං එන්නත් ඕනේ Facebook Live එකකට. සුබ මන්දාරම් රැක් තරංගා. ගෝල් ෆේස් නම් ගිහින් තියනවා. බලමු. ඔයාම තෝරගන්න ලස්සන තැනක් අපිට එන්න. අදයි මම ගෙදරාවේ. මෙච්ච දවස නංගිලා ඇදියා හිටියේ. දැන් මගේ ජීවිතේ ගෙවෙන්නේ ඔහොම තමයි. නංගිලා ගෙදරින් මලිලා ගෙදරට මාරුවේවි. දැන් නෑ. වෙලාවකට මං අතර මං වෙලා වගේ දැනෙනවා. තේරෙන්නේ නෑ. සමාවෙන්න ඔයාට කිව්වට. ඒ ඔයා අහන් ඉන්න බව දන්න නිසා. වෙන කාටවත් කියන්න බෑ. පබෝ. නංගිලා ගෙදරින් මලිලා ගෙදරට, මලිලා ගෙදරින් නංගිලා ගෙදරට. එහෙම මාරු වෙවි යන්න විදිහක් නැති අක්කල කොච්චර ඇතිද? තමන්ගේ සහෝදර සහෝදරියන් වෙත යන්න බැරි සහෝදර සහෝදරියෝ කොච්චර ඇතිද? මට හිතෙන්නේ ඔයා වාසනාවන්තයි.

කියන්නක මන්දාරම්රය ප්‍රසංගය අරගෙන එන්නද කියලා කොළඹටම නෙත්FM Facebook පිටුවේ මන්දාරම්රය වෝල් පොස්ටුව යට ඉන්න හිත ලියලා යන්න චුට්ටක් නැවතිලා කියලා යන්න

0: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසි ටිකට් පතින්. දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. තවත් තෑගි කන්දරාවක්. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
1: ගම පොහොසත් කරන ව්‍යවසායක බලකායක්. දිවයින පුරා ව්‍යවසායකින් 14014ක්. ජාතික ආර්ථිකය ගොඩනැංවීම වෙනුවෙන් RDB විවසායක බලකාය ඔබත් එක්වන්න 1985 මතන්න
2: හැම කතරම ඇයි මේ වැඩ හිටට දාන්නේ ෆෝන් එකක් හිටමුද මට ගන්නට වෙන්නේ ආ හිට නෙමේ අද විශ්වාසය වගකීමයි සුග එකේ තියෙන්නේ අදම ගන්න ෆෝන් එකයි ඇයි හිටට දාන්නේ විශ්වාසය වගකීමයි එක සිංගල් සිම්පල් පේ හිටට නොදා ටික ටික ගෙවන්න අදම ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක අරගන්න
3: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-77-67-67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
4: ධන්නවද හොම්ස්. මේ මිනිස්සුන්ගේ ජානවලට ගැළපෙනම සෙල්ලම යාලා දැන් හොයාගෙන.
5: මොකද්ද ඔය විසිගිරිල්ලද?
4: ඔව්. රෝමෙදි මීටර 92ක්. ග්ලාස්කෝ වල රන් පදක්කම. හංගේරියාවල මීටර 91ක්. නගෝයාවල මීටර් 88ටත් එහා
5: ඇත්තට මේක නම් විශිෂ්ටයි මිත්‍රයා කොල්ල වේලාවට පාරමාරු කළේ
4: ඇයි
5: නැත්තං අවුරුදු 11ක් ගිහිනුත් කොල්ලට වෙන්නේ තාම අත්දැකීම් එකතු කරන්නේ
6: මීටර් 90ට එහා විසි වෙන යාරතිහෙන් එහා වැටෙන සුපිරිම මෝනින් වයිබ් එක net fm algotown සතියේ දිනවල උදේ 7ට
7: net fm algotown
8: brought to you by
9: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක යෝලෝ බයි ප්‍රයිම් ගෲප් අමතන්න 13:22
10: සුවපහසු දම්රෝ සෝෆා නවතම මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
11: ප්‍රමිතියෙන් ගුණින් පෝෂිත විජේකුරක්කන් පිටි
12: විජේකුරක්කන්
13: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂ ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.

Pallu ahasitam musukala husma. Ije behalana handavaka. Golfes bitten yendan, port city the hair balagena. Oya got the e digu husma dige. Eagamata kavala bara oyat palu ahasitam musukala da. Rala vit verila sipaganinti. Oyagi hitat ehe mama. Eagamata kyaklanganatra velati bunad. Ahase part of Venus Funata? Oyagi hit a part of Venus Funata? The Hasak Minisuatritani Villa, no danikinik for gay oya, Oyagim hit them panalagi other. Poet City Durapen and Eviduli Eliatrin, Eaikahin and the Kupuheta Davasaka say Avakwat, Oyata Oyagan Puluangunanda. Ekamamohuda the Habalagan Kutcher, they were hit on Puluanda. කියන්න බැරි වචන අහන්න බැරි ප්‍රශ්න ආයෙත් නොයන කෙනෙක් වෙනුවෙන් හිත හිර කරගත් ආදරය එහෙම දෙයක් එකතු කරගෙන ඔයාලු කුස්ම ගන්න නැති ඒ හුස්මත් එක්කම එයාගේ මතක ටිකක්වත් ඉතින් පිට වෙයි කියලා හිතාගෙන ඒත් හුස්ම පිට වුණාට මතක පිට වෙන්නේ නෑ නේද රළාවිත් වරල මකාගෙන ගියාට ඊළඟ රළත් එක්ක ඒ පියසටන ආයෙත් මතුවෙනවා වගේ ඔය අමතක කරන්න හදන හැම වතාවකම එයාගේ මතකය හිත ඇතුලෙන් ආයෙත් මතුවෙනවා ඇති. අන්තිමට ඉරත් බහලා ගියා වෙරළත් ටිකින් ටික හිස්සුණා ආහසත් අඳුරෙන් පිරුණා. ඒත් ඔයා තාමත් එතනමද? පොත් සිටි දිහා බලාගෙන ආයෙත් කවදාවත් නොයන එකමක ආදරයක්. ඒ වෙනුවෙන් හිතේ ඉතිරි වෙලා තිබුණු අන්තිම බලාපොරොත්තුවත් ලොකු දිග හුස්මක් දිගේ පාළුව හසිර මුසු කරන ගමන් මිලාන් මාලක 1795 පාළුව හසිර මුහු කළ ඒ දිග හුස්ම ගැන මට ඇවිත් කියලා යන්න හරියටම රෑ 7 විනාඩි 29ට මං එනවා Facebook එකට About that, we didn't.

සුබමන් දරම් රැක්වේව තරංගා. මට තියෙන්නේ රාමු කරලා බිත්ති ඇල්ලපු පින්තූරයක්. එහෙම පින්තූරයක මතකයක් නෙවෙයි. රාමු කරලා හදවතේ තැන්පත් වුණු ඒක ස්ථිර මතකයක්. බිත්ති ඇල්ලපු පින්තූර රාමුව ඉවත් කරන්න පුළුවන් වුණාට ඒ මතක සැමරුම් එක්ක හදවතේ එල්ලුණු මතකය ඒක අයින් කරලා දාන්න බෑ. එදා සෙනෙහසින්ම මං තාමත් ශාමා. දැන් නැත් FM Facebook පිටුවට මට ඕනේ ඔබව බලන්න.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LP ලීසින්. අද තමයි හොඳම දවස.
2: කිරිබත් ගොඩින් සුපිරිම ලයිෆ් ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝ බයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13/22 ප්‍රයිම් ගෲප්.
0: ඊසි සනී ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
1: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්.
0: රටකට බණ අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය.
3: Net FM ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
4: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්වත්. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
5: මාරය පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
6: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
7: Taman tamange sasara gane hitala karana pinkam pinothuni karannu nandu wenna.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදු බණ අහන හෝරාව.
3: Net FM ධර්ම දක්ෂිනා.
1: ධර්ම දක්ෂිනා.
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

තරංගද මාතෘකාව ලස්සන කවියක් වගේ. ඉර බැහැලන හැන්දෑවරු වෙලා අනන්තවත් ගෝල් ෆෙස් පිටනේ වාඩි වෙලා මොනව හරි හපහප අනාගතයට හීන දැක්කා. හැබැයි ඒ කාලේ පෝත් සිටියනම් තිබුණ නෑ. එහෙම ඉන්නකොට හිටිගම වහින වැස්සට කොච්චරනම් තෙමිලද්ද. ඒව හරි ලස්සන මතකදත්. මම හැමදාම හේතුව එයාගේ හිතරිදයි කියලා. ඒත් එයා කවදාවත් මගේ හිතරිදයි කියලා හිතුවේ නෑ. අයිතියක් නැති හිතක් ළඟ මම මාම නැති කරගත්තා. ඒ ආදරේ ළඟ මම හොඳටම අසරණ වුණා. අවසානයේ ජීවිතේ පුරා තුවාලයක් වුණ මතක කන්දම ගෝල් ෆේස් මහා මුහුදට එකතු කරලා මුකුත්ම සිද්ධුනේ නැති විදියට කිසිවක්ම නොකිය අසාධාරණ විදියට ඔහු මගේ ජීවිතෙන් ඈතට ගියා. නෑ නෑ, මගේ ජීවිතෙන් පලා ගියා කිව්වත් හරි තරංග. අදත් මම හිතන්නේ එක දෙයයි. අයිති නැති තැන අතහැරීමම තමයි ප්‍රේමය කියලා. මගේ නම කියන්න එපා.

به من دارم ریاکتورنگا هیرو بهگنان هندهوکا گال فیس پیتیه تانویلا پوت سیتیه دیه بلاگن මල්ලුකු හුස්මක් ගත්ත හිත ඇතුළේ හිරවිලා තිබ්බ ඔයාගේ මතක ටික ඒ හුස්මත් එක්කම පාළු අහසට මොහ කරන්න හිතාගෙන ඒ පුදුමයි මොහොත ළඟට ගිහින් එහෙම කළාම මොහොත ළඟට පුළුවන් වුණේ මගේ කඳුළු වියලන්න විතරයි ඔයාව අමතක කරන්න නෙවෙයි ඉතින් මං තාමත් බලාගෙන ඉන්නවා එක දවසක මේ මොහොත වගේම මගේ හිතත් නිහඬ වෙයි කියලා ඒත් ඔයා දන්නවද අමතක කරන්න හිතාගෙන හුස්මක් පිට කරපු හැම වතාවකම මං ආයෙත් මතක් කරගත්තේ ඔයාවම විතරයි කියලා චතුරිකා දබරෙල්ලේ

මං තනටත් වඩා ආදරය කරන මගේ සුදු මහත්තයාට ලස්සන සින්දුවක් දෙන්න. එයා මගේ පණ. මම මාලදි වේනේ ඉන්නේ. එයා නතෝ හරි පාළුයි. නිර්නාමිකයි. එච්චර ලස්සන ආදර හිතක් තියෙන කෙනාට මට නම කියන්න තිබුණා. බඩ ඔෆෙලා නෙත් අහගෙන ගෙදර යන ගමන්.

0: කුඩින් සුපරිම ලයිෆ්ස්ටයිල් එකකට ආයෝජනය කරන්න කැමතිද? මෙන්න ලංකාවේ ප්‍රථම මොඩර්න් හෝම් අපාර්ට්මන්ට් සිටි එක. යෝලෝබයි ප්‍රයිම් ගෲප්. ලක්ෂ 9ක මූලික ගෙවීමක් සහ මාසකට ලක්ෂ 3000 බැගින් ගෙවා රුපියල් මිලියන 35 සිට ඔබටත් ඔබේ සිහින අපාර්ට්මන්ට් එක හිමි කරගත හැකි. අමතන්න 13:22 ප්‍රයිම් ගෲප්.
1: දේශයක් කොටනගෙන අභිමානවත් ඔබව කොටනැගීම අපේ අභිලාෂයයි. LP Finance දේශය කොටනගෙන ඔබ වෙනුවෙන් 55 වසරක්
2: සිමෙන්ති කොට 100ක් දිනා ගන්න. අද සිට අවම සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදීගත් විල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779676767 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සහිතයි.
3: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
4: පුවත්පත් කරන මම සනායි නවෝදා මුින්ම සියස්තර 2026 පොත් ප්‍රදර්ශනය
5: දෘති විකාශයේ සමගින් මම හමීද් හස්නේ ප්‍රථමයේ නවදහනේ දේශීය
6: MW ඔදේසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත්ත දවසින් හරි ආසාවෙන් මහගෙ හිටියේ මට මේකට එන්න ඕනි කියලා.
3: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාවයි රටේ අනාගතයයි.
7: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
8: Brought to you by
9: Haride Haritani Naraganna Vision Care Supahadili Dasanak Paripurna Jeevitayak.
10: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැකි.

තරංග මිනිස්සු මොන වගේද කියලා තේරුම් ගන්න මම තාම උත්සාහ කරනවා. ගලප ගන්නවා කියලා කියන එකෙන් ආදරය කරන්න පටන් ගන්න එපා. මට එහෙම කරන්න බැරි වුණා. කොච්චර උත්සාහ කළත් බලාපොරොත්තුවක් නැතිව ආදරය කරන එක විතරයි හිතට සැනසීමක් ගෙනත් දුන්නේ. කිසිවක් බලාපොරොත්තු නොවී ආදරය කරන්න. නෙත් මිනී ජයසිරි එහෙම කියනවා.

කොල්ලඹ අහසයට කලබල කාරීප රජයන තැනක් වනත් ඉර බැහැන් යන ගර්ල් ෆෙස් පිට්ටනිය කියලා කියන්නේ අමුතුම ලෝකය. මතක සුසුම් උදාහරින ආදර විරහවන් සිහිකරවන ඔව මාතේ රංග මඩලෙක් චරිතයක් සමහර දවසකට මොහොනු තරණිය ගල චමරේ.

ආදරණීය තරංගාට දනිමි දනිමි ඉන්න බව දනිමි කොහේ හෝ ඉන්න බව දනිමි මා ඉන්න බව නොදන්නා බව දනිමි නමුත් නුඹ ඉන්න බව මා දනිමි අමතක නොවන බවද දනිමි සිටින්නේ ඇන්ඩ්‍රොමේඩා මන්දාකිණියේ බව දනිමි සිහිනෙන්වත් එන්න බැරි බව දනිමි දෛවයේ තීන්ද බොහෝ අසාධාරණ බව දනිමි නමුත් නුඹේ මෙට්‍රික් ටොන් ගානක බර මතක පාවෙන්නට නොදෙමි මා මේ අනතුරුම ඒවා හදවත මැද්දේ තබා ගැනීමට වග බලා ගනිමි අවසානයේ මා බැලුවේ නුඹ දිහා පමණක්ම බව දනිමි ඒත් නුඹ බැලුවේ ඇය දිහා පමණක්ම බවද දනිමි මීට අවුරුදු 4කට පෙර එක්වරක් පමණක් දුට තිබෙව්වේ නැමැති තව අවුරුදු 8කට පසු සිටින ඒ ආඩම්බරකාර පිරිමියාට තව අවුරුදු 8කට පසු සිටින ඒ ආඩම්බරකාර පිරිමියාට බලාකුළු ආදරවන්ති වෙතිනි

පෝත් සිටිය දිහා බලාගෙන ඉන්නකොටත් මේ මොහොතේත් මට මතක් වෙන එකම කෙනයි. ඒ මේ වෙලාවේ ලංකාවෙන් දුර ඉන්න මගේ බිරිඳ. ගර්ල් ෆේස්ගේ වෙරළේ සෙල්ලම් කරන යුවතියන් අතර මම මගේ බිරිඳ වැහෙව්වා. ඔව් ඇය ලංකාවට ආවම අං ඇයත් එක්ක යනවා ඒ වෙරළට. නිකවැරිටියෙන් චම්පිකා. බටහිර අහසේ ඉර අවරට යද්දි තැඹිලි පාටින් එළිය වෙන හවසක මට ඕනුනේ ඒ ලොකු බිල්ඩිං වල දැල්වෙන තාරකා එළි වගේ විදුලි බල්බ ගණන් කරන ගමන් දවසම බිසි වුණ ගෝල් ෆේස් එකේ නිහඬව ඉමක් හොයාගන්න. ඉස්සවඩේක රස බලන ගමන් ඉඟුරු දාපු ප්ලේන් ටියක් තොල ගන්න. ඒ ගමන් ඔයාවත් සිප ගන්න. ආදරෙන් බදා ගන්න. රැලි පාගමින් වැලි මත අඩි සටහන් අඳින්න. ඔයාගේ අත් වඩා මගේ අත් යවලා මොහොතේ සද්දටම හිත කතා කරන්න. ඉර බැහැල ගියත් පාළුවක් නොදැනෙන හැන්දෑවක්ම වෙන්න ඔයා ළඟ ඉන්නවා කියන එකම හේතුවට මේ ගෝල් ෆේස් එකේ හැම බල්බයක්ම මට තාරකාවක් වගේ පේන විදියට ලස්සන හවස්වරුවක් හොයාගන්නයි මට ඕන උනේ. ජනනි බවන්තිකා. Thank you.

රංගක්කේ එකමක පාරක් එයාමම හමුවන්න මේ කවියෝයා තාලයට පොඩ්ඩක් කියවන්න. වැස්සකින් වනත් මට මතකෙන් හැඟෙන්න වැහි පොකුරු වැටුණු මැන නෙත් කඳුළු පිසලන්න විසිරිගිය සිත් මඩල එක්කාසු කරලන්න එයාගේ මතක ටික හිත් පොතෙන් දොරලන්න. අපි ආයෙ හමු වුණොත් හිනහිලා වෙන් වෙන්න මම අහන්නේ තරංගක්කි පුළුවනිද ඉතින් මට විරහවෙන් ඇහැරෙන්න චතුරංග පුළුවනිද ඉතින් ඔබට විරහවෙන් ඇහැරෙන්න පුළුවනි නම් දිග හුස්මක් හිතේ හිර කරගන්න හෙමීට පිට කරන්න මේ වගේ එක දිගට දුක හිතෙන තත්පර ගෙවා ගන්න කාලයට ඉඩ දෙන්න ඇඬෙන වෙලාවට අඬන්න පුළුවන් වෙයි දවසක ඔබටත් විරහවෙන් ඇහැ

0: 8 வினாடி 15 පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
1: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
2: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමාශි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පුත්මාලාව ඕලෙවල් ඒලෙවල් වලට පෙනී සිටින දූතරුවන් වෙනුවෙන් සිංහල හා ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම විස්තරාත්මක පිළිතුරු සහිත ඉමාශි පාස්ට් පේපර්ස් බුක්ස් දැන් ඔබට ලබා ගත හැක.
0: ෆේස්බුක් පිටුවේ තියෙන මන්දාරම් රෙවෝල් පෝස්ටුවේ යටින් ඉන්න ඔබ ලියලා යන්න ඕනේ. මන්දාරම් රෙ ප්‍රසංග මාලාවේ පළමු වෙන්න අරගෙන කොහෙටද අපි යන්න ඕනේ කියලා. සුබ මන්දාරම් රාත්‍රියක් තරංගා. ඉරිදිහා බලාගෙන මමත් 15 සුසුම් හැලලා නිහඬවන අවස්ථා තියෙනවා. කියාගන්න බැරි තරම් ගොඩක් දේ සුසුම් මස්ස හිර කරන් ඉඳලා තියෙනවා. ඒ රූපේ හිතේ එල්ලං බොල්ලහස පැවසූ අදන් අදටත් හිතේ රිදුම් දෙනවා. රැළ බිඳෙන හඬමෙන් මගේ හිතත් දැන් බිඳිලා ඉවරයි. තරංගා මාදිපලින් තරංගා හර්ෂණී

ආදරණීය තරංගා, හිතමතම මම පහුගිය ටිකේ ගොළු වෙලා හිටියා. ඒත් අද මට කතා කරන්නම හිතුණා. හැමදාමත් ආදරෙන් අහගෙන ඉන්නේ කොළඹ හස ඔව්, කොළඹ ගෝල් ෆේස්ම නොවුනත් මට අහිමිවීම පමණක් උරුමුණේ එයා කොළඹට ගියාට පස්සේ තරංගා. ඒත් අදටත් කතා කළාම මං අහන එකම ප්‍රශ්නය, ඇයි මාව දාලා කොළඹට ගියේ? නැත්තං අදත් අපි අපේ ඔව් තාමත් මං ආදරෙයි, මගේ සපු මල් කුමාරයා, මං බණ්ඩාරවිල සාගරී. හැදුණු තැන්වලට වඩා රිදුණු තැන් වැඩි වෙද්දි, හිනහැනු තැන්වලට වඩා අඬපු තැන් වැඩි වෙද්දි, හිමි නැති මල් පොකුරු ගොන්නක මල් පෙත්තක් වුණා මං. හිමියුණු නුඹ සදහට මහිමි වෙද්දි, ජීවිතේ අනේක විධ දුක් කන්දරාවක් එකතු කරන් මං ආවට, නොයි කොත්තනක ඔයා සතුටින් ඉන්නවා නම් එහෙම ඉන්න රත්තර තාමත් නෑ හැමදාමත් හිනා වෙන්න. පිපෙන්න තිබුණු නොපිපුණු නුඹේ ආදරේ කමක් නෑ. මං යක්කලින් ඉෂානි, නියෝන් එලි තරම් සවුම් හිතවති, ඔයාට සුබ මන්දාරම්රයක් වේවා. අද නම් මොනවල යන්නද, කොහෙන් පටන් ගන්නද, කොතනින් අතර වෙන්නද කියලා හිතාගන්න බෑ. ඒක නිසා මං තීරණය කළා ඔයාගේ කටහඬ ටික වෙලාවකට අහන් ඉඳලා හිත නිවා ගන්න. නෝරා මට තේරෙනවා, ගර්ල් ෆේස් පිටුනියත් එක්ක බැඳිච්ච කඳුලක් තියෙනවා නේද ඔයාගේ ඇස්වල.

එකමක වචනයක්වත් මිස් කරන්න හරිම ලෝබයි. ඒ නිසා නිශ්ශබ්ද වහගෙන ඉන්නවා. සමහර කියවීම් පපුගුහු රස්සේ ආදරේ පසාරු කරගෙන බරු ගැහෙනවා විදුලි වේගෙන්. මන් දන්නවා සිංගප්පූරුවටත් මාව ඇහෙනවා. ආදරණීය සමිතා.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare. ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ.
1: සමුද කුෂාර වීරසිංහ කල්වලගොඩ ඌරගස් වන්දන පපේ අමාරුවක් හැදලා මම මුලින්ම හොස්පිටල් එකෙන් අවුරුදු දෙකක් තුනක් විතර වගේ මම බෙහෙත් දීුවා. ඊට පස්සේ තෝටිග්ගේ මාර්ගයේ සේනගල වෙද මහත්තයාගෙන ආරම්භ වුණා. මාසෙක අමාරක් දෙකක් විතර වගේ කඩිකට වෙද මහත්තයාගෙන් බෙහෙත් දීුවා. කලින් තිබුණු අපහසුතා පපේ වේදනාව දෙවිල්ල එහෙම කිසිම දෙයක් දැන් නැහැ. ඒ බව මේ තත්ත්වයට ගෙන අපේ වෙද මහත්තයාට දීර්ඝායස ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
0: කතා කරන්න 0777 300 940. ඉසි නිසා ඇත්තටම ලේසි. සුව පහසු මතු පිටක් සමග කාන්දු නොවන නිදහස අත්විඳින්න. ඉසි සනීප ආරක්ෂක තුවා දැන් රුපියල් 150යි.
2: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ
0: රටකට බන අහන්න කියා දුන් දවස අවසන ඇසෙන සදහම් සුරය. සදහම් සුරය
3: net fm ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා
4: මතක හිටිනම පින්කමක් ජීවිතේ කරගන්න උන පින්නවා. ඒ පින්කම ඔබේ චිත්ත ශක්තිය ගොඩාක් වැඩි කරන කාරණාව.
5: මාරයා පරදවන්න පුළුවන් බලවත්ම තැන තමයි වජිරාසන.
6: අම්මා රැක්කා වගේ කවුද රකින්නේ? තාත්තා රැක්කා වගේ කවුද රකින්නේ පුතා?
7: තමන් තමන්ගේ සසර ගැන හිතලා කරන පින්කම් පින්ඔතුනි කරන්න උනන්දු වෙන්න.
0: දිවයිනේ චිර ප්‍රකටම යතිවර සරින් බුදුබණ අහන හෝරාව.
3: නෙත්තෙෆෙම් ධර්ම දක්ෂිනා. ධර්ම දක්ෂිනා.
0: හැමදාම රෑ 9ට රේඩියෝව ළඟ රටම බණ අහන වෙලාව.

නුඹ ළඟ තරම් නෑ. මන්දරම් රටයි විනාඩි 35යි. ආදරේ විරහව දැනුණු මොහොතක ජීවිතේ තරම් ඇලුම් නොකරපු බිව්වාම ගඳ දුම් වැටියකුත් දැල්වගෙන ඒ අවසානයේ ඒ ගිනි දැල්ලෙන්ම තව එකක් දැල්වගෙන නොහුරු ලෙස දුම්රුඩු බුදින ගමන් මුහුදු වෙරළෙ ගල් ගෙඩියක් උඩ ඉඳන් ඈත ක්ෂිතිජයට දුක කියන්නේ මමද? නෑ නෑ, ඒ මම වගේ වෙන එකෙක්. මම ඔය ගනුදෙනුව ඉවර කරගත්තනේ. ඒ වෙන එකෙක්. මම හිතුවේ මම කියලා. මම මේ යසගේට තරංගගේ මන්දාරම් රැය අහන්නේ. මං වගේ එක්ක උඹත් හෙට මේක හපන් ඉන්දික සමරනායක.

ආදරණීය තරංගක්කේ එයා හිටිය පිරිමි ළමයිගේ පැත්තේ. මං හිටිය පෝලිමිට පිටිපස්ස තිබ්බ පෝලිමේ කෙළින්ම පෝලිමේ කෙළවරේම. දවස මං නිකමට ඒ පැත්ත බලද්දි එයා බලන් ඉන්නා දැක්කා. එයයි මා දෙන්නම එකපාරට මහක් බලාගත්ත. මටත් උනේ මොකද්ද කියලා හිතාගන්න බැරි වෙන නිසා මාත් ආය හැරිලා බැලුවා, එයත් බැලුවා. අපි දෙන්නම නොදැක්ක වගේ අහක බලාගෙන හිටියා. ඊළඟ දවසෙත් මට එයා දිහා බැලුණා, එයත් බැලුවා. එයා බැලුවා කියලා දැක්ක ගමන් මං හැමීට අහක බලාගත්තා. නිදහස ඉන්න හැම වෙලාවෙම එයා දිහා බලන්න ගත්තා. එයත් ගොඩක් වෙලාවට බැලුවා. ඒ හැම වෙලෙම අපි දෙන්නම අහක බැලුවා. එදා ඉඳන් එයා මගේ අවධානය එයාට ගත්තා. කියාගන්න බැරි මොකද අමුතු දෙයක් දැනෙද්දි හැමදාම මං එයා දිහා බැලුවා. එයත් ගොඩක් වෙලාවට බලාගෙන එයා අපු නැති දවස්වලත් මං බලන් ඉන්නවා එයා ඉන්න තැන දිහා. ඇතර මං එච්චර බැහැ වුණේ කොහමද? මං එයා කරන සමහර පුංචි පිස්සු වැඩවලට තනියෙන් හිනා වුණා. හැම වෙලාවෙම එයා දිහාම එයාගේ අවධානයෙන්ම හිටියා. වචනයක්වත් තවම කතා කරලා නැහැ. එයාගේ ඇස් මේ මොහොතෙත් හැම තත්පරයකමත් මට මැවි මැවි පේන පටන් අරන් එක් පිස්සුවක් ඇස් කොනින් හොරින් බලන බැල්මට මම පිච්චිලා යනවා. වචනයක්වත් කතා නොකරපු මනුස්සේ ගෑස් දෙකකට එච්චර බැහැ වෙන්න පුළුවන්ද? මම මොකද්ද කරන්න ඕනේ? නිර්නාමිකයි අය මගෙන් එහෙම අහනවා. ඇබ්බැහි වෙන්න පරිස්සමෙන් එහෙම කියලා අත පීදා ගන්න බෑ. ඇබ්බැහි වෙන්න හිතාමතා නෙවෙයි ඒකයි. වෙන දෙයකට වෙන්න දෙන්න පුළුවන් නම් හිත පරිස්සම් කරගන්න. වෙන දෙයකට වෙන්න දෙන්න.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: නයිට් රයිඩ් අයියා, නයිට් රයිඩ් අයියා,
3: නංගියා
2: මටත් ඔයාගේ මෙව්වක චුට්ටක් පදින්න දෙන්නකෝ.
3: අයියෝ නංගියා, විකාර කතා කරන්න එපා. ඔයාට මාර්ග නීති සම්බන්ධව කිසි දැනුමක් නැහනේ.
2: මොනවා කියනවද අයියා? ඕ සිම්පල් වැඩනේ.
3: ඕකේ නංගියා. එන නංගියා කියන්න බලන්න, පාරේ කළ ලයිට් එකේ රතු වැටිලා කහ වැටිලා පොළ වැටුනට පස්සේ මොකද කරන්න කියලා?
2: අයියෝ සිම්පල් නේ අයියා. වාහනේ නවත්තලා බැහැලා ගිහිල්ලා පොළ ටික අතු ගාලා දානවා.
3: හතර වටේ යන්නැතුව එකම තැනකින් කැමැතිම සින්දු අහන්න.
4: NetFM හතර වටේ.

කොහොමද මේ දිහා බලාගෙන ඔබව නොකියව යන්නේ? ඔබේ ආදර සටහන් නොකියවා යන්න බැරුව මම සටනක. සුන්දර හිතවතිය සුබ මන්දරම්රයක් වේවා. පෝත් සිටියටත් කියාගන්න බැරි වූ විරහව. ඉරබැසන හන්දාවක ගෝල්ෆිස් පිට්ටනිය තනිවේ පෝත් සිටිය දෙස බලාගෙන නොබේ මතකවල බරින් පිරුණු එකමක දිග හුස්මක් පාළු හසට මුසු කළාද? එදා පෝත් සිටිය තිබුණේ ඒත් හදවතේ මුහුදක් තිබුණා. නුඹ වෙනුවෙන් උපන් හීන රලාතුරෙ ගිලි ගිය ඉරඩාගෙන බැස යද්දී හද තරු එලියන් ලෝකය සරසද්දි සුළඟ තුරුලතාවලට රහස් කියද්දි මම විතරක් තාමත් හොයනවා කාලය අරගෙන ගිය ආදරණීය හිතා. සමහර වෙන්වීම් කියන්නේ අතහැර ගිය කෙනෙක් ගැන මතකයක් නෙවෙයි. ජීවිත ඉදිරියට ගියත් හිත එක තැනක සදාටම නතර වූ කාලයක්. ඒ කාලයට එහෙම කියන්නේ ලරංගන බස් නායක තරංග ඈත ක්ෂිතිජයේ හිරු මිලිනව යද්දි සදාකාලිකව ඇම හැර ගියා. එතාමත් මම හුස්ම ගන්නවා. ඇයිද කියන්න දන්නේ නැති ප්‍රේමයට උඟාක් මිනිස්සු වෛර පිරිමා ගනිද්දි මං ආදරයෙන් මාව නිවා ගන්නවා. හැබැයි මං ආදරයට දැන් හරි බයයි. තනියම ඉන්න සරුංගලයක් වගේ සැනසීම. ඇය යන්න කියා නොකියම ඉනෝක බණ්ඩාර. මං මගේ දරුව දෙන්නත් එක්ක ඔයා වහගෙන ඉන්නවා තරංග. මගේ මාතේ එක්මනේ නිවාඩු වෙනක ඔයා වහගෙන අපි බලාගෙන ඉන්නවා. ඔයාගේ නම වේදිනී ගමින් දෝනි. ඔබ හැමයි සටහන් කරලා තියෙන ඔබ ගියාය. ඒ අතීත සොහනේ මතකය මල් වඩමක් සේ ඉතිරි කර තෙලිච්ච වෙලින් ලක්සිරේ

මේ මගේ ජීවිතෙන් අහනවා මාව මේ කොහෙටද ගෙනාවේ කියලා. මං තාමත් මේ මගේ ජීවිතෙන් අහනවා මම මැරෙන්නද ජීවත් වෙන්නද කියලා. මං තාමත් මේ මගේ ජීවිතෙන් අහනවා මං කොහෙද මේ නැවතුනේ කියලා. ජීවත් වෙන්නද මැරෙන්නද මං ජීවත් වෙන්නද මැරෙන්නද මං ඔය මාව මේ කොහෙටද ගෙනාවේ? කොහෙද මං දැන් ඉන්නේ?

වෙරළ සිපගන්න රැල්ල වගේ වෙරළ හැමදාමත් බලා හිටි රැල්ල නතර වෙනකන් ඒ සෙනෙහස මල් ළඟ නතරුනේ එහෙමයි. මගේ සකුරා මල මගේ ලෝකෙම ලස්සන කළේ එහෙමයි.

ආරගන්නකෝ මේ මල ඔයාට වඩාත්ම සුවඳ හිතේ පිපුණමා කවුරුත් දන්නේ නෑ වැසුවඳ මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දවසින් දවස අලුත් වෙන අපේ ඇල්ෆා පරම්පරාවට ලස්සනම අනාගතයක්.
3: වත්දීපත් කරන මම සනායි නවෝදා. මුින්ම සියස්තල 2026 පොත් ප්‍රදර්ශනය.
4: ප්‍රතිපත්ති විකාශයේ සමගින් මම හමේ හස්නේ. ප්‍රථමයේ නවදහනේ දේශීය
5: MW ඔඩෙසි මම ඇල්ෆා ස්ටුඩියෝ වලට පටන් ගත දවසින් හරි ආසාවෙන් මහගෙන හිටියෙ මටත් මේකට එන්න ඕනි කියලා.
2: ඇල්ෆා ස්ටුඩියෝ අපි මේ රැගෙන යන්නේ ජීවිත විලාසිතාව රටේ අනාගතයයි.
6: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa.
7: Brought to you by
8: Haride Haritani Naraganna Vision Care Supahadili Dasunak Paripurna Jeevithayak.
9: සෞඛ්‍ය සම්පන්න අධ්‍යාපනයක් උදෙසා ඉමර්ෂි ප්‍රකාශන වෙතින් වයිස් අභ්‍යාස පොත් මාලාව දැන් ඔබට ලබා ගත හැක.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අයිබෝවන් සියලු දෙනාට වාසනාවන්ත සුවදායි රාත්‍රියක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්මදක්ෂිණා ධර්මදේශනාව ආරම්භ කිරීම සඳහායි. මේ උතුම් ධර්මදේශනාව ආරම්භ කිරීමට පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනේට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා නෙතෆම් රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා දෙන මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනා තමයි සජීවී විකාශනය සඳහා දායකත්වය ලබා දෙන්නේ. පිරිසිදු කිතුල් නිෂ්පාදන ඔබට ලබා ගන්න වැඩි විස්තර දැනගන්න 0977 429 4289 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන්. වගේම අපි ඔබට ආරාධනා කරනවා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා වැඩසටහන සමගින් එක්කාසු වන්න වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කලගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පවත්වා රාත්‍රී 9ටයි වැඩසටහන නිමාවට පත්වන්නේ. ඒ වගේම ඔබට සිහිපත් කරනවා ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. අද නෙතෆම් රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිණා ධර්ම දේශනාව ආරම්භ කිරීම සඳහා අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමයේ යන උභය සේනාසනාධිපති දහම්තලා පට්ටාන සුරක්ෂා සභාව සහ පට්ටාන සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපෝජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.

සේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික වාසනාවන්ත ගුණබර ප්‍රඥාකාමී නිර්වාණ අපේක්ෂිත සදැහැති පින්වත්නි, නෙත්FM ගුවන්විදුලි නාලිකාව ඔස්සේ දිගහැරෙන ධර්ම දක්ෂිනා දේශනා මාලාවේ අද දිනට නියමිත උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නයි මේ පින්වතුන් දැන් සූදානම් වන්නේ. පින්වත්නි, අද මම බලාපොරොත්තු වෙනවා මේ පින්වතුන්ට භාග්‍යවත් අරිහත් දසබලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු මුළු ශාසනයම හකුළුවලා ලස්සන ධර්මපරියායක් ඔබට දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ ධර්මපරියාය යමෙක් අසනවද, යමෙක් සජ්ජායනා කරනවද, යමෙක් පිළිපදිනවද, ඒ කියන්නේ පිළිපදිනවා කියලා කියන්නේ ඒක තමන්ගේ ජීවිතයට අනුගමනය කරනවද, ඒ සියලු දෙනාට එකසේ සුවසහනය ගෙනත් දෙන උත්තරීතර ධර්මපරියායක් තමයි මේ උතුම් සද්ධර්ම දේශනාව කියලා කියන්නේ. පින්වත්නි, පဋාණ ධර්ම දේශනාව කියන කාරණාව පිළිබඳව ඔබ ශ්‍රවණය කරලා ඇති. සමහර කෙනෙක් අදමයි මේ ශ්‍රවණය කරන්නේ. මොකද්ද මේ පဋාණ දේශනාව කියලා කියන්නේ? පින්වත්නි, ලෝක සත්වයාට නිවන් දකින්නට බුදුරජාණන් වහන්සේ

හෙතෙමේ ධර්මය දකින්නේය. යෝ ධම්මං පස්සති, ඉදින් යමෙක් ධර්මය දකිනවනම්, සෝ මං පස්සති, හෙතෙමේ මාව දකින්නේය. මෙතන මාව කියලා අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපකය නෙමෙයි පින්වත්. බුදුරජාණන් වහන්සේ දකිනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතන අදහස් කරන්නේ සත්වයන් නිවන් දකිනවා කියන එක. එහෙමනම් බලන්න, යමෙකුට නිවන් දකින්න ඕනේ නම් ඒ කෙනා දකින්න ඕන ධර්මය තමයි මොකද්ද? හේතුඵල ධර්මය. මේ හේතුඵල ධර්මය කියන එක පින්වත්නි ආකාර තුනකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පළවෙනි ආකාරය තමයි ආර්ය සත්‍ය ක්‍රමය. මොකද පළවෙනි ක්‍රමය? ආර්ය සත්‍ය ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි පටිච්ච සමුප්පාද ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි පဋාණ ක්‍රමය. හොඳයි, දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ පටිච්ච සමුප්පාදං පස්සති කියලානේ. යමෙක් හේතුඵල ධම දකිනවනම් කියලානේ. පටිච්ච කියන්නේ ප්‍රත්‍ය, සමුප්පාද, සමුප්පාද කියලා කියන්නේ සමුප්පන්න කියලා කියන්නේ ඵල. ප්‍රත්‍ය සහ ප්‍රත්‍යෝත්පන්න, හේතු සහ ඵල. එහෙනම් දැන් ඔන්න මතක තබා ගන්න ඕනේ, මෙතන කතා කරන්නේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න නම් හේතුඵල ධම. ප්‍රත්‍ය කියලා කියන්නේ හේතු වලට. ප්‍රත්‍යෝත්පන්න කියන්නේ ප්‍රත්‍යයෙන් උපදින දේවල් ඵලනේ. එහෙනම් හේතුඵල ධර්ම. එහෙනම් බලන්න මේකේ වචන දෙකක් අපිට මුණ ගැහෙන මොකද්ද? හේතු සහ ඵල. හේතු වලට කියනවා ප්‍රත්‍ය කියලා, ඵල වලට කියනවා ප්‍රත්‍යෝත්පන්න කියලා. එහෙනම් ඔන්න හේතුඵල සම්බන්ධතාවය කිව්වත් කමක් නැහැ, ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න සම්බන්ධතාවය කියලා කිව්වත් කමක් නැහැ. පින්වත්නි, මේක දැනගත්තොත් නිවන් දකින්නවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඇයි එහෙම කියන්නේ? ඒක තේරුම් ගන්න පුළුවන් මේ දේශනාව හොඳට ශ්‍රවණය කරගෙන හිටියොත්. ඒ සමඟ ඔබට යෝජනා කරනවා මේ දේශනාව ඔබත් හොඳින් ශ්‍රවණය කරන්න. ඒ වගේම ඔබේ කල්යාණ මිත්‍රයෙක් ඉන්නවනම් නිවන් දකින්නට උත්සාහ කරන මේ වෙලාව අරගෙන ඔබ මතක් කරන්න ඔබේ ඥාති මිත්‍රාදීන්ට කතා කරලා හරි මෙන්න මේ උත්තරීතර දේශනාවක් යනවා. netfm ගුවන් විදුලි නාලිකාවේ විකාශනය වෙනවා මේ වෙලාවේ. මේක අහන්න. මේ දේශනාව අමුතු එකක්. මෙතෙක්කල් නොඇසු අලුත් දේශනාවක්. මේක ඇත්තටම අලුත් දෙයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි ඔබට මේක අලුත්. මේකේ තියෙන නිවන් මඟ. එහෙනම් නිවන් දකින්න සියලු දෙනා මේක අසන්නට ඕනි. ඒකයි මම මේ මතක් කළේ ඔබේ ඥාති හිත මිත්‍රාදීන්ට පවා මේක කියන්න. පින්වත්නි, මේ හේතුඵල ධමයේ අපි වචන දෙකක් ඉගෙන ගත්තා, හේතු සහ ඵල කියලා. දැන් අපි බලන්න ඕන මොකද්ද හේතු කියන්නේ? එහෙනම් ප්‍රත්‍ය කියන්නේ මොනවද? හේතුව එහෙනම් ප්‍රත්‍ය තනි අදහසක් නේ. හේතුව වඩනේ ප්‍රත්‍ය කියන්නේ. මොනවද මේ හේතු? එහෙනම් මොනවද මේ ප්‍රත්‍ය කියලා බලන්න ඕන. අපි උදාහරණයක් ගමු. පින්වත්නි, අම්මයි තාත්තයි දෙන්නෙක් එකතු වෙලා දරුවෙක් බිහි කරනවා. එතකොට අම්මා තාත්තා හේතුවෙන් තමයි දරුවා බිහි වෙන්නේ. එතකොට දරුවා තමයි ඵලය, අම්මා තාත්තා තමයි හේතුව. දැන් ඔබට පැහැදිලි, හේතු කියලා කියන්නේ යමක් උපද්දවන දෙයක්. භාග්‍යතුන් වහන්සේ මේකට උත්තරයක් දෙනවා. මොකද්ද? නූපන් දෙයක් උපද්දවන, ඒ වගේම උපන් දෙයක් මැරෙන්නට නොදී පවත්වන ධර්මවලට කියනවා මොනවා කියලාද? ප්‍රත්‍ය ධර්ම නැත්නම් හේතු ධර්ම කියලා කියනවා. ඔන්න පින්වන්නේ, හේතුඵල ධහමේ වචන දෙකක් හම් වුණා, හේතු සහ ඵල කියලා. හේතු කියන එක දැන් අපි ඉගෙන ගත්තා. මොනවද හේතු කියලා කියන්නේ? නූපන් දෙයක් අලුතින්ම උපද්දවන, එක්ක ඉපදිච්ච දේ මැරෙන්නට නොදී පවත්වන ධර්මවලට කියන මොනවා කියලාද? ප්‍රත්‍ය නැත්නම් හේතු කියලා කියනවා. ඊළඟට අපි යනවා ඵල ධර්ම නැත්නම් ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද කියලා ඉගෙන ගන්න. මොනවද මේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම? ප්‍රත්‍ය නිසා උපදින, ප්‍රත්‍යයෙන් උපදින ධර්ම, ප්‍රත්‍යෝත්පන්න. ඒකට කියනවා ඵල ධර්ම. ඵල කියලා කියන්නේ මොකක් හරි නිසා ඉපදිච්ච එක ඵලයක්නේ. ප්‍රත්‍යෝත්පන්න. ප්‍රත්‍යෝත්පන්න කියලා කියන්නේ මොනවද කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ප්‍රත්‍ය නිසා උපදින හෝ ප්‍රත්‍ය නිසා පවතින ධර්මයෝ ප්‍රත්‍යෝත්පන්න ධර්මයෝ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. දැන් හොඳයි, ඔන්න දැන් මම ඔබට කියලා දෙන්නට යන්නේ ප්‍රත්‍ය ධර්ම සඳහා උදාහරණ සහ ප්‍රත්‍යෝත්පන්න ධර්ම සඳහා උදාහරණ. මොනවද බිම? ප්‍රත්‍ය ධර්ම පහක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොනවද? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, ප්‍රඥප්ති.

චිත්ත චෛතසික රූප නිබ්බාන ප්‍රඥප්ති. මෙතන දැන් ඔබට පේනවා පහක්. චිත්ත කියන්නේ සිත්වලට, සිත ඇතුළේ තියෙන ඒවා චෛතසික. රූප කියන්නේ ඔබෙත් මගෙත් ඇඟ හැදිලා තියෙන මේ රූප ටික. ඔබට මට මේ අපේ ඇඟ හැදිලා තියෙන මොනවෙන්ද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. ඒ වගේම ඇඟ ඇතුළේ තියෙන චක්කු ප්‍රසාද රූප, සෝත ප්‍රසාද, ඝාන ප්‍රසාද, ජීව ප්‍රසාද, කාය ප්‍රසාද, හදේවත්තු ප්‍රසාද, ඉත්තේන්ද්‍රිය රූපය, පුරිසීන්ද්‍රිය රූපය, ජීවිතේන්ද්‍රිය රූපය, ලහුතා, මුදුතා, කම්මඤ්ඤතා, ජරතා, අනිච්චතා, සන්තති, උපචය, කාය විඤ්ඤති, වචී විඤ්ඤති, අවකාශ රූපය, පරිච්ඡේද රූපය කියලා එකට කියනවා. දැන් ඔන්න එකපාරටම ආදුනික කෙනෙක් බය වෙනවා. මොකද අපේ මෙච්චර ගොඩක් කොහොමද දරාගෙන ඉන්නේ? මෙච්චර ගොඩක් කොහොමද අපි පාඩම් කරගන්නේ? නෑ පින්වත්නි, අපිටත් මුල් කාලේ මේවා පොත්වලින් කියවනකොට ටිකක් අමාරුයි කියලා හිතුණා. හැබැයි මගේ ස්වභාවයක් තිබ්බා, නෑ මේක අමාරු වුණත් මේක බැරි වුණොතින් මට නිවන් දකින්න බැරි වෙනවා. එහෙම වුණොතින් මට සසරේ නැවත දුක් විඳ විඳ යන්නට වෙනවා. එහෙනම් මං අමාරුවෙන් හරි මේක කරගන්න ඕනේ කියලා සිත පහල කරගත්තා. අන්න එහෙම සිත ඇත්නම්, අපි කියන්නේ සිත ඇත්නම් පත කුඩාද කියලා නේද? සිත ඇත්නම් මේක කරගන්න පුළුවන්කම තියෙනවා. එස බය වෙන්නට එපා. මං ඔබගේ ධර්ම ගුරුවරයා වශයෙන් ඔබගේ පිටුපස ඉඳිමින් නෙත් FM ගුවන් විදුලි නාලිකාවේ ධර්ම දක්ෂිනා දේශනා මාලාවෙන්ම මං ඔබට සති කිහිපයක් යනකොට, මාස කිහිපයක් යනකොට ඔබට මේක පුළුවන් වෙන විදිහට කියලා දෙන්නයි බලාපොරොත්තු. එතකොට දැන් මම ඔබට යෝජනා කරනවා, ඔබට මේ ටික අමාරු නැති වෙන්න මාත් එක්ක මෙන්න මේ ටික කරමු. ඔබ හැමදාම මේ ධර්මදේශනා මාලාව අඟහරුවාදා රාත්‍රී 9ට net fm ගුවන්විදුලිය ලඟ වටේ වට වෙලා පොතක් පෑනක් අතේ තියාගෙන සූදානම් වෙන්න. පොඩි දරුවෙක් හදනවා වගේ මං ඔබේ ගුරුවරයා වශයෙන් ඉඳගෙන ඔබට නිවන් මඟ කියලා දෙන්නම්. ඔබ මේ තොරතුරු ටික ලියන්න. මම මේ කියන ධර්ම කරුණු ලියා ගන්න වෙලාවකුත් දීලා මම බොහොම හැමින් ඔබට කියලා දෙන්න. දැන් බලන්න, ඔන්න අපි නැවත මුලින් ඉඳලා ගත්තොත් ප්‍රත්‍ය ධර්ම කියලා තිබුණා. ප්‍රත්‍යෝත්පන්න ධර්ම කියලා තිබුණා. ඔබට සටහන් කරගන්න අවශ්‍ය විදිහට මම මේක කියලා දුන්නා. කොහොමද? ප්‍රත්‍ය ධර්ම කිව්වේ නූපන් දෙයක ඉපදීමට හෝ ඒ වගේම උපන් දෙයක පැවැත්මට උපකාරී වන ධර්මවලටයි ප්‍රත්‍ය කියලා කිව්වේ. නූපන් දෙයක ඉපදීමට හෝ උපන් දෙයක පැවැත්මට උපකාරී වන ධර්මවලට කිව්වා ප්‍රත්‍ය කියලා. ප්‍රත්‍යෝත්පන්න කිව්වේ මොනවද? ඊළඟට කතා කරේ ප්‍රත්‍යෝත්පන්න. මොනවද පින්වන්දි ප්‍රත්‍යෝත්පන්න කියන්නේ? ප්‍රත්‍ය නිසා උපදින හෝ ප්‍රත්‍ය නිසා පවතින ධර්මවලට කිව්වා ප්‍රත්‍යෝත්පන්න කියලා. ප්‍රත්‍ය නිසා උපදින හෝ ප්‍රත්‍ය නිසා පවතින ධර්ම. දැන් පින්වන්දි ප්‍රත්‍ය ධර්ම වලට උදාහරණ කියන්නේ සූදානම් වෙන්නේ. ප්‍රත්‍ය ධර්ම පහක් තිබෙනවා. ප්‍රත්‍ය ධර්ම පහක් ඇත. මොනවද ඒ? චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, ප්‍රඥප්ති. ඔබට නැවත මම කියනවා, චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, ප්‍රඥප්ති කියන පහ. දැන් මේ ධර්ම පහ ප්‍රත්‍ය වෙලා නැත්නම් හේතු වෙලා උපදිනවා පින්වන්දි ප්‍රත්‍යෝත්පන්න ධර්ම තුනක්. දැන් ප්‍රත්‍යෝත්පන්න ධර්ම තුනක් තිබෙනවා. මොනවාද ඒ? ඒ තමයි චිත්ත, චෛතසික, රූප කියන තුන. එහෙනම් දැන් බලන්න ඔබගේ සටහනේ ඇති ප්‍රත්‍ය පැත්තේ පහක් ඇති චිත්ත, චෛතසික, රූප, නිබ්බාන, ප්‍රඥප්ති කියලා. ප්‍රත්‍යෝත්පන්න පැත්තේ තුනක් ඇති චිත්ත, චෛතසික, රූප කියලා. ඒ කියන්නේ අර පස් දෙනා මුල් වෙලා මේ තුන් දෙනා උපද්දනවා. හේතු වෙන්නේ පහක්. චිත්තජයසික, රූප, නිබ්බාන, ප්‍රඥප්ති. එතකොට ප්‍රත්‍යෝත්පන්න හේවත් ඵලපත්තට වෙනව මොනවාද? චිත්තජයසික, රූප කියන තුන් දෙනා. පින්වන්දි දැන් ඔබ බලන්න මේ ඵලපත්ත පිළිබඳ මේ ඵල ටික තියෙන්නේ කොහෙද? ඔබෙත් මගෙත් තුල. ඒ කියන්නේ සත්වයා තුල තමයි ඔය තුන් දෙනා තියෙන්නේ. කවුද? චිත්තජයසික, රූප කියන තුනම තියෙන්නේ සත්වයා තුල. දැන් අපි කල්පනා කරලා බලන්න පින්වත්නි, ඔබත් මමත් මේ ජීවත් වෙනවා. මගෙත් ඔබෙත් ඇඟ හැදිලා තියෙන රූපවලින්. අර මම මුලින් කිව්වේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ වගේ රූපවලින් තමයි මේක හැදිලා තියෙන්නේ.
රූප 28ක් තියෙනවා. ඒ කියන්නේ වර්ග වශයෙන් සංඛ්‍යාත්මකව ගත්තොත් අනන්ත අප්‍රමාණ රූප විශාල ප්‍රමාණයක් ඔබෙත් මගෙත් මේ කයෙහි පවතිනවා. මේ කය ඇසුරු කොටගෙන චිත්ත නැත්නම් සිත් උපදිනවා. දැන් බලන්නකෝ, අපේ සමහර මිනිස්සු ඇත්තටම දන්නේ මේක ඇතුලේ සිත් උපදිනවද කියලා දන්නේ. කාලා බීලා නටලා ගයලා දරුවෝ හදලා ඉගෙනගෙන ඔක්කොම කරලා මැරිලා යනවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ ඇත්තටම බෞද්ධයෝ වුණත් මේක ඇතුලේ සිත් ටිකක් උපදිනවා කියලාවත් දන්නේ නෑ. චෛතසිකය තියෙනවා කියලා දන්නේ නෑ. ඇඟ හැදිලා තියෙන රූප වලින් කියලා නිකන්වත් දන්නේ නෑ. ඒ වගේම සමහර කාලෙත් එක ඒව කියලා දෙන්න ගියොත් තර්ක කළා අර ඒගොල්ලෝ දන්න දැනුමත් එක්ක පටලවාගෙන මහා විකාරයක් කරගන්නවා. ඇතරින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ත්‍රිපිටකයේ තිබුණු නිසා අපිටත් මේක ගන්න පුළුවන්කම තිබුණා. නැත්නම් පින්වත්නි සදා අපි අසරණයි. පුදුම අසරණ වීමක් තියෙන මේ ලෝකේ. ඒක ගොඩක් අයට තේරෙන්නේ. හොඳයි, මම මේ ඔබට කියලා දෙන්නට හදන්නේ ඔබට අවම වශයෙන් මේ ජීවිතයේ කෙලවර වෙනකොට සෝවාන්වත් වෙන්න සසල දුකින් අත මිදෙන්න පුළුවන් ධර්මපරියායක් තමයි මම මේ ඔබට කියලා දෙන්න හදන්නේ. මොකද ඔබත් බොහොම දුක් විඳින පිරිසක්. දැන් සමාහට මෙන්න net fm ගුවන් විදුලි නාලිකාව අසාගෙන සමාහට ගෙදර වැඩ කර කර එම් බොහොම දුකසේ ජීවත් වෙන මිනිස්සු. බෞතරයක් අපේ අම්මලා ස්ත්‍රී පාර්ශ්වයේ කාන්තාව මේ බණ ගොඩාක් අහන්නේ ගෙවල් වලදී ඒගොල්ලන්ගේ තියෙන චිත්ත පීඩණය දුරු කරගන්න. එතකොට දැන් චිත්ත පීඩණය විතරක් දුරු කරගෙන මේක తాවකාලික සැනසුමකට එනවට වඩා ඇත්තටම අපිට නිවන් දකින්න පුළුවන් නේ. එතකොට අපිට ඊළඟ ජීවිතයක් ලැබෙන්නේ. ජීවිතයක් ඊළඟ ජීවිතයක් කියලා කියන්නේ නැවත උත්පත්තියක් ලැබෙන්නේ නිවන් දැක්කම. නැවත උත්පත්තියක් නොලැබුණොත් මොකද වෙන්නේ? අපිට අර දුක් කන්දර කන්දරාවම නැති වෙලා යනවා. එතකොට අර කියන්නේ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති කියලා. ඒ සියල්ලා වූ සියලුම දුක් කන්දරාව නැති වෙලා යනවා. ඉතින් දැන් අපි නිකමට කල්පනා කරලා බලමු. මෙන්න මේ තියෙන චිත්ත චෛසික රූප සත්‍යයා තුල තියෙනවා. ඒ තියෙන සත්‍යය තුල තියෙන ටික අපිට පේන්නේ නැහෙනේ. බුදුරජාන් වහන්සේ ලෝකෙට පහළ වෙලා මේ ටික කිව්වේ නැත්නම් අපි දන්නේ නැහැ. එතකොට අන්නේ තියෙන චිත්තචෛසික රූප ගැන තුන, ඒ තුන හරියට නොදන්නා කම නිසා ඒ පිළිබඳව රැවටීමට ලක් වෙනවා. කොහොමද රැවටෙන්නේ? මේ මගේ ඇඟේ තියෙන රූප ටික දිහා බලලා මම හිතනවා මම. ඒ වගේම ඔබට අපි හිතමු ඔබ ඔබේ ඇඟේ තියෙන රූප ටික අල්ලගන්නවා දෘෂ්ටියකින් මොකක්ද මේ මම. ඊළඟට තමන්ගේ දරුවගේ ඇඟ ගත්තොත් එතනක් තියෙන රූප ගොඩක්. ඒ රූප ගොඩ මම කියලා අල්ලගන්නවා. පින්වත්නි මම උදාහරණයක් කියන්නම්. අපි හිතමු එක්තරා නගරයක මිනිස්සෙක් ඉන්නවා පොහොර උරයක් අරගෙන. පොහොර බෑග් තියෙන. පොහොර උරයක් අරගෙන පොහොර මල්ලට ටින් බෙලෙක්ක ටිකක්, බෝතල් ටිකක්, පත්තර කෑලි ටිකක්, කොළ කෑලි ටිකක්, රිජි ෆෝම් කෑලි ටිකක්, මොනවානාරි අහුවෙන කුණු කෑලි ටිකක් ඔක්කොම දාලා කට ගැට ගහගෙන මේක පපුවට තුරුළු කරගෙන එයා කියමින් ඉන්නවා මේ මගේ දරුවා, මේ මගේ දරුවා කියලා බදාගෙන කිසි කෙනෙකුට අල්ලන්න දෙන්නේ නැහැ. ඈ ගන්න එහෙම හැදුවොත් අඬනවා, කෑ ගහනවා, ගල් වලින් ගහනවා, බැනවදිනවා, එහෙම ඉන්නවා. අපි එයාට කියන්නේ කවුරු කියලාද? පිස්සු මනුස්සෙක්. දැන් බලන්න ඔබත් මමත් ගැන කල්පනා කරන්න. දැන් තමන්ගේ දරුවා ගැන කල්පනා කරන්න. හොඳට හම කියන පෝර මල්ල ඇතුළට, හම කියන පෝර මල්ල ඇතුළට මස් ටිකකුත් දාලා, ලේ නහර ටිකකුත් දාලා, බොකු බඩවැල් ටිකකුත් දාලා, වකුගඩු දෙකකුත් දාලා, පෙනහළු දෙකකුත් දාලා, හෘදේ වස්තුවකුත් දාලා, අක්මාවක් දාලා මේ ටික බදාගෙන මගේ පුතා මගේ දුව කියනවද නැද්ද කියනවා. එහෙනම් අපිට කියන්න තියෙන්නේ මොකද්ද? පිස්සු. දැන් බලන්න අර මිනිස්සයාට කියනවා අපි ඈ ඒ වෙනම වෙනම කෑලි ටිකක්, බෝතල් ටිකක්, පත්තර ටිකක් ඒව මෙවා දාලා ඉවරලා ඒක බෑග් එක බදාගත්තාම අපි කියන්නේ මිනිස්සයාට මානසික විකෘතියක් තියෙනවා. එනිසා පිස්සු කියලා කියනවා. ඇත්තටම පින්වන්නි ඇත්ත නොදකින තාක්කල් පිස්සු. ඒකනේ බාගතුනස්ගේ සබ්බේ පුතුජන උම්මත්තක කියලා. පුතජන සියලු සත්‍ය උම්මත්තකයෝ. ඇයි පින්වන්නි අපි යථාර්ථය දකින්නේ නැහැ? මොකද්ද යථාර්ථය? මේ කයෙහි නිර්මාණය, මේ කය නිර්මාණය වෙලා තියෙන
රූප ගොඩක් එකතු වෙලා. හරියට නම් ටිම්බෙල් එක පත්තර කෑලි ටිකක් එකතු වෙලා අර හදාගත්ත මගේ බබා කියලා හදාගත්ත කන්සෙප්ට් එක වගේ. දර්ශනය වගේ. එහෙම දකින වැරදි දර්ශනය වගේ එකක්. ඒ වගේම අපි මෙතන මොකද කරන්නේ? අපිත් මේ හැම මස් මේ ටික ඔක්කොම එකතු කරගෙන මගේ පුතා, මගේ දුව, මම, මගේ අම්මා, මගේ තාත්තා, බල්ලා, පූසා, හරකා ආදි වශයෙන් කියලා මේ සත්වයෝ පුද්ගලයෝ ගොඩගසා ගන්නවා. ඒ ගොඩගසා ගැනීම කරන්නේ මොකෙන්ද? සිතින්. හරිදී නොදන්නා සිතින්, අවිද්‍යාවෙන් වැසුණු සිතින්, මෝහාන්ධකාරයෙන් වැසුණු සිතිනුයි මේක කරගන්නේ. දැන් ඔබට ඔන්න හොඳටම පැහැදිලි වුණා අපි ගාව තියෙන වැරද්ද මොකද්ද? මොකද්ද වැරද්ද? අපි ගාව තියෙන චිත්ත චෛතසික රූප කියලා තුනක්. ඒක අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා ඒ ටික ඔක්කොම එකතු කරලා මගේ පුතා කියලා ගත්තා. හරියට අර පිස්සි වගේ බෝතල් පත්තර වීදුරු වගේ දේවල් කෑලි ටිකක් එකතු කරලා ඒ කෑලි ටිකට මගේ පුතා කියලා කිව්වා වගේම තමයි චිත්ත චෛතසික රූප කියලා ටිකක් අපේ ඇඟ ඇතුලේ තියෙනවා. ඒ ඇඟ ඇතුලේ තියෙන මේ ටික හරියට නොදන්නාකම නිසා මේකට මගේ දරුවා, මම, මගේ බිරිඳ කියලා අල්ලගන්න. ඒකට කියන මුලාව කියලා. මම තව උදාහරණයක් කියන්නම්. අපි හිතමු පින්වත්නි කවුරු හරි මිනිස්සෙක් තවත් එනවා තරුණ කොල්ල ටිකක් ගමේ ඉන්න පිරිස රවට්ටන්න හදනවා පඹේක්. මේ පඹයට සාරියක් අන්දලා එහෙනම් අපි හිතමුකෝ පිරිමි කෙනෙක් විදියට හදනවා නම් කලිසමක් කෝට් එකක් අන්දලා අපි හිතමු හදනවා. මේක බොහොම ලස්සනට හදනවා. හරියටම ඈත ඉඳලා කෙනෙක් දැක්කොත් මිනිස්සෙක් නැත්නම් යකෙක් කියලා බය වෙනවා. ඒ බය වෙලා ඉන්න පුද්ගලයා අපි හිතමු එහෙම දුරට යනවා, දුරට ගිහිල්ලා දුර ඉඳලා ළඟට එනවා. එනකොට දැන් ඔන්න දකින්නවා මේ මෙතන ඇති මිනිස්සෙක් නැහැ. මෙතන තියෙන්නේ මොකද්ද? මේකේ තියෙන්නේ මේ කෝටු ටිකක් ගහලා, කලිසමක් කෝට් එකක් අඳලා, පිදුරු ටිකක් ඒ මැද්දට පුරවලා, ඒ වගේම මේකට හට්ටියක් දාලා, ඈ ඔව් මේක තමයි මෙතන මේ සත්වේ පුද්ගලෙන් නැහැ කියලා මෙයාට තේරුම් යනවා. අන්න ඒ වගේ කවුරු හරි කෙනෙක් නුවණැති පුරුෂයෙක්, මෙතන පුරුෂයෙක් කිව්වහම පිරිමියා විතරක් නෙමෙයි, නුවණැති පුද්ගලයෙක් පින්වත්නි ඇත්ත යථාර්ථය බලන්න පුරුදු වුණොතින් මෙතන තියෙන්නේ රූප ටිකක්, මෙතන තියෙන්නේ සිත් ටිකක්, මෙතන තියෙන්නේ චෛසික ටිකක් කියලා මේ යථාර්ථය නම් මේ තියෙන පලධර්ම ටික, මේ නිපදිලා තිබෙන පලධර්ම ටික දකින්න පුළුවන් නම් අන්න ඒ කෙනාට පින්වත් නිවන සාක්ෂාත් වෙනවා. ඒක සාක්ෂාත් වෙන විදිය මෙහෙමයි. ඇත්තටම වැරදිලා මේ අපේ කට්ටිය මේක සක්කාය දිට්ඨියෙන් අල්ලගෙන ඉන්නකොට මමය, මාගේ, මගේ ආත්මය කියලා සක්කාය දිට්ඨියෙන් අල්ලගෙන ඉන්නකොට ඒක වැරදිය කියලා යම් කිසි කෙනෙක් දකිනවනම් ඒ වැරද්ද නිවැරදි කරගන්නට එයාට ශක්තිය තියෙනවනම්, එහෙම බලන්න ප්‍රඥාවක් තිබෙනවනම්, ධර්මඥානයක් දියුණු කරගෙන තියෙනවනම් අන්න එහෙම කෙනාට පින්වත්නි සක්කාය දිට්ඨිය දුරු වෙලා සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට හැකියාව ලැබෙනවා. ඉතින් පින්වත්නි මං මේ කතා කළ චිත්ත චෛසික රූප කියන තුන්දෙනා ඉන්නවනේ. ඒ තුන්දෙනා කියලා පුද්ගලයෝ නෙමෙයි එතන. මං කියන ධර්ම තුන චිත්ත චෛසික රූප කියන තුන. මේ තුන සම්බන්ධයෙන් විශේෂ කාරණාවක් මං ඔබට කියලා දෙන්න හදන්නේ. මොකද්ද? මේ තුන්දෙනාගේම පොදු ලක්ෂණයක් තියෙනවා. ඒ තුන්දෙනාම හටගන්නේ හේතු නිසා. මොනවද හටගන්නේ? හේතු නිසා තමයි හටගන්නේ. ඒ කියන්නේ මොනවාරි හේතුවකින් මේ හටගන්න පලධර්ම. ඒකනේ අපි දැන් මේව පලධර්ම පැත්තේ තිබ්බේ. දැන් මම නැවත ඔබට කියනවා ප්‍රත්‍ය ධර්ම ගොඩේ චිත්තචෛසික රූප නිබ්බාන ප්‍රඥප්ති කියලා පහක් තිබ්බා. ප්‍රත්‍යෝත්පන්න හේවත් පල ගොඩේ තිබ්බ චිත්තචෛසික රූප. ඒව පල පැත්තේනේ තිබ්බේ. මේවා එතකොට පලයෝ. පලයෝ කියන එකේ තේරුම තමයි මේවා ඉපදිලා තියෙන්නේ හේතුවක උපකාරේ. මේවා පලධර්මයෝ. දැන් එතකොට පලධර්මයක් නම් ඒකට භාග්‍යතුන් වහන්සේ කියන ලස්සන වචනයක් සංකත සංඛාර කියලා. ඒක සටහන් කරගන්න හොඳයි. හේතුවකින් හටගන්න පලධර්මයන්ට සංකත සංඛාරයයි කියති. හේතුවක් නිසා හටගන්නා පලධර්මයන්ට සංකත සංඛාරයයි කියති. ඔන්න සංකත සංඛාර කියන්නේ මොනවද කියලා දැන් ඔබ ඉගෙන ගත්තා. ඒතොර හේතුවකින් සකස් වෙන පලධර්මයන් නම් මේවා. ඒවට තියෙන පින්වත්නි පොදු ලක්ෂණ තුනක්.
පොදු ලක්ෂණ තුනක්. එක, සංකත සංඛාරවල ලක්ෂණ කියලා ගන්න පුළුවන්. නැත්නම් මේව ගන්න පුළුවන් මොකද? සංකත ලක්ෂණ. සංකත ලක්ෂණ තුනකි. එක, උප්පාදෝ පඤ්ඤායති. උප්පාදෝ පඤ්ඤායති. වරහන් ඇතුලේ හට ගැනීමක් පැනවිය හැක. නැන හැට ගැනීමක් ඇත්තේය. හොඳම වචනේ හට ගැනීමක් ඇත්තේය. උප්පාදෝ පඤ්ඤායති, හට ගැනීමක් ඇත්තේය. අංක දෙක පින්වත්නි, වයෝ පඤ්ඤායති. වයෝ පඤ්ඤායති, වැයවීමක් නැත්නම් නැතිවීමක් ඇත්තේය. වැයවීමක් එහෙම නැත්නම් නැතිවීමක් ඇත්තේය. උප්පාදෝ පඤ්ඤායති කියන්නේ හට ගැනීමක් තිබෙනවා. වයෝ පඤ්ඤායති කියන්නේ නැතිවීමක්ද තිබෙනවා. ඇති වෙනවා නැති වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක, අංක තුන, තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. තිතස්ස, තිතස්ස කියන්නේ තිතිය කියන්නේ පවතින කාලේ. තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. අඤ්ඤ තත්තං වෙනස් ස්වරූපයකට, අන්‍ය ස්වරූපයකට පත්වන්නේ. එහෙනම් වරහන් තුල ලියමු, පවතින කාලයේදීද අන්‍ය ස්වරූපයකට පත්වන්නේ. පවතින කාලයේදීද අන්‍ය ස්වරූපයකට පත්වන්නේ. දැන් බලන්න කරුණු තුන. උප්පාදෝ පඤ්ඤායති, හට ගැනීමක් ඇත්තේය. වයෝ පඤ්ඤායති, වැයවීමක් හෙවත් නැතිවීමක් ඇත්තේය. තුන්වෙනි කාරණාව, තිතස්ස අඤ්ඤ තත්තං පඤ්ඤායති. තිතස්ස කිව්වේ පවතින කාලයේදීද අඤ්ඤ තත්තං වෙනත් ස්වරූපයකට, අන්‍ය තත්ත්වයකට පත්වන්නේ. එනම් මෙන්න මේ විදියට බැලුවාම පින්වත්නි, ඕනෑම සංකත ධර්මයක චිත්ත, චෛසික, රූප මේ තුනේම පොදු ලක්ෂණ තියෙනවා. හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තිබෙනවා. ඒ වගේම පවතින කාලයේදීද ස්ථීරව පවතිනවා නොවේයි, වෙනස් වෙමින් තමයි තියෙන්නේ. ඔන්න බලන්න, ඒ කාරණා තුන හොඳට මනසට ගන්න. මේක හරි වැදගත්. ඕනෑම සංකත ධර්මයක් චිත්ත, චෛසික, රූප කියන තුන් දෙනාගෙන් ඕනම කෙනෙක්, හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, ඒ වගේම තියෙන කාලේ තියෙනනේ ස්ථීර, මේ පවතින කාලේ එහෙදි ස්ථීරව තියෙනව නෙමෙයි, වෙනස් වෙනවා, වෙනස් වෙමි පවතිනවා. ඒකෙන් තේරෙන්නේ මොකද්ද? ඒකෙන් තේරෙන දේ තමයි පින්වත්නි, ඔය සංකත සංකාර සියල්ලම අනිත්‍යයි, නিত্য නෑ. ඒකනේ තථාගතයන් වහන්සේ දේශනා කළේ සබ්බේ සංඛාරා අනිච්චා. සබ්බේ සංඛාරා අනිච්චා. එහෙනම් දැන් ඔබ මතක තියාගන්න ලස්සන කාරණාවක්, සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු හතරින් අපි තුනක් ගත්තා. මොනවද? බුදුරජාණන් වහන්සේ මේ තුන් පිටකේ පුරාම සම්පූර්ණයෙන් දේශනා කරලා තියෙන කරුණු හතරක් ගැන, චිත්ත, චෛසික, රූප, නිබ්බාන. විශේෂයෙන්ම අභිධර්ම පිටකේ ප්‍රකරණ හතේම තියෙන මෙන්න මේ කරුණු හතර ගැන විස්තර කළා. මොනවද හතර? චිත්ත, චෛසික, රූප, නිබ්බාන. දැන් නිබ්බාන කියන එක හැර ඉතිරි තුනම තියෙන්නේ සත්වයා ළඟ. හරිනේ. ඒතර සත්වයාට නැත්තේ මොකද්ද? සත්වයාට නැත්තේ නිබ්බාන කියන එක නෑ. හරිනේ. එතකොට චිත්ත, චෛසික, රූප අප ළඟ ඇත, නිබ්බාන අප ළඟ නැත. නිබ්බාන සත්ව సంతාණයෙන් පරිබාහිරවයි තියෙන්නේ. දැන් අපිට හොයාගන්න ඕන මොකද්ද? නිබ්බාන කියන එක හොයාගන්නයි පින්වත්නි අපි මේ මෙච්චර උත්සාහවත් වෙන්නේ. මේ සිවුරු පොරවගෙන ගිහිගෙයින් නික්මිලා, අඹදරුවෝ අතහැරලා, දෙමාපියෝ අතහැරලා, සියල්ල කරලා මේ පැවිදි ජීවිතයේ ධර්මයේ ඉගෙනගෙන මේ විදියට යන්නේ මොකටද? නිබ්බාන කියන උසස් තත්වයටපත් වෙන්න, උතුම් තත්වයටපත් වෙන්න, ශාන්ත තත්වයටපත් වෙන්න. ඇයි ඒකටපත් වෙන්නේ? ජාති ක්ෂය වෙනවා. ඒ කියන්නේ ඉපදීම නැති වෙනවා. ඉපදීම නැති වුණා කියන්නේ ඉපදීමත් එක්ක ප්‍රතිබද්ධ ජරා, ව්‍යාධි, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස සියලු දුක්ඛ ස්කන්ධයෝ නැති කරන්න පුළුවන් හොඳම ක්‍රමය. දැන් සමහර උදවිය ඉන්නෝනේ ප්‍රශ්නයක් ආවට පස්සේ එල්ලිලා මැරෙනවා, රේල්ලුවට පනිනවා, වහබීලා මැරෙනවා, ගඟේ ලිඳේ පනිනවා. හැබැයි මතක තියාගන්න, ප්‍රශ්නේ එතනින් දිග්ගැස්සෙනව මිසක ඉවර නෑ. එයා හිතනවා මේ ජීවිතේ මම සමුගත්තාම ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා. නෑ පින්වත්නි, ඒ අපි නිවන් දැක්කොත් විතරයි ප්‍රශ්න ඉවර වෙන්නේ.
මේ ජීවිතේ ඉවර වුණාට මෙතනින් වක්කලාතක් දික් කරන්නටත් සැනින් ඇහි පිල්ලමක් ගහන්නටත් කලින් පින්වන්දි අපි ගිහිල්ලා උපදිනවා. සමහර උදවි අපි හිතමු එසේ දිවි හානි කරගන්න ගියාම එසේ දිවි හානි කර ගැනීමදී මොකද්ද වෙන්නේ? ද්වේෂ සිතින් මරණයටපත් වෙන්නේ. ඉතින් പ്രേත ලෝකවල එහෙම නැත්නම් යක්ෂයෝ ලෙස බොහොම දුක් විඳින්මින් ඒ වගේම තිරිසන් ලෝකවල නිරන්තරයෙන් ද්වේෂයේ භුක්ති විඳින එදාම සමහර වෙලාවට අපි දන්නෝ සර්පයෝ එහෙම ඉන්නවා නිකන් පිඹිනවා ඈ කබරයෝ එහෙම ඉන්නවා පිඹිනවා කිඹුල්ලු එහෙම ඉතින් මේගොල්ලෝ බොහොම ද්වේෂයෙන් කටයුතු කරලා ඉපත්ති ලැබපු අය මරණාසන්න වෙලාවේ බොහොම ද්වේෂයෙන් මැරලා තියෙනවා එස කල්පනා പ്രേත ලෝකෙත් ඉන්නවා බුදුම ද්වේෂයක් තියෙන්නේ එතකොට දැන් එහෙනම් තේරුම් ගන්නට මේ නිවන් දැකීම මිසක මේ ජීවිතෙන් සමු ගැනීම ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ නැවත උත්පත්තියකට යන්න නැති බව නැතිව නතර කරන්න සිත හදන්න ඕන. ඒකනේ රතන සූත්‍රය සඳහන් කරන්නේ තේ කීන බීජා අවිරුල්හි ඡන්දා නිබ්බන්ති ධීරා යතා යම් පදීපෝ. තේ කීන බීජා ඒ බීජ සීන කරන ලද බීජ සීන කළා කියන්නේ ඒ උත්පත්තියට යන්නට පුළුවන් ප්‍රතිසන්දි බීජය එහෙම නැත්නම් කර්ම බීජය නැති කරනවා. ඒ කියන්නේ ක්ලේශ බීජය දුරු කරනවා. කෙලස් තියෙන තාක්කල් තමයි නැවත නැවතත් අපි සසරේ යන්නේ උපදින්නේ. අවිරුල් හිච්ඡන්දා විරූල්ල වෙන්නේ පැලවෙන්නේ නැවත දලුලා වැඩෙන්නේ. නිබ්බන්ති ධීරා යථා යම් පදීපෝ. යම් පහනක් නිමිල ගියාම ඒ පහන නැවත පත්තු වෙන්නේ නැහැ වගේ. ඒ දැල්ල නැවත නැහැ වගේ. පහනයි වෙන කෙනකින් පත්තු කරන එක නෙමෙයි මේ කියන්නේ. ඒ තිබිච්ච දැල්ල නැති වෙලා ගියා. නැවත ඒ දැල්ල හටගන්නේ නැහැ. අන්න ඒ වගේ නිබ්බන්ති ධීරා යථා යම් පදීපෝ. මේ වීර්‍යවන්තයා ඒ කියන්නේ රහතන් වහන්සේ පිරිනිවන් වඩිනවා නිවිල යනවා කියලා බුදුරජාණන් සදා. දැන් ඔබට පැහැදිලි අපිට තිබෙන තුන චිත්තචෛසික රූප අපි වරදවා වටහා ගැනීම නිසා නිබ්බාන කියන එක අපිට ස්පර්ශ වෙලා නැහැ. නිබ්බාන ස්පර්ශ කරගන්න නම් නිවන් දකින්න නම් අපි මොකද්ද කරන්න ඕන? තියෙන අපි ළඟ තියෙන චිත්තචෛසික රූප කියන ටික හොඳින් දැනගන්ට ඕ. අන්න ඒකට කියනවා විපස්සනාව නැත්නම් විදර්ශනාව කියලා කියනවා. දැන් පින්වත්නි, පဋාණ දේශනාවේ තිබෙන්නේ ඔන්නෝය හේතුඵල සම්බන්ධතාවයේ පැහැදිලි කළ දෙන ලස්සන ක්‍රමවේදයක්. පဋාණ කියන වචනේ හැදෙන්නෙත් මෙහෙමනේ. ප දන ඨාන පဋාණ. ප දන ඨාන ප කියනෝ පකාර. වරහන් ඇතුලේ නානප්පකාර. ප කියන්නේ පකාර. පකාර කියන්නේ මොකද්ද? නානක් ප්‍රකාර නොයෙක් නොයෙක් ආක්. ඨාන ප ඨාන කියලා දෙකකට බෙදුවනේ නේද? ඨාන කියනවා පින්වන්දි ප්‍රත්‍ය. ඨාන කියන්නේ මොකටද? ප්‍රත්‍ය. එතකොට නානප්පකාරානි ඨානානි පච්චයා එත්ථායති පဋාණං. සිංහල තේරුම නොයෙක් නොයෙක් ආකාර ප්‍රත්‍ය මෙහි එන බැවින් මෙයට පဋාණේ යයි කියති. නොයෙක් නොයෙක් ආකාර ප්‍රත්‍ය මේක තුල තියෙනවා. අන්න ඒ නිසා මේකට පဋාණය කියලා කියනවා. පින්වත්නි, දැන් අපි බලමු මොනවද මේ පဋාණේ තිබෙන ප්‍රත්‍ය. පဋාණ ධර්මයේ තුල තිබෙන ප්‍රත්‍ය 20ක් නනම් 24ක්. පොඩ්ඩක් නැවතකම අය. පဋාණ ධර්මයේ තුල තිබෙනවා පින්වත්නි ප්‍රත්‍ය 24ක් නනම් 120 ප්‍රත්‍ය කියලා එකට කියනවා. මොනවාද? හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ අධිපති පච්චයෝ අනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිස්සය පච්චයෝ උපනිස්සය පච්චයෝ පුරේජාත පච්චයෝ

0: සම්පයුත්ත පච්චයෝ විප්පයුත්ත පච්චයෝ අත්ථිපච්චයෝ නත්ථිපච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති. මේ විදියට ප්‍රත්‍ය සූ 20ක් නම් 24ක් තිබෙනවා. පින්වත්නි, මේ ප්‍රත්‍ය 24 උපකාර වෙලා අනර මුලින්මම සඳහන් කරපු චිත්ත චෛසික රූප කියන තුන තමයි උපද්දවන්නේ. උපද්දන විදිය කොහොමද කියන එක තමයි වැදගත් වෙන්නේ. දැන් පින්වත්නි මතක තබා ගන්න ඕනේ, මේ ප්‍රත්‍ය 24 එකක් තමයි සජ්ජායනා කරලා පුරුදු වෙන්න ඕන, කටපාඩම් කරගන්නට ඕනේ. ඒ කටපාඩම් කර ගැනීම බොහොම උපකාරයි. මොකද මම මේක කියන්නේ, මම දන්න එක්තරා තාත්තා කෙනෙක්, එයාගේ වකුගඩුවල මුත්‍රා පෙරීමේ හැකියාව අන්නේ ඒ අගය තුනට බැහැලා, UFR වගේ මට මතකයි ඒකේ ඉංග්‍රීසි වචනේ, මේ පෙරෙන ප්‍රමාණය, මුත්‍රා පෙරෙන ප්‍රතිශතය තුනට අඩු වෙලා, ඒ තාත්තට, බදුල්ල පැත්තේ තාත්ත කෙනින්, එයාට වෛද්‍යවරු නිර්දේශ කරලා තියෙනවා ලේ මාරු කරන්න ඕන දැන් කියලා, වකුගඩු දෙක නරක් වෙලා. ලේ මාරු කරන්න එහෙම නැත්නම් අපි කියන්නේ ලේ ෆිල්ටර් කරලා දාන්න ඕන. ඉතින් ඒකට අත හදනවා කියලා එකක් කරනවා වෛද්‍යවරු. ඒ කියන්නේ අතට බටයක් දාලා ඒකට මුත්‍රා පෙරන්න පුළුවන් විදිහ මැෂින් එකක් හයි කරලා සතියකට දෙවතාවක් බදුල්ල රෝහලට පෙනී සිටින්න ඕන. ගිහලා ඒ ලේ පිරිසිදු කරගෙන එන්න ඕන. මේ තාත්තට මේක බොහොම කරදරයක් මේක. ඇයි? ඒ වයසක අම්මයි තාත්තයි දෙන්න විතරයි ඉන්නේ දරුවෝ වැඩපළවල් වලට සහභාගි වෙලා. ඉතින් මේක ඒ තාත්තට තනියම යන්න ඕන. ඊට පස්සේ ගියාට පස්සේ දවස් දෙකක් හොස්පිටල් එකේ ඉන්න ඕනේ. ඊළඟට තමන්ගේ බිරිඳට රෝගයක් තිබෙනවා. ඒ රෝගී තත්ත්වය නිසා ඒක සුව කරගන්න උත්සාහ කරනවා. කලින් පිළිකාවකින් පිළිච්ච අම්ම කෙනෙක්. මේ තාත්තා ඒ සියලුම දුක්ඛම් කටළු මැද්දේ ඒ තාත්තා කල්පනා කරලා, අපේ ස්වාමීන් වහන්සේ හැමදාම මේ පဋාණ සජ්ජායනාව ගැන කියනකොට කියන ලෙඩුන්ට රෝගීන්ට මේක බොහොම හොඳයි කියලා, ඒ නිසා මේ ස්වාමීන් වහන්සේ කියපු දේ ඇත්තද බලන්නත් එක මම මේක කරන්න ඕනේ කියලා, ඔන්න ඔය ප්‍රත්‍ය 24 නම් ටික විතරක් සඳහන් උද්දේශපාලි කියලා ඔකට කියන්නේ. ඔය ප්‍රත්‍ය ටිකේ නම් ටික විතරක් කියන කොටසට කියන උද්දේශපාලි කියලා, පဋාණ උද්දේශ වාරය නැත්නම් පဋාණ උද්දේශපාලිය. මේ ටික අරගෙන මේ තාත්තා හැමදාම උදේට රැයට පဋාණ සජ්ජායනා කරනවා. මේ 24 විතරයි ඒ තාත්තා කියන ගොඩාක් කරුණු කියලා නෑ. මේ තාත්තා දහස් වතාවක් පဋාණ සජ්ජායනා කළා. අනිත් ටික හැම දවසකම කියනවා. නමුත් මේ උද්දේශ වාරය මුළු පොතම සජ්ජායනා නොකලත් මේ උද්දේශපාලිය නිරන්තරයෙන්ම මෙයා සජ්ජායනා කළා දහස් වතාවක්. දහස් වතාවක් සජ්ජායනා කරලා පිරිත් පැන් හදාගෙන බීලා ඊළඟ වතාවේ රෝහලට ගියාට පස්සේ අර තුනට තිබිච්ච එක, තුනට බැහැලා තිබිච්ච UFR අගය නැවත වැඩි වෙලා තියෙනවා 15 දක්වා වැඩි වෙලා. වෛද්‍යවරු කිව්වලු දැන් ලේ මාරු කරන්න ඕනේ. හරිම පුදුමයි. හැබැයි සාමාන්‍ය එච්චර අඩු වෙච්ච කෙනෙක් ඔහොම නිවැරදි වෙන්නේ නැහැ, නිරෝගී වෙන්නේ නැහැ. නමුත් මේකේ හරි ආශ්චර්යයක් තියෙනවා. මොකක් හරි බලපෑවලා තියෙනවා කියලා දැන් ඉතින් බොහෝ කොටම මේ අර වෛද්‍යවරු උනත් දැන් මේවා විශ්වාස කරන මට්ටමට ඇවිල්ලා. දැන් විවිධ රෝහල්වල ඔපරේෂන් තියටරි වල මේ පဋාණ සජ්ජායනාව දාලා ඒ ස්ථානයේදී මේ ඔපරේෂන් එක කරන තැන් තිබෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඒ වගේම බොහෝ රෝහල්වල දැන් පිළිකා රෝහලේ පවා ඇඳන් මත මේ පဋාණ සජ්ජායනාව කරනවා බොහෝ අය. එහෙම බොහෝ පිරිස් සුව වෙලා තිබෙනවා. මම මේ කියන්නට ගියේ ඔබට මේ පဋාණ සජ්ජායනාවේ මුල් කොටස පමණක් වුණත් පුදුම බලයක් පුදුම ශාන්තියක් සත්වයාට සලසනවා. හැබැයි මම මේකෙන් කියන්න යන්නේ නෑ ඔබට ලෙඩසුව කරගැනීමේ මන්ත්‍රයක් එහෙම නෙමෙයි මේක. මේක නිවන් දකින්න දේශනා කරපු ධර්මය. හැබැයි මේක සජ්ජායනා කරන කෙනාට අතුරු විපාක නැත්නම් අතුරු ප්‍රතිලාභ රසක් ලැබෙන බවයි මට මේක කියන්න උවමනාව තිබ්බේ. දැන් පින්වත්නි අපි කතා කරමු මේ මම සඳහන් කරපු හේතුඵල සම්බන්ධතාවයේ භාග්‍යතුන් වහන්සේගේ විස්තරය අනුව හේතුඵල සම්බන්ධතාවයේ කොහොමද අපිට නිවනට ගලප ගන්න. හොඳයි, අපි හිතමු උදාහරණයක් වශයෙන් එකක් ගන්න. දැන් චිත්තචෛසික රූප කියන එක ගමුකෝ. මේ රූප තියෙනවා මගේ ඇඟි, ඔබේ ඇඟි, ඔබේ දරුවගේ ඇඟි, සැමියා, බිරිඳ, අපි හැමෝගෙම ඇඟ හැදිලා තියෙන්නේ මොනවෙන්ද? ඔන්න ඔය රූපවලින්. ඊළඟ මේ රූප ටික හැදිලා තියෙන්නේ කොහෙන්ද කියලා ඊළඟට බලන්න. දැන් ලෝක සත්වයා බහුතරයක් ඉන්නවා මෙහෙම රූප තියෙනවා කියලා දන්නේවත් නැහැ. දැන් මගේ පින්වතුන් ටික දන්නවා දැන් මේ ඇඟ හැදිලා තියෙන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ වගේ රූප වලින් කියලා දැනගත්තා. එතකොට දැනගත්තට පස්සේ මොකද කරන්නේ? අන්නේ දැනගැනීම. ඒ දැනගැනීම ඊළඟට භාවිතා කරන්න ඕනේ. මේ රූප ටික හැදිලා තියෙන්නේ මේක හැදිලා තියෙන්නේ මේ ඇඟ හැදිලා තියෙන රූප වලින්. රූප ටික හැදිලා තියෙන්නේ මොනවෙන්ද කියලා ඊළඟට බලන්න ඕනේ. පිටිපස්සට හොයාගෙන යනකොට අපිට පේනවා මේ රූප ටික හැදිලා තියෙන්නේ ප්‍රත්‍ය වලින්. මොනවද ප්‍රත්‍ය? දැන් ආහාර ප්‍රත්‍යෙන් හැදෙනවා. කර්ම ප්‍රත්‍යෙන් හැදෙනවා. හේතු ප්‍රත්‍යෙන් හැදෙනවා. ඒ වගේම මේ ඇඟේ තියෙන රූප ටික පච්චාජාත ප්‍රත්‍ය උදව්වෙන් හැදෙනවා. දැන් ඔබට ඔක්කොම ටික කියලා දෙන්න කියොත් ඔබට සමහරවිට මොකද වෙන්නේ? මේක නිකන් ලොකු ප්‍රහේලිකාවක් වගේ වෙන්න පුළුවන්. සරල එකක් කියලා දෙන්නම්. ඔබට හොඳට වැටහෙන එක. ආහාර ප්‍රත්‍ය කියන ප්‍රත්‍ය භාගතුන් වහන්සේ විස්තර කරනවා පින්වත්නි. කබලින් කාරෝ ආහාරෝ ඉමස්ස කායස්ස ආහාර පච්චයේන පච්චයෝ කියලා ගාතාව. ඒ කියන්නේ කනබොන ආහාරය නිසා මේ කයෙහි රූප උපදින්නේ. හොඳයි, මම කුඩා උපමාවක් ඔබට ගන්නවා. මගේ අතේ තියෙන පින්වන්දි අපි තුමු කාර් එකක්. අපි තුමු ඒ කාර් එක ඔබේ යාළුවෙක්ගේ කාර් එකක් කියලා හිතන්න. මම උදාහරණයක් කියන්නේ. ඔබේ යාළුවෙක්ගේ කාර් එකක් ඔබේ නිවසේ වත්තේ ගෙනල්ලා නවත්තනවා. අපි තුමේ එතුමාගේ ඉඩමේ නවත්ත ගන්න ඉඩ නැති නිසා ඔබේ වත්තේ තමයි නවත්තන්නේ. දැන් ඔබට පුළුවන් ද ගෙදරට එන හැම කෙනාටම කියන්න මම කාර් එකක් ගත්තා කියලා? කියන්න බෑ. ඇයි? ස්වාමීනි, ඒක අපේ නෙමෙයි. ඒක පරිබාහිර පුද්ගලයෙක්ගේ. දැන් බලන්න, එහෙනම් පරිබාහිර කෙනෙක්ගේ එකක් ගෙනල්ලා අපේ වත්තේ නැවැත්තුවට ඒක අපේ වෙන්නේ නැහැ. එහෙනම් මේ ඇඟේ තියෙන රූප ටික කනබොන ආහාර නිසා හැදුනහම ඒක මට අයිතිය නැහැ. දැන් ඔබට වඩාත්ම හොඳට තහවුරු වුණා. එහෙනම් මේ ඇඟ රූප වලින් හැදිලා තියෙන්නේ ඒ රූප ටික හදන්නේ කනබොන ආහාරයෙන් නිසා. එහෙනම් මේක මමය කියලා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේක මගේ කියලා ගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. මේක මගේ ආත්මය කියලා ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඇත්තටම පින්වත්නි, මේක ගොඩක් අයට හරි ප්‍රහේලිකාවක්. දැන් සත්වයේ පුද්ගලයෙක් ඉන්නවනේ ස්වාමීනි, මම කියලා කෙනෙක් ඉන්නවනේ. අන්න එතන අපි හදාගත්ත විදියනේ වැරද්ද. අපි බොරුවට මම කියලා කෙනෙක් ඉන්නවා කියලා හිතින් මවාගෙන ඉන්නවා. ඇත්තටම තියෙන්නේ කනබොන ආහාර නිසා හැදිච්ච රූප ටික. තව තියෙනවනේ මොකද? වෙනත් හේතුවක් නිසා ඉපදිච්ච චිත්තචෛසික ටික. ඒතකොට තියෙන්නේ චිත්තචෛසික රූප කියලා තුනක් තියෙනවා. ඒව උපදින්නේ වෙන යම් හේතුවක ඵලයක් වශයෙන්. එහෙනම් ඒව එකක්වත් මගේ වසඟේ තියාගන්න බෑ. මේක මම කියලා සලකන්නට පුළුවන් කමක් නෑ. මට ඕන විදියට පවත්වන්න පුළුවන් කමක් නෑ. දැන් බලන්න, අපි හිතමු අපිට හැදෙනවා පිළිකාවක්. අපි කැමති නෑ. කැමති නැති වුණාට අපිට පුළුවන් ද? නෑ නෑ නෑ, හැදෙන්න බෑ. මට නම් ඒව හැදෙන්න බෑ කියලා නවත්තන්න පුළුවන්. කෙස් වැටෙන එක, කෙස් පැහෙන එක නවත්තන්න පුළුවන් කෙනෙක් හිටියද? භාග්‍යවත් බුදුරජාණන් වහන්සේටවත් බෑ. මොකද හේතුව? ඒවා අයිති අපිට නෙමෙයි. හේතුවක් නිසා උපදින එකක්. පර හේතුවක්, බාහිර හේතුවක් නිසා උපදින එකක් නම් අපි කොහොමද අපිට ඕන විදිහට මේක කන්ට්‍රෝල් කරන්නේ? එතකොට අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේක අනාත්මයි. අනාත්මයි කියන්නේ සත්වයේ පුද්ගලයෙක් වශයෙන් මේක සලකන්නට පුළුවන් කමක් ඇත්තේ. පාලියෙන් කියනවා න අත්තං අනත්තං. න අත්තං, ආත්ම වශයෙන් ගන්න බෑ. මට කැමති විදියට තියාගන්න බෑ. මගේ වසඟේ තියාගන්න බෑ. න අත්තං අනත්තං, ආත්ම වශයෙන් තියාගන්න බැරි එකට කියනවා අනාත්මයි කියලා. පින්වත්නි, ඔබ මම කවුරු මොන විදියට කිව්වත් මේ ඇඟවත් මේ හිතවත් මට ඕන විදියට තියාගන්න බෑ. ඒක හොයාගත්තේ මගේ බුදුරජාණන් වහන්සේ, ඔබේ බුදුරජාණන් වහන්සේ, සාස්ෘණ වහන්සේ. බලන්න ඔබම කොච්චර වටිනා ජීවිතද කියලා. එහෙම නැත්නම් අපි හිතාගන්නේ මොකද්ද? අනෙකුත් ලෝක සත්වෝ සියලු දෙනා හිතාගෙන ඉන්නේ මම කියලා කෙනෙක් ඉන්නවා, ඒ ඉන්න කෙනා වෙනත් කෙනෙක් විසින් මවලා තියෙනවා. සරබලධාරියෙකු විසින් මවල තියෙන කියන. ලෝකේ බහුල පිරිසක් හිතාගෙන ඉන්නේ. බෞද්ධයෝ වෙච්ච අපේ අය වුණත් බහුතරයක් හිතාගෙන ඉන්නේ කොහොමද? ආ ඒකනම් අපි පිළිගන්නේ නැහැ. හැබැයි අපි ඒක පිළිගත්තේ නැති වුණාට මම හදලා තියෙන්නේ මං විසින්. මං ඉන්නවා, ඉන්න මං මට හිතෙනවා කන්න ඕන කියලා මං කනවා, මං කෑවන් පස්සේ මගේ ඇඟ හැදෙනවා. එයා කනවිත්තියක් දන්නවා. එයාගේ ඇඟ හැදෙනවා කියලා දන්නවා. හැබැයි එයාට පිළිගන්න දර්ශනයක් හරියට කියලා දීලා නැහැ. මොකද්ද බෞද්ධයින්ට වෙලා තියෙන්නේ? එයාට කියලා දීලා තිබුණා නම් මේ ඇඟේ තියෙන රූප ටිකක්, ඒ රූප ටික කියන එක උපදිනවා මැරෙනවා, උපදිනවා මැරෙනවා, කනබොන ආහාර නිසා උපදිනවා, කනබොන ආහාර නැති වෙනකොට නැති වෙනවා. හොඳයි, මම ඔබෙන් සුළු ප්‍රශ්නයක් අහන්නම්. ඔබේ වයස කීයද? ඉතින් කෙනෙක් කියයි ස්වාමීනි මට 50යි, ස්වාමීනි මට 60යි, ස්වාමීනි මට 70යි, ඔහොම කියලා වයස කිය. දෙවනි ප්‍රශ්නය, ඔබේ ඇටසැකිල්ලට වයස කීයද? එතකොට hina වෙලා ඔබ පිළිතුරු දෙයි, ස්වාමීනි එම වයසමනේ. මම ඔබට යෝජනා කරන්නේ එම වයස නෙමෙයි. එතකොට ඔබ කියයි ස්වාමීනි එහෙනම් එම වෙන්න බෑනේ. මම මාත් එක්කම මේ ඇටසැකිල්ල ඉපදුනා, මාත් එක්කම මේ ඇටසැකිල්ල පවතිනවා කියන. හොඳයි, මම කුඩා උපමාවක් ඔබට කියන්න. ජල ටැංකියක් තිබෙනවා, වතුර පුරවපු ටැංකියක් තියෙනවා. මේකේ ලීටර 20ක් වතුර පුරවලා තියෙනවා. ලීටර 20ක් මේකේ වතුර තියෙනවා. බටයක් තියෙනවා උඩින්, යටිනුත් බටයක් දාලා තියෙනවා. උඩින් තප්පරයට ලීටර 2 ගානේ වතුර ඇතුළට එනවා. යටින් තප්පරයට ලීටර 2 ගානේ වතුර එළියට යනවා. ඔබ යනවා ටැංකිය ගාවකට, ටැංකිය ගාවට විනාඩි 15කින් 20කින් කැමති වෙලාවකින් යනවා. එන් ටික වෙලාවකට පස්සේ ටැංකිය ගාවට යනවා. දැන් ටැංකිය වතුර කොච්චරක් ඉතුරු තියෙනවද? ඉතින් ඔබ උත්තරේ නිවැරදිව දෙනවා නම් කියනවා ස්වාමීනි ලීටර 20ම තියෙනවා. ඇයි ලීටර 20ක් තිබ්බා, තප්පරේට ලීටර 2 ගානේ අවුට් වෙනවා, තප්පරේට ලීටර 2 ගානේ ඇතුළට එනවා. ඒකෙන් එන ගානයි යන ගානයි සමානයි. එහෙනම් ඇතුලේ තිබිච්ච ගාන වෙනස් වෙන්න විදිය නැහැ. ඇතුලේ ලීටර 20 එහෙමම තියෙනවා. පින්වත්නි, ඔබෙත් මගෙත් ඇටසැකිල්ල ගැන කතා කරන්න තියෙනෙත් ඔච්චරයි. මොකද මේ ඇඟේ තිබෙන රූප නැ නැ මේ ඇටසැකිල්ලේ තිබෙන රූප චිත්තක්ෂණ 17න් 17ට මෙරි මෙරි යනවා. දැන් ඔබට චිත්තක්ෂණ කියන කතාව දැන් ගැටලුවක් වෙන්න පුළුවන්. චිත්තක්ෂණ කියන්නේ මොකද්ද? හිත ඇති වෙලා පැවතිලා නැති වෙලා යන ගතවන කාලයට කියන චිත්තක්ෂණය කියලා. චිත්තක්ෂණය කියන්නේ ඉතාම පුංචි කාලයක්. මම ඔබට මෙහෙම කියන්නම්කෝ. තප්පරයක් ඇතුළත සිත් කෝටි ලක්ෂයක් උපදිනවා. තප්පරයක් ඇතුළත සිත් කෝටි ලක්ෂයක්ට වඩා, ලක්ෂයක් පමණ කියලා ආසන වශයෙන් කියනවා, උපදිනවා. දැන් එහෙනම් මෙහෙම කරමු. තප්පරේ බෙදන්න කෝටි ලක්ෂයක්. එතකොට තප්පරයෙන් කෝටි ලක්ෂයෙන් පංගුවයි සිතක ආයුෂය. එතකොට සිත කියන්නේ ඉතාම කෙටි කාලයකින් ඇති වී නැති වී යන එක. දැන් බලන්න පින්වත්නි, එහෙමනම් මෙන්න මේ කාලය ඇතුළත, මේ කෙටි කාලය ඇතුළත මොකද වෙන්නේ? සිත ඇති වෙලා නැති වෙනවා. රූප සිත වගේ 17 ගුණයක් ජීවත් වෙනවා. ඒ කියන්නේ මොකද්ද? චිත්තක්ෂණ 17කින් රූප ඇති වෙලා නැති වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. එහෙනම් මේ ඇති වෙලා නැති වෙලා යන එකට උදව් වෙන්නේ කවුද? ඇති වෙන්නේ කනබන ආහාර නිසා, කබලින්කාර ආහාර නිසා. නැති වෙන්නේ ඒ ආහාර නැති වෙන නිසා. දැන් එහෙනම් ඔබට පැහැදිලි, මේ ඇඟ කියන එක කීයටවත් මගේ නෙමෙයි. හේතුවකින් උපදින ඵලයක් නම් ඒක මගේ නෙමෙයි. මගේ නෙමෙයි නම් ඒක අනාත්මයි. අනාත්මය බලනකොට සක්කාය දිට්ඨියවත් මම කියන හැඟීම කැඩි කැඩි යනවා. ඕක කැඩි කැඩි ගිහිල්ලා සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන්ම දුරු වෙනව වෙලාවක, අන්න එදාට ඔබට සෝවාන් මාර්ගඵල සිත් ඔබේ సంతානෙ තුර උපදිනු. එහෙනම් අපි අද කියලා දෙන්නට යෙදුනේ ඔබට මෙන්න මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න මේ හේතුඵල ධම යොදාගන්නේ කොහොමද කියන එක, සෝවාන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ කෙටි විස්තරයක් කතා කළා කාල වේලාව අනුව. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ඔබට net fm ධර්ම දක්ෂිනා දේශනා මාලාව ඔස්සේ සෑම අඟහරුවාදාකම රාත්‍රී 9ට ඔබට කියා දෙන්නට මේ උතුම් ධර්මපරියායන් ඔස්සේ කොහොමද ඔබ හිත හදාගන්න, හිත දියුණු කරගන්නේ, මාර්ගඵල ලබන්නේ, නිවන් දකින්නේ කොහොමද කියන කාරණාව. හොඳයි, එහෙමනම් පින්වත්නි අද දේශනාව මෙතනින් හමාර කරනවා. දේශනාව තුළින් රැස්වුනා උදාර්තර පුණ්‍ය සම්භාර ධර්මයන් රාශියම අපවත් ලෝකයත් සම්මා සම්බුද්ධ ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සක්දිවිඳුන් ප්‍රමුඛ කොට වූ සියලු දිව්‍ය රාජ මණ්ඩලයට සියලු බ්‍රහ්ම රාජ මණ්ඩල වලට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර නිර්වාණ ධාතුවෙන් නිවිසන සේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මං පරන්ති. පින්වත් ඔබ සියලු දෙනාටම උතුම් පဋාණ ධර්මයේ පිහිට රැකවරණය සැලසේවා.
1: සාදුහු සාදුහු සාදුහු. අද net fm රේඩියෝවේ අඟහරුවාදා ධර්ම දක්ෂිනා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු බදුල්ල කන්ද කැටිය දහම්තලා ආරණ්‍ය සේනාසනය හා හෝමාගම මාගම්මන අචල සද්ධාරාමේ යන උභය සේනාසනාධිපති දහම්තලා පဋාණ සුරක්ෂා සභාව සහ පဋාණ සුරක්ෂා ජාතික සංවිධානයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිවත්තුඩුවේ අරියදස්සන ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනකා සාදුහනක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. ඒ ආකාරයට ප්‍රාර්ථනා කරමින් ඔක්තෝබර් මාසයේ 25 වන ඉරිදා දිනේට යෙදෙන වප්පුර පසළොස්වක පොහෝදා net fm රේඩියෝවේ ශ්‍රේත පූජා සජීවී වැඩසටහන මෙවර පවත්වනු ලබන්නේ මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමිය කේන්ද්‍ර කරගෙන. මේ උතුම් වැඩසටහනේ සජීවී විකාශනයේ දායකත්වය ගෙන කටයුතු කරන්නේ මොරවක පොල්ගස්විල සුනිර කිතුල් නිෂ්පාදන හිමිකරු සාගර උපුල් මහත්මා ඇතුළු පවුලේ සියලු දෙනා විසින්. හෙටින් දැන් ඔබට අවශ්‍ය 100%ක් පිරිසිදු කිතුල් නිෂ්පාදන සෑම සෙනසුරාදා දිනයකම කොළඹ ගුඩ් මාකට් හි පිහිටි සුනිර අලෙවිසැලෙන් ලබා ගන්නට පුළුවන් කමක් තිබෙනවා. වැඩි විස්තර දැනගන්න 0972-49-4289 කියන දුරකථන අංකයට කතා බහ කරන්න පුළුවන් කමක් තිබෙනවා. ශ්‍රේත පූජා සජීවී වැඩසටහනේ අනුශාසකත්වය ලබා දීම සහ උදෑසන 6ට අෂ්ටාංග සීලය සමාදන් කරවීම සඳහා වැඩමවන්නේ විහාරාධිපති අතිපූජනීය දෙල්ලව සුනීත නායක ස්වාමීන් වහන්සේ. උදෑසන 8ට ශ්‍රේත පූජා සජීවී ධර්ම දේශනාව සහ උදෑසන 9:15ට සජීවී ධර්ම සාකච්ඡාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය මුලමුරේ සුජාත ස්වාමීන් වහන්සේ. පෙරවරු 11:10 සම්බුද්ධ පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය නිල්නදීගම ධම්මාලෝක ස්වාමීන් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පස්වරු 2ට සහ පස්වරු 4ට ඔබට සජීවී ධර්ම දේශනාවන් සමගින් එක්කාසු වන්නට පුළුවන්. පස්වරු 5:30 ආශිර්වාද බෝධි පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය මාතටිල්ලේ විනීත ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වෙනවා. ඉන් අනතුරුව රාත්‍රී 7ට සජීවී ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙවර වැඩමවන්නේ අතිපූජනීය කුට්ටිකුලමේ ප්‍රේමාලංකාර ස්වාමින් වහන්සේ. රාත්‍රී 8ට ආශිර්වාද ගිතෙල් මහා පහන් පූජාව පැවැත්වීම සඳහා අතිපූජනීය අප්පාවන විජිතනන්ද ස්වාමින් වහන්සේගේ වැඩමවීම සිද්ධ වන නිසා ඔබ සියලු දෙනා සුදු පීරිසයක් ගිතෙල් පහනක් පහන දැල්වීමට යමක් සූදානම් කර තබා ගන්න කියලා අපි ගෞරවයෙන් සිහිපත් කරනවා. තමන්ට ශිල්ප ශාස්ත්‍රය ලබා දුන් සියලු ගුරුවරුන්ට උපහාර දැක්වීමේ කළගුණ දැක්වීමේ පින්කමක් ලෙසයි මෙවර ශ්‍රේත පූජා වැඩසටහන අපි සංවිධානය කර තිබෙන්නේ. එවැගේම සියලු දෙනාට ආරාධනා කරනවා වප්පුර පසළොස්වක පොහෝදා ඔක්තෝබර් මාසයේ 25 වනිදා ඉරිදා මොරවක ඓතිහාසික ගණේගොඩ රාජමහා විහාරස්ථ පුණ්‍ය භූමියට පැමිණෙන්න කියලා උදෑසන 6 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන සමගින් එක්කාසු වීම සඳහා මෙවන් වූ ලංකාවේ වැඩිම භික්ෂූන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා සිද්ධ කරන ශ්‍රේත පූජා සජීවී වැඩසටහන ඉදිරිපුර පසළොස්වක පොහෝ දිනයන් වල ඔබේ විහාරස්ථානයේ පවත්වන්නට බලාපොරොත්තුවක් තිබෙනවා නම් කතා කරන්න මෙන්න මේකයි අපේ දුරකථන අංකය 0774-51-5272 තමයි අපේ දුරකථන අංකය. ඉතින් අපේ අලුත්ම ව්‍යාපෘතිය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන සංඝාවාසයේ වහල නිර්මාණය කිරීම සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කිරීම. ඉතින් ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහා විහාරස්ථානය කියලා කිව්වහම අතිශයින්ම වැදගත් පුණ්‍ය ස්ථානයක්. මොකද ලංකාවට දළදා සමිඳුන් වහන්සේ වැඩමවන මොහොතේ හේමමාලා සහ දන්තකුමරු විසින් මුලින්ම ලංකාවට පාතැබූ ස්ථානය තමයි ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහා විහාරස්ථ පුණ්‍ය භූමිය. ඉතින් පසුගිය යුද සමයේදී LTT කඳවුරක් වශයෙන් තමයි මෙය භාවිතා කරලා තිබෙන්නේ. අපේ ආදරණීය රණවිරුවන්ට පින් සිද්ධ වන්නට ඔවුන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ නිසා ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහා විහාරස්ථානයේ වර්තමානයේදී බොහෝ නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා. එනිසාවෙන් තමයි අපි ඔබට ආරාධනා කරන්නේ පුළුවන් විදිහට 1 රුපියලකින් හරි අපි මේ පුණ්‍ය කටයුත්ත වෙනුවෙන් දායක වෙමු. ලංකාපටුන සමුද්‍රගිරි රාජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් නිර්මාණය කරන සංඝාවාසයේ වහල නිර්මාණය කරන්නට සහ ධාතු මන්දිරයේ වහල නිර්මාණය කරන්නට පුළුවන් ආකාරයෙන් දායකත්වය දක්වමු. ඒ වෙනුවෙන් ඔබ කරන්නට ඕනේ ලංකා බැංකුවේ කොල්ලුපිටිය දෙවැනි ශාඛාවේ පූජා නමින් නැති ගිණුමට 84 79 43 85 84 79 43 85 කියන ගිණුම් අංකයට පුළුවන් ආකාරයෙන් දායක වීම පමණයි. මේක මහා පිනක්. ඉතින් ඒ උතුම් වූ පින අපි රැස් කරගන්නට සියලු දෙනා අත්වල් බැඳගමු කියන ආරාධනාව තමයි අපි මේ ආකාරයෙන් සිද්ධ කරන්නේ. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 7163 872 0776 7163 872 තමයි දුරකථන අංක.
2: දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාවයි.

Net FM. Net FM. Spirit Mandebeeld. ආරණ්‍යවාසීව සිල් ගුණධම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යායනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාවන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුවවිත දක්වා අකනිටා බඹලුවතෙක් රැස්ව සිටි දසදහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භයා. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණය කොට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මේතලාව කොහොමඩ රුවන්පා මූලමහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේකුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදුරජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ ආනුභාව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වේ. ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM, Net Spirit Vanderbilt. ආහාර පාන ආදීන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදීන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝග ආදීන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM, Net Spirit Mandebeeld. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍යක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ

0: Nit FM, Nit Spirit Vanderbilt.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතුරා බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත්තෙෆෙම් අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුසන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පද්මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි